0: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
1: ලකන අගිනින් වෙලාව දෙපහයි විනාඩි 37යි.

0: 7 Lakhana Radio ITN.
1: උදේ 5 විනාඩි 52යි වෙලාව.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. දන්නවද, මේ ලෝකේ බොහෝතරයක් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න ලෑස්ති වෙනවා විතරයි. හුස්ම ගන්නවා කියන එකේ තේරුම පණ තියනවා කියන එක මිසක් ජීවත් වෙනවා කියන එකම නෙමෙයි. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ජීවත් වෙන්නේ උපරිම දවස් 35,000ක් විතර. ඔය කාලේ තමයි සතුටින් ඉන්නත් දුකෙන් පසුතැවීමෙන් ඉන්නත් අපිට ගත කරගන්න තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, හැම තත්පරයකම ඔයාව සතුටින් සැහැල්ලුවෙන් තියෙන දේම තෝරගන්න. මුළු ජීවිතේම ඔබ අනුන් වෙනුවෙන්ම කැප කරන්න ඕනේ නැහැ. රස්සාව නෙවෙයි මුළු ජීවිතේම කියලා කියන්නේ. සල්ලි වලින් අතමිට සරු වෙනකන් ජීවිතේ විඳින්න කල් මරණක නවත්තලා දාන්න. ඔබ ළඟ තියෙන දේෙන් පටන් ගන්න. සෝපහසු බව වෙඳීම හරිම සාපේක්ෂ දෙයක්. කෙනෙක් ලක්ෂ ගණනක් වේදම් කරලා සුඛෝපභෝගී කාමරයක සතුට හොයන අතරේ ඔබට සුන්දර පරිසරයක තැනුණ කූඩාරමක් ඇතුලේ නිරාමිස සුවයක් සැනසීමක් ලබා ගන්න පුළුවන්. ලස්සනට අඳින්න, ඔබ කැමති විදිහට විලාසිතා කරන්න. ජීවත් වෙන්න තියෙන කාලය බොහොම කෙටි. හැම ලස්සන මෝස්තරයක්ම හැම කාලෙටම ගැලපෙන්නේ නැති බව මතක තියාගන්න. පවුල, බිරිඳ, සැමියා, දෙමාපියන්, දරුවන්, යහළුවන් එක්ක සතුටින් කාලය ගත කරන්න. ජීවිතේ හැම අංශු මාත්‍රයක්ම අහක නොදමා විඳින්න පුරුදු වෙන්න. එතකොට ඔබට හුස්ම ගන්නවා වෙනුවට ජීවත් වෙන්න පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: La Khanda Radio ITN.
3: Velawude hayai.
4: Kaatat kalin pattada vistara samaga aluthuma thoraturu danaganna. Unusummana deshapalanaya vidis kreeda thoraturu sapistarana.
5: La Khanda morning news alu.
6: Detta. Gatigat. Detta. Detta.

0: අයිබෝවන් සුබෝදෑසනක්. අද ජූලි මාසේ 7 වෙනිදා අඟහරුවාදා දවස තවත් ජයග්‍රහී දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි හදන්නේ අපි. ඔබේ සතුරෙකුට ඔබේ මිතුරෙකු වෙන්න අවස්ථා 10ක් ලබා දෙන්න. නමුත් ඔබේ එක මිතුරෙකුට ඔබේ සතුරෙක් වෙන්න එකම අවස්ථාවක්වත් නොදෙන්න. අහලා තිනවද එහෙම කතාවක්? මොකද එක මිතුරෙක් ඇති කරගන්න අපිට බොහෝ කාලයක් සහ වෙහෙසක් වැය වෙනවා. නමුත් මිතුරන් 10ක් සතුරන් කරගන්න ඔබට වැය වෙන්නේ මිනිත්තු කීපයයි. ඒ නිසා සෑම විටම ඔබ අන් අය සමග ගනුදෙනු කරනකොට කල්පනාකාරීව වැඩ කරන්න. අදත් අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශපුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්හන් ප්‍රවෘත්තියංශ ගිනෙන තොරතුරු ලක්හන්ඩ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය පැය 24කට පසු මීගමුව සංසොන් හිරගෙදර ගැටුම විමර්ශන හිරගෙදර ගැටුම විමර්ශන සඳහා කමිටුවක් කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. කැබිනට් අනුමැතිය හිමිවෙයි. මරණ 26% තුවාලයි. රැඳවුවන් වෙනත් බන්ධනාගාරවලට පරීක්ෂණ CCD කියලාද සඳහන් කළා තියෙනවා. මියගිය අය අතර නිලධාරීන් 7 වගකීම රජය භාරගත යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහෙම කියනවා කියලාද රක්ෂණ ශ්‍රේයන්තයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. වගකීම බාර ගන්නවා අධිකරණ ඇමති සඳහන් කරනවා. හර්ෂණ නානායක කර්මහතා සඳහන් කරනවා කියලා තමයි අද රන්මලී සෝමසිරිගිරණ වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. සියලුම පුවත්පත් සඳහන් කළා තියෙනවා. කල්ලි දෙකක ගැටුමක් ගිය දොරක් මේගමුව හිරගෙදර තනිකරම යුද පිටියක්. නිලධාරීන් 7 ඇතුළු 26 මරුට සේකට තුවාල. උදේ ආහාර දීමට ගිය නිලධාරීන්ට නිරුවත් කර පහර දීලා පහර දුන්නේ ශරීරාභ්‍යාස ඒකකයේ යකඩ පොලු කඩාගෙන ගිනියාවේ ජංගම දුරකථනත් පැහැරගෙන කියලයි දෙවයින පුවත්පත ඡායරූපත් සමගින් සටහන් කරන දීර්ඝ විස්තරයක් සහිතවද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි ඩෙල් නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු. High powered committee to probe Nigambo prison riot. For the more detail, death toll rises to 26, including 7 prison officers. Violence reportedly erupted after an inmate informed officials of a drug trafficking operation. Inmates transferred to other prisons. Over 100 inmates and prison officials injured. STF, Air Force, and Army supported to police. Contain violence. I accept responsibility. Justice and National Integration Minister Harshana Narayaka stated that as the Justice Minister, since such a conflict occurred in an institution under his jurisdiction, he accepted responsibility for Nigambo prison clash. Independent, transparent probe needed. For the more detail, opposition leader Sajit Premadasa yesterday demanded an independent, impartial and transparent investigation into the deadly violence at the Nigambo prison. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන දෙවයින පුවත්පත මේ විදිහට තොරතුරු සටහන් කරන බරපතල තුවාල ලැබූ STF 4ක් ඇතුළු 14ක් කොළඹ ජාතික රෝහලට සියලු රැඳවියෝ වෙනත් බන්ධනාගාරවලට බන්ධනාගාරයේ ඖෂධ බී රැඳවියන් අසිහියෙන් හැසිරීලා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. හිරගෙදර සියලු බඩමුට්ටු විනාශයි. ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් ඡායරූප සමගින් තොරතුරු සටහන් කරන නිලධාරීන් 7ක් රැඳවියෝ 19ක් හිරේ කැලැල්ලෙන් 26ක් මරුට සේයක් රෝහලේ තත්ත්වය පාලනයට හමුදාව ගුවන් හමුදාව සහ පොලිසියත් STF එකත් සහයෝගය ලබා දෙනවා කියලායි සඳහන් වෙන්නේ. තොරතුරු සුවරැඳවියන්ගේ ඥාතිපිරි කලබගෑණි ඇති වෙලා කියලාත් අද සඳහන් කළා තියෙනවා. ගිනි අපි ගබඩාව කැඩුවත් අවිතිබී නැහැ. වන්දනාගාර නිලධාරින්ගේ දුරකථනත් පැහැරගෙන කියලා ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරිය ගයන් සූර්යාරච්චි සහ පුෂ්ප කුමාර මල්ලවආරච්චි අද ලංකාදීපයට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් රැඳවියෝ 700ක් මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට කියලා අද තොරතුරු සටහන් කළා තියෙනවා. මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටලුකාරී තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. සිදු වූ ගැටුමෙන් පුද්ගලයන් 25 මියගොස් 78 තුවාල ලැබුවා කියලා තමයි අද ලක්හන ප්‍රවෘත්තියංශයේ සටහන. මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් 7 සහ රැඳවුවන් 18ක් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ. මීගමුව බන්ධනාගාරය තුළ පෙරේදා යම් ගැටුම්කාරී තත්වයක් හටගත් අතර එයින් පුද්ගලයන් 2 ජීවිතක්ෂයට පත් වුණා. පෙරේදා රාත්‍රිය වන විට තත්වය පාලනය කරන අතර ඊයේ උදැසන යලිත් ගැටුම්කාරී ආරක්ෂාකාරී තත්ත්වයක් හටගත් බවයි වන්දනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශකගේ ඉසි ගජනායක මහතා පවසන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
1: මේ වගේ වන්දනාගාව නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් නැවත ආරවුලක් ඇති වුණා. ඒ අවස්ථාවේ සිටි වන්දනාගාව නිලධාරීන් විසින් ඒ පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට ඔවුන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් වන්දනාගාවේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටපසින් හමාගෙන ඇවිත් නිලධාරීන්ට පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ එතන සිටි නිලධාරීන් විසින් ඔවුන් එතනින් ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කළා කර අවස්ථාවේ නැවත වරක් ඒ ගිය වන්දනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ වන්දනාගාර අනිකුත් නිලධාරීන් විසින් හා සහයෝගයෙන් මෙය අවම් බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා.
0: පැය 24ට ලෙඩ්ඩු 2604ක් මේ මාසේ දින පහට 5663යි ඩෙංගු රෝගීන් 61000ත් පණේ 52%ක්ම බස්නාහිරින් කියලා ඒ සඳහන් වෙන්නේ. චවින්ද සිල්වා දිවයිනට ගෙනෙන වාර්තාවේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. මේ වසරේ පෙරේදා වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61060ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කරන්නේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය සමස්ත රෝගීන්ගෙන් 52.5% කියලායි සඳහන් වෙන්නේ. බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන් 32054ක් වාර්තා වී ඇති අතර පෙරේදා සිට ගත වූ පැය 24ක කාලය තුළ ඩෙංගු රෝගීන් 2604ක් වාර්තා වී ඇති බවයි දිවයින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. ඩෙංගු මඩින්න නවීන එන්නතක් සහ වොල්බැකියා ඉක්මනින් ගෙන්වනවා. ඇමති නලින්ද ජයතිස්ස කියයි අද දිනමින පුවත්පතයි සටහන් කරන්නේ. මදුරුවන් බෝකල 7568කට නඩු. මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන අපේ අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Arresting dengue epidemic, health ministry to roll out vaccination program. Wolbachia method for the more detail, health and mass media minister Dr. Nilinda Jayathisa stated that attention has been drawn to using vaccines and the Wolbachia method. We are highly successful modern global strategies to control dengue mosquitoes. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට ලක්ෂණ ප්‍රවෘත්ති අංශය සටහන් කරන දැනට පවතින දත්තවලට අනුව ඉදිරි සති 4 ඩෙංගු සම්බන්ධයෙන් දැඩි අවධානමක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සඳහන් කරන. ඒ හේතුවෙන් සියලු දෙනා සමාජ වගකීම ඉටු කරමින් පරිසරය පිරිසිදු කිරීමේ යුතුකම ඉටු කරන ලෙසයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
2: මේ ඩෙංගු සම්බන්ධයෙන් කරන සායනික කටයුතු වලට පුහුණුව ලබා දෙන දැනුම ලබා දෙන ආයතනයක් බවට ප්‍රකාශයට පත් කළා. සාමාන්‍යයෙන් රෝගීන් දිනකට 2500-600ක් පමණ රෝහල් පද්ධති ඉන්නවා. එතනින් අපේ රෝගීන් 225 සිට රෝගීන් 40 දක්වා දැනට ප්‍රතිකාර ලබන රෝහල් වල වෙනම වාට්ටුවක් වෙන් කරලා තිබෙනවා ඩෙංගු ප්‍රතිකාර සඳහා. එතනම අපි HTU එකකුත් හදනවා. අපි ඉතිරි මොන වැඩ කටයුතු කතා කළා. මේ මදුරුවන් බෝන ස්ථාන මුළුමනින්ම විනාශ කිරීම තමයි මේකට තිබෙන ස්ථිර සාර විශ්තුඹවට පත් වෙන්නේ. ඒ අතර අපි වැක්සීන් එක පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. ලෝක රටවල් 41ක පමණ යම් කිසි ප්‍රමාණයකට ඒක කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනට වැක්සීන් එක අපේ සමාජයට භාවිතා කරන්නට අවස්ථාව ලබා දෙන්නට. මේ වෙලාවේදී අපි මේ මදුරු ගහණය අඩු කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන වොල්බැචියා ප්‍රසදහනට ඇතුල් වෙමින් පවතිනවා. අපේ ඉන්ටර්මෙන්ටිකල් රිපෝර්ට්ස් අනුව ගත්තොත් ඉදිරි සති 4ක් මේ අවධානම අපිට පවතිනවා. ඒ නිසා දැන් මෙහෙම පටන් ගත්තොත් අපිට ඒ කාලය අඩු කරගන්න සහ මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගන්න.
3: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න.

අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා දැන් දිගින් දිගට අපි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබ අපට පරිසරය පිරිසිදු කරගන්න ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන තියෙනවා නම් පිරිසිදු කරගන්න ඩෙංගු මදුරුවන් බෝ වීම අවම කරගන්න ඔබට දායක වෙන්න පුළුවන් එයයි සමාජ වගකීම එයයි ඔබ කළ යුත්තේ ඔබේ ජීවිතය වගේම වටපිටාවේ සිටින සියලු දෙනාගේ ජීවිතය අපිට වැදගත් ඒක නිසා විශේෂයෙන්ම අවධානය යොමු කළා ඩෙංගු තුරන් කරන්න සහයෝගය ලබා දෙන්න කියලා අපේ ලක්කන මෝර්නින් නිවුස් ඇලට් තුලින් දිගින් දිගටම ඔබට ඉල්ලීමක් කළා නැවතත් අපි මතක් කරන්නේ ඔබට ඒ සඳහා දායක වෙන්න. එතකම අපේ අවධානය යොමු කරමු දින මින පුවත්පත් රද්ද සටහන් කරලා තියෙනවා දින මින පුවත්පතේ මාස 5කදී අපනයන ආදායම ඩොලර් මිලියන 7300 ඉක්මවයි චමිරැල දෙනි සහ නිරංජලා වික්‍රමසිංහයි වාර්තා වරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් ඩෙල් නිවුස් පුවත්පතත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. Export sector earns over 7.3 billion US dollars in 5 months of 2026. For the more details, Sri Lanka export sectors granted more than 7.3 billion US dollars in revenue during the first 5 months in 2026 with the apparel, coconut-based products and rubber industries making the largest contribution according to Export Development Board Chairman and Chief Executive Officer Mangala Vijay Singh. අද මේ සම්බන්ධයෙන් අතුල් පිටුවලයි දින මින පුවත්පත් තොරතුරු සටහන් කරන්න අපි අවධානය යොමු කරමු. මෙම වසරේ මුල් මාස 5 තුල ශ්‍රී ලංකාවේ අපනයන ශ්‍රේෂ්ඨය ඇමරිකානු ඩොලර් මිලියන 7300 ඉක්ම වූ සුවිශේෂී ආදායමක් වාර්තා කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කරනවා. අපනයන ප්‍රගතිය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව දැනුවත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ සිදු වුණා. ඒ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පවත් අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුන රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට එක වෙලා උදේ 6:13

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලක්කන මෝනිං නිවස් වලට අහගෙන ඉන්න බලව 2:00 විනාඩි 17යි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රෝපියක්. දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: ලෞදේහය විනාඩි 18යි අපි සූදානම් දෙවෙනි පුවත්පතට අවධානය යොමු කරන්න. ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නයි නීතිපති ඉල්ලයි. ඒජේ අබේනායකයි දෙවෙනිට වාර්තාව අරගෙන ඉන්නේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිදිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියා කියලා තමයි තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අදාළ පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම් කරු ඉදිරිපත් කළ පෙත්සමේ අන්තර්ගත ඉල්ලීම් මූලික අයිතිවාසිකම් සහ සම්බන්ධ කරුණු බැවින් ඒ පිළිබඳව විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා. එනිසා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරමින් අධිකරණයෙන් මේ විදිහට ඉල්ලා සිටිනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. මෙහිදී පෙත්සම් කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය දේශනයේ ඉදිරිපත් කිරීම අවසන් කළා. වැඩිදුර කරුණු දැක්වීම මේ මාස 9 වෙනිදා දක්වා කල් තිබුණා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. රනිල්ගේ ආර්ථික සැලැස්මෙන් ආණ්ඩුව ඉවත් වෙලා එජාපයෙන් නිවේදනයක්. රන්මලි සෝමසිරි වාර්තාව අරගෙන එන්නේ දිනමින පුවත්පතට. මේ සම්බන්ධයෙන් උතද තොරතුරු සටහන් කළ තිනා දීර්ඝ විස්තරයක් සහිතව රනිල් වික්‍රමසිංහ මහතා ඇති කළ ආර්ථික වර්ධන සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව ඉවත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි 2022 වසරේ ආරම්භ කළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ආර්ථික වර්ධනයේ උපාය මාර්ගික සැලැස්ම වර්තමාන රජය තවදුරටත් අනුගමනය නොකරන බවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මහතා නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් වෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ඒ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. වී මිලදී ගැනීමේදී නාඩු 120ටත් සම්බා 130ටත් සහ කීරි සම්බා 140ටත් මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් එකඟ වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. වී මිල තීරණය කිරීමට අදාළ සාකච්ඡාවක් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු මහා පරිමාණ වී මෝල් හිමියන් සහ කුඩා පරිමාණ විමෝල් හිමියන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි සඳහන් වෙන්නේ. එහිදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
1: අපි සාකච්ඡා කරා වී වලට 120 මිලක් ලබා දීම පිළිබඳව. ඒගොල්ලන්ට වී මිලදී ගැනීමේදී 120ට නාඩු 130ට සම්බ සහ 140ට කීරි සම්බ මිලදී ගැනීම පිළිබඳ තියෙන ගැටලුව තමයි අපි අද විමසුවේ. ඒ ගැටලුව අනුව අපි අද දවසේ ඒගොල්ලෝ යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඒ යෝජනා ටික සාකච්ඡා කරලා තසති දෙකකින් ඒ අයත් එක්ක නැවත මීටින් එකක් ගන්නවා. ඒගොල්ලෝ සියලු දෙනා සූදානම් රජයත් එක්ක 120 වී මිලදී ගන්න. ඒ වගේම සහල් මිල පහළ යන එක සම්බන්ධයෙන් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒගොල්ලොත් එකගයි මේ වැඩේ කරන්න. මොකද අපි අප්‍රේල් මාසේ 9 වෙනිදා වෙනකම් VLV මණ්ඩලේ වී ගනිද්දී ඒ අයත් රුපියල් 118ට ගත්තා. ඒගොල්ලන්ගේ ඉල්ලීම තමයි ඒගොල්ලන්ගේ මෝල් වලට 114ට අඩුවෙන් වේලිච්ච වී ටික එනවා නම් ඒගොල්ලෝ 120 ගන්න සූදානම් කියන කාරණේ නිසා සාකච්ඡාව තුළ සාර්ථක ප්‍රවේශයක් සහ ප්‍රගතියක් තියෙනවා.
0: පුරාවිද්‍යා දෙසතිය අදින් නැරඹේ. නිරංජල වික්‍රමසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. දෙවයින පුරා පෙහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය අද සිට ආරම්භ කිරීමට නියමිතයි. මෙරට ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම් ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව බුද්ධාශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළා කියලායි අද දිනමින පුවත්පතේ සටහන. බදු ශක්ති 2026 ජාතික බදු සතියත් ඇරඹේ කියලායි අද සඳහන් කළ තියෙන. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පතතරතුරු සටහන් කරනවා. විරාමයෙන් අනතුරු අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙන එන්නම්. රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සලට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් සලට් අහගෙන ඉන්න වෙලාව 6:22.

0: වෙලාවද හැයි විනාඩි විසි හැය බනවතත් ලක්කන මෝනිින් නිය සලට් සමග. මැයි මාසේ දරිද්‍රතා රේඛාව රුපියල් 17,315ට නගී. අද දෙවැනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන්ක ඊට කලින් අපි අවධානය යොමු කරමු අපේ මේ ජාතික බදු සතිය පිළිබඳව තොරතුරු සටහන් කළා විරාමයේ ප්‍රථම වේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපි සටහන් කරන්න සූදානම්. ස්වෛරී රාජ්‍යයක පැවැත්ම තීරණය වන්නේ රටේ තිබෙන ආර්ථික ස්වාධීනත්වය මතයි. බදු ශක්තිය 2026 ජාතික බදු සතිය ඇරඹේ. අද සම්බන්ධයෙන් චාරපත් සමගින් තොරතුරු සටහන් කළ දින දිනමින පුවත්පත රාජ ආදායම උත්පාදනය ශක්තිමත් කිරීම සහ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ සංවිධානය කරනු ලබන බදු ශක්තිය 2026 ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාව සඳහා කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහභාගී වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊපස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මේ උත්සවය සංවිධානය කර තිබුණා. බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කරමින් ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම අරමුණු කර ගනිමිනුයි මේ බදු ශක්තිය 2026 ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මැයි මාසයේ දරිද්‍ර තාරේකාව පිළිබඳවත් අද තොරතුරු සටහන් කළා තිනවා. දිවයින පුවත්පත් අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කළා තිනවා. 2026 මැයි මාසයේ මෙරට දරිද්‍රතා රේඛාව රුපියල් 17,315ක් දක්වා හෙළගුස් තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී මෙම අගය රුපියල් 17,117ක් වුණා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අද දිවයින පුවත්පත ජාතික අගයක් ලෙසින් දක්වා ඇති මෙම දරිද්‍රතා රේඛාව එක් දිස්ත්‍රික්කයේ අනුව වෙනස් වන අතර සුපුරුදු පරිදි 2026 මැයි මාසයේදී ඉහළම දරිද්‍රතාගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එමාගේ රුපියල් 18,675ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ. දරිද්‍රතා රේඛාවේ අඩුම අගය මොන්රාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය රුපියල් 16,556ක් කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන. එකම අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත රද සඳහන් කරලා තියෙනවා. අමරපුර මහානිකාය උපසම්පදා රාජ්‍ය මහෝත්සවයේ කළුතර බෝධි පරිශ්‍රයේදී නිරංජලා වික්‍රමසිංහයි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ 2026 වර්ෂය සඳහා වන උපසම්පදා රාජ්‍ය මහෝත්සවය සහ විනය කර්මය 9 වැනිදා සිට 22 වැනිදා දක්වා ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයට යාබද කළුගඟ උදකුක්කේප සීමා මාලකයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී රාජකීය පඬිතුක දර්ශනපති බලපිටියේ සිරිසීවලී නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 වර්ෂය සඳහා වන උපසම්පදා රාජ මහෝත්සවය සහ විනය කර්මයේ රාජානුග්‍රහය සහිතව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි. දීර්ඝ විස්තරයක් සහිතවයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් තියෙනවා පුවත්පත්වල සටහන් වුණු. අපේ මේ විරාමෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන සෝදානම් රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝනින් නිවුස් ඇලට් එක වෙලාව 2:30.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: බලව 6:31 අපි සෝදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූලි මාසේ 6 වෙනිදා සඳුදා දවස මහජන සම්පත 6240 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඩි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් වෙනවා. අංක 3, අංක 9, අංක 5, අංක 0, නැවතත් අංක 0 සහ අවසානයේට අංක 4. ගොවිසෙත 4482 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක අංක 8, අංක 35, අංක 41 සහ අවසානයේට අංක 49. මෙගා පව 2588 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය B ඉංග්‍රීසි අක්ෂරය විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහ සුපිරි අංකයේ අංක 6 වෙනකොට අනිකුත් ජයග්‍රහ අංක සටහන් වන අංක 37, අංක 50, අංක 62 සහ අවසානයේට අංක 63. ධන නිධානය 2270 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ I ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක අංක 5 අංක 13 අංක 52 සහ අවසානයේට අංක 74. හඳහන 1549 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා අරගෙන බලන්න ඔබ මිලිදෙගත් හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය ඍෂභ ලග්න සංකේතයද කියලා ජයග්‍රහී අංක සටහන් අංක 16 අංක 20 අංක 28 සහ අවසානයේට අංක 46. අද සම්පත 815 වන ජයග්‍රහ දිනුම් වාරයේ D ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 5 අංක බිංදුව නැවතත් අංක බිංදුව සහ අවසානයේට අංක 4. NLB ජය 508 වන ජයග්‍රහ දිනුම් වාරයේ W ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක වාසනාවන්ත අංක සටහන් වන අංක බිංදුව අංක 9 අංක 1 සහ අවසානයේට අංක 4. සුබ දවසක්. 356 වන ජයග්‍රහ දිනුම් වාරයේ ධනු ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 11 අංක 22 සහ අවසානයේට අංක 45. සුබ දවසක්. 356 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8964 විදිහට තමයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් න්ියවස් වලට අහගෙන ඉන්න වෙලාව 6:33යි.

0: Radio ITN.
1: ලක්කන මෝනින් නිවුස් වලට ආගෙනෙන වෙලාව 2:37යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
0: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: හැම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රිය වී කෙටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිත්ව එකැකැ හැතයි 479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටික් සෝලා වෝට පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

වෙලාවදේ 6:39 ඔබ නැවතත් ලක්කන මෝනින් නිවුස් සැලිට සමගින්. පාත හේවා හැට සභාවේ සජබ සභාපති තනතුරෙන් අස්වේ ගමිනුත් පැනලා අල්ලස් නඩුවකට වරෙන් තුනිකුත් කරලා දාසේල කුරුළුවංශ සහ මාධ්‍යම පළාත් විශේෂ වාර්තාකරුවෝ වාර්තාව අරගෙන දින මෙන පුවත්පතට ඇතුල් පිටුවල අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා දින මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අලස දෝෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පනවන ලද නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරින්තු මත සිටින සමගි ජන බලවේගයට බලය හිමි පාත හේවා හැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි සඳහන් වෙන්නේ. සභාපති ධූරයේ නිවත්වන බව දන්වමින් ගාමිණී ගජනායක නැමැති අය සභා ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පසුගිය 30 වෙනිදා පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මගින් ඔහුට වරෙන් තුනිකුත් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ඒ සම්බන්ධයෙන් දින මින පුවත්පත් තොරතුරු සටහන් කරන්නේ. කෙසෙල් වත්තේ දිනුකට හොර පාස්පෝර්ට් හැදෝ ආගමන විගමන නියෝජ්‍ය පාලකට ඇප. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. දෙවෙනි පුවත්පත, දින මින පුවත්පත, ලංකාදීප පුවත්පත ඇතුළු සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Immigration deputy controller held over forged passport for organized criminal. For the more detail, the Colombo Fraud Investigation Bureau of the police yesterday arrested the deputy controller of the Immigration and Immigration Department for allegedly aiding and abetting the preparation of a forged passport. අද මේ සම්බන්ධයෙන් පාරිද්‍යා ගුණදාස රොෂිල් ප්‍රනන්දු සහ සන්ධ්‍යා කරුණාරත්න වාර්තාව අරගෙන එනවා. දින මින පුවත්පතට අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ චාරූපයට වෙනත් පුද්ගලයෙකු ජීවදත්ත ඇතුළත් කර ඉදිරිපත් කළ අයදුම් පත්‍රයක් කිසි පරීක්ෂාවකින් තොරව බහරයටගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක වන හැනදිගේ ගායනාත් ප්‍රසන්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ₹5,00,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමකට අනුව කොළඹ වංචාව විමර්ශන කාර්ය අංශයේ විමර්ශන ඒකකය මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩි දුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දින මින පුවත්පතේ සටහන. මොනරාගල රක්ෂිත තුනකට ගිනි තියලා අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව චාරුපත් සමගින් තොරතුරු සටහන් කරනවා. දින මින පුවත්පතමයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. කෙසියම් පොත්ගලයින් පිරිසක් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත තුනක් පෙරේදා ගිනි තබා ඇතැයි මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණයකගේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළා. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොටසේ හොරොම්බුව දරගොඩයාය රක්ෂිතය, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොටසේ මහගොඩයාය දිග්ගල කන්ද රක්ෂිතය සහ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොටසේ ඉංගිනියාගල ගල්ලොය රක්ෂිතය මෙලෙසින් ගිනිගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වන විට දරගොඩේ ආය සහ දිග්ගල් කන්ද රක්ෂිතවල ගිනි ගැනීම, වන සංරක්ෂණ, යුද හමුදා, මොනරාගල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ කේස සහ අපදා කළමනාකරණයේ ගිනි නිලධාරීන් විසින් නිවා දමා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ රක්ෂිතවල අක්කර 20ක් වමන ගින්නෙන් විනාශ වී තිබෙනවා කියලා තොරතුරු සටහන් වෙනවා. මඩුල්ල ඉංගිනියාගල රක්ෂිතයේ ගින්න මෙතෙක් නිවා දමා නොමැති අතර හිමාංශ මහත් පරීක්ෂමයක් යොදමින් ගින්න නිවීමේ කටයුතුවල නිරත වෙමින් සිටින බවත් වැඩිදුර තොරතුරු විදිහට අද දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන තොරතුරු විදිහට. වාහන තුනක් එකට ගැටී පුද්ගලයෙක් මරුට, අටහැවරිදි පාසල් සිසුවෙක් ඇතුළු දෙදෙනෙකුට තුවාල. අද මේ සම්බන්ධයෙන් චාරුපත් සමගින් තොරතුරු සටහන් කළ තිනවා. පානදුර හිරණ මාර්ගයේ ඊයේ දහවල් වාහන තුනක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් අටහැවරිදි පාසල් සිසුවෙක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ හිරණ වටභාගයේ ප්‍රදේශ

ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර බුවනෙක බා නැමැති 65 හැවිරිදි ත්‍රිරෝදරතරය දුරක් කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට සටහන් වෙන්නේ. පෞද්ගලික බස් රථයක් ත්‍රිරෝදරතයක් සහ යතුරු පැදියක් පානදුර හිරණ මාර්ගයේ ඉන්ද්‍රරාම විහාරස්ථානයේ ආසන්නයේදී මෙසේ අනතුරු ලක් වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා කියලා වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. මේ තමයි අදවසේදී ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත්වල සටහන් වෙලා තිබුණේ. මේ විරාමයෙන් අනතුරු අපි සෝදානම් විදෙස් පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන් සබ වෙත ගෙනෙන රැඳි සිටින ආරාධනා කරන FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිව්ස් සලටෙක්කා.

0: ලකන මොලින් ියෝ සලට අහගෙන ඉන්න බලව දෙහය විනාඩි පණහයි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: රටට වග කියන

0: වෙලාව 2:00 විනාඩි 50 එපිසෝදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. සතියක් ඇතුළත රුසියාවෙන් දෙවැනි වරටත් යුක්‍රේන අගනුවරට දැවැන්ත ප්‍රහාරයක්. සතියක් ඇතුළත යුක්‍රේනයේ කීව් අගනුවරට රුසියාවෙන් දෙවැනි වරටත් මහා පරිමාණයේ බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ලවීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය ඇතැයි වාර්තා වෙනවා. යුක්‍රේන අගනුවර ඉලක්ක කරමින් රුසියානු හමුදාව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයට මිසයිල් 68ක් සහ ඩ්‍රෝන 352ක් ඇතුළත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියානු හමුදාවට සිය මිත්‍ර රටවලින් පේට්‍රියට් මිසයිල් ලැබෙනතුරු යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිලිවලට දිගින් දිගටම ප්‍රහාර එල්ලවනු ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කර තිබෙනවා කියලයි අද දිනමෙන පුවත්පතේ සටහන මේ සම්බන්ධයෙන් ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. වෙනිසියුලාවේ භූකම්පණයට දින 11යි 50,000කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්. සෝදිසි මෙහෙයුම් අත්හිටුවීමට රජයේ අවධානය. ලතින් අමරිකානු ඉතිහාසයේ වඩාත්ම දරුණුතම ඛේදවාචක ලෙස සැලකෙන වෙනිසියුලාවේ ද්විත්ව භූමිකම්පාවෙන් තවමත් 50,000කට වැඩි පිරිසක් අතුරුදන් වී සිටියදී සෝදිසි මෙහෙයුම අවසන් කිරීමට එරට රජයේ අවධානය යොමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් මුදා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් වලට එක් වූ ජාත්‍යන්තර සහන සේවා සහ මෙහෙයුම් කණ්ඩායම් මේ වන විට වෙනිසියුලාවෙන් පිටත් වෙමින් සිටින බවයි. ඉන්දියාවෙන් වෙනිසියුලාවට ටොන් 66ක ආධාර ලැබී තිබෙනවා කියලත් අද සඳහන් වෙලා තියෙනවා. වෙනිසියුලාවේ භූමිකම්පණයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දියා රජයේ ටොන් 66ක මානුෂීය ආධාර තොගයක් ලබා දී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය සඳහන් කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළු එම මානුෂීය ආධාර තොගය රැගෙන ඉන්දියා ගුවන් හමුදාවට අයත් C-17 ප්‍රවාහන ගුවන් යාන දෙකක් පැය 23ක දීර්ඝ ගුවන් ගමනකින් පසු වෙනිසියුලාවට ළඟා වූ බවයි වාර්තා වෙන්නේ. ඒ බෙදා හැරීම් කටයුතු සිදුවන ආකාරයත් අද චාරුපේට නගමින් දිනමින පුවත්පත තොරතුරු සටහන් කළා තිනවා මේ සම්බන්ධයෙන්. ජපාන නැව් 10ක් හෝමුස් තරණය කරයි. ඉරානයට එරෙහිව අමරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධයත් සමග ගල්ෆ් කලාපයේ මුහුදු සීමාව මාස 4ක් පුරා සිර වී තිබූ ජපාන නැව් 10ක් හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා. එදිස් මාධ්‍ය සඳහන් කරන්නේ පසුගිය පෙබරවාරි සහ මාර්තු මුල් භාගයේදී සෞදි අරාබියෙන් එක්සත් අරාබි එමිරාජයෙන් සහ කටාර් රාජයෙන් පටවනු ලැබූ බොරතෙල්, රසායනික ද්‍රව්‍ය සහ බහාලුම් ඇතුළත් තවත් භාණ්ඩ තොගයක් සහිතම නෞකා නිරුපද්‍රිතව හෝමෝස් මුහුදු තීරයේ ඔස්සේ යාත්‍රා කරමින් තිබෙන බවයි. මේ නෞකා වලින් බහුතරයක්ම ජපානයේ මිත්සු නෞකා සමාගම විසින් පාලනය කරන අතර කුලීටගත් තවත් නෞකා රැසක් දෙය අතර තිබෙන බවයි වැඩිදුර තොරතුරු විදිහට සඳහන් වෙන්නේ. ප්‍රවදාන යොමු කරමු ක්‍රීඩා පුවත් වලට.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: හත්වැනි වරටත් 20-20 ක්‍රිකට් ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාව. කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී සත්කාරකයන් කඩුලු 7කින් පරාජයට පත් කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියාව ලෝක ශූරතාවය දිනාගත්තේ 7වැනි වරටයි කියලයි අද සටහන් කළා තිනේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 10වැනි වරට සංවිධානය කළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සමග ඇමරිකානු ඩොලර් මිලියන 2.34 ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහිදී සමත් වුණා. අද තොරතුරු සටහන් කළා තින අපේ අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී දෙපිලේම ක්‍රීඩකයන් එකට එක කිරීම පුරුද්දක් කරගෙන තිබෙනවා. පළමු ටෙස්ට් තරගයේදී කොදෙව් කණ්ඩායම ලකුණු 626ක් ලබා ගැනීමට එකට එක කරමින් දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිටිකරුවෝත් කඩුලු 9කට ලකුණු 549ක් ලබා ගත්තා කියලා සඳහන් වෙන්නේ. දෙවැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව තුන්වැනි කඩුල සඳහා ලකුණු 215ක සම්බන්ධතාවක් ගොඩනගමින් එකට එක කිරීමක් ලෙසින් ෂයි හෝප් සහ ග්‍රේවිස් යන දෙදෙනා පස්වැනි කඩුල වෙනුවෙන් ලකුණු 174ක අඛණ්ඩ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන සිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊයේ දිනේ ඒ තවදුරටත් දිග්ගැසීමට පුළුවන් වුණා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා ලංකාදීප පුවත්පතේ. ක්‍රීඩා තොරතුරු හැම වෙනකොට අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට.
1: කාටුන්ස්
0: දිනමින අජනගේ කාටුනේ අද මෙහිමයි සඳහන් වෙන්නේ. රටට වැඩ කලා මදී කියලා මහින්ද කියනවා. බංකුලොත් කලේකම මදිද කියලා අද ප්‍රශ්නාර්ධයකුත් එක්ක සඳහන් වෙන දිනමින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු දිව යන පුවත්පත රද දිවෙන පුවත්පතේ ඇතුල් පිටුවලයි කාටුන් සඳහන් වෙන ශ්‍රී සමයන් කාටුනේ කොහොමද අපි බලමු සටහන් වෙන්නේ කොහොමද කියලා. ලාල් කාන්ත කියනවා ගොවියෝ තුන් වේල බත් කාලා දිය වෙඩියාව හදා ගන්නවලු. ගොවි තැන් කරලා පාන් කන්නද මං ඇමතිතුමා කියන්නේ කියලාද ප්‍රශ්නාර්ථයකුත් එක්ක ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙනවා. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කියන්නේ අද ඇමති ලාල් කාන්ත කියනවා තුන් වේල බත් කාලා වැඩි වුණාම එක එක ලෙඩ හැදෙනවා කියලා. ඔව් ඔව්. ඒ වගේම තමයි බලේ වැඩි වුණාමත් කියලා අද වෙනස් විදිහකට ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් එහෙම කියන්නේ. මේ තමයි අද පුවත්පත් වල සඳහන් වෙලා තියෙන කාටුන්ස් විදිහට අපි ඔබ වෙත ගෙනාවේ. හෙටත් උදැසන 6ට ඔබ හැම වෙලේම බලාපොරොත්තු වෙන අදට අපේ ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමගන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරය
3: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
5: සුපිරි බෙඩ් ඇන්ඩ් රයිඩ් ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශක
6: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
7: Good morning සුබ දවසක් වේලාව උදේ 7:03

ගුඩ් මෝර්නින් සුබදෙසනක් 7යි විනාඩි 7යි වෙලාව අද 7යි 7යි වෙලාව උදේ 7යි විනාඩි 7යි හරි ඓතිහාසිකයි වගේ වෙලාවක් නේ يعني එහෙම වෙලාවක එක වෙලාවෙ මෙහෙම මමට මං ඇවිල්ලා ඔන්නෑ වෙලාව කියන වෙලාවටම හරියටම මැච් වෙනවා කියලා කියන්නේ හරි සුබදෙසනක් අපේ හමු වීමත් එහෙම එකක් තමයි ටිකක් අහම්බෙන් වගේ හම්බෙච්ච දෙන්නෙක් නේ අපිනේ ඔයා කොහෙද හිටියේ මම කොහෙද හිටියේ හැබැයි අපි මේ විදිහට මෙතනදි හම්බෙලා තියෙනවා එහෙනම් හද දවස් අපි වැඩ කටයුතු පටන් ගමු රටේ ලෝකෙ වෙච්ච දේවල් දැනගත්ත පත්තරින් නේ එතරම්ම හොඳ දවසක් නෙවෙයි ඊයේ දවස විශේෂයෙන්ම ඔය මීගමෝ හිරගෙදර ගැටුමත් එක්ක ඊයේ සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුර සහ බොහෝ දෙනෙක් ඊයේ නිකන් අපි හම්බෙන් හම්බෙච්ච කෙනෙක්ගේ වුණත් මොගේ තිබුණ කාරණාව මේ මීගමෝ රත් කරපු සිදුවීම මොකද දන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් ඔය මේ පෘතුගීසින් 1505 දී ලංකාවට ඇවිල්ලා තමන්ගේ බලය පිහිටුවන තෙක් අපේ රටේ ඔය මේ ඉතිහාසය ගැන මම මේ පොඩ්ඩක් මතක් කරන්නේ හිරගෙවල් එහෙම නැත්නම් බන්ධනාගාර කියලා දෙයක් නේද මේ පිහිටුවලා තිබුණේ නැහැ කියලා කියනවා ඊට කලින් අපේ රටේ තිබුණේ මේ රජුගේ නීතිය රාජනීතිය රජුට ද්‍රෝහි වෙච්ච එයාගේ පවුල්වල කීප දෙනෙක් දඟගෙයි ලෑම අනෙක් සියල්ල හිසගසා හෝ උලතියා හෝ වෙනත් ක්‍රමයකින් මරා දැමීම ඔය වගේ දේවල් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබුණු අපේ රටේ මේ පිටවල තියෙන මේ බන්ධනාගාර සියල්ලම අතුරු සිදුරු නැතුව මේ වෙනකොට හෙරකාරයන්ගෙන් පිරීලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ හිරගේ කියන සංකල්පය කොච්චර අපිට අලුත් වුණත් මේ 1505 ඉඳලා ගත්තම අද වෙනකොට 2026 වෙනකොට අවුරුදු කීයද කියන කාරණාවත් එක්ක ඔබට තේරෙනවනේ නේ. එතකොට මේ බොහොම ඉක්මනට මේ කියන දේවල් වලට අපේ රටේ මිනිස්සු නිකන් අනුගත වෙලාද කියලා හිතෙනවා. ඒ කියන්නේ හිරේ යන්නම ඒ කියන්නේ අතුරු සිතුරු නැතුව පිරෙන මට්ටමට නේ. 300%කටත් වඩා ප්‍රමාණයකින් පිරලා ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට අපේ වන්දනාගාර පුපුරා යන මට්ටමට පැමිණලා තියෙන්නේ. ඉතින් වැලිකඩ සහ මහර බන්ධනාගාර මේ විදිහට පුපුරා යනවා අපිට දකින්න ලැබුණා ඉතිහාසයේ යම් යම් දවස්වල. ඉතින් මීගමුව සම්බන්ධයෙන් මේ ඊයේ සහ පෙරේදා ඇති වෙච්ච තත්ත්වයත් එහෙමයි. ඉතින් හේතු කාරණා මොනවද? මොකද්ද මේකේ මුල? කවුද මේවා ඇවිලුවේ නේද? මේවා මීට අඩු මට්ටමේ හානියක් සහිතව වළක්ව ගන්න තිබුණද? ඔයගේ ගොඩාක් කතාබහ පැවතින වෙලාවක අපි මුණ ගැහෙන්නේ අර මේ සිරගේවල් සිද්ධිය සම්බන්ධයෙන් නැත්නම් මේ ගැටුමත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක මේ අපි කියන්නේ අගතියටපත් වෙච්ච පාර්ශවය එහෙම නැත්නම් මේ සිරකරුවන්ගේ පවුල්වල ඇවිල්ලා මාධ්‍යට සෝෂල් මීඩියා වලට දීපු වොයිස් කට් වල එහෙම කියවුණු දේවල් තිබුණා ගොඩාක් හරි සංවේදී දේවල් විශේෂයෙන්ම මව්වරුන්ගේ විලාපය ගැන එහෙම කතා කරනකොට නමුත් තමන්ගේ දුව එහෙම නැත්නම් තමන්ගේ පුතා තමන්ගේ සැමියා සහෝදරයා තමන්ගේ සහෝදරිය තමන්ගේ මව වෙන්න පුළුවන් මේ කියන කවුරුන් හෝ සිරගත වීම දක්වා එනකන් නේ මේ ඇතිවෙච්ච තත්ත්වයන් වලදීත් මේ විදිහ මැදිහත් වීමක් වුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ කියලා මම දැක්ක ගොඩාක් අය ඒව යටින් කමෙන්ට්ස් එහෙම ලියලා තියෙනවා ඇත්ත ඉතින් හිරේ එනතැනටපත් නොවි හිටියා නම් ඒකට අවශ්‍ය කරන පරිසරය නේද නිවසින් හදලා දෙන්න පුළුවන් කමක් ලැබුණා නම් ඊයේ වගේ දවසක් එයට උරුම වෙන්නේ නැහැ අර ජීවිත අහිමි වෙච්ච පිරිසට එහෙම නේ එහෙම නැත්තම් තුවාල ලැබුව අය එතකොට අර නිලධාරින්ගේ පැත්තෙන් ගත්තම ඔවුන් රාජකාරියේ ඉටු කළේ නමුත් රාජකාරී කිසියම් ආකාරයකින් ඔවුන් නැතින් පැහැර හැරුණද ඔන්න ඔය කියන කාරණා සියල්ල අපි කතා කරමින් නේද ඒ දිහා බලාගෙන ඉන්න කාල සීමාවක් මේ ඉතින් හිරගෙවල් සම්බන්ධව අපිට හිරගෙවල් ඕනේ නෑනේ රටකට අපිට පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ හිරගෙවල් වල ඉන්න ප්‍රමාණය අඩු වෙන්න දවසින් දවස මේවෙන් නේද වැරදි වලට දඬුවම් ලබන සමහර විට නිදහස් වෙලා යන පිරිස වැඩිනවා වගේම ආයේ එකතු වීම කියන කාරණාව ආයේ කවුරුත් හිරගෙදරකට එන්න දැන් හිරේ ගිය මිනිස්සෙකුට ආයේ මෙතනට එන එක මාර අරුමයක් නෙමෙයි කියලා සමාජයේ කතාවක් තියෙනවා නේද එකපාරක් හිරේ ගිය මට ඕක මොකද්ද වගේ අර මොලේ පොඩ්ඩක් තිබුණා නම් ඒවා ප්‍රකාශ කරනකොට මොනත් එහෙම හිතෙනකොට නේ සමහර තැන්වල අපි මීට වඩා සුන්දර රටක් වෙන්න තිබුණා 7යි විනාඩි 10යි

0: රැසියාව සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ටේක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී
3: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරකිමු මගතොට

හතයි විනාඩි 21යි වෙලාව. උදේ පාන්දර නැගිට ගමන් Facebook යන ඔබ Facebook යනවනේ ඔබනේ. උදේ පාන්දර නැගිටලා සමහරට ඇඳවඩ එහෙමම වාඩි වෙලා ෆෝන් එක අතර අරගෙන මොනවද අප්ඩේට්ස් කියලා බලනවනේ. එහෙම නේද අවිදෙන්ස ගොඩාක් කාලවලට Facebook එකේ ඉන්න කාලේ ඊට පස්සේ සමහරට ඔෆිස් එකට යන ගමන් බස් එකේ වෙන්න පුළුවන්, ට්‍රාන්ස්පෝර්ට් එකේ වෙන්න පුළුවන්, බස් හෝල්ඩ් එකේ වෙන්න පුළුවන්, අපි හිතමු කෝච්චි එනකන් ස්ටේෂන් එකේ කොහේ හරි ගිහිල්ලා උදේට කැම ටිකක් කන ගමන් ඒත් එහෙමයි. අපි කොහොම වුණත් ෆෝන් එක ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ඇප් එකක් Facebook කියලා කියන්නේ. Facebook එක මෝඩයන්ගෙන් පිරීලා මම ඒකයි Facebook යන්නේ නැත්තේ කියලා මම දැන් හුව කවත් මේ ඊය පෙරේද දවසක කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා. ඔව් Facebook එකේ මෝඩෙත් ඉන්නවා. හැබැයි හොඳ දේවලුත් තියෙනවානේ. හොඳ අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන ඔය page එහෙම සාමාන්‍යයෙන් ඔබ ලයික් කරලා තියෙනවා නම් ඔබට නිතර දෙවිල යමක් දැනුමට යමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් අපි හොඳ විදියට Facebook එක පාවිච්චි කරමු කියන එක තමයි යෝජනාව. ඉතින් අර කියනවා වගේ ඇතැම් අය Facebook එකට ඉන්නේ කවුට කාට හරියක් රිද්දන්න, හාසිට ලක් කරන්න නේ. එහෙම නැත්තම් ඒ කියන්නේ අපි කියන හිතන විදියට කියන විදියට නරකම විදිහේ දේවල් වෙනුවෙන්. ඉතින් එක පැත්තකින් ඒ කතාව පොඩි සාධාරණයකුත් තියෙන. හැබැයි මෝ සමස්තය ගත්තම මෝඩියුම නෙවෙයි. ඒක ටිකක් පොඩි මරුපහරක් වගේ වෙනවා. මොකද Facebook එක හදලා තියෙනත් සෑහෙන දැනුමක් තියෙන අයෙක් මෙතන ඉන්නවා. ඉතාලම ඉහළ පෙළේ දැනුම් සම්භාරයක් සහිත අය. ඉතින් ඒගොල්ලෝ සමහරලාට හොඳ දේවල් කරනවා, ලිපි ලියනවා. දැන් ඔය වෛද්‍ය විද්‍යාව සම්බන්ධව එහෙම නැත්තම් දැන් ලංකාවේ හිතලා බලන්නකෝ දේශීය වෙදකම ගැන. එතකොට ඊට පස්සේ තාක්ෂණික දේවල් ගැන කොච්චර නම් Facebook එකේ තියෙනවදනේ. ලෝකේ අපි දන්නේ නැති විශ්වය සම්බන්ධ සමහර දේවල්. ඉතින් එහෙම දෙයක් දැක්කම නතර වෙලා කියවලා යනවා විතරක් නෙමෙයි, අපි ඒක ෂෙයා කරනවා. ඒ වගේ දැනුම පිපාසයෙන් ඉන්න කෙනෙකුට ඒකෙන් යමක් ගන්න තියෙයි කියලා විශ්වාස කරලා. හරි. ඒ නිසා දෙගොල්ලොම ඉන්නවා. ඒක Facebook එකේ විතරක් නෙමෙයි, අපි අවට ඉන්න සමාජෙත් එහෙමනේ. හොඳ සහ නරක කියන එක එහෙම නැත්තම් අර කියනවා වගේ එහෙමයි අපි වගේ අය ඔක්කොම ඉන්නවා. හරි. 7 විනාඩි 24යි. මම මේ ඔය කිව්වනේද මේ දේශීය වෙදකම සම්බන්ධ. දේශීය වෙදකම කියලා කියනකොට අපි පරම්පරා ගණනාවක් ඈත ඉතිහාසයට ගියාම අද දවසේ මේ තාක්ෂණික දේවල් එක්ක මුසු වෙච්ච බොහෝ කාරණා කතා කරාට ඒ කාලේ තිබුණේ නිකම් පොඩි බෙද හෙදකම් නේ. එහෙම නැත්තම් ඔය විවිධ කෙම් ක්‍රම සමහර විට අපි කියන්නේ ඔය ගම්මුල එහෙම දැන් සමහර කෙනෙකුට උණක් කෙම්බිරිසාවක් හැදුනම වෛද්‍යවරයෙක් චැනල් කරලා යනවා කියන කාරණාව මේ දැන්නේ අපි කරන්නේ. ඒ කාලේ ගමේ වෙදගෙදරට ගියා, ඒ අවශ්‍ය කරන ඖෂධ මොන හරි ගත්තා, ආවාරිෂ්ඨයක් බිව්වා, සමහර විට ගුලියක් කඹරලා දුන්නා, කරලක් බිව්වා, ඔය වගේ පුංචි පුංචි දේවල් ටිකක්, සමහර විට ගෙදර ඇවිල්ලා වෙනිවැල් ටිකක් තම්බල බිව්වා වගේ දේවල් තියෙනවා. ඉතින් එහෙම අතීතයේ ඉඳලා කොච්චර නේද මේ මේ මේ වෛද්‍ය විද්‍යාව කියන එක දියුණු වුණා. සමහර කාරණා තියෙනවා ඒ කාලේ කරපුවා ඒ විදිහටම අද දවසටත් වළංගුයි. මොකද ඒ වෛද්‍ය ක්‍රම එහෙම නැත්නම් ඒ සමහර ඖෂධ අදටත් වළංගුයි. ඒවැ ගුණාත්මක බව නිසා සහ අපිට ලබා දෙන ඉක්මන් සහනයත් එක්ක ක්‍රිමිරාජු කියලා කියනන්නේ එහෙම නිෂ්පාදනයක්. වසර 77ක් ආපස්සට ගියාට පස්සෙත් ක්‍රිමිරාජු කියන නමට නේ ලොකු විශ්වාසයක් තිබුණා පාරිභෝගිකයින්ගේ. එතකොට ඒ කියන්නේ අපේ රෝගීන්ගේ රෝගී මට්ටමට එනවා කියලා කියන්නේ බඩේ අජීර්ණයක් වගේ එකක් එහෙම නැත්නම් අපහසුතාවයක් ඒ වගේ දෙයක් දැනුණ ගමන් ක්‍රිමිරාජු කරල් ගුලි මේක විසඳුමක් හරියටම හරි පැයකමාරක් වගේ ඇතුළත ඔයාව ආයි අර හිටපු තැනටම ගේනවා. ඒ පහසුවම ආට ඇති කරනවා. ඉතින් ඒ නිසා අවුරුදු 77ක් තිස්සේ විශ්වාසය අදටත් තහවුරු කරගෙන තියෙනවා. ඉතින් වට පුළුවන්කමක් තියෙනවා ෆාමසි වලින් ඖෂධ සල් වලින් මේ කියන නිෂ්පාදනය ගන්න. ක්‍රිමිරාජු ගැන මතක් කරේ. RDB බැංකුව ගැන මතක් කරන්න ඕනේ. ලංකාවේ අපිට විශේෂයෙන්ම මේ කාලේ අපේ මුදල් ගිහිල්ලා බැංකුවක තැන්පත් කරත් සමහරලාට විශ්වාසයක් නැහැ. ආ ඔය OTP එකක් හරි මොකක් හරි එනවා, ඊට පස්සේ account එකේ සල්ලි නැහැ කියනවා. ඉතින් හැකර්ලා කියනවා ස්කෑම් සිද්ධීන් වාර්තා වෙනවා වගේ අනාරක්ෂිතයි අපේ මුදල්. හැබැයි RDB එකේ ඔයාගේ සල්ලි ටික දානවා නම් ඒක හරියටම පරිස්සම් කරලා දෙන්න RDB එක සූදානම්. ඒ නිසා වාඩි ඉහළ පොලියකුත් දෙනවා, විශේෂයෙන් FD එකක් එහෙම මේ කාලේ ආරම්භ කරනවා නම් RDB එක තමයි හොඳම තැන. දැන් ඊයේ දවසේ පොතුවිල් වල ඒගොල්ලෝ අලුත්ම ශාඛාව ආරම්භ කරා. ඉතින් පුළුවන් තරම් පහසුකම් දීලා නේද කාර්යක්ෂම සේවාවක් සපයන්න
අනිපැත්තෙන් ඒගොල්ලෝ හිතන ගමන් ඕගොල්ලන්ගේ මුදලට යම්කිසි සාධාරණ පොලි මුදලක් අනිපැත්තට ඒ තැන්පතු සඳහා ලබා දෙන්නත් ඒ අය නිරන්තරයෙන්ම කටයුතු කරනවා කියන එක මතක් කරනවා. බ්‍රාන්චස් 250කට වැඩි. ඒ නිසා ඔයාගේ නගරෙත් අනිවාර්යයෙන්ම RDB පිරිස වඩමුණ ගහන්න පුළුවන් කමක් තියෙනවා. විජය නිෂ්පාදන ලෝකෙ කොහේ ගියත් අපේ රසය හොයන හැමෝටම කෑම ටික රස කරන්නේ විජය නිෂ්පාදන. ඉතින් අදත් ඔයා දැන් නම් උදේට උයලා ඉවරයිද සමහරට? එහෙම නැත්නම් තව කෙනෙක් උදේට මොන හරි කැම ටිකක් හදන්න කල්පනා කරනවද? මොනවද හදන්නේ? පාන් ගෙඩියක් නම් ගෙනාව, පරිප්පයක් හදනවද, හාල්මැස්සු එකකට අල්ල පොඩ්ඩක් දාලා මොන හරි හදනවද? එහෙම එහෙම හිතනවා නේ උදේට. එහෙම පොඩි දෙයක් ඉක්මනටම හදලා ගන්නවනේ. හරි, ඒ කියන පුංචි දේ වෙනුවෙන් උනත් ඔයා පාවිච්චි කරනකොට, කුළුබඩු පාවිච්චි කරනකොට විජය නිෂ්පාදන පාවිච්චි කරන්න. ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.

අපේ කාලෙ හිටපු විශිෂ්ටයෝ එකින් එක නේද ඒ අයගේ ගමන් මඟ වෙනස් කරනවා වගේ එකක් පේනවා නේද? දැන් ලයනල් මෙස්සි ගැන පහුගිය කාලේ අපි කතා කරා ෆුට්බෝල් ගැන කතා කරොත් මෙස්සි ගැන තමයි කතා කරන්න තියෙන්නේ, එහෙම නැත්නම් රොනාල්ඩෝ. දැන් මේ දෙන්නම ඉවරයි. ඊයේ දවසේ රොනාල්ඩෝ තමන්ගේ මේ කියන්නේ රොනාල්ඩෝ කියලා යුගයක් එහෙම යුගයක් ලියාගත්ත පාපන්දු ක්‍රීඩකයා ඊයේ එයාගේ ගමන අවසන් කරනවා. එතකොට ඔබ හිතන්න මේ ක්‍රීඩා විතරක් නෙමෙයි විවිධ ශේස්ත්‍රවල විශිෂ්ටත්වය මේ විදිහට තමන්ගේ ඒ ගමන එහෙම නැත්නම් යාපු අපිව පිනවපු නේද ක්‍රීඩාවට වෙන්න පුළුවන් විවිධ ශේස්ත්‍රවලට වෙන්න පුළුවන් ඒ කරපු මෙහෙ අවසන් කරමින් තමන්ගේ ජීවිතයේ අනිත් කාලය විශ්‍රාම දිවිය කියලා කියන්න සූදානම් නැහැ. මේ රොනාල්ඩෝ එහෙම තාම හොඳ තරුණ ක්‍රීඩකයෙක් තරුණයි කියලා කියන්නේ සාමාන්‍ය යුරෝපීය රටවල් පිළිගන්නවානේ සාමාන්‍ය අවුරුදු 40 50 වෙනකන් තරුණයි කියලා. නමුත් රොනාල්ඩෝගේ යුගය අවසන් ඉතින් ඊයහු ඉතාම සංවේදීව මේ ඔහුගේ ගමනේ අවසන් මිනිත්තු කිහිපය ගත කළේ පාපන්දු ක්‍රීඩා පිටිය තුල. ඉතින් දක්ෂතාවයේ කැපවීම වාසනාව මේ සියල්ල එක්ක රොනාල්ඩෝ තමන්ගේ නම තියලා පාපන්දු පිටියෙන් ඉවත් වෙලා ගියා. දක්ෂතාවයේ කැපවීමයි විතරක්ම නෙවෙයි සමහර තැනකදී කෙනෙක්ගේ ජීවිතය ආලෝකමත් කරන වාසනාව කියන එකත් වාසනා ගුණය. ඒක හැමෝටම තියෙනවද? තියෙන මොහොත මොකක්ද කියලා හොයාගන්න එක නෙවෙයි. සමහර ලාවට මේ ජීවිතේ මෙහෙම කරනකොට අද රෑ නිදා ගන්න ඔබ නෙමේ හෙට උදේ නැගිටින්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. ජීවිතේ වාසනාව කියන දේ එක්ක එහෙම නැත්නම් ඔබ කරපු කැපවීම එක්ක ඔබේ තියෙන දක්ෂතාව එක්ක එහෙම දේවල් අපි අහලා තියෙනවා සහ දැකලා තියෙනවා. මම මේ දැන් කතා කරන්නේ වාසනාව ගැන. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔබට අන්න එහෙම දවසක් උදා කරන්න පුළුවන් තැනක්. අද ඔබ උදේ හවස උදේ යන්නේ බෙටට යන්නේ බස් එකේ වෙන්න පුළුවන්. හැබැයි හෙට උදේ ඔබ සමහර විට බස් එකේ ගියත් ඔය ඉන්න ආර්ථික මට්ටම ඔය ඉන්න මානසික මට්ටම නොවෙන්න පුළුවන්. ඒකට හේතුව ඔයා අද ඔෆිස් එකට ගිහිල්ලා එන ගමන් ඔයා ලොතරැයියක් ගන්නවා. ඒ ලොතරැයිය හවසට එහෙම නැත්නම් රාත්‍රියේදී දිනුම දීම බලනවා. ඔයාට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න වරමක් තිබිලා තියෙනවා. ඒ අවස්ථාව උදා වෙනවා. ඉදිරියෙන් පස්සේ කොහොම වේද ජීවිතේ? හා දවස් දෙක තුනක් ඇයි සමහරට ඔය මුදල් ටික ඔයාගෙන අතර හම්බෙන්න. හැබැයි ඔයා කෝටිපතියෙක් ලක්ෂපතියෙක්. මේ ජීවිතේට වාසනාව කියන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න ඕනේ. දැන් ඊයේ දවසේ ගත්ත ටිකට් වල වාසනාව දංක ටික කියලා ඉන්නම්. ධනු ලග්නයත් එක්ක ජයග්‍රහය අංක 11 අංක 22 අංක 45. ඒ වගේම ජය සම්පත ගත්තනම් ජය ලොතරැයිය ගත්තනම් ඔයාට පුළුවන් කමක් තියෙනවා W අක්ෂරයත් එක්ක අංක 0 අංක 9 අංක 1 සහ අංක 4 තියෙනවද කියලා බලන්න ටිකට් එකේ. අද සම්පත ගත්තනම් අංක 0 අංක 4 අංක 0 අංක 0 සහ අංක 4 අංක 5 අංක 0 අංක 0 අංක 4 සහ D අක්ෂරය තියෙනවා. නෝනි හඳහන ලොතරැයිය හඳහන බලාගමු. වෘෂභ ලග්නය ජයග්‍රාහී අංක 16 අංක 20 අංක 28 සහ අංක 46. ඒ වගේම I අක්ෂරයත් එක්ක ධන නිදානේ ප්‍රතිඵලයයි මම මේ මතක් කරන්නේ. අංක 5 අංක 13 අංක 52 සහ අංක 74. මෙගා පව ලොතරැයිය වගත්තනම් B අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 6 ජයග්‍රාහී අංක අංක 37 අංක 50 අංක 62 සහ අංක 63. ගොවිසත ලොතරැයිය ඉසෙඩ අක්ෂරයත් එක්ක අංක 8 අංක 35 අංක 41 සහ අංක 49. මහජන සම්පත D අක්ෂරයත් එක්ක අංක 3 අංක 9 අංක 5 අංක 0 අංක 0 සහ අංක 4 ජයග්‍රාහී ප්‍රතිඵලයයි පත්තුන. මහජන සම්පතක් ගන්න රුපියල් 40ක් වියදම් කරනවා කියලා කියන්නේ. එතනින් එහාට ඒ දිනුම ගැනම විතරක් නෙමෙයි වාට රටේ සංවර්ධනයටත් වාදායක වෙන විශේෂම අරමුදල් ගණනාවක් වෙනුවෙන් නේද ඔයගේ දායකත්වයේ දීපු ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40 ගොඩාක් වැඩ කරනවා. රණවිරු සේවා අරමුදල, සෞඛ්‍ය අරමුදල, ඊට පස්සේ සමාජ සේවා අරමුදල, ඔයගේ ශ්‍රම වාසන අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැත්තෙන් අවශ්‍ය කරන දේවල්, මේ වගේ ගොඩාක් දේවල් කරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. මේ දවස්වල ඔය දන්නවා ජාතික වගකීමක් විදියට මේ ඩෙංගු මරණ කියන කාරණාවත් අඳුනගෙන පළාත් පාලන ආයතනත් එක්ක ඒ අවශ්‍ය කරන විශේෂම කසල බඳුන් නේ කසල ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් අවශ්‍ය ඒ පහසුකම් බබා ලබා දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන්ම කැපෙලා ඉන්නවා කියලා මතක් කරන්න ඕනේ. ඒක අර අපි කියනවා වගේ ඔයාට වාසනාව දෙන ගමන් නේ රටේ ලෝකෙ වෙන්නේ මොනවද, ඒවට අවශ්‍යතාවය තියෙන්නේ මොනවද, ඒ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඒ දේවලුත් හොයලා බලලා කරනවා ජාතික ලොතරැයි.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 6 7 9 5 7 9.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: 7:41 වෙලාව වාහනයක් පැදගෙන යන ඔයා බයික් එකක යනවනම් කාර් එකක යනවනම් වාහනයක් ගැන සිහින දකිනවනම් අනිවාර්යයෙන්ම ඒ සිහින සැබෑවෙන්න ඕනේ. ඔයා යන වාහනේ මං කියන්නේ දැන් වාහනේ යනවනම් ඊට වැඩි හොඳ එකක් ගන්න ඕනේ. බයික් එකක යනවනම් රෝද 4කට මාරු වෙන්න ඕනේ. ඔයගේ අපි ගොඩාක් අපි නේද වාහන ගැන හිතනකොට අපිට හිතන්න මං කියන්නේ බේසික් ලෙවල් එකේ මිනිස්සුන්ට තියෙන ප්‍රායෝගික මේ ප්‍රාථමික අවශ්‍යතාවයක් නේ දැන් වාහනේ කියලා කියන්නේ බයික් එකක් හෝ වාහනයක්. දැන් ලංකාවේ පාරට බැස්සම වැඩිපුරම තියෙන වාහනේ මොකද්ද? මොනවද වර්ග කියලා මං ඇහුවොත් ඔයා කියයි දැන් ජපන් වාහනද වැඩි, ඉන්දියන් වාහනද වැඩි, චීන වාහනද වැඩි? මං එහෙමත් අහන්න. ඔයාට පේනවා චීන වාහන වැඩි නේ. එතකොට දැන් ඔය ටෙස්ලා එවැගේම පෝෂෙ වගේ සුපිරි බ්‍රෑන්ඩ් වලටත් වඩා සුපිරි තත්ත්වයට ලෝකේ ඔය චීන වාහන ඇවිල්ලා කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ? වාකේ නෑ, එහෙම නෑ, ඒවට තාම නෑ. මම ඔයාලට සාධක ටිකක් කියාගෙන යන්නම්. ඔයාටත් ඔප්පු කරගන්න, එහෙම නැත්නම් සනාථ කරගන්න පුළුවන් මං කියන කාරණාව යම් සත්‍යතාවයක් තියෙනවා කියලා. අද චීනය ඔය EV vehicles, electric vehicles ලෝකෙම හොල්ලල ඉවරයි චීන වාහන. ලංකාවේ අපිටත් පාරවල් වල BYD ගීලි වගේ ඒවානේ චීන කාර් නිතරම දකින්න තියෙනවා. මේ කාර් ඇමරිකාවේ ලාභම EV එකටත් වඩා ඩොලර් 10 ගණක් ලාභයි. හැබැයි ඔය පෝෂි සමාගමේ ඩොලර් සාමාන්‍යයෙන් 250,000ක ටයිකන් එකට වඩා වේගවත්. සමහර කාර්ය තුල තියෙනවා මාර පහසුකම් ටික. අඟල් 21 TV තියෙනවා, ෆ්‍රිජ් තියෙනවා, පුටු තියෙනවා, අර මසාජ් කරන නේද, අර සෑහෙන සැප පහසු සම මසාජ් කරන්න පුළුවන් ඒවා නේ. එතකොට තවත් සමහර ඒවට දීලා තියෙනවා තාක්ෂණයේ වතුර උඩ උනත් ගෙන යන්න පුළුවන් වාහන, එහෙම ඒවා තියෙනවා. චීනයේ කොහොමද මේ තරම් අඩුවට සුපිරි තාක්ෂණයෙන් යුතු EV හැදුවේ? ඇයි ඇමරිකාවට සහ යුරෝපයට මේක කරන්න බැරි වුණේ? අපි කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. වාහන කර්මාන්තයේ උඩු යටිකුරු කරපු චීන EV විප්ලවයේ පිටිපස්සේ තියෙන්නේ ආර්ථික සහ දේශපාලන කතාවක්. ඒගොල්ලෝ ගොඩක් රටවල් දැන් සාමාන්‍ය ගොඩක් බටහිර රටවල් කියන්නේ චීනය කරන්නේ රාජ්‍ය මැදිහත් වීම. මේ අසාධාරණ විදිහ මැදිහත් වීම, ව්‍යාපාර කරන එක අසාධාරණ විදිහට. හැබැයි ඇත්ත කතාව තමයි වාහන කර්මාන්තය කියන්නේ කවදාවත් නිදහස් වෙළඳපළ තිබුණ තැනක් නෙවෙයි. අද චීනයේ කරන්නේ මීට අවුරුදු 100කට කලින් බටහිර රටවල් තමන්ගේ වාහන සමාගම් ගොඩගන්න පාවිච්චි කරපු මේ පරණ ක්‍රමය ආයි මේගොල්ලන්ගේ සිස්ටම් එකට ඇප්ලයි කරලා තියෙන එක. දැන් වොක්සගන් වගේ එකක් ගමු නේ, මර්සිඩීස්, ජපානි ටොයෝටා, කොරියාවේ හයුන්ඩායි, ඊට පස්සේ ෆෝඩ් ඇමරිකාවේ, මේ වගේ ඒවා. මේ හැම දැවැන්තයකම බිහිවුණේ තමන්ගේම රටවල් වලින් දශක ගණනාවක් තිස්සේ දීපු බදු ණය සහ සහන නිසා. ඇමරිකාව 1960 ගණන්වලදී ජර්මන් කාර්වලටත්, 1980 ගණන්වලදී ජපානයේ හොන්ඩා ටොයෝටා කාර්වලටත් බය වුණා කියලා කියනවා. මොකද ඒවා ඇමරිකානු කාර්වලට වඩා ලාභයි වගේම හොඳට තෙල් වැඩ කරා. එතකොට ඇමරිකානු ආණ්ඩුව කලේ බදු ගහලා සීමාවන් දාලා තමන්ගේ දේශ සීමා දේශීය සමාගම් ආරක්ෂා කරපු එක. එතකොට අදත් ඇමරිකාව සහ යුරෝපයේ කරන්නේ අන්න ඒකමයි. ඒගොල්ලෝ ජාතික ආරක්ෂාව සහ සේවකීන් ආරක්ෂා කිරීම කියන ලේබල් එක දාලා චීනයේ EV vehicles තමන්ගේ රටවලට එන එක වළක්වනවා. හරිනේ. එතකොට මොකද චීන කාර් ආවොත් බටහිර තියෙන පරණ වාහන සමාගම් එක අවුරුද්දෙන් වැහිලා යනවා කියලා කවුරුත් දන්නවා. ඇයි බටහිර සමාගම් සාම්ප්‍රදායික වාහන සමාගම් වලට චීන එක දැන් හැරෙන්නවත් බැරි කියලා බැලුවොත් ඒකේ තේරුම් ගන්න සාමාන්‍ය කාර්

ඊව එකක් හදන විදිහ වෙනස බලන්න ඕනේ. හරි, පහුගේ අවුරුදු 130 සාමාන්‍ය වාහන කර්මාන්තයේ දිව්වේ බාහිර සමාගම් වලින් කොටස් මිලදී ගැනීම මත. අද ලෝකයේ විකිණෙන ඔය ගෑස් කාර් වල කොටස් වලින් 70-90% නේද විතර හදන්නේ තුන්වෙනි පාර්ශවීය සමාගම් වලින්. ඒ කියන්නේ ෆෝඩ්, හොන්ඩා වගේ සමාගම් ඇත්තටම මැනුෆැක්චර්ස් නෙමෙයි කියලා වගේ එකක් එනවා නේද ඔළුවට. ඒගොල්ලෝ කරන්නේ ඇසෙම්බ්ලි. ඒ කියන්නේ අපි කියන්නේ කොටස් එකලස් කරනවා කියලා. පිට රට ඉන්න අය දන්නවා ඔය මේ සිස්ටම් එක නිකන් අර මේ තව මේ වගේ අර තියෙනවා මේ බාණ්ඩ ගෙනල්ලා වෙන වෙන විදිහ දේවල් හදන ක්‍රම තියෙනවා. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ඔබ අහලා ඇති. මේ ක්‍රමයේදී වාහනයක් ඇතුලේ විවිධ සමාගම් වලින් ගත්ත කුඩා පරිගණක කොටස් 100 ගණක් තියෙනවා. හරි, හැම එකක්ම දුවන්නේ ඒ සමාගම් වල රහස් කීත වලින්. වාහන හදන සමාගමට මේ කීත වෙනස් කරන්න බෑ. මොකද හරි අප්ඩේට් එකක් කරන්න ඕනේ නම් ඊළඟ අවුරුද්දේ මොඩල් එක නිකන් ඉන්න ඕනේ. හැබැයි ඉලෙක්ට්‍රික් වෙහිකල් ලෝකේ මේ වාහන ලෝකේ මේ කියන කතාවත් එක්ක ඉලෙක්ට්‍රික් වාහන ලෝකෙදි මේක හරියන්නේ නැහැ. EV එකක් කියන්නේ නිකම්ම මැෂින් එකක් නෙවෙයි. ඒක සොෆ්ට්වෙයා නේද? සිස්ටම් එකක් එක්ක නේ මෘදුකාංග මගින් පාලනය වෙන පද්ධතියක්. මෙන්න මෙතනදී තමයි චීනයේ බැලුවේ චීනයේ කරේ හැම කොටසක්ම තමන්ගේ කර්මාන්ත ශාලා ඇතුලේ හදන එක. හැම කොටසක්ම එකම භාෂාවෙන් කතා කරන නිසා අර කේතයන් පවා එකට ගලප ගන්න පුළුවන් වුණා. ඉතින් ඔය වගේ දේවල් එක්ක ගත්තම බැටරිය 5% බැස්සොත් කාර් එකේ බීම ලයිට් නිවලා AC එක අඩු කරලා විදුලිය ඉතිරි කරනවා. GPS එක පවා නේ. ඔයගේ ගොඩාක් ඒවා තියෙනවා චීනයේ හිතලා බලලා තමන්ගේ රට ඇතුලේ වෙනස් කරපු. ඒ නිසා තමයි අද පාරට බැස්සම වැඩිපුරම චීන වාහන මේ ලංකාවෙත් යුරෝපේ රටවල් වලත් දකින්න අවස්ථාවක් තියෙනවා. දැන් වාට තේරෙනවා චීනයේ කොහොමද මාකට් එක ඇල්ලුවේ කියලා. එහෙම මෙහෙන් එනකන් තාක්ෂණය නිකන් බලන් හිටියේ නෑ. ඒගොල්ලෝ රට ඇතුලේ තාක්ෂණය හැදුවා හදලා ඒකට අනුගත වෙන්න ඒ ප්‍රජාව එමු නැත්තම් රටේ මිනිස්සු ඒ මාකට් එක ඔලු හදනවා කියන එක ලේසි නෑ නේ. ඉතින් ඔන්න ඔය ගේම් එක තමයි චීනයේ මේ වෙනකොට ගහලා සක්සස් වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ දැන් ඔය ඉස්සර අපි කිව්වේ චීනකම ෆෝන් එකක් පෝ චයිනිස් කෑල්ලක් අර පිටකොටුවේ චයිනිස් අර එහෙම කියනවනේ. දැන් කවුරු හරි කියනවාද අයියෝ චීනනේ BYD ගන්නවනේ පෝලිමේ ගිහිල්ලා. ලංකාවේ ඔය මං අහලා තියෙන කතාවක් තියෙනවා BYD ලොන්ච් කරන කාලේ එහෙම ඒ සාමාන්‍යයෙන් පළවෙනි දවසේම ඇනවුම් කරපු ගාන සෑහෙන පිරිසක්. ඉතින් එදා තිබුණු මතේ නෙවෙයි ඒ මතේ වෙනස් කරේ චීනු වෙනස් විදිහට හිතලා. ඒක ආර්ථික සහ දේශපාලන තීන්දුවක්. 7:46

හතයි විනාඩි 54 වෙලාව ඊළඟ පැයට යන්න ඕනේ යන්න කලින් මතක් කරනවා ඔයාට ඩීප් ටෙක් සෝලා ගැන ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවම දන්න දැන් සෝලා නම් ඩීප් ටෙක් නේ ඉතින් වගේ ගෙදරට අවශ්‍ය කරන සෝලා පද්ධතිය ඩීප් ටෙක් වෙතින් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් ඒගොල්ලෝ ඉතාම කාර්යක්ෂමව මේ සේවාව සපයලා ඉතාම හොඳ නේද ප්‍රමිතිය නැතු සෝලා දන්න මේ දවස්වල හැමෝම මේ මේ මේ හැම දෙයකටම විකල්ප හොයමින් ඉන්නේ කියන්නේ තමන්ට ටිකක් වියදම් වැඩි නම් තමන්ගේ වියදම් කළමනාකරණය කරගන්න ඕන නම් ලෝකේ තාක්ෂණයත් එක්ක වෙනස් වෙන්න ඕන නම් මේ කියන හැමදේම ගැන හිතුවම නේ සමහර තැන්වලදී මේ වගේ තීරණ වලට එන්න වෙනවා. ඉතින් හරි එහෙමනම් හොවට පුළුවන් සෝලා එකක් ගෙදරට ගන්නවා. සෝලා වෝටර් පම්ප් එක ගැනත් කියන්න ඕනේ. කෘෂිකර්ම මේ කියන්නේ කෘෂිකාර්මික කටයුතු වලදී ගොඩාක් වෙලාවට ඒ වගාවන්ට අවශ්‍ය කරන වතුර සපයන වතුර මෝටරයක් දාගෙන ඔයා මෙච්චර කාල වැඩ කරනකොට ඔයාට මාසික ඔයාගේ ආදායම් වියදම් අතර ඔය තියෙන සමහර වෙලාවට තියෙන ඔය පරතරේ තව ටිකක් මෙව කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තට. හරි. කරන් බිල් එක. ඒකට එහෙම නැත්නම් ඔය වගාවට වියදම් කරන ප්‍රමාණය ඔයාට කට් කරන්න පුළුවන් පිරිවැයක් තියෙනවානේ සමහරලාට වියදමක්. අන්න ඒව මොනවද කියලා හොයාගන්න පොඩ්ඩක් අඳුරගත්තා නම් ඒකේ එකක් නම් කරන් බිල් එක කියන එක. ඉතින් ඔන්න අඩු කරන්න පුළුවන් වෝටර් පම්ප් එක සෝලා වෝටර් පම්ප් එක ඩීප් ටෙක් වෙතින් 0.71 711 711 එක කියන නම්බර එකට කතා කරන්න. 0.71 711 711 එක කියන නම්බර එක. පැලොත් නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ලංකාවේ අපිට මතක් වෙන අපිට වග කියන නිෂ්පාදනය තමයි පැලොත් කියලා කියන්නේ. අවුට්ලට් වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා. සුපර් මාකට් එකේදී ග්‍රොසරි වලදීනේ ඕනම තැනකදී දැන් පැලොත් කිරි විට පැකට් එක යෝගට් එක අයිස්ක්‍රීම් එක ඇතුළු පැලොත් නිෂ්පාදන ගන්න ලුවන්කමක් තියෙනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ වා වේගයෙන් යන්න නේද වේගයෙන් බයික් එකක් පදින්න කැමති කෙනෙක් නම් අපි හැමතිස්සම කියනවා අර නියමිත වේග සීමාවේ ඔයාගේ වේගය එහෙම නැත්නම් ඔයාගේ ওই බයික් එකේ තව එක නේ කිලෝමීටරයක් හරි වැඩිපුර යන්න මොකක් හරි මට මේ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එකක් තියනවා නම් මොකද තෙල් ටිකක් ගහලා දෙන්නද නැහැ. ඔයාට ටිකක් වැඩිපුර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ටයර් එකක් ගැන මතක් කරන්න. සියට් ග්‍රිප් X5 කියන ටයර් එක. ඉතින් බයික් එකක් පාවිච්චි කරන ඕනම කෙනෙකුට මේ සියට් ටයර් එක ගන්න පුළුවන්. දැන් ස්කූටර් එක බයික් එක කියන දෙකටම ඒගොල්ලන්ගේ තියෙනවා වර්ග කීපයක්. දැන් Zoom X කියලා X5 කියන ටයර් එකක් තියෙනවා. ඒ නිසා වට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් එක්ස්ට්‍රා මයිලේජ් එකක් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කරපු ත්‍රෙඩින් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ. අඩුවෙන් ගෙවෙන්නේ අරකට සාපේක්ෂව. ලිස්සන්නේ නැහැ. සුපිරි ග්‍රිප් එකක් තියෙනවා. ඉතින් ඔය bigger center block area එක නිසා තමයි මේ කියන ස්ටැබිලිටි එක ඇති කරන්නේ වගේ බයික් එකට. ඒ වගේම තමයි වැස්සට නොසලෙන ආරක්ෂාවක්. ඉතින් ඔය බෙන්ඩ් එකක් එහෙම ගන්නකොට නේ ඒ වැදී එහෙම වඩ බයක් සැකක් නැතුව කෝනරින් යන කියන මේ ඒ කන්සෙප්ට් එක ගැන ආයි පොඩක් හොයලා බැලුවත් කමක් නැහැ. මේගොල්ලෝ ඔය කියන ඔක්කොම තාක්ෂණික දේවල් ගැන හොයලා බලලා තමයි මේ ටයර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා ලස්සන ස්ටයිලිෂ් ටයර් එකක් ගන්නවා නම් සෙට් කියන නමින් සෙට් ග්‍රිප් X5 සහ Zoom X5 කියන ටයර් එක ගැන මම ඒ මතක් කරේ. රයිනෝ රූෆින් වාගේ වහලේ නේ ලස්සන පෙනුමක් තියෙන වහලයක්. ඒ වගේම ලස්සන මේ පැත්තේ ඇතුල් පැත්තෙන් බලුවම සීලිමත් හරිම ලස්සනයි. ඒ වගේම අර දවල්ට වැටෙන මහා අවුව නේ ඒ රස්නේ ඔයාට බාල කළා. ඒ රස්නේ බාල කරනවා කියලා කියන්නේ මං කියන්නේ එච්චර වුණසුමක් වාට නොදෙනෙන්න ඒ විදිහට දෙන්න පුළුවන් තාක්ෂණයක් තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක. ඉතින් මේක අර යටිපැත්තේ තියෙන මැටි ලේයර් එකත් එක්ක නේද උණුසුම පාලනය කරනවා. ඒ වගේම තමයි ලස්සන පෙනුමක් දෙනවා. එතකොට අර අපි කියන්නේ ජල විකර්ෂක ආලේපනේ හා ඒකත් මේ ෂීට් එකේ මතුපිට තියෙන නිසා වතුර ටිකක් වැටෙනකොට වැස්සට වතුර රැඳෙන්නේ නැතුව දියසෙවල බැඳෙන්නේ නැතුව පාසි බැඳෙන්නේ නැතුව ඔයාට හොඳ පෙනුමක් කාලයක් තිස්සේ පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන පරිසරයක් හදනවා. ඉතින් ඒජන්ට් කෙනෙක් මුණ ගැහිලා රයිනෝ රූෆින් නේ ෂීට් එක මතකයි. ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා කතා කරගන්න ගෙදරට අවශ්‍ය කරන ඒ ෂීට් එක. මේ අර සාමාන්‍ය ෂීට් එකට වඩා තුන්ගුණයක් ඔය වතුර රඳා පවතින එක එහෙම නැත්නම් උරා ගැනීම කියන කේදී මේ ෂීට් එක සෑහෙන ඉස්සරහින් ඉන්නවා. තුන්ගුණයකින් මේ කියන ඒ වතුර උරා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එකට වැඩිය සෑහෙන ක්වොලිටි ෂීට් එකක් තමයි රයිනෝ රූෆින් මේ වැඩි දියුණු කරපු ෂීට් එක ප්‍රීමියර්. හරි. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියනවා නම් ගෙදර ආයි ෂීට්ස් එම් වෙනස් කරනවා නම් ෂීට්ස් මේ ෂීට් වෙනස් කරනවා නම් රයිනෝ රූෆින් කියලා මතක තියාගන්න. මොකද ඒක පෙනුම වගේම ඔයාලට මේ කාලේ වියදම් කරන්න පුළුවන් ගාණත් එක්ක හොඳට ගලප ගන්න පුළුවන් කමක් තියෙනවා. මොකද අපි වහලයක් කියලා කිව්වම ගහන්නේ අවුරුදු 20ක් 25ක් සමහර විට අවුරුදු 40ක් 50ක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගින්න වහල ගහන්නේ නැහැ නේ මාස 6න් 6ටනේ. ඒ නිසා ඒ ගැන චුට්ටක් හිතන්න. මොකද රයිනෝ කියලා කියන්නේ
අවුරුදු 60කට වැඩි කාලයක් අපේ විශ්වාසය දිනාගත් නමක්. රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැනයි මතක් කරේ.

0: Good morning, සුබදාසනක්. උදේ 8 විනාඩි 3යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: ලොතරැයියේ පෙරලි කරන MLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් MLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

උදේ 8 විනාඩි 10යි සුබෝදාසනා කාලාව අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ ඔය ලස්සන සින්දුව මේ ඒ සින්දුවෙන් පටන් ගත්ත මේ ඔය හුළඟ එන්න මදනලේ කියලා පටන් ගත්ත සින්දුව මම කාලගුණයේ පැත්තේ කතාවකින්ම පටන් ගන්නම්. හුළඟ උනත් රස්නේ නම් අපි කැමති නෑනේ. අපි කැමති නේද? සීතල සුළඟකට අපි කැමති. හුළං පාරක් රස්නේ හුළං පාරක් ඇවිල්ලා අපේ ඇඟේ වදිනාට අපි කැමතිද නෑනේ. ඒ වගේ තමයි දැන් අය. මම නිකන් කල්පනා කරලා බැලුවා ටිකක් හොයලා බැලුවා. කවදා හරි දවසක ඔයාටත් මේක කල්පනා වෙලා තියෙනවද දන්නේ? ලෝක සිතියම දිහා බලන් ඉන්නකොට ඔයාට පොඩ්ඩක් කල්පනා හිතලා බලන්න. ලෝකේ තියෙන දියුණුම සහ පෝසත්ම රටවල් USA, UK, ජර්මනිය, නෝර්වේ, ජපානය වගේ මේ ඔක්කොම තියෙන ලෝකේ උඩට හරි පල්ලෙයාට හරි වෙන්න තියෙන සීතල කලාපවල. හරි? ඒ වගේම අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ දකුණු ආසියාව වගේ සමගිය කිට්ටුව තියෙන රස්න කලාපවල තියෙන බොහෝ රටවල් ගොඩක් දුප්පත් කියලා පේනවා. ඒ කියන්නේ සීතල කලාපවල තියෙන රටවල් දියුණුයි, උණුසුම් කියන පැත්තේ තියෙන රටවල් දුප්පත්. මේක නිකම්ම නිකං ආම්බයක්ද? එහෙම නැත්නම් රටක තියෙන රස්නේ සහ සීතල ඒ රටේ ආර්ථිකයට කෙලින්ම බලපානවාද? දත්තවලට අනුව ලෝකේ තියෙන දියුණුම රටවලින් 70%ක් තියෙන්නේ සමකයෙන් එළියේ. මේ අමුතු සම්බන්ධතාවයේ පිටිපස්සේ තියෙනවා විද්‍යාත්මක සහ ඓතිහාසික ඒ වගේම ආර්ථිකමය කාරණා ටික, හේතු ටික. හරි? ආර්ථික විද්‍යාඥයෝ සහ ඔය සංඛ්‍යාන වේදීන් මේ රස්නේ සහ ආර්ථිකය අතර තියෙන සම්බන්ධතාවය ගැන ලොකු පර්යේෂණ කරලා තියෙනවා. ඒ කියන්නේ දාස් ගණක් කරලා තියෙනවා. ලෝකේ රටවල් 98කට විතර මේ කතාව ඇප්ලයි කරාම මේ දත්ත අරගෙන බැලුවම හරි මේ පරීක්ෂණයෙන් පුදුම හිතෙන දෙයක් ඒගොල්ලෝ හොයාගන්නවා. ඒකට අනුව රටක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් පහල යනකොට ඒ රටේ ඒක පුද්ගල ආදායම GDP එක කියලා කියන්නේ ඩොලර් 702කින් පහල බහිනවා කියලා. ඒ කියන්නේ රටක ආර්ථිකයෙන් 9%ක් විතර තීරණය කරනවා රටේ තියෙන උෂ්ණත්වය. මේක පොඩි ගාණක් වගේ පෙවුනට ආර්ථික විද්‍යාවදි මාර ලොකු ගාණක්. හරි? මේක ලෝකෙට විතරක් නෙවෙයි එකම මහද්වීපයක් ඇතුළෙත් මේ විදිහටම සිද්ධ වෙනවා. දැන් ඇමරිකාව, දකුණු ඇමරිකාව කියලා ගමු. සමකේ නෑතට වෙන්න තියෙන ටිකක් සීතල රටවල් වෙන ඔය උරුග්වේ, චිලි නේ. ඒ වේවල ආර්ථිකය. සමකේ උඩ තියෙන කොලොම්බියාව, ඉක්වදෝරිය ගොඩක් ඉහළින් තියෙනවා. හරි? එතකොට ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාවේ උඩින්ම තියෙන සමකේට කිට්ටු නේ. ගොඩක් රස්නේ නගර තමයි ඩාවින් කියලා කියන්නේ. ලොකු ස්වභාවික සම්පත් තිබුණත් ඒක තමයි ඔස්ට්‍රේලියාවේ දුප්පත්ම නගරය. හැබැයි සමකයෙන් ගොඩක් ඈත තියෙන රස්නේ අඩු සිඩ්නි සහ මෙල්බර්න් ධනවත්ම නගරය. මේ කතාව ඇහුවම ඔයාලට එකපාරටම හිතෙන්න පුළුවන් ඉස්සර ලෝකේ ලොකුම අධිරාජ්‍ය වුණු එතකොට අපි කියනවා මේ ඊජිප්තුව, ඈ මෙසපොතේමියාව, මායාවරු කොහොමද මේ රස්නේ රටවල් වල හිටියේ? එතකොට ඒගොල්ලෝ ලොකුම අධිරාජ්‍ය, ලොකු ධනවත් අයනේ. ඒක තව සිරසියක් ඇත්ත. මේට අවුරුදු 2000ට කලින් තත්ත්වයයි අද දවසයි කියන්නේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ රටක ධනවත්කම තීරණය වුණේ ඒ රටට කොච්චර කෑම, يعني කෘෂිකර්මාන්තයේ පැත්තෙන් සශ්‍රීකද කියන කාරණාවත් එක්ක, කෑම වවන්න පුළුවන්ද කියන එකත් එක්ක. රස්නේ රටවල අවුරුද්ද පුරාම වගා කරන්න පුළුවන් නිසා එයාලට ලොකු ජනගහනයක් පෝෂණය කරන්න පුළුවන් වුණා. ඒ නිසා එයාලගේ ලෝකේ, එයාලා ලෝකේ ලොකුම අධිරාජ්‍යයන් බවට පත් වුණා. එතකොට ඒක වෙනස් වෙන්නේ, මේ කතාව වෙනස් වෙන්නේ කාර්මික විප්ලවයත් එක්ක. අද ලෝකේ රටක ධනවත්කම තීරණය කරන්නේ කෑම වලින් නෙවෙයි, තාක්ෂණයෙන් සහ කර්මාන්ත වලින්. සීතල රටවල මිනිස්සුන්ට ඉස්සර කාලේ ජීවත් වෙන්න මාර අමාරු වුණා. ඒ කියන්නේ ඔය ඒ ශීත කාලෙද්දි වගා කරන්න බෑ, කෑම නැහැ. ඉතින් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් කෑම ගබඩා කරන්න උනා. ශක්තිමත් ගෙවල් හදන්න, අනාගතේ ප්ලෑන් කරන්න සිද්ධ වුණා. මේ විදිහට අමාරුවෙන් ජීවත් වුණු මේ සමාජයන් කාර්මික විප්ලවයේදී ඒ අලුත් වෙනසට වේගයෙන් හැඩගැහිලා යන්ත්‍ර සූත්‍ර හදලා මුළු ලෝකෙම අල්ලගත්තා. රස්නේ රටවල මිනිස්සුන්ට අවුරුදු පුරාම කෑම තිබුණ නිසා එයාලට ඒ වගේ අමාරුවෙන් ප්ලෑන් කරන්න ඕනුනේ නැහැ. හැබැයි ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් කාර්මික යුගයට මාරුවෙද්දී රස්නේ රටවල් වලට ඒ වේගයට හැඩගැහෙන්න බැරි වුණා. ඉතින් යුරෝපීය ජාතිකයන් කාර්මික විප්ලවයේදී ලොකු දියුණුවක් ලැබලා මුළු ලෝකෙම යටත් කරගන්න පටන් ගත්තා. එයාලා ආසියාවේ සහ අප්‍රිකාවේ රස්නේ රටවල් වලට ඇවිල්ලා ඒ රටවල තිබුණු සම්පත් ඔක්කොම හොරගෙන කෑවා කියලා කියන්නේ මිනිස්සුන්ව වහල්ලු විදියට පාවිච්චි කරා. ඔන්න ඕක තමයි කතාව. හරි? ඒ වගේම රස්නේ කලාපවල ආර්ථිකයට පල්ලයට වැටෙන තවත් ප්‍රධාන හේතුවක් තමයි සෞඛ්‍ය ප්‍රශ්න. සීතල රටවලට ඔය සීත කාලවල එද්දී මදුරුව සහ වෙනත් ක්‍රමීන් වගේ
මේ ඒ කාලවලදී ඔක්කොම මැරිලා යනවා. ඒ නිසා ලෙඩ රෝග පතුරවන වෛරස් සහ බැක්ටීරියා වලට අවුරුදු පුරාම පැතිරෙන්න බෑ. ඒ නිසා තමයි ඇමරිකාව සහ යුරෝපිය වගේ රටවල් මැලේරියා වගේ ලෙඩ සම්පූර්ණයෙන් තුරන් කරලා තියෙන්නේ. නේ? එතකොට රස රටවල් අවුරුදු පුරාම එකම රසයක් තියෙන නිසා ක්‍රොමීන්ට සහ වෛරස් වලට දිගටම වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ නිසා රස්නේ රටවල් වලට ලෙඩ රෝග හැදෙනවා ගොඩක් වැඩි. ලදරු මරණ අනුපාතය 50%කින් වැඩි වුණා. ආයු අපේක්ෂාව 100%කින් අඩු වුණා. ඉතින් ඔය කියන කාරණා තමයි බලපාලා තියෙන්නේ. ඔයා කවදාවත් හිතන්නේ නැතුව ඇති ඒ වගේ කාරණාවක් ලෝකෙ දියුණු රටවල් සහ දුප්පත් රටවල් ගැන. ලෝක සිතියම දිහා ඔහේ බලාගෙන ඉන්නේ නැතුව. ඒ වගේ නේද? අමුතුම දේවල් හිතන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. මම ලිපියක් ආශ්‍රයෙන් කියුවේ. මේක මම හිතපු එකකුත් නෙවෙයි. 8:16 වෙලාව.

0: අතයි විනාඩි 24 වෙලා සමහර දේවල් තියෙන ඇත්ත. ඉතින් අපේ කන්ට්‍රෝල් එකේ නෑනේ. අපේ පාලනයෙන් තොරයි. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ. ඉතින් ගියාට පස්සේ කොහොමද අනේ අතින් අල්ලා නවත්තලා වැඩක් තියනවාද නේ? ඉතින් මොකද කරන්නේ ඉතින්? හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඔය හිත කියන එක හදාගන්න ටිකක් අමාරුයිනේ. හිතේ අමාරුව කියන එකට විසඳුම් සාමාන්‍යයෙන් දෙන්න ටිකක් අමාරු. උපදෙස් දෙන්න නම් පුළුවන්. හැබැයි ඉතින් මේ ප්‍රශ්නේ Tamanට වෙනකන් නේ. ඒ වගේ රිදවීමක්, ඒ වගේ මේ මෙච්චර දරුණු විදිහේ බලපෑමක් අපිට ඇති වුණොත් තමයි අපිට තේරෙන්නේ කාට හරි හිත රිද්දුවොත් මොකද නේද? එයාට දැනන විදිය ගැන යම් අදහසක් ගන්න පුළුවන් නේ. අපිටත් ඒ වගේ කුණොත් නේ. හිතේ අමාරු ඇරෙන්න ඔයාගේ ගතේ තියෙන සියලු අමාරු වලට විසඳුම් දෙන්නේ මම. හැමදාම උදේට මං ඔයාලට කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක් ගැන. ඒ තමයි ඔයාලට තියෙනවා නම් ඔය හිතේ වේදනාව ඇරෙන්න. අපි හිතමු ඔයාගේ තියෙනවා නිකන් ධනහිසේ වේදනාවක්, බෙල්ලේ වේදනාවක්, කොන්දි වේදනාවක්, උරහිස්, වලලු කර, මැණික් කටු ආශ්‍රිත. ඔය ඔක්කොම සරලවම කියනවා නම් සියුනුම ආකාරයේ සන්ධි වේදනාවන් සහ ස්වභාවික සහ පළදා මේ අපිට සාමාන්‍ය ශාරීරී ඇති වෙන්න පුළුවන් වේදනාවන් ගැන තියෙන ප්‍රශ්නවලට නිසක විසඳුම තමයි මේ. ඉතින් අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට මම කියනවා ඔතී ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න කියලා. මොකද්ද මේ? විද්‍යාත්මකව තහවුරු කරගත්ත නිෂ්පාදනයක්. ඕනෑම සන්ධි වේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරී විද්‍යානුකූල විසඳුම තමයි ඔතී ෂීල්ඩ් කියලා කියන්නේ. ඉතින් මේක විද්‍යානුකූලව කොහොමද තහවුරු කරගත්තේ කියලා මම කියන්නම්. මොකද ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් මේක නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ පරීක්ෂණ ගණනාවක් කළා නේද? මේක කොහොමද වේගවත්ව මේ වේගවත් ක්‍රියාකාරීත්වය හරහා සන්ධි වේදනාව ඉක්මනට සමනය කරන්න කියලා හොයලා බලලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවනේ. දැන් අපි හිතමු ඔයා මේ අවුරුදු 18 වැඩි ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්. ඊට පස්සේ ස්පෝර්ට්ස් මොන හරි කරනවා. ස්පෝර්ට් මුකුත් කරන්නේ නැති වුණත් අවසර ඇවිදින්න යනවා කියලා හිතන්නකො හරි. එතකොට ඉතින් ජොයින්ට් ස්ට්‍රිප් දෙනවා. ධනිස්සල මම දන්නවනේ අපිට තියෙන ප්‍රශ්න නේ. වැණි ඕනේ නැහැ මේ වාඩි වෙච්ච තැනක ඉඳලා නැගිටිනකොට නේ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ යෝග වගේ දේවල් කරනවා නම් ඊට පස්සේ සන්ධි වේදනා වලින් පෙළෙන සාමාන්‍ය ගෘහණියක් නම් ඔබටත් එහෙම තියෙනවා. කොන්දේ අමාරු වගේ දේවල් අනිවාර්යයෙන්ම තියෙනවානේ ගොඩක් අයට නේ. ඊට පස්සේ ශල්‍ය කර්ම වලින් සුවය ලබන පුද්ගලයෝ ඉන්නවා නම් වයස අවුරුදු 40 සහ ඊට වැඩි අය 18න් පටන් ගත්තාම මේක එතනින් එහාට ඔක්කොටම පුළුවන්. හරි, ආතරයිටිස් වගේ දේවල් තියෙනවා නම් මේ හැමෝටම තමයි මේ ඔතී ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්නේ. ඉතින් විශේෂ මේ ගුණාංග සහිත සන්ධි වේදනා සහනයක් තමයි මේ. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේක ඉක්මනට අවශෝෂණය වෙන නිසා ගාලා දැන් ඔය අපි කියන්නේ ප්‍රසන්න සුවඳක් තියෙන නිසා ඔයා ඉන්න බටපිටාව ඇතුළ වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ට්‍රයි කරලා බලන්න කොහොමද මේක කියලා. ආයුර්වේද දෙපාර්තමේන්තුව මේක සහතික කරලා තිනවා. ප්‍රසන්න සුවඳක් සහිතයි. වැඩි විස්තර සඳහා 0.70/60/300 කියන නම්බර එකට කතා කරන්න. මේක දැනටමත් පාවිච්චි කරන කෙනෙක් නම් මේ සම්බන්ධව වාගේ තියෙන අදහස මොකද්ද කියලාත් නේද පොඩි කමෙන්ට් එකක් විදියට තිබ්බත් කමක් නැහැ. වෙළඳපොලේ සාමාන්‍යයෙන් ඔය ෆැඩ්නා ආයතනය මේ නිෂ්පාදනය කළ වෙළඳපොළට අඳුන්වා දෙන ගොඩක් ඒවට 100%කට ආසන්න හොඳ ෆීඩ්බැක් එකක් තියෙනවා. ඉතින් ඒක සතුටුයි. මොකද ෆැඩ්නා කියන්නේ දශක ගණනාවක් තිස්සේ ලංකාවේ මේ විශ්වාසය දිනාගත්ත සන්නාමයක්. ඉතින් ෆැඩ්නා නිවසින් තමයි මේ නිෂ්පාදනය ඔයා අතට පත් කරන්නේ. අවුරුදු 18 වැඩි ඕනම කෙනෙක්ගේ හිතේ අමාරු ඇරෙන්න මේ ඕනම වේදනාවකට සහනයක්. හරි, එතකොට මාක්ස් ප්‍රින් ගෲප් එක ඔයා දන්නවා ලංකාවේ වැඩිම ව්‍යවසායිකයෝ පිරිසක් බිහි කරපු තැන. ඒ කියන්නේ අයිතන අවුරුද්දකට දිස්ත්‍රික්ක 25 ගත්තම කීයක් නම් දැන් අලුත් බිස්නස් වලට ඇවිල්ලා ඇද්ද? ඔයාට අදහසක් තිබුණා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා? ඔයාට පොඩි අතේ ගානකුත් තිබුණා. හැබැයි ඒක තව ටිකක් මූල්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා පෝෂණය කරගෙන ඔයාට පුළුවන් කමක් ලැබුණා අලුත් බිස්නස් එකක් පටන් ගන්න. මේ මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක අපි හැමතිස්සෙම මතක් කරනවා මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඇතුළට යනවා නම් සේවකයෙක් විදියට ඒකටත් අවස්ථාවක් තියෙනවා. 0.117/679 වලින් හොට්ලයින් එක. එහෙම නැත්නම් බිස්නස් එකක් කරන්න වාගේ අදහසක් දිනනවා නම් යන්ත්‍රෝපකරණ ගෙන්නන්න වාගේ ෆැක්ටරි එකට ඒ කර්මාන්ත ශාලාවට අවශ්‍ය කරන ඒ පහසුකම් නම් ඒ පැත්තෙන් උනත්. එහෙම ගත්තම ලංකාවේ ප්‍රමුඛ පිළ ආයතනයක් කීර්තිමත් ආයතනයක් සහ විශ්වාස කරන්න පුළුවන් පිරිසක් එක්ක නේ කළමනාකාරීති ඉතාම සෝදශීලී වැඩ කරන එහෙමයි. ඉතින් රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරපු තැනක් තමයි ඔය ටෝමා, එහෙම නැත්නම් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. හරි, 8:28 මම මතක් කරන්නම් විජය තේ ගැන. විජය තේ කියලා කියන්නේ අපේ ස්වභාවික තේ රසය. දැන් සාමාන්‍යයෙන් තේකකින් අප බලාපොරොත්තු වෙනවා නියම කාට රසය. ඔය ගොඩාක් වෙලාවට අපිට කඩේකට ගිහිල්ලා තේ එකක් බොනකොට මේක එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඒකට හේතුව කොහේ හරි තියෙන තේකොළ එකක් ගෙනල්ලා සමහර විට එකම අර මීට කලින් උදේම හදපු තේකට පාවිච්චි කරපු තේකොළ එකම ඉන්න පුළුවන්. ඔයාට දැන් ආයේ තේ එක හදන්නත් පාවිච්චි කරන්න. ඒකට උණු වතුර ටිකක් දාලා ඔය සීනි පොඩ්ඩක් දාලා කලවම් කරලා දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා විජය තේකොළ කියලා කියන්නේ නේ. ඔයාට නියම කාට රසය, ඊට පස්සේ පාට සුවඳ, මේ සියල්ල එක තමයි විජය තේකොළ ගැන මම මතක් කරන්නේ. ඉතින් කෝපි වුණත් එහෙමයි, 100%ක් ස්වභාවික කෝපි රසය වටත් විඳින්න තියෙන්නේ විජය නිෂ්පාදන වලින්. පැලොත්ත ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර සම්බන්ධ කරගෙන නේ ලංකාවේ මේ මාකට් එකත් ඒගොල්ලෝ ආක්‍රමණය කරනවා වගේම කිරි කර්මාන්තයට දෙන සපෝට් එක හිතන්නකෝ. 30,000ක් විතර කිරිගොවීන් එක කාලයක් තුන කිරිගොවීන්ට යනේ නමක් නැතිලා හිටියා. අද වෙනකොට ඒගොල්ලන්ට පුළුවන් කමක් ලැබිලා තිනවා අන්න එයාගේ ජීවිතවලටත් ඒ හයිය දෙන්න. ඉතින් මේ පැලොත්ත නිෂ්පාදන ගැන මතක් කරේ. 8:30.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ අම්මා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව.

0: ඔදගතයි විනාඩිත්‍ය සයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ලොකු ප්‍රශ්න කරගන්නවාන. ඒවගේ ප්‍රශ්නයක් තමයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට එක පාට හිදිලා නැද්ද? දැන් අපේ බොයිස් ලා හෙම විශේෂෙන්ම ගිහිල්ලා ඇඳුමක් ටීෂර්ට් එකක් හෙම ඇඳගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ටීෂර්ට් එක හෙම ගලවල බලනකොට බුරිය ඇතුලේ පොඩි බූල් බූල් ගතියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් මොනවද මේ කියන්නේ උදේ පාන්දර නෑවා දන්නවද? බුරිය ඇතුලේ අද්භූත විදියට පොළුම් කෑලි තියෙන එක සම්බන්ධ පර්යේෂණයක් කරලා තියෙනවා. අසංග මේවා මේ රේඩියෝ වල කතා කරන්නේ නෙවෙයි කියලා හිතුණා නම් ඇයි මේක රේඩියෝ එකේ කතා කරන්න බැරි? හරි, ලංකාවේ මේ දවස්වල වැඩිපුරම Facebook එකේ කොල්ලෝ කෙල්ලෝ අතර මේක ලොකු වෛරල් මීම් එකක් බවට පත් වෙලා තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකන් ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක ගලවලා බැලුවම කොහෙන් ආවද මන්ද අමුතු පුළුන් කෑලි මේ අපේ පෙකණිය ළඟනේ. හරි, හැම එහෙම කියන්න. හරි, මොකද්ද ඒකට කියන්නේ? ලස් බෙලි බටන්. හරි, එතකොට කොහොමද මෙහෙම වෙන්නේ? මාර වැඩන්නේ. විද්‍යාත්මකව මේක ගැන පර්යේෂණය කරා මෙන්න මෙයා. කවුද දන්නවද? දැන් ඔය පෙකණි වැල කපලා ඔය ගැටයක් ගහනවනේ, ඒක වෙයිලා වැටෙනට පස්සෙ තමයි ඉතුරු වෙන කැල්ල තමයි අපි කියන ඔය බුරිය කියලා කියන්නේ. හරිනේ. එතකොට මොකද්ද දැන් මේ ඔය ජෝර්ජ් ස්ටෙන්හවුසර් කියන කෙනා මේ ගැන පර්යේෂණයක් කරා. මොකද්ද පර්යේෂණය? එයා අවුරුදු 3ක් තිස්සේ තමන්ගේ බුරියෙන් පුළුන් කෑලි 503ක් එකතු කරලා තියෙනවා. අපි තාම එච්චර එකතු කරලා නැහැ. අපිට ඕක ගානකුත් නැහැ. මේ ඊයේ පෙරේද තමයි ඔක සෝෂල් මීඩියාවල මාර ටොපික් එකක් බවට පත් වුනේ. හරි, එතකොට කාල් කෂන් කිල් එවැගේම එයා ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෙක්. මේගොල්ලෝ ලොකු පර්යේෂණයක් කරා මොකද්ද මේක මේකට හේතුව කියලා. විද්‍යාඥයෝ දෙන්නම හොයාගත්ත එකම උත්තරයක්, මේ පුළුන් කෑල්ල හැදෙන්න ප්‍රධාන හේතුව තමයි බඩේ තියෙන රෝම. අපේ බඩේ තියෙන රෝම සියල්ල තියෙන්නේ මෙහෙම පහලටනේ, පහලට වැවිලා තියෙන්නේ බුරිය දිහාවට. එතකොට මේ මවිල් වල හැඩය හරියට පල්ලෙහාට බහින පඩිපෙලක් වගේ කියලා කියනවා. එතකොට ඔයා ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක ඇඳගෙන ඉඳිද්දි, ඔයා ඇවිදිද්දි, ඔයා හුස්ම ගනිද්දි ඇඳුම බඩේ ඇතිල්ලෙනවා. එතකොට ඒ ඇඳුමේ තියෙන නූල් සහ තන්තු නේ ලොම් කෑලි අර මවිල් වල පැටලෙනවා. ඊට පස්සේ අර පඩිපෙලක් වගේ තියෙන මවිල් හරහා මේ නූල් කෑලි ටික බුරිය දිහාවට යනවා. ඉඩක් තියෙනවා පොඩි වලක් වගේ, අන්න එතන මේ ටික තැන්පත් වෙනවා. ඒ නිසා තමයි මේ බුරිය පුලින් කියන බෙලි බටන් ලින්ට් කියන එක ගොඩක්ම එකතු වෙලා තියෙනවා කියලා මේ පර්යේෂකයෝ දෙන්නම හොයාගෙන තියෙනවා. දැන් ප්‍රශ්නේ විසඳලා ඉවරයි. ආයි මේක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි, එතකොට 60 දෙනෙක් මේ පරීක්ෂණ සඳහා යොදාගත්තා කියලා කියනවා. 60 දෙනෙක්ගේ බුරිවලින් සාම්පල අනන්තර තමයි මේ කියන විදිහට මේ පුළුන් ප්‍රශ්නේ විසඳලා ඒගොල්ලෝ ලෝකෙට කිව්වේ. හරි, එතකොට මේ සාම්පල වල බැක්ටීරියා වර්ග 23000ක් නේ, සමාවෙන්න 2300ක් කියනකොට එහෙම ටික වැඩිපුර දාලා නිකන් අති 2300ක් තිබුණා කියලා කියනවා. එක බුරියක් ඇතුලේ සාමාන්‍යයෙන් බැක්ටීරියා වර්ග 67ක් විතර තියෙනවා කියලා කියනවා. තොරවට තේරෙනව නේද? අර පුළුන් කෑල්ලක් රැඳෙනවා කියන එක මාර දෙයක් නෙමෙයිනේ. බැක්ටීරියාත් 2300ක් විතර තියෙනවලු ඔයාගේ බුරියේ. මං කිය ඔයාගේ බුරියේ, මගේ බුරියෙත් එහෙමයි. එතකොට මේක තමයි ඔය බුරි ප්‍රශ්නේ. හරි, ඔන්න ඒක මං අද විසඳලා දුන්නා. 8:44
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

8:44 RDB බැංකුව ගැන මතක් කරනවා. පොතුවිල් වල අලුත් බ්‍රාන්ච් එකකුත් දැම්මා. ඉතින් පොතුවිල් පැත්තෙන් අපි අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔන්න යන්න RDB එකට. ඒගොල්ලන් අලුත් ශාඛාවේ හොඳ සේවාවක්, කාර්යක්ෂම සේවාවක් දෙන්න ලෑස්ති. වගේම තමයි FD එකට හොඳ රේට් එකක් දෙනවා. ඉහළම පොලිය ස්ථාවර තැන්පතු සඳහා දෙන්නේ RDB බැංකුව. ප්‍රාන්චස් 250කට වැඩි. ඒ වගේම තමයි රාජ්‍ය සුරක්ෂිතතාව සහිත වාගේ සල්ලි ටික පරිස්සමෙන් තියාගන්න හොඳම තැන තමයි RDB කියලා කියන්නේ.

අටයි විනාඩි 53 වෙලාව රයිනෝ රූෆින් ෂීට් එක ගැනයි මම කියන්නේ. දැන් අපි හිතමු හાર્ඩ්වෙයාර් එකක් කරන කෙනෙක් කියලා. වාගේ හાર્ඩ්වෙයාර් එකට එනවා ඇන ගන්න එනවා. ඇනයක් බෝල්ට් එක බෝල්ට් ඇනයක් වෙන්න පුළුවන්. අපි කියන්නේ කොන්ක්‍රීට් ඇනයක් වෙන්න පුළුවන්. ඔයා ඇනයක් කියලා ඉල්ලුවම දෙන්නේ මොකක්ද? සාමාන්‍ය හොඳ ඇනයක් දෙනවනේ. ටින්ටස් ඇනයක් වෙන්න පුළුවන් නේ. පිත්තල ඇනයක් වෙන්න පුළුවන්. හැබැයි ඇනයක් කියලා කොහම එයා ඉල්ලගෙන එනවා අඟල් මේ අඟලේ කොන්ක්‍රීට් ඇන. අඟලේ කොන්ක්‍රීට් ඇන කියලා ඒකනේ දෙන්නේ නේ. එතකොට ඔයා හැමතිස්සෙම හાર્ඩ්වෙයාර් එකක් කරත් ඔයා වැලි ගන්නවා කියලා කියන්නේ. ඔයා අහනවා කපරාරුවටද? එහෙම නැත්නම් සාමාන්‍ය වැඩකටද? හැම දෙයකටම අපි පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව තමයි අපේ ප්‍රොඩක්ට් එක නේ. හાર્ඩ්වෙයාර් එකක් කරත් පොඩි කඩයක් කරත් එහෙම තමයි. ඇඳුම් මහන තැනක් කරත් කොණ්ඩේ කපන බාබර් සාප්පුව සැලුන් එක වුණත් එහෙම තමයි. හරි. දැන් රයිනෝ දැන් ඔයා හાર્ඩ්වෙයාර් එකක් කරන කෙනෙක් නම් මතක තියාගන්න ෂීට්ස් ගෙනල්ලා ඔයා විකුණනවා නම් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක ගැල විකුණන්න. මේක තමයි ලංකාවේ මේ වෙලාවේ මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. ඒකට හේතුව යටින් තියෙන මැටියාලේපනේම කියලා හිතුවද නැහැ. මැටියාලේපනේ කියලා කියන්නේ එකක්. තව ඒවා තියෙනවා. එතකොට අර ජල විකර්ෂක ශක්තිය කියන්නේ ඒ ජල විකර්ෂක ආලේපනේ. ඒකට ඒක තව ටිකක් සරල කරලා කිව්වොත් එහෙම දැන් ෂීට් එකට වතුර වැටුණාට පස්සේ වතුර උරා ගන්න නැතුව ඉක්මනට වතුර ටික ඉවත් වෙලා යනවා. ඒ හරහා ෂීට් එක කල්පැවත්ම හොඳයි. ඒ වගේම දියසෙවල බැඳිලා නිකන් බලන්න ප්‍රසන්න තැනට එන්නේ නැහැ. හරි. නිතර ඒවා පිරිසිදු කරන්නේම වාට කාලය වෙන් කරන්න වෙලාවකුත් නැහැනේ. ඒ නිසා තමයි රයිනෝ රූෆින් ගැන ඒ මතක් කරේ. ඉතින් මේ ෂීට් එක අර රස්නෙට හොඳයි ඈ. මැටියාලේපනේ රස්නෙ කන්ට්‍රෝල් කරනවා. ඊට පස්සේ ලස්සන පෙනුමක් දෙනවා ඇතුල් පැත්තෙන් ওই මැටියාලේපනේ තීරණ නිසා. හොඳයි. ඉතින් ප්‍රමිතියෙන් යුතු ෂීට් එකක් නම් රයිනෝ රූෆින් අවුරුදු 60කට වැඩි විශ්වාසයත් එක්ක මේ පැයෙන් යන කලින් මතක් කරනවා. ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ සෝලා පද්ධතියක අවශ්‍යතාවයට වාට දෙන්න තියෙන හොඳම ඔප්ෂන් එක. ආයි කතන්දර මුකුත් නැහැ. සරලවම කියනවා නම් සෝල එක කයි කරනවා නම් මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. 0712711711 කියන නම්බර එක තමයි ඩීප් ටෙක් සෝලා නම්බර එක. හරි. ඉතින් මොකද එතන ඒගොල්ලන් කරපු වැඩ ටිකක් තියෙනවා. ගොඩාක් වැඩ තියෙනවා. විශේෂයෙන්ම රාජායතනයක ඒ වගේම පෞද්ගලික කර්මාන්ත ශාලාවක මේ ඇතුළු ගොඩාක් දේවල් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු ආයතනයක් තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඒ නිසා ඒ විශ්වාසය තවදුරටත් වඩා තහවුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එච්චර නේද ලංකාව වටේම එහෙම සෝලා පද්ධතියෙන් සවි කරගෙන යනවා නම් මේක එසේමසේ තනක් වෙන්න බෑනේ. ඇයි එච්චර විශ්වාසයක් හැදින්නේ? හොඳ මාකට් එකක් හැදින්නේ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඒ වගේ මතක් කරනවා අර සියට් ග්‍රිප් X5 කියන ටයර් එක ගැන. ඉතින් ඔයාට එක්ස්ට්‍රා මයිලේජ් එකක් සඳහා විශේෂම වැඩියෙන්ම මාකට් එකේ තියෙන ටයර් වලට වැඩිය වඩා තව කිලෝමීටරයක් හරි වැඩිපුර දුවන්න පුළුවන්කමක් තියෙන්නේ මේක තියෙන ත්‍රෙඩ් පැටර්න් එක නිසා. ටයර් එක ගෙවෙන්නේ නැහැ. කට්ට හොඳට තියෙනවා. ඉතින් එතකොට මෙහෙම බදල් අල්ලනවා පාර අපි කියන්නේ ග්‍රිප් වෙනවා කියන ලිස්සන්නේ. හරි. බයික් එකක් කියලා කිව්වම මාරාන්තික අත්දැකීම් මටත් තියෙනවා. ඔය වංගෝල එහෙම ගන්න ගිහිල්ලා තාප්ප කඩාගෙන වැටවල් කඩාගෙන එහෙම ගිය අත්දැකීම් ඔයාට මට අපි හැමෝටම තියෙනවා. හරි. ඒ නිසා හොඳ ග්‍රිප් එකක් සහිත ටයර් එකක් ගන්නවා නම් මේ සියට් ක්‍රිප් X5 කියන ටයර් එක, ඒ වගේම තමයි සූම් X5 කියන ටයර් එක. ඉතින් මේක ලිස්සන් නැති ඔය සුපිරි ග්‍රිප් එක ගැන කිව්වා වගේම වැස්සට නොසැලෙන ආරක්ෂාවක් දෙනවා. ඉතින් ඒකට හේතුව ඔය වෙට් රෝඩ් එක වුණත් නේ හොඳ ග්‍රිප් එකක් දෙන නිසා. ඒ වගේම භයානක වංගුවලදී නේ මේකේ තියෙනවා ඔය ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් විත් ඩයමන්ඩ් ක්ලර්නින් කියලා එකක්. ඒ තාක්ෂණය පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ මොනවද ඒ කියලා බැලුවත් දන්නේ. ඒක තමයි ලෝකෙ දියුණු වෙනකොට මේ සියට් ටයර් එකත් ඒ දිනු තාක්ෂණයත් එක බද්ධ වෙලා තමයි වට හොඳ ටයර් එකක් දෙන්න මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඉතින් අලුතෙන් අඳුන්නා දෙන ටයර් එක තමයි ඔය මම කිව්වේ සියට් ග්‍රිප් X5 කියන එක. ඒ වගේම මේ පැයෙන් යන්න කලින් මතක් කරනවා අපි කවදත් නේ කෑම් බීම ටික රසට කාපු අය. අපි ආසලෑ නිකන් වතුරයි බතුයි වගේ කෑම හදනවට කැමති නෑනේ නේ. ඒකනේ අපි කඩවල් වලින් කන එක සීමා කරලා ගෙදර එකයි බතයි හරි හදාගෙන කන්නේ. හරි. එතකොට විජය නිෂ්පාදන කියලා කියන්නේ අපේ කෑමටික රස කරන මැජික් එක. ඒක ඔයා මම අපි හැමෝම පිළිගන්නවා. දැන් විජය නිවසින් එන කුරක්කම් පිටිගෙන මතක් කරන්න විශේෂයෙන්ම හැලපයක් තලපයක් වගේ එකක් හදා ගන්නවා නම් ඔයාට 100%ක් ස්වභාවික කුරක්කම් රසය දෙන නේද විජය කුරක්කම් පිටි පාවිච්චි කරන්න පුළුවන් කියලා මතක් කරනවා. මොකද කරන්නේ සින්දුවකට ගිහිල්ලා ප්‍රවෘත්ති වලට යමුනේ වෙලාවත් එක්ක. ඔව් අපි සින්දුවකට ගිහිල්ලේ වෙලාව තියෙනවා.

0: Anda Radio ITN
1: විලාබු දිනවයයි
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මේකම බන්ධනාගාරයේතු කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කළා. ගැටුමින් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 78ක්. මේකේ පුද්ගලින් අතර බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවුවන් සිටින බවයි පොලිසිය පවසන්නේ. කලහකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අවශ්‍ය සහාය ලබා දී තිබෙනවා. රැඳවුවන් 700ක් පමණ වෙනත් බන්ධනාගාර වෙත ආරක්ෂාව සඳහා මාරු කර යැවීමට පියවරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගමු පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ටාසය විමර්ශන සිදු කරනවා. පෘතුගාලයේ බිහි වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කළා. ඒ මෙවර ලෝකුසලන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරගයේ වටේ ස්පාඤ්ඤයේ සමග පැවති තරගයේ ගෝල 1ට 0ක් ලෙස පරාජය වීමත් සමගින්. ඒ අනුව පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වී ක්‍රීඩා ජීවිතයේ ලෝකුසලන ජයග්‍රහණකින් තොරව අවසන් වීම පිළිබඳව ලෝකෙම අවධානය යොමුණා. දලසූර පැති මෙම තරගෙන් අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයක් සමග ස්පාඤ්ඤය ජයග්‍රහණය කළා. එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 41 වෙනි විහි පසුවෙන් රොනාල්ඩෝ බැලෙන්ඩෝර් සම්මාන පහක්, චැම්පියන්ස් ලීග් කුසලාන පහක් සහ 2016 යුරෝපීය කුසලානය දිනා ගත්තා. ඔහු ලෝක වාර්තාවත් අබමින් ගෝල 976ක් ලබාගෙන තිබෙනවා. ලකන මීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.

0: 95.5 97.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: Good morning, සුබෝදාසනක්. වෙලා බලන්න ඔලෝස්වේ කීයද කියලා. 9:04. මේ මගේ අන්තිම පැය.

නවයයි විනාඩි 8යි වෙලාව සුබ උදෑසනක් අන්තිම පැය අපි කතා කරන්න විජේ නිෂ්පාදන පැල්ලවත නිෂ්පාදන එතකොට රයිනෝ රූෆින් ඊට පස්සේ RDB බැංකුව සියට ග්‍රිප් X5 ටයර් එක තවමනවාද ෆැඩ්නාවත ශීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ඒ වගේම තව ගොඩාක් ඒවා හිටිය මාත්‍රික අනුග්‍රහක ගොඩක් ඉන්නවනේ ක්‍රමරාජ නිෂ්පාදන නේද තවකවද ඩෝම මාක්ස් පෙන් හෝල්ඩිංස් ජාතික ලොතරැයි මණ්ඩලය හරි ඒ එක්කම ආදරණීය ඔබ මේ හැමෝම එක තමයි මම යා ඊළඟ පැයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට එහෙම 15ක් තනිකමක් එහෙම දැනෙන්නේ නැහැ. මොකද මේ පැය තුන ගෙවෙන්නේ නේද? ලංකාවේ විවිධ තැන්වල ඉඳලා මාව අහන ආදරණීය ඔබත් එක්ක. ඉතින් කිසි අඩුපාඩුවක් නැතුව මේ පැය තුනේ මොකක් හරි ඔබට උදේ පාන්දර ගන්න යමක් දෙන්න යම් අදහසක් ගන්න මෝනින් ෂෝ එක අහන අය මොකක් හරි දැනුමක් පුංචි හරි දෙයක් ජීවිතේට එකතු කරගන්න අන්න එහෙම අදහසකින් අහනවා නම් එයාටත් පුළුවන් නැත්නම් ඉතින් ඔය මෙහෙමනේ අපි මේ රේඩියෝ අහලා ජීවිතය හදාගන්නේ නැහැ කිය. ඔව් එහෙම ඇතින්න. ඔව් ඒක හරි. දැන් එහෙම වෙන්න පුළුවන් නේද? එහෙම නැතුව නිකන් රසවින්දනය සඳහා සින්දුවක් අහගෙන ඉන්න ඇතින්න. ඉතින් ඔය කියන ඕනම මේ කැටගරි එකට අයිති පිරිස් මාව අහනවා වෙන්න පුළුවන්. හරි. ඔය පාළුව තනිකම ගැන කිව්වම මට මෙන්න මේක මතක් වෙනවා චීන සමාගමක් අතිශය සැබෑ මානව රූපී රොබෝ කාන්තාවන් දැන් වෙළඳපොළට නිකුත් කළා තියෙනවා. එතකොට මේ පිරිම් පාර්ශ්වයත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ මේ අරමුණ තමයි කිසිම වෙලාවක මේක මිලදී ගන්න ඔබව පාවා දීමකට ලක් නොකරන හැම වෙලේම ඔබට පක්ෂපාති. හරි. කොන්දේසි විරහිතව ඔබට ආදරය කරන අන්න එහෙම සහකරුවෙකෝ සහකාරියක් ඔබේ ජීවිතයට ලං කිරීම මේක තමයි මේගොල්ලන්ගේ අරමුණ කියලා කියන්නේ. මේගොල්ලන්ට ව්‍යාපාරික අරමුණක් තිබුණත් බලන්න මේගොල්ලෝ අපි කියන්නේ හිතලා තියෙන තරම චීන සමාගම දැන් ඇත්තනේ. මොකද දැන් ඉන්න මේ අපිට මේ මෙහෙම හම්බෙන ඔය මානසින් උසස්සයි කියන මිනිසුන් අතරේ නේද අපිට අවංක අය හම්බෙන්නේ නැහැ. පක්ෂපාති අය හම්බෙන්නේ නැහැ. කොන්දේසි විරහිතව අපිට ආදරය කරන අය හම්බෙන්නේ නැහැ. දැන් ඒකත් අපිට හොයන්න වෙලා තියෙන්නේ රොබෝ කෙනෙක්ගෙන්. ලෝකෙ කොච්චර නරක තැනකට ගිහිල්ලාද කියලා තේරුණානේ. ඔයත් එක්ක ඔයත් ආදරෙන් ඉන්නවා කියලා කියවුවායි දැන් කොච්චර වෙනස් වෙලාද. ඔයාලා පක්ෂපාතී බව අර මූණට නෙමෙයි ඔයා නැති තැන කොච්චර දුරට ඔයාගේ නේද? ඔයාගේ ගෞරවය රකින්නවාද? එහෙම නෑනේ ඇත්තටම. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. ආස වගේ සමානලාවට. අන්න එහෙම නොවන කෙනෙක් තමයි මේ ඔයාට මානව රූපී රොබෝ කෙනෙක් අරහ ලැබෙන්නේ. පොඩි ගාණක් වියදම් කරත් හොඳ නැද්ද? ඔයාගේ දුක සැප බෙදා ගන්න. මේකේ තියෙන නරක පැත්ත අල්ලගන්න එපා. මං කියන්නේ ඒ ඔක්කොම උනත් එයා ඇත්ත මිනිස්සෙක් නෙවෙයිනේ. හැබැයි ඇත්ත මිනිස්සෙක්ගෙන් අපිට මේක හම්බෙලා නැහැනේ. අවංකවම හිතලා බලන්න. එහෙම ඉන්නවනේ. ඔයා හිතනවා නම් ඔයාට හරියටම 100%ක් පක්ෂයි කියලා ඔයා එක්ක ඉන්න අය නෑනේ මිත්‍රයා. එහෙම පක්ෂ නෑනේ. ඒ ව්‍යාජ බවක් නෙපෙන්නන්නේ පොඩි අව්‍යාජ කෙනෙක් නේ අපිට ඕනේ නේ. එයා ඔයා ඉස්සරහා මවපු එකක් නේ තියෙන්නේ. ඇත්ත නෙමෙයිද මම මේ කියන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. බොරුවට ආදරෙයි අනේ ඔයා මගේ පණ වගේ මගේ හුස්ම වගේ මට වානිතුව බෑ කියන කී දෙනෙක් අපිට එහෙම බොරු කරලා තියෙනවද? මේ මොනවද මේ නෑ ඇත්තටම මේ මානව රූපී මේ රොබෝ හදලා තියෙන්නේ අන්නේ කියන මිනිස්සුන්ට මගහැරෙන තම කෙනෙකුට දෙන්න බැරි දේවල් ටික ෂෙයා කරගන්න. ඉතින් එතනට ගිහිල්ලා තියෙන්නේ දැන් මේ රවට්ටන්නේ නැති මිනිස්සුන් හොයාගන්න අපිට රොබෝ කෙනෙක්ගේ සපෝට් එක ගන්න වෙලා. ප්ලීස් මේ රොබෝ ලගින්වත් අනේද අපිට ඒ බලාපොරොත්තු වෙන මෙව්ව එක ලැබේවා. මේ පැය පටන් ගන්නකොට මට තියෙන හැම බලාපොරොත්තුවක් සල්ලි තියෙනවා නම් ඔන්න ගන්නේ.

0: කොවිසිතල ත්‍රේය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියමනි

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝපියක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: නවය විනාඩි 21යි වෙලාව. අපි අලුත් පැයකට ඇවිල්ලා තින්නේ. මේ පැයට එනකොටත් මම ඔයාලට මතක් කරන්න ඕනේ, ඔයාට ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන අදහසක් තියෙනව නේද? ඒ කියන්නේ මීට කාලෙකට කලින් තව මේක අරගෙන පාවිච්චි කරා. හැබැයි මේක ඇක්ටිව් ප්ලස් තව ටිකක් වැඩි දියුණු කරලා තියෙනවා. ඒ නිසා අලුත්ම රුපියල් 1920ට ඔයාට හඳුන්වා දෙන ඇක්ටිව් ප්ලස් එක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මොකද ඒ කාලේ ඉඳන් ඔයාට ඔය දැන් සමහර ඉන්නවා ඔය තෙල් එක උනත් මේ දැන් ධනිස්ස රිදෙන වෙලාවට විතරයි ගන්න. ඊට පස්සේ ආයි තෙල් බෝතලේ හොයාගන්නත් නෑ, ධනිස්ස සමාරුව කොහෙන් ගියාද නෑ. හරි, ආයි පොඩ්ඩක් මොකක් හරි වෙලා ආයි එනකොට ඔන්න ආයි හොයනවා තෙල් බෝතලේ. එහෙම නෙමෙයි, මේ තෙල් එකක් නෙමෙයි මේක, සමා වෙන්නේ මේක තෙල් එකක් නෙමෙයි, මේ ඔය කියන ඇක්ටිව් ප්ලස් එක ඔත ෂීල්ඩ් එක හොයනවා. තෙල් එකක් නෙමෙයි මේක, තෙල් ගෑ වගේ අර තැන් තැන් වල ගෑ. එහෙම තෙල් ගාපු අගක්වත් නෑ ඉතින්. ආයි තෙල් කියලා කිව්වම නම් ගෑවම හැමතැනම ගෑවෙනවා, ගඳයි, ප්‍රශ්න, මිනිස්සුන්ට පේනවා, ඔය ටිකනේ. ඇක්ටිව් ප්ලස් එක ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතින් කාර්යාලවල වැඩ කරන අයට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, යෝග සහ යෝගිතා ලෝලීන්ට, එවගේම තමයි සන්ධි වේදනා වලින් පෙළෙන ගෘහණියන්ට, ශල්‍ය කර්ම වලින් පස්සේ සුවය ලබන අයට, වයස අවුරුදු 40ට වැඩි අයට, 40ට වැඩි අයට විතර නෙවෙයි 18 ඉඳන් මේක පුළුවන්. හරි, දැන් සාමාන්‍යයෙන් අර වයසට යනකොට එන පොඩි නේද එහෙම ශාරීරික අපහසුතාවයන් ටිකක් තියෙනවනේ, ඒ ටිකටත් මේක හොඳයි කියලා කිව්වේ අතරටිස් වගේ. ඉතින් විද්‍යාත්මකව ඔප්පු කරලා තිනෝ ෆෙඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් නිෂ්පාදනය කරලා තියෙන මේක. ඉතින් ස්වභාවික අමුද්‍රව්‍යයන් මේක විශේෂයෙන් කියන්න ඕනේ, කිසිම දෙයක් ඔයාගේ ශරීරයට අහිතකර දේවල් එකතු කරලා නෑ මේ ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකේ. හරි, ඒ නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රසන්න සුවඳක් තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සාතික කළ තමයි මේ නිෂ්පාදනය ඔයාගේ අතට එවන්නේ. කෝල් කළා මෙන්න මේ නම්බරෙන් ගෙන්න ගන්න පුළුවන්. 0775 60 300 0775 60 300 කියන නම්බරකින්. එහෙම නැත්නම් දිවයිනපුරා තියෙන ෆාමසි වලින්, මේ සුපිරි වෙළඳ සැල් වලින් මේක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කාට හරි ඔයා දන්න කියන කෙනෙක් හරි ඉන්නවනම් මේ සන්ධි වේදනා නිසා දුක් විඳින කෙනෙක්, අන්න එයාට මේක හඳුන්වලා දෙන්න කියන්න. රුපියල් 1920ට සියලු වේදනාවන් වලට සහනය දෙන ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. මතකයිනේ, සුව කිරීමේ බලපෑම රෝග ලක්ෂණ වලට වගේම වේදනාවේ මූලික හේතුවට පවා ප්‍රතිකාර කරනවා. අන්න ඒකයි මේකේ තියෙන වටිනාකම. ඉතින් මතක් කරේ ඔත ෂීල්ඩ් කියන්නේ. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කොහොම බඩේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනනම් දැන් බඩට ඔත ෂීල්ඩ් ගාලා හරියන්නේ නැහැ. ඒ වගේ ලාවට අපි දන්නවා ක්‍රිමිරාජ තමයි නිෂ්පාදනේ. ක්‍රිමිරාජ නිවසින් නේන ක්‍රිමිරාජ කරල් ගුලි. ඉතින් මේක දෙහිය මුල්ටියක් එහෙම දාලා ඒ කාලේ ඉඳලා පොඩි කාලේ නම් මට මතකයි අපිටත් ගෙවල් වල ඔයාලත් එහෙම එක්ස්පීරියන්ස් එක. අදලත් මේවා අවුරුදු 70ක් තිස්සේ ආවස්සට ගියත් ඒවැ ප්‍රොඩක්ට් එකේ ක්වලිටි එක වැඩි වෙලා මිසක් අඩුවක් වෙලා නැහැ. ඉක්මනට ඒකින් සුවයක් සහනයක් ලැබෙනවා. ඒ ක්‍රිමරාජ ගැන මතක් කරේ. ඉතින් කුරුලෑ සෝය, ඒ වගේම වැල්මි පැණිය, ඒ වගේම හන්දි තෛලය වගේ ගොඩාක් දේවල් නිෂ්පාදනය තියෙනවා. ඉතින් ඒ නිසා චුට්ටක් ඒ ගැන මට මතක් කරේ. අයිඩියා එකක් තියාගන්න. RDB නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. ඒ වගේ සල්ලි වලට හොඳම සුරක්ෂිතම නේද තැන්පතු ක්‍රමය තමයි මේක. FD වලට මේ දවස්වල දෙන රේට් එක ගැන අනිත් බැංකුත් එක්ක සංසන්දනය කරලා බලන්න, මේක කොහොමද මේක කොහොමද කියලා. හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව. ඉතින් ඒකයි කොහේ බැලුවත් ඒක හරියටම හරි. ඉතින් හරි, ආයි හිතන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් කියන්නේ RDB එකට කෝල් කරලා බැලුවක් කමන්නේ. ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න, හැම ටවුන් එකකම බ්‍රාන්ච් එකක් තියෙනවා. ඊයේ මං කිව්වා පොතුවිල් අලුත් බ්‍රාන්ච් එක. පොතුවිල් බ්‍රාන්ච් එක වුණත් ටිකක් ලස්සනට දැන් තිබුණ බ්‍රාන්ච් එකට වැඩිය ටිකක් වැඩි දියුණු කරලා පහකින් නේ. ඊට පස්සේ ඒ ස්පේස් එක ගිහිල්ලා වැඩ කරගෙන තියෙන ඉඩකඩ, ඊට පස්සේ කවුන්ටර්ස්, ඒ ආකර්ශනීය පෙනුමක් එක්ක දැන් ඔන්න අලුත් කරලා තියෙනවා ඒ පොතුවිල් බ්‍රාන්ච් එක. හරි, 9:26 සින්දුව කාලෙම වෙනන් ගිහිල්ලා

0: පහෙන් අනු තුනයි දශම හතෙන් ලක්හට ලක්කාමටම ලක්හන පෙරනෝවරු
1: නවයයි විනාඩි තිහයි වෙලාව ශාතික ොතරයි මන්ලේ ඒගත ටිකට් එකේ වාසනාවන්ත අංගටික බලලේ වුණේ ඔයා දිනලනං ප්‍රශ්නයක්නෑ දින්නේ නෑ කියලා අතාරින්නේ පාදතු රුපියල් 40කින් නේද ජීවිතේ වෙනස් කරගන්න වාසනාව ගැන වඩතිර විශ්වාසය අඩු කරගන්න එපා කියලා මතක් කරනවා. ධනු ලග්නයේ සහිතව සුබ දවසක් ලොතරැයි දවසේ දිනුම් මැදලා වාසනාවන්ත ප්‍රතිඵලයේ තියෙනවා ධනු ලග්නයේ අංක 11 අංක 22 සහ අංක 45. ඒ වගේම W අක්ෂරයත් එක්ක ජය ලොතරැයි අංක 0 අංක 9 අංක 1 සහ අංක 4. අද සම්පත ගත්තනම් බලන්න අංක පේලියක් තියෙනවා මෙන්න මෙහෙම 0 4 0 04 පහ බිඳුව බිඳුව හතර D අක්ෂරයත් එක්ක. හදාන ලොතරැය වෘෂභ ලග්නයත් එක්ක අංක 16 අංක 20 අංක 28 අංක 46. ධන නිදානේ I අක්ෂරයත් එක්ක අංක 5 අංක 13 අංක 52 සහ අංක 74. ඒ වගේම B අක්ෂරයත් එක්ක මෙගා පව ලොතරැයි ප්‍රතිඵලයේ තියෙන්නේ B අකුර ඉස්සරහන් තියෙන්න ඕනේ. ප්‍රසාද අංක හය ජයග්‍රහ අංක අංක 37 අංක 50 අංක 62 සහ අංක 63. ඒ වගේම ඉසෙඩ් අක්ෂරයත් එක්ක ජයග්‍රහ අංක අංක 8 අංක 35 අංක 41 සහ අංක 49. ඒ වගේම D අක්ෂරය සහිතව මහජන සම්පත ලොතරැයි ප්‍රතිඵලයේ අංක 3 අංක 9 අංක 5 අංක 0 අංක 0 සහ අංක 4 ජයග්‍රහයි ප්‍රතිඵලයේ බවට පත් වුණා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්නවා කියලා කියනවා දන්නවා. ඔයාට දිනුමක් තියෙයි සමහර විට නැති වෙයි. හැබැයි ඔයා රටේ සංවර්ධනයේට දායකත්වයකුත් දීලා වදන්නවා අරමුදල් ගණනාවක් සරිකරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ඉතින් රුපියල් 40කින් ඔයාට රටේ සංවර්ධනයේට දායක වෙන්න පුළුවන්කමක් ලැබුණා කියන එක කොහොමද? ඒක වෙනම විදිහ එකක් නේ. මං එහෙම කියන්න හේතුව තමයි නේද? මොකද ජාතික ලොතරැයි මණ්ඩලය දැන් මේ කාලේ ඔය මේ අර අපි ඩෙංගු ගැන කතා කරේ. ඩෙංගු ගැන කතා කරන එකට මම එන්නම් ඊට කලින් කියන්න. ඔය දන්නවා ලංකාවේ ගොඩාක් තැන්වලදී අරමුදල් ගණනාවක් වෙනුවෙන් හයිය සපෝට් එක දෙනවා ඔයාගේ රුපියල් 40. රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, තව මොනවාද සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදලටත් දෙනවා, ශ්‍රම වාසනා අරමුදල, ඊට පස්සේ ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන සපෝට් එක ඍජුවම දෙනවා. ඒ වගේම තමයි ඩෙංගු මර්ධන ක්‍රියාන්විතයේදී නේ කැලි කසල ඉවත් කිරීම සඳහා ඒ කසල බඳුන් ප්‍රධානයන් සිද්ධ වෙනවා. මේ දවස්වල පළාත් පාලන ආයතන සියල්ල එක්කම කටයුත්ත ඉතාම සාර්ථකව සිද්ධ වෙනවා. නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, නේ කොමසාරිස්වරු, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සහ සසු නිලධාරීන් එකතු වෙලා මේ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ටිකට් එකක් දිනුම් ඇදීමට දාලා ඒ දිනුම ඕගලන්ට දිනවද නැද්ද කියලා තීරණය කරන තැනම නෙමෙයි. තව ගොඩාක් දේවල් කරන තැනක්. 9 විනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

නවය විනාඩි තිස් නවයයි වෙලාව. අපි පොඩි වෙලාවයි තියෙන අපිට තව විනාඩි 20ක් විතර තියෙන්නේ. ගොඩක් දේවල් තියෙනවා කතා කරනවා නම් මොකද කරන්නේ අපි කතා කරමුනේ. හරි. දැන් වාඩ මතකද මෙන්න මෙහෙම එකක් මම මේ කියන්න යන්නේ මේ අෆ්ගනිස්තානයේ එක්තරා තාත්තා කෙනෙක් ආශ්‍රයෙන් ලියවුණු ලිපියක සඳහනක් ගමට වෛද්‍යවරයෙක් නැති ගමක ඉපදුණු පුංචි දරුව තුන්දෙනෙක් දුවල තුන්දෙනෙක්ගේ ජීවිතේ මහා ලොකු බලාපොරොත්තුවක් එක්ක ඉදිරියට අරගෙන යන තාත්තා කෙනෙක් තබපු යම්කිසි කොහේ හරි තැනක තියපු සටහනක් තමයි මට මේ හම්බෙන්නේ. මේක අෆ්ගනිස්තානයේ පක්ටිකා කියන ප්‍රාන්තයේ ජීවත් වෙන මියා ඛාන් කියන ආදරණීය පියාගේ සටහනක්. එයා කියන මෙන්න මෙහෙම එකක්. අපේ මුළු ගමටම කාන්තා වෛද්‍යවරියන් කිසිවෙක් නැහැ. ඉතින් මගේ දුව රෝසයි අපේ ගමේ පළමු වෛද්‍යවරිය වෙනවා දැකීම තමයි මගේ එකම ප්‍රාර්ථනාව. පොතපතේ අකුරු කියවන්න තරම් මට හැකියාවක් නැහැ. මට අකුරුත් ලියන්න බෑ. හැබැයි මගේ තියෙන ලොකුම ආශාව තමයි මගේ දුව මේ ගමේ පළවෙනි

මෙයා කාන්ට කිසිම දවසක විධිමත් අධ්‍යාපනයක් ලැබිලා නැහැ. හැබැයි එයාගේ එකම සිහිනය වෙන්නේ නේ තමන්ගේ දුවට හොඳ අධ්‍යාපනයක් දීලා රටට වැඩදායී චරිතයක් බවට පත් කරන එක. මට මේක මෙන්න මේ සිදුවීම එක්ක මතක් වෙනවා සේකරයන් අපේ මහගම සේකර මහත්තයා මේ ප්‍රබුද්ධ වලට ලියපු මේ අම්මා කියන පද්‍යපිලේ තියෙන අර එක තැනක මේ අර ඔබ මේ ඔබ දෙදන නිල් උඳු පියලි මත කියන මේ එකේ එක තැනක නෝ නේද චුට්ටක් මතක් කරන්න ඔයාටත් පුළුවන් මම හිතන්නේ මේ උයා උදේන් නැගිට කඩයප්පන් තබාතේ කඩෙහි ලබායින් ලැබෙන සුළු වට්ටමන ජංගියන් දු අම්මා ඔබේ ඊට පස්සේ නෝ ගල්වා ඉසෙහි තෙල් යහමින් එල්ලා කරෙහි පංචායුදය අල්ලාගෙන අතින් මා පාසලට එක්ක ගිය අකුරු නූගත් අම්මා ඔබේ ඉතින් එහෙම තමයි අම්මලා තාත්තලා කියලා කියන්නේ නේද? එයා ලැබුව අධ්‍යාපනයේ රැඩි යමක් අපිට දෙන්න උත්සාහ කරන අය. තිමියා ඛාන් කියන්නේ එහෙම තාත්තා කෙනෙක්. එහෙම තාත්තලා කොච්චර අපිට තාත්තලා අම්මලා මේ සමාජේ හම්බ වෙනවද? අකුරක් බෑ. හැබැයි තමන්ගේ දුව පුතා ලෝකේ උඩම ඉන්නවා, ඉහළම ඉන්නවා දකින්න

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හැමෝම එකම රේසකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් ද රෝඩ් ඉස් යුවර්ස්.
0: Rhythm. Why? Be.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලොකයියා මාරෙ වෙනනේ ඌනේ දුක්ඛිකවාලේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්
2: කවුද ડોක්ටර්?
3: යාරු සුන්නදේ
2: මම කිරිපේ බුන්නේ අයියා සීනි වෙලනේ මුකුත් අතපය වැඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලකන්ඩ රේඩියෝ ITN
3: රයිට්. එහෙනම් උදේ 10යි වෙන තව විනාඩි 10ක් තියෙනවා යන්නක්නේ. යන්න කලින් මලක් කරන කොහොමද ඔෆිස් වල වැඩ ටික ෂේප් එකේ පටන් අරන් කරගෙන යනවනේ. අද ජූලි 7යි. හරි, ජූලි 7යි. එතකොට මොනවද දැන් අද අඟහරුවාදානේ. සතිය සාමාන්‍යයෙන් දැන් ඊ වැඩ ටික පටන් ගන්න කාලය මෙව්ව කරා වැය කළා දැම්මා. අද දැන් වැඩ ටික කරන් යන්න තියෙනේ. මද හරි අඟහරුවාද දවසක්. දැන් මම දැක්ක මෙන්න මේ ලස්සන කතාවක් තියෙන මෙන්න මෙහෙම එකක්. ඔය ඔෆිස් වල තනතුරු එහෙම දරන අයට ඔබේ තනතුරු తాවකාලිකයි. හැබැයි තනතුරේදී ඔබ අතින් අනිත් අයට කරන සැලකිලි සහ නේද සිත් රිදවීම් එවගේ දේවල් සදාකාලිකයි කියලා. තනතුරු తాවකාලිකයි මිත්‍රයා. තනතුරෙන් කරන දේවල් නේද සලකපු හැටි සදාකාලිකයි. ඒ නිසා මේ තනතුරු වල ඉන්න අය චුට්ටක් අහන් ඉන්නා නම් වඩා මේක මේ ඔලුවට ගන්න ඇත්තද ඔය එහෙම තියෙනවා තමයි නේද. මං අරයට මේ ගැපිලි කෙටිලියක් දැම්මා. අර ඒ ප්‍රොමෝෂන් එක දුන්නේ නැහැ. ෆයින් එකක් ගැහුවා. මාසෙ පඩියෙන් මෙච්චර කඩු කරාම එහෙම තියෙනවා. රයිට්. මම මතක තියාගන්න ඕනේ මොකද? තනතුර తాවකාලිකයි. හරි. කරමු කියෝ දේවා සදාකාලිකයි. ඒවා එනකොට රිටර්න් කොහොම ඊද දන්නේ නැහැ. නේ? යන්නද යන්න කලින් මේ ඩෝම ගැන කතා කරන්න. මාක්ස්මෙන් ගෲප් එකේ පොඩ්ඩක් මේ දවස්වල මේ අලුත් අය ගන්න ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල අපි සපෝට් එකක් දෙන්න ඕනේ නේ. මොකද මාක්ස්මෙන් ගෲප් එක කියලා කියන්නේ දවසින් දවස ලංකාවේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන තැනක්. ඉතින් මේ දවස්වල සේල්ස් ටීම් එකට ඒ වගේම පුහුණු නුපුහුණු කාර්මික ශිල්පීන් එයාවත් ගන්නවා. ඉතින් ඒ අයට හොඳ අවස්ථාවක්. මොකද මේ අපි අහගෙන ඉන්න හොඳ අවස්ථාවක්. ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබෙනවා කියලා කියන්නේ ලංකාවේ සුපිරි කම්පැනි එකක්. ඉතින් ආයෙ අහන්න දෙයක් නැහැ. සියලු පහසුකම් සහිතව ආකර්ෂණීය වැටුප් සහිතව නේද නිවාඩුත් ඒ අවශ්‍ය කරන විදියට. එහෙමයි කියලා හැමදාම නිවාඩු ගන්න හදන්න එපා. මම කියන්නේ සතිය එක දවසක් නේ වටේ නිවාඩුවක් තියෙනවනේ. ඒ අරින්න අනිකුත් දවස් හැම දවසකම වැඩ කරනවා කියලා කියන වට හොඳ සැලරියක් හම්බ වෙනවා. ඉතින් මාක්ස්මෙන් ගෲප් එක ගැන කිව්වේ ඒ සේවකයෙක් විදියට සම්බන්ධ වෙනවා නම් ව්‍යවසායකයෙක් විදියට සම්බන්ධ වෙනවා නම් ඒත් ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයාට එන්න කියලා. ඒගොල්ලොත් එක කතා කරලා නේ අලුත් විදිය බිස්නස් එකක් පටන් ගන්න මූල්‍ය පහසුකම් ගැන හිතන්න එපා. ඔයාගේ අතේ සල්ලි නැහැ කියලා එහෙම සතපහක් කතා කරන්නකො මාක්ස්මෙන් ගෲප් එකට. ඒගොල්ලෝ කියයි කොහොමද මේ මූල්‍ය ආයතනත් එක්ක සම්බන්ධීකරණය කරගෙන ඒ වැඩේ කරගන්නේ කියලා. අන්න එතනටත් ඒ අවශ්‍ය කරන උපදේශන සේවාවත් ඒගොල්ලෝ සපේනවා. හරි. 011 6679 579. හරි. ඒ වගේ මතක් කරනවා පැලවත නිෂ්පාදන ගැන මං කිව්වනේ. අයිස්ක්‍රීම් ගැන කියනවා වර්ග කීපයකින් වට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අයිස්ක්‍රීම් කියලා කිව්වම පොඩි අය චොක්ලට් ස්ට්‍රෝබෙරි වගේ ඒවට කැමති. ඊට පස්සේ වැනිලා අයිස්ක්‍රීම් එක. ඒවා ඉතින් කාලත් එපා වෙලා වගේ එකක් ඔළුවේ තියෙනවා. හැබැයි ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඉතින් එහාට ගිහලා බ්ලූබෙරි බටර්ස්කොච් නේ ඊට පස්සේ බනාන වගේ ෆ්ලේවර්ස් වලට යන්න. ඒ පැලවත් අයිස්ක්‍රීම් ගැන මතක් කරේ. විජය නිෂ්පාදන කැම රස කරන නේද ඔයා මම අපි කවදාත් ආදරය කරන කැම ටික රස කරන නිෂ්පාදනය. මොකද ලංකාවේ කුළුබඩු නම් ඕන තරම් තියෙනවා. ඒ සුපර් මාකට් එකේම එහෙම ගියාම රාක්ක පිරෙන්න තියෙනවා. හැබැයි කැම එක රස වෙන්නේ නැහෙනි. නිකන් වතුරයි බතුයි වගේ. දැම්මට පස්සේ මිලෝ රහක් නැහැ. ගම් වතුරයි බතුයි වගේ. හරි. ඉතින් ඒ නිසා තමයි විජය නිෂ්පාදනය ගැන මතක් කරේ. විජය නිවසින් ගැන නිෂ්පාදන ගොඩක් තියෙනවා. දැන් නූඩල්ස්, කුරක්කම් පිරි, පාපඩ, ලුණු, තුන පහ ඒ හැමදේම තියෙනවා. ඒ නිසා වට කැමති විදියට ගන්න පුළුවන්. RDB බැංකුව ගැන කිව්වා. ඉතින් කාර්යක්ෂම සුවදශීලී සේවාවක් එක RDB කණ්ඩායමට මුණ ගැහෙන්න පුළුවන්කමක් තියෙනවා. FD එකට හොඳම පොලි දෙන්නේ ඒගොල්ලෝ. මේ දවස්වල වැඩිම පොලියක් දෙනවා. ඉතින් ඒ නිසා RDB එකට කතා කරන්න ඔයගේ සල්ලි ටික පරිස්සමට තියන්න හොඳම තැන RDB. සිය ටයර් එක ගැන මතක් කරානේ. ග්‍රිප් X5 කියන ටයර් එක, ඒ වගේම සූම් 5 කියන X5 කියන ටයර් එක. එතකොට මේ ටයර්ස් දෙකම ඔයාලට පුළුවන් කමක් තියෙනවා බයික් එක ස්කූටර් එක වෙන්න පුළුවන්. ඔයාගේ ගමන පහසු කරනවා. ඔයාගේ පරිස්සම මේ ඔක්කොම හොඳයි. මොකද ඒගොල්ලෝ ඉහළම තාක්ෂණයට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය කෙලින් ධාවනයේදී ස්ට්‍රේට් ඩ්‍රයිව් එකදී එහෙම හරි පරිස්සම්. ග්‍රිප් එක හොඳයි. එතකොට ත්‍රෙඩින් සිස්ටම් එක නිසා නේ ටයර් එක ගෙවෙන්නේ එක්ස්ට්‍රා මයිලේජ් එකක්. මේ හැම දෙයක්ම අනිත් ටයර් එක ගත්තම මාකට් එකේ සංසන්දනය කරලා බලනකොට සිය ටයර් එක තමයි හොඳම නෙක්ස් ලෙවල් තියෙන. ඉතින් ඒ නිසා සීට් ටයර් වාහනවල පාවිච්චි කරන අය මේ කතාව දන්නෝ. ඇත්තටම සමහරු එන්නේ කෙලින්ම සීට් ටයර් එක හොයාගෙන. මොකද අපි දැන් අපි කියනෝනේ අර ටයර් මේ ටයර් මෙහෙම මෙහෙම කියලා අපි හැමතිස්සෙම කම්පෙයා කරනෝනේ. කම්පෙයා කරන කොටත් මාකට් එකේ මෑත කාලේ ඔප්පු කරලා තියෙනවා හොඳම හොඳම හොඳම ටයර් එක මොකද්ද? මොකද්ද? සීට් ටයර් එක කියලා. සීට් ඒජන්ට් කෙනෙක් හම්බෙන්න ඔයාලට හොඳ ටයර් එකක් ගන්න. ඔයාගේ අවශ්‍ය කරන සයිස් එකෙන් තියෙනවා මාකට් එකේ. ඒකින් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මිතුරනේ ජූලි 7යි. දවස් ඉවරයි. කීගෙන්න පරිස්සමට. දවස් ඉවරයි කිව්වේ මට. හෙට උදේ 7ට හම්බෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අකසිවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියෙ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයිනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශක
6: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සබෑ ශ්‍රී ලංකීය හඬ
1: උදේ 10 විනාඩි 6යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: මොහොත ප්‍රදේශ කිහිපයක් කලබන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තුලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වනවා. දිවින වටා සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තුලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 65ක් දක්වා ඉහළ යා හැකියි. හලවත සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙල්ලට ඔබ්බින් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25ක් පමණ ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. නේටෝ සංවිධානයෙන් ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉල්ලා සිටීමට යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි කටයුතු කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ රුසියාව කියව් අගනුවරට එල්ල කළ දැවැන්ත මිසයිල් ප්‍රහාර මාලාවට ප්‍රතිචාරයක් ලෙසේ. තුර්කියේ අන්කාරාහි පැවතෙන නේටෝ සමුළුව අරමුණු කරගනිමින් යුක්‍රේනයේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල් සහ ප්‍රහාරක ඩ්‍රෝන යාන 100 ගණනක් මැඩ පැවතීමට තරම් ප්‍රමාණවත් මිසයිල් යුක්‍රේනයේ සතුව නැතැයි වොඩ්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා. බටීර රටවල් සතුව ඇති ගුවන් ආරක්ෂක පද්ධතිය තවදුරටත් ගබඩාවල නොතබා යුක්‍රේන වැසියන් බේරා ගැනීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. නේටෝ සමුළුව අතරතුර යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී යුද ආධාර පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ මාධ්‍ය සඳහන් කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SC

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 5යි
0: රිදම් වයි බීට් එකට මික්ස් වෙනා හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
3: මේක අපව ටැග් දෙක ඩබල් වෙලා
2: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් ගන්න

සුබෝදෑසනක්. උදේ 10:09. ඔයා මාව හගෙන ඉන්න වෙලාව. උදේ 10 වෙනකම් මං ආවා වෙනද වගේම හරිම වෙලාවට හાર્ට් බීට් එක. ඔයාට 10 ඉඳලා දවල් 1 වෙනකම් අහගෙන ඉන්න පුළුවන් මාව. ලස්සනම සින්දු ගොඩාක් අරගෙන ඇවිල්ලා තිනවද? ඔන්න මං පස්සේ දුන්නේ නෑ කියලා කියන්න ඔට්ටු නෑ. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් මං ඔයාගෙන් දෙයක් අහන්නද? හරිද? ඔයා දැන් මොනහරි දැන් ජීවත් වෙන්න අපි ගොඩක් දේවල් කරනවනේ. දැන් ඔයා මොනහරි දෙයක් ලස්සනට පටන් අරගෙන මොළ ඉඳලා කරගෙන යනකොට මොනහරි දෙයක් නිසා ඒක වැරදිලා දිනවද? එහෙම නැතුව මොනහරි දෙයක් කරගෙන යනකොට දැම්මට ඇති මේක හරියන්නේ නැහැ කියලා හිතලා දිනවද? එහෙම හිතලා තියෙන්න පුළුවන් නේද? මටත් හිතිලා තියෙනවා සමහර දේවල් කරගෙන යනකොට අයියෝ මට මේක බැරිද මට තේරෙන්නේ නැද්ද එහෙම දේවල් හිතනවනේ. ඔයාටත් අනිවාර්යයෙන් මෙහෙම දේවල් හිතනවා ඇති. එහෙනම් ඔයා මේ කතාව අහන්නකෝ. ඔයා දන්නවද ලෝකේ දැන් එක කම්පැනි එකක් තියෙනවා. එයා මුලින්ම කම්පැනි එකේ ෆෝන් එකක් හඳුනලා දෙනවා ෆයර් කියලා. ඒක මුලින්ම හඳුනලා දෙන ෆෝන් එක ඒගොල්ලන්ගේ ලොන්ච් කරාට පස්සේ ෆේල් වෙනවා ඒ ප්‍රොජෙක්ට් එකම. පස්සේ ගේම් මොන් කියලා ගේම් එකක් හඳුන්වලා දෙනවා. ඒක ලොන්ච් කරනවා ඒක ෆේල් වෙනවා. ඊට පස්සේ වොලට් කියලා ඩිජිටල් වොලට් එකක් හඳුන්වලා දෙනවා. ඒකත් ලොන්ච් කරාට පස්සේ ෆේල් වෙලා යනවා. බුකින් සයිට් එකක් මේ විදිහට හඳුන්වලා දෙනවා. ඒකත් ඒ විදිහටම ෆේල් වෙනවා. මේ වගේ අවුරුදු 12ක් ඇතුළත ප්‍රොජෙක්ට් 30ක් ෆේල් වෙලා යනවා. ආයි තන්නකෝ. එතකොට මේ වගේ දෙයක් වුණහම කාටද ඉතින් දරා ගන්න පුළුවන් වෙන්නේ නේ? හැබැයි මේ කම්පැනි එකේ අයිතිකාරයා එහෙම වැටුන්නේ නැහැ. ලේසි වෙන්නේ ආව වටන්න. මේක ලොස් කම්

කොලහි ඕ කියලවට හිතෙන්න්න පුළුවන හැබැයි මේක ලොස්කම් පැනේ එකක් නෙවී. අවුරුදු පහක් ඇතුළතු දැන් අවුරු ලෝකයේ පස්වැනිටම තින ලොක්කුම කම්පැනික තුමයි මේ ඇමර්සන්. මිලියන දෙකදශුම් පහක වටනාකමක් තියෙන ලෝකයේ වැදි වැඩි මාදායමක් තියෙන තැනක්. ඇමර්සන් මෙතරම සක්සස් වුණේ ඒ තරම්ම අවුරුදු 12ක් ඇතුළත ප්‍රජෙක්ට් 30ක් ෆේල් වුණාට පස්සේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ජීවිතයේ සමහර දේවල් වැරදෙනවා, පැරදෙනවා, නවතිනවා ඇති. හැබැයි මේ හැමදේම කොහොම හරි දවසක හරි යනවා, හරිද? ඉතින් කොහොම හරි ඔයාට තියෙන්නේ ඒ උත්සාහය අත්හරින්න නැතුව දිගටම වැඩ ටික කරගෙන යන්න. එතකොට පොඩ්ඩක් මේ කතාව මතක් කරගන්නක ඒ වගේ හිතුන වෙලාවක හේබ, හරිද? ඉතින් ඔයාට පුළුවන් ලස්සන සින්දු අහනකම කතා අහන්න. දවල් එක වෙනකන් හාර්ට් බීට් එක පැත්තට ඉක්මනට එන්න 0703935934ට ඔයාට මැසේජ් එකක් තියන්න පුළුවන්. FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් මම යෂ්.

0: దుక్కయ్య మారే వెడని ఊని దుక్కికి వాడే మడ మెమరీ లొస్కీల
1: మెమరీ లొస్ కాల్ ది డాక్టర్ యారు సున్నది
0: మమ కిరికి బుణ్య అయ్యా సీని వెళ్ళిన ముక్కు తట్టపై విడుకులనే అయ్యా మాట
1: సూపరి డాక్టర్ ని డాక్టర్ హరియతమ కీల తీయనాలి
2: ఇనా వెవి సిందు అన్న FM 93.5 FM 93.7 හැන්දෑවෙ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න.
3: Evening Drive with Chamit and Charu.
4: Sama Anugrahaya.
3: Marksman සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176 679 579.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
7: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමලින් ඒසල්
4: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්නේ

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: දහය විනාඩි 30යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලකාණ්ඩ හට්.

උදේ 10 විනාඩි 30ක් වෙනකොට මං ආවා ඉක්මනට මේ පැත්තට. ඔයා ඉන්නවද කියලා බලන්න. ඉන්නව නේද? මට අර ඉස්සෙල්ලා කෝල් කර එහෙම. එතකොට මම දන්නවා ඔයා ඉන්නවා කියලා. ඉතින් ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. දැන් අහගෙන ඉඳකමං එහෙම පොඩ්ඩක් Facebook එක පැත්තට, Instagram එක පැත්තට එහෙම යනවද? කොච්චර වැඩ තිබ්බත් අර පොඩ පාළුවක් එහෙම ආපු ගමන් යනවනේ Facebook, Instagram එහෙම පැත්තට නේද? අර Instagram එකේ හැම ස්ටෝරිස් ආව බලන කෙනෙක්ද? Facebook එකේ හැම ඔයා දන්නවද දැන් අපි දැන් පැය 24ක් යනකොට දැන් Instagram එකේ, Facebook එකේ ස්ටෝරියක් එහෙම අයින් වෙලා යනවනේ. මේ කලාව කවුද මුලින්ම හොයාගත්තේ කියලා දන්නවද? මුලින්ම Facebook, Instagram ගියාට මේ පැය 24 කාලාව ස්ටෝරි එකක් දාපු ගමන් අයින් වෙලා යන කාලාව කොපි කරන එක කලාවක් නම් ඒකේ පිකාසෝ කෙනෙක් ඉන්නවනේ. ඒ ඔයාද? නෑ නෑ නෑ ඔයා නෙවෙයි. ඒකට ඉන්නවා කෙනෙක්. කවුද දන්නවද? දැන් පැය 24 ගෙවෙන්න යනකොට දැන් අයින් වෙලා යනවා මේ තියෙන ස්ටෝරි එකේන ෆීචර් එක. මුලින්ම මේක හඳුනලා දුන්නේ Snapchat. අ ලස්සනට ෆොටෝ ගහන්නේ. චුට්ටක් විතර ඉන්නවට වඩා ලස්සනට පේන්නේ. ඔය ගෑනු ළමයි එහෙම වැඩිපුර පාවිච්චි කරන Snapchat. පිරිමි ළමයිනුත් එහෙම තමයි ඉතින්. දැන් Snapchat එක තමයි මුලින්ම මේ පැය 24ක් ගියාම මේ ස්ටෝරි එකක් අයින් වෙලා යන විදිය හඳුන්වලා දුන්නේ ඉස්සෙල්ලාම. එතකොට 2013 ඔක්තෝබර් මාසේ තමයි මේක පළවෙනි වතාවට හඳුන්වලා දුන්නේ. දැන් ඔයා දන්නවද හරියටම මාස දෙකකට පස්සේ දැන් අර කොපි කරන එක කලාවක් නෑ. ඒක පිකාසෝ කවුද දන්නවද? Mark Zuckerberg. එයා කරනවා හරි වැඩක්. ඇමරිකාව ඩොලර් මිලියන 3ක් දීලා මෙයා හදනවා කොහොම හරි අර Snapchat එක මිලදී අරගන්න. හැබැයි ඒක දෙන්නේ නැහැ Snapchat එකේ අයිතිකාරයා. එයා මොකටද දෙන්නේ? නේ තව කෙනෙක්ට. එයා මහන්සියෙන් හොයාගත්ත දෙයක්. ඔයාටත් පුළුවන් නම් මහන්සි වෙලා දෙයක් හොයාගන්න. එහෙම කිව්වා. දැන් 2014 අවුරුද්දේ කොහොම හරි දැන් මාක් සකර්බර්ට් පොඩක් ලැජ්ජත් හිතෙනවනි. දැන් දෙයක් ඉල්ලලා ලැබුණ නැති වුණාම උත්සාහ කරන්නේ නැතුවනි. කොහොම හරි 2014 අවුරුද්දේ මේ අලුත් ෆීචර් එකක් හඳුනලා දෙනවා. කොහොම හරි ස්ලැංග් ෂොට් කියලා රිස්ටම් චැට් එකට විරුද්ධව වගේ පොඩ්ඩක් වැඩ කරන්න. හැබැයි මේකත් මෙයා ෆේල් වෙනවා. හැබැයි මාක් සකර්බර්ට් කියන්නේ මලේසියෙන් ෆේල් වෙන කෙනෙක් නෙමෙයිනි. එයා කොහොම හරි වැඩක් පටන් ගන්නවා කොපි කරන එක අත්හරින්න නැතුව. 2016 අගෝස්තු මාසේ 2 වෙනිදා එයා Facebook, Instagram එකේ අර ස්ටෝරිස් ලොන්ච් කරනවා. දැන් ඔය අපිට පැය 24ක් යනකම් දාලා බලන්න පුළුවන් ස්ටෝරි එක මුලින්ම හොයලා දෙන්නේ 2016 අවුරුද්දේ. ඉතින් අද වෙනකොට Instagram ස්ටෝරිස් මිලියන 500ක් විතර බලනවා. හැබැයි කොපි කරන එක කලාවක් නම් එයා හරි විදිහට දැන් ඉගෙන ගත්ත අලුත් දෙයක් හඳුනලා දෙන්න කලින් එකට වඩා Snapchat එකට වඩා වැඩි ආදායමක් හොයන්න පුළුවන්. දැන් Instagram, Facebook එක හරහා. ඉතින් කොපි කරන එක කලාවක් වෙච්ච පිකාසෝ තමයි මේ Mark Zuckerberg. දැන් ඒ වගේ දේවල් අලුත් දේවල් ඉතින් හොයාගන්න පුළුවන් නේද? තව කෙනෙක්ව කොපි කරලා හරි ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේට දෙයක් ගන්න, ඉගෙන ගන්න නේද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඒගම ආට මතක් කරන්න ඕනි අලුත් දේවල් ගැන අලුත් රසයක් හොයන කෙනෙක් නම් පැල්වත්ව නිෂ්පාදන ගන්න. ඒ අලුත් රසයකට, දේශීය රසයකට කැමති කෙනෙක් නම් ඔයාට හොඳම දෙයක් තමයි පැල්වත්ව නිෂ්පාදන. මේ වෙලාවේ උදේ 10:34 කියන්නේ පොඩි රස කිරියකක් එහෙම වොන්න තිබ්බන උණුවට. මතක් කරලා ඔයා ගන්න පැල්වත්ව නමින්ම රසට උකුවට හදා ගන්නව නම් පැල්වත්ව නිෂ්පාදනම තමයි. උදේම මට කෝල් කරපු කෙනෙක් ඉන්නෝ. ඒ තමයි අද දවසේ වාසනාවන්තයා. කවුද දන්නවද? ඒ තමයි නුවරින් සංජීව. සංජීව ඊයේ පොඩ පරක් වෙලා කෝල් කරා. අද ඒකටත් එක්ක හරියන්න කලින්ම කෝල් කරා. අද එයා තමයි අපේ පළවෙනි වාසනාවන්තයා වෙන්නේ. ඔයාටත් පුළුවන් වාසනාවන්තයෙක් වෙන්න ලස්සන සින්දුවක් ඉල්ලගන්න ඉක්මනට මේ පැත්තට එන්න. තමරා කුමාරිය ආවත් එකතු කරගන්න හරි මාදරින්. අහගෙන ඉන්නද වල් එක වෙනකන් උදේ 10:35.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 679
1: අපේ අම්මා ගෙදර ආවද
2: නැහැ
1: අම්මා

0: නතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ටෙක්කියා සුරකිමු මකතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
2: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍යම තුබද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට
3: උදේ 10යි විනාඩි 41යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.

Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

Heartbeat. අද දවසේදීත් විශේෂ වැඩක් සිද්ධ වෙනවා. කොහෙද දන්නවද? විබිල අධ්‍යාපන කාර්යාල අධ්‍යාපන අධ්‍යාපන කාලය අධ්‍යාපන කලාපේ පොඩ්ඩක් විතර වැරදෙනවනේ. එහෙම තමයි ඉතින් හදිස්සියට මේ වෙලාවේදී යශෝද

0: ආතික පාසලේ තමයි මේ වෙලාවට ටේක් යා වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ පිළිබඳව සජීවී තොරතුරු ලබා ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගිහාන් ගීත් ඉෂර. ගිහාන්,
1: අයිබෝවන්
2: සුබදාසනා කෑෂෝරා ලක්හඳ FM 93.5 රටට වගේ කියන රේඩියෝ විදිහට, ඒ වගේම තමයි රටට වගේ කියන මාධ්‍ය නාලිකා විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලේ පූර්ණ මාධ්‍ය දායකත්වයේ සහිතව, ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ටෙක් යා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 14 වෙනි වැඩසටහනයි අපි අද උදෑසන ආරම්භ කළේ. යශෝර, අපි හදවතේ සත්කාරක පාසල වශයෙන් තෝරාගත් ඒව පළාත කේන්ද්‍ර කරගන්නෙමින් මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බදුල අධ්‍යාපන කලාපයට, ඒ වගේම බදුල අධ්‍යාපන කොට්ටාසයට අයත් යශෝදරා බාලිකා ජාතික පාසල තමයි අපි සත්කාරක පාසල වශයෙන් අද දවසේදී තෝරාගන්න ලැබුවේ. ඉතින් හදවතේදී මේ පාසල අවට මේ අධ්‍යාපන කලාපයේ පාසල්වල දුවදරුවන් 700කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා දවසේදී සහභාගී වෙලා ඉන්නවා. ඉතින් හත දවසේදී විශේෂත්වයන්, ඉතින් මේ දුවදරුවන් අද ඉතාමත් උනන්දුවෙන් යුතුව මේ වැඩසටහන සඳහා අපි ශ්‍රමිකත් සහභාගී වුණා. රථවාහන මූලස්ථාන පොලිසිය මගින් අද දවසේදී පළමු අධ්‍යයන විදිහට මාර්ග අනතුරු පිළිබඳව මාර්ග සම්දර්ශනය පැවැත්ුණා. එහෙදි මේ දුවදරුවන්ට මාර්ග අනතුරු පිළිබඳව ඒ ප්‍රායෝගික අත්දැකීම ලබා දීම, සජීවී අත්දැකීම ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කළ තිබුණු මාර්ග අනතුරු සම්දර්ශනය මේ දුවදරුවන්ට ඉතාමත් වැදගත් වැඩසටහනක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම තමයි දැන් මේ දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා දවසේදී අපි දෙවන අදියර විදිහට යශෝදරා බාලිකා ජාතික පාසලේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ආවා. එහෙදි දැන් මේ වන විට සිදුවෙන්නේ රථවාහන දේශනය ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දැනුම ලබා දීම වෙනුවෙනුයි මේ වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. සාමාන්‍යයෙන් යශෝදරා දවසකට අපේ රටේ අපිට වටින ජීවිත 8-10ක් පමණ නිර්යානතුරු හේතුවෙන් අපිට අහිමි වෙලා යනවා මේ දවසකට. ඉතින් මේ තත්ත්වය අවම කිරීම වෙනුවෙන් තමයි වත්මන් රජයේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙලක් වෙන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වගකින මාධ්‍ය නාලිකා විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක් යා සුරකිමු මගතොට වැඩසටහන් මාලාව ආරම්භ කරන්නේ. මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වය ගන්නවා. ඒ වගේම තමයි මේ ආදරණීය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින්, මේ ආදරණීය දුවදරුවන් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. ඒකම මේ පැමිණෙන සියලුම දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කළබන ශ්‍රී ලංකා පොලිසිය අපි ඔවුන් පිළිබඳවත් මේ වෙලාවේදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඉතින් මේ සියලු දෙනාගේම සහයෝගිත්වය ඇතිව අපි ටේක් යා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 14 වෙනි වැඩසටහන මේ විදිහට අද දවසේදී ආරම්භ කළ ප්‍රයත්න කරගෙන යනවා. අපි සූදානම් තවත් අවස්ථාවක තොරතුරු කියන්න. බෙහෙත් ස්තුතිය ශෝරා මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ගිහාන්, අපිට ඒතරතුරු ලබා දුන්නාට. පාසල් දරුවන් කේන්ද්‍රකට ගනිමින් මේ වෙලාවට ඒ කියවට සටන ක්‍රියාත්මක වෙනවා යශෝදරා බාලිකා පාසලේ. ඉතින් මේ පාසලටත් පුළුවන් මේ වගේ දේවල් ලබා ගන්න. ඉතින් ප්‍රිය අනුතුරු කියන්නේ අපි හිතලා කරේ නැති වුණාට ඒක වළක්වා ගන්න අපිට පුළුවන්නේ ඔබේ පුංචි දායකත්වයක් වෙන්න පුළුවන්, අවධානයෙන් වැඩ කරන්න වෙන්න පුළුවන්. ඉතින් මේ පුංචි දායකත්වය ඔයාලට ලබා දෙන්න කියලා අපි මතක් කරනවා. ඉතින් වෙලාව බලන්න ඕනේ උදේ 10:50 දැන් වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: අඩකුමුරේ රළුමාවති නිල්කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලකාණ්ඩ රේඩියෝ ITN

උදේ 10 විනාඩි 55 වෙලාව මේ වෙලාවේ ජීවිතයේ වාසනාව හොයාගන්න කෙනෙක් බලාගෙන ඉන්නවා නම් ඔයාලට මතක් කරන්න ඕනේ NLB මෙගාපවල් උතුරේ පොත මෙලදී ගන්න මතක් කරලා පොන්චි රුපියල් 40කින් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ඔයාට පුළුවන් අද දවසේ ඔයා කරන පොන්චි කැපකිරීමකින් ඉතින් අරගෙන බලන්න ජීවිතය වෙනස් කරන්න NLB මෙගාපවල් උතුරේ පොත.

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: එල්ලවෙල්ලවයි මාර්ගයේ රාවණා ඇල්ලට ඉහළ ප්‍රදේශයේදී ජල බෝතල් ප්‍රවාහනය කිරීමේ තිබුල්ලො රත්යක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබෙදී ඊ රාත්‍රියේ විමානතුර සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන විට ලොට රත්යේ තුන් දිනකින් ගමන් කරමින් සිට ඇතැයි ඇල්ල පොලිසිය ප්‍රකාශ කළා. අනතුරෙන් තුවා ලැබූ ඔවුන් තුන් දෙනා බදුල්ල ශිෂ්‍යන් රෝහල්ට ඇතුළත් කර තිබෙනවා. මේ අතර මාර්ග අනතුරු වැළැක්වීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ සතිරෝපහණී මාධ්‍යාලයේ එක්ව සංවිධානය කරන තේකියා සුරකම් වගතුරු ව්‍යාපෘති දෙවන අදිරේ තවත් වැඩසටහනක් බිබිල යශෝධරා ජාතික පාසලේදී දැන් පැවැත්වෙනවා. සුලිකුණඩුව සමගැතු ගංවතුර හේතුවෙන් චීනයේ දකුණු ග්වැන්සී පළාතේ 480,000ක් පමණ ඉවත් කර තිබෙනවා. ඔවුන් ආරක්ෂිත ස්ථාන බිඳ යොමු කර ඇති බවයි චීන බලධාරීන් පවසන්නේ. ප්‍රබල සුලිකුණඩුව සමග ඇතු වර්ෂාව හේතුවෙන් නැනින් පළාතේ ජලාශයක බැම්මක් කැඩී කුස් තිබෙනවා. ඒ සමග ගංවතුර තත්ත්වයක් හටගත් බවයි චීන හදිසි ගංවතුර පාලන ප්‍රතිචාර ඒකකයේ සඳහන් කළේ. ජලකැලිමට හසුවීමෙන් පුද්ගලින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉදිරි දිනවලදී ග්වැන්සී සහ ආසන්න පළාත්වලට ධාර්මනිපාත වැසි ඇදහැලන බවට චීන කාලගුණාංශ අනතුරංගව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

උදේ 11 විනාඩි 7 වෙලාව මේ විදිහට අපි අලුත් පැයක් තමයි පටන් ගත්තේ. අලුත් පැයකින් වැඩ ටික පටන් ගන්නකොට ලස්සනම සින්දුවට අහන්න පුළුවන් FM 93.5 93.7. ඔයාට මට කෝල් එකක් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් මැසේජ් එකක් තියන්න පුළුවන්. 07.03.93.5.93.7 කියන ෆෝන් නම්බරයකට. ඒ විදිහට මට කතා කරපුවා ඉන්නව හාට් බීට් චැට් එක පිරিলা. බොහොම ස්තුතියි ඉතින් මේ දෙන ආදරයට. අයිබෝවන් අපේ ලස්සන සින්දුකට එකතු කරගන්න කුවෙට් වලින් තමයි ප්‍රියන්ත මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියනවා, හරි මාදරෙන් එකතු කරගන්න ඔය දෙන්නව. ළඟදි හැම මේ ලංකාවට එන්න අදහසක් නැද්ද ප්‍රියන්ත? එනවා නම් එහම චොක්ලට් ටිකක් එහම අරගෙන එන්න මතක් කරලා, හරිද? අරගෙන ඇවිල්ලා ITN එකෙන් තියන්න. සුබෝදසනක් මාත් හාඩ් බීට් අහනවා. ලක්කඩ අහන හැමෝමයි මේ වෙලාවේ එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියනවා. සුජීව මధుරංග තමයි යටියන් තොටින් මට මේ විදිහට මැසේජ් එකක් කියලා තියෙන්නේ. අපිත් සින්දුවකට එකතු කර ගන්නකෝ. අපි යමි ප්‍රඩක්ට්ස් එකේ පුතු පිටියේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සමන්ත හරි සමන්තා හරි ඒ දෙකම එක විදිහට ලියන්නේ. ඔයාව එකතු කරගන්න ලක්කනට ජය කියන ඔයාගේ බිස්නස් එකට ජයම වෙන්න ඕනි, හරිද? අද හිටියට වඩා ගොඩාක් ඉහලින් හෙට ඉන්න හම්බ වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න, හරිද? සුබෝධි වැඩිහිටි සමිතියේ සංගමයේ පොඩි හිටියන් සභාපති ඉලෙප්පෙරුම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස මේ හැමෝම එකතු කරගන්න කියලා සිරි කුමාර සෝමදාස කරුණාදාස හැමෝම එකතු කරගෙන යන්න තියෙන අපේ ලස්සන සින්දුවක් අහන්න. ඔයාටත් පුළුවන් ඔය කැමැති මායි එකතු කරගන්න සින්දුවක් අහන්න. මේ සින්දුව හරහා අපි ඉක්මනට එමු මේ පැත්තට.

0: රාත්‍රියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077777374.
4: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

අද විශේෂ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක්නේ. ඒ තමයි සිංහල ගීත ශේෂ්ත්‍රයේ හිටපු ගීත කෝකිලයා එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ කලාකරුවාගේ වන්දනය. ඉතින් එතුමා අදට 7 මාසේ 7යි 7 හදනේ. ඉතින් මිය ගිහිලා අවුරුදු 39ක් සැපිරෙනවා අද දවසට. ඉතින් එතුමා වෙනුවෙන් තමයි මේ ගීතය.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතික ලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් ට්‍රිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩිස් යුවර්ස්.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
1: හට්බීට් අහගෙන ඉන්න ගමන් ඔයාට වෙලාව මතක් කරන්න ඕනේ උදේ 11 වෙනාඩි 27යි. ලස්සනම සින්දු ගොඩක් අහන්න පුළුවන්. දවල් එක වෙනකන් ඔයාට තාම මේ පැත්තට ආවේ නැත්තම් ඉක්මනට එන්න මේ පැත්තට. හරිද? අද ඉච්චාර ජෝතිපාල මහත්මයාගේ උපන්දිනේ. ඉතින් මේකට අපි ලස්සන සින්දුවක් ගැහුවා. සමහර කටහඬවල් තියෙනවානේ කොයිතරම්නම් අපි ඈත් වෙලා ගියත් නැති වෙලා ගියත් ඒ වොයිස් එකේ හඬ කවදාවත් මැරෙන්නේ නැහෙනේ. ඒතරම් අමරණීය හඬක් තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයාට තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි අපි තවමත් ඒ රහට හුරු වෙලා ඉන්නේ නේද? දැන් අවුරුදු 39ක් කියන ලේසි පහසු කාලයක් නෙමෙයි අදට 7:07. පන්දිනෙත් එක්ක තමයි අපිට මේ රස දේවල් මතක් වෙන. අපි හැමදාම ඉරිදා හවසටත් අහනවනේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ රස ගීත ටිකක් කියව. නාට අහන පුලංකම හම්බුණා. දැන් හංගා ගල්ලේ නිසින්දුව නේද? මේක තහලා අපි හට්බීට් පැත්තට එනකොට දැන් මට හිතුණා හඬ දැන් gedara ඉන්නවනේ අක්කයි නංගී ඉන්නවා. පොඩ්ඩක් විතර අක්කයි නංගීදී පොඩ්ඩක් සාමකාමී නේද? අයියයි මල්ලි එහෙම ඉන්නවා නම් ගෙවල් වල පොඩ්ඩක් විතර සද්ද වැඩි. අම්මටත් පොඩ්ඩක් නිදහසක් නෑ. පො හැම වෙලියම අර වලි බේරන්නනේ තියෙන්නේ. ඔහගේ ගෙදරත් එහෙමද? අයියයි මල්ලිද නැත්නම් අක්කයි නංගීද? නැත්නම් අක්කයි මල්ලිද? අයියයි නංගී වෙන්නත් පුළුවන්ද? මේ කොහොම හරි කමක් නෑ. දැන් අයියයි මල්ලි කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ දෙන්නා ඉන්නේ ඇමරිකාවේ ඔහායෝ කියන නගරේ. ඉතින් 1892 තමයි මේ දෙන්නගේ විශේෂ දෙයක් සිද්ධ වෙන්නේ. අයියයි මල්ලිට අයියට අවුරුදු 25ක් වෙනකොට මල්ලිට අවුරුදු 21යි. මේ දෙනා දැන් ජොබ් එකක් විදිහට ලොකු දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේ දෙනා ජොබ් එකක් හොය හොය ඉතකොට මේ දෙනා පටන් ගන්නවා දැන් බයිසිකල් කඩයක්. බයිසිකල් හදන්න නෙමෙයි දැන් අර බයිසිකල් විකුණනවා. හැබැයි දැන් බයිසිකල් කඩේ වහලා මේ දෙනට ඕන වෙන අලුත් දෙයක් හොයාගන්න. ඒක නිසා මේ කඩේ රෑට වැහුවට පස්සේ රෑලි වෙනකම් මේ දෙන කොහොම හරි හරියට මහන්සි වෙලා අලුත් මැෂින් එකක් හොයාගන්නවා ටික ටික ටික හදලා. මේ මැෂින් එක කොයි වෙලාවේ කොයි තරම් නම් ලොකුයිද කියනවනම් හැමෝම කියන්නේ දැන් ඒ දෙන හදාගෙන යනකොට අර ගෝක කරන්න බෑ. අර ගොඩක් අය හැමෝම මොකක් කරේ වැඩ පටන් ගන්නදී ඔයාට ඕක කරන්න බෑ කියලානේ කියන්නේ. හැබැයි බෑ කියන අයට කරලා පෙන්නන්න පුළුවන් දවසක නේද? ඉතින් මේ අයයි මල්ලි ඒ වගේ තමයි. කොහොම හරි 1903 මේ දෙසැම්බර් 17 නෝත් කැරොලිනාවලදී ඒගොල්ලෝ හදපු ඒ මැෂින් එක ටෙස්ට් කරනවා. එදා තමයි ලෝකයේ පළවෙනි වතාවට අහසට ගියේ එක දෙයක්. මොකද්ද ඒ? තමයි තප්පර 12ක් මුලින්ම ගුවන් ගත වුණු ෆ්ලයිට් එක. අහලා තිනේද? දැන් ලෝකේ පළවෙනි ෆ්ලයිට් එක තමයි තප්පර 12ක් අහසට ගියේ. ඒ තමයි මේ අයියයි මල්ලි එදා අර බයිසිකල් කඩේ වැඩ කර කර ඉඳලා රෑට කඩේ වහලා රෑට හදන්න පටන් ගත්තේ මැෂින් එක. මේ ෆ්ලයිට් එක මේගොල්ලෝ දන්නවනේ ඔය රයිට් සහ උතුරියෝ කියලා. ඉතින් විල්බර් තමයි අයියගේ නම, මල්ලි කියන්නේ ඕවෙන්. ඉතින් මේ දෙන්නා එකතුවෙන් හදුවා ඒ රයිට් සහෝදරයෝ විදිහට තමයි අපි දැන් කාලේ හඳුන්වන්නේ. මුලින්ම ෆ්ලයිට් එකක් ගුවන් යානයක් හඳුන්වලා දුන් දීපු අය විදිහට. දැන් ගොඩක් වෙලාවට දැන් ග්‍රීස් තවරුණු මතකින් මෙගල්ලන්න පුළුවන් වුණා නම් මේ වගේ තප්පර 12කට හරි අහසට යවන්න අලුත් දෙයක් හොයලා දෙන්න. ඒ ඉතින් ආට බැරි නේද? ඔයාටත් බැරිනේ, ඔයාටත් පුළුවන්. තප්පර 12ක් නෙමෙයි, ඊට වඩා වැඩි කාලයක් හරි ඔයාගේ ජීවිතේ වටිනම දේවල් වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් ඔයාට වට ජීවිතේ වටිනම දේවල් වෙනුවෙන් වෙන් කරන්න පුංචි කාලයක් හොයාගන්න බැරිකමක් නැහනේ. චුට්ටක් හිතන්න බලන්න. ජීවිතේ වටිනම දෙයක් නම් ඒ මතක් කරන්න ඕනේ ඔයාට. ළඟින්ම ඉන්න NLB මෙගා පවර් ලොතරැයි පතගෙන කෝටි ගණන් තෑගි දෙන්න. ඉතින් වෙන කවුදනේ ඔයා ගැන හිතන තරම්? NLB මෙගා පවර් නිසාම තමයි ඔයාට මේ තරම් තෑගි ඒ වගේම වාහන දිනා ගන්න පුළුවන්කම තියෙන. ඔයාට කරන්න තියෙන්නේ පුංචිම පුංචි රුපියල් 40ක් වියදම් කරලා NLB මෙගා පවර් ලොතරැයි පත අරගෙන බලන්න. ඔයාගේ පුංචි වැඩ පටන් ගන්න හිටි හිටියා නම් ඔයාගේ මුදල් හීනය විතරක් නෙවෙයි, ඔයාගේ මෝටර් රථයක තිබ්බ හීනයක් තිබුණා. ඒ හැමදේම හැබෑ කරගන්න පුළුවන් NLB මෙගා පවර් ලොතරැයි පතේ පුංචි රුපියල් 40ක් දන් කරොත්. හරිද? ඒගමං මට හිතුණා වට්ස්ඇප් එක පැත්තර යන්නත් මේ වෙලාවේ කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. ඔයත් එනවද මාත් එක්ක යන්න? දරණියගල පැත්තර තමයි යන්නේ දිෂිනි ලාභකඩේ. මේ වෙලාවේ සත්තර ලක්කන් දාගෙන තිනවා. එයාගේ නෝනා එක්කම එයාගේ චූටි බබාවත් එකතු කරගන්නම් මේ වෙලාවේ. දිෂිනි ලාභකඩේ දරණියගල පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔන්න සද්දර ලක්කන් දාලා තියනවා කියලා මං හිතනවා. යන ගම ළඟ ඉන්න කෙනෙක් අහගෙන යන්නත් පුළුවන් කඩේ ගාවි. ගුඩ් මෝර්නින් ලක්කන්, අපිත් ඔය වහනවා ලස්සන සින්දුවක් දෙන්න. ට්‍රින්කු පහේ කණුවේ පුංචි බණ්ඩ තමයි මේ විදියට මැසේජ් එකක් දාලා තියෙන්නේ. වෙනද වගේම ජයේ මාමත් ඉන්නවා මේ වෙලාවේ සද්දට ලක්කන අහගෙන ගමන්. හාඩ් බීට් අහගෙන වැඩ කරන ගමන් වයිෆ් කුසුමලතා, ඒ වගේම අම්මා සෝමාවති, පවනි, ගනිදු මේ වෙලාවේ සද්දට අහනවා කියලා තමයි තියෙන ලක්කන. මේ හැමෝම එකතු කරගෙන අපිට අහන්න පුළුවන් ලස්සන සින්දුව. ඒකම මතක් කරන්න ඕනේ, හාඩ් බීට් අහගෙන ඉන්නවා මමත් කියලා තියෙන වෙනද වගේම මහන ගමන්. ඔයාට අර කතාව වැදගත් ඉස්සෙල්ලා මං කිව්ව එක අහගෙන නේ හිටියේ? වත්තේ ගිමින් ශාම්ම්‍ය ඔයාව එකතු කරගන්න ගොඩාක් ආදරේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා වයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුම් X5.
2: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව දොර.

0: වෙලා ෝ උදේ කළ හයු විනාඩි හතලි හයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මෙටීවස් පෝට් වන්ටෙන් පෙටල් ලීටරැ ගැව්වාම යනවා යනවා යනවා
3: ටීවස් පෝට් වන්ටෙන් පෙට්‍ර ලීටරෙක්ට කිලොමිට අසුවකට පැඩිය දුවන්න නම් මේක තමයි

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ලස්සන සින්දු අහන්න පුළුවන් ඔයාට හට් බීට් අහගෙන හිටියොත්. මන් දන්නවා නේ තිබ්බ අහගෙන ඉන්න කියලා. ගෙදර ඉන්න කෙනෙක් නම් දැන් ගෙදර ඉන්නකොට හිතනවා නේද ගෙදර තියෙන පුටු සෙට් එක වෙන පුළුවන් කන්නාඩි මේසෙ එහෙම නැත්නම් කුස්සියේ මේ තියෙන ඕන තැනක දේවල් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. එතකොට පොඩි අමුතු හිතට වෙනසක් එනවනේ දැනෙනවනේ පොඩි සතුටක් වගේ. අපරාදි කලින් මට මේ ටික මේ තැනින් තියන්න තිබ්බනි කියලා හිතනවා නේද? මම ගෙදරට වෙලා මම අහගෙන ඉන්න ඔයාට තමයි මම මේ කියන්නේ. ජීවිතයට වෙනස්සක් වුණ ඕන වුණාට දැන් ගෙදර තියෙන දේවල් ටික වෙනස් කරලා මල් පෝච්චියක් එහෙම අලුතෙන් ගෙනල්ලා පොඩක් ගෙදර ලස්සන කරගන්නවනේ. හැබැයි දැන් ඔයාගේ ජීවිතයට වෙනසක් ඕන වුණාට ඔයාගේ හිතට වෙනසක් ඕන වුණොත් අර රසයක් වගේ හොයන දියක් රස කෑමක් වගේ රසට බොන්න දෙයක් එහෙම ඕන වුණොත් එතකොට මොකද කරන්නේ? අර දේශීය රසයක් හොයන කෙනෙක් නම් ඔයාට පුළුවන් කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්න ඕනම් පැල්වත්ත නමින් මිලන්න. ඉතින් අංක එකේ කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදන සන්නාමය තමයි පැල්වත්ත කියන්නේ. ඔයාට දැන් කිරිපිටි විතරක් නෙමෙයි මුදෝප කිරිපිටි, යෝගට්, බටර්, ඒ වගේම මේද සහිත, මේද රහිත මේ කියන ඕනෙම වර්ගකින් නිෂ්පාදන මිලදී ගන්නවාට පුළුවන්. විශේෂම දේ තමයි කිරිගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනාගාරයත් එක්කට එකතු වෙලා වැඩ කරනවා. එතකොට දැන් ඔවුන්ගේ ආර්ථිකයේ ශක්තිමත් කදිගම රටේ ආර්ථිකයට ශක්තිමත් ශක්තියක් වෙන්න ඕනට පුළුවන්. දැන් රටේ සල්ලි ටික එළියට යවන්නේ නැතුව රට තුලම තියාගන්න ඔයා ගන්න පුංචි කිරි පැකට් එක හේතු වෙනවා කියලා දන්නවද? ඉතින් ඒක නිසා හදම පැල්වත් යන නමින් නිෂ්පාදනයක් මිලදී අරගෙන බලන්න. මේ වෙලාවේ හાર્ට් බීට් එක අහන්න ඉන්නේ කවුද කියලා බලන්න තමයි මේ හදන්නේ. ඊළඟ වාසනාවන්තය කවුරුන් වේවිද? ඊළඟ වාසනාවන්තය තමයි මේ වාසනාවන්තය නේද? සුබම සුබ මධ්‍යහනක් වේවා. මන් පිටියේ රේණුක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පෞලිය ආය වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවද? ඇයි තින් ඔහට එපාද පෞලිය ආය ගැන වෙනුවෙන් සින්දුවක් ඉල්ලන්නේ? ලක්කන රේඩියෝ එකට සුබ උදෑසන කාටත් සුබ උදෑසනක්. හයිමිට සින්දුවක් දෙන්න හලාවත පැට්‍රික් කර්ණපාල, ඇන් සහන්, රශ්මි දුව, ලිලි මේ හැමෝම මොනෙස්ටා දුව එයාවත් එකතු කරගන්න කියනවා මේ වෙලාවේ. අර සමහර අය ඉන්නව නේද පොඩ්ඩක් අපව ටෙස්ට් කරලා බලලා මෙයා හරියනුව නම් විතරක් පොඩ්ඩක් ආශ්‍රය කරන්නේ න එහෙම කෙනෙකුත් ඉන්නවා. කවුද මේ? එදමයි අයිබෝන් මැනික. ඊයේ දිනේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක රසවත් බව දැනුණා. හා හා හා. ඉතින් අදත් හෙටත් ඉස්සරහට

ඇත් ඔයාව හොයන් එන්න මම එක නිසා තීරණය කරා. බොහොම හොඳයි. ඉතින් එන්න ඕනි කියලා හිතලා තියෙන බොහොම හොඳයි. ඉතින් ඒක සුමනා තමයි මට මේ විදිහට ලස්සන මැසේජ් එකක් එයා හිතේ තියෙන දේ කියලා තිනෝනි. මොනා වුණත් එහෙම තමයි ඉන්න ඕනි. හරියන්න හරි වරදින්න හරි හිතේ තියෙන දේ කියන්න ඕනි. හරිද? ඔයාටත් එහෙම හිත හිත හිටපු කෙනෙක්ද මැසේජ් එකක් දානවද නැද්ද කියලා? ඔන්න හිත හිත හිටියොත් බරක් වෙයි. හරිද? ඉක්මනට මැසේජ් එකක් එවන්න. උදෑසනක් අපිට සිද්ධුවත් දෙන්නේ ජී අනුර පුස්සල්ලාවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ආවකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. දැන් අද ඉතින් ඔෆිස් දවසක්නේ. පෝස්ට් ඔෆිස් එකේම කොහොමද මේ වෙලාවේ වැඩ ටික හරියට බිසීනේ. ලියුම් ටික හරියට පැක් කරගන්න ඕනේ. හරිම තැන් වලට වෙන් කරගන්න ඕනේ. හරිම කෙනාට ගිහින් දෙන්නත් ඕනේනේ. හරිද? මේ වෙලාවේ ගිනිගත්තෙන් තැබල් කාර්යාලයේ සත්තට ලක්කට දාගෙන ඉන්නවා. ඔන්න ලියුම් ටික මාරු කරන්නේ නැතුව එහෙම හරියට ගිහින් දෙනවා. හරිද? මා උඩදෙනී මහත්තයා චාන්දනී මිස් රිෆ්කා හැමෝම එකතු කරගෙන කියන මංජුල හේමන්ත තමයි ගිනිගත්තේ නේද මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. එස්කේඩී ගමන්ටිකේ මේ වෙලාවේ මාෂා දිල්හනි කමල් දිශාන්ත ධම්මිකා විනිතා චන්ද්‍රලතා ශිරාණි ගොඩාක් ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න ගොඩාක් ආදරේ. මේ විදිහටම දවල් එක වෙනකන් අහගෙන ඉන්න හાર્ට් බීට් ඔයාට ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්න නැටවෙන සින්දුව වැඩ කරන ගමන් පාළුව යන්න තනිකම යන්න නටලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා වැඩ ටික පටන් ගන්න අපෝ. හරිද? මේ මන් තමයි ඔයාට කියන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lukaya, mare vedene uni. Dukki ki wale mare memory lost kila.
2: Memory lost?
1: Call the doctor. Yaar sunnadi? මම කිරිතේ පුන්නේ අයියා සීනි වෙලනේ මුකු තත්පය විඩකරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
3: Evening Drive with Chamit and Charu.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඒකියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ඒකියා මීළඟ වැඩසටහන
1: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී
2: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරැකිමු මගතොට.
3: 11:55 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. Heartbeat.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: අපිට නිවුස් සහන්න යන්නත් තියෙනවා මේ වෙලාවේ. ඔයාට නිවුස් සහන්න කලින් මං දැන් මේ වෙලාවේ කෑම හැම අපි හදනවනේ නේද? කෑම හදනකොට කෑම කාලා කන්න රස කෑමක් මතක් කරන්නද? පැල්වත නිෂ්පාදනය වෙමින් ඉන අයිස්ක්‍රීම් රස රසකින් ආගාවට එනවා. චොක්ලට්, ස්ට්‍රෝබෙරි, වැනිලා මේකින ඕන රසයකින් කන්න පුළුවන් වට අරගෙන. ඉතින් අදම කෑම කාලා ගන්න අයිස්ක්‍රීම් එකකුත් අරගෙන තියාගන්න. නිවුස් සහන අපි ඉක්මනට එමු.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: මධ්‍යස්ථව.
1: මේකමුව බන්ධනාගාර සිද්ධිය ගැන ඇමති හර්ෂණගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. බන්ධනාගාර සිද්ධිය ගැන විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි. ඩෙංගු අවදානම තවත් ඉහළට, රෝගීන් 62,000 ඉක්මවයි. ගෙවුණු මාස 6 ඉලක්කයේ පසුකල රේගු ආදායම. ත්‍රිකුණාමල වරායට මිලියන 100ක අමතර ආදායමක්. අලුතින් 1,252 කළමනාකරණ නිලධාරී සේවයට. මිසයිල හිඟයක් බව යුක්‍රේන ජනපති කියයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. මේකමුව බන්ධනාගාරයේ තු ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකාරී විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. සිද්ධියට හේතු කරුණු ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීමක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව මෙම කමිටුව පත් කර ඇත්තේ. ඒ සභාපතිරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකාරී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. විශ්‍රාමික අප්‍රිකක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකොන් මහතා කමිටුවේ සෙසු සමාජිකයන්. කමිටුව සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේකම බන්ධනාගාරය තුළ පෙරේදා දිනේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා. එම ගැටුමේදී රැඳවුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එදින පසුරුව වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබුණා. ඒත් ඊයේ උදෑසන මීගම බන්ධනාගාරය තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයකුයි හටගත්තේ. එය පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ගැටුම පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒ අනුව බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය ඊයේ පසුරුව වන විට පාලනය කිරීමට හැකිව තිබෙනවා. ගැටුමදී බන්ධනාගාර නිලධාරීන් 8 සහ රැඳවුවන් 20 ජීවිතක්ෂයට පත් වුණා. රැඳවුවන් 80කට වැඩි පිරිසක් මීගම මහරුහලේ ප්‍රතිකාර ලබනවා. අසාධ්‍ය තත්ත්වයේ පසු කීප දෙනෙකු ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙනීමටයි ඊයේ පසුරුවේ පියවර ගත්තේ. මේකේ පිරිසගේ මරණ පරීක්ෂණ සිදු කිරීමට අධික වෛද්‍ය නිලධාරීන් 5 යුත් කණ්ඩායමක් පත් කර ඇති බව මීගම රෝහල් වාර්තා සඳහන් කළා. මේ අතර අමාත්‍ය හර්ෂණ නානකාර මහතා ඊයේ පසුරුවේ මීගම බන්ධනාගාරයේ වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කළා. එමෙන්ම අමාත්‍යවරයා මීගම රෝහල වෙත ගොස් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලුවා. එම නිලධාරීන්ට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර සහ පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සමග අමාත්‍යවරයා සාකච්ඡා කළා. බන්ධනාගාර ගැටුමේදී දේපළ රැස්සකටද හානි සිදු ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක එ.සී. ගජනායක මහතා සඳහන් කළේ. රැඳවුණු පිරිසක් මිලියන ගණනකට වැඩි වටිනාකමකින් යුත් බෝඩ් ස්කෑනර් පද්ධතිය සහ CCTV පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සඳහා මීගම මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර පරිශ්‍රයේ වෙත අද පැමිණීමට නියමිතයි. බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මීගම පොලිස් ස්ථානයේ සහ කොළඹ අපරාධ කොට්ටාසයේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බන්ධනාගාරයේ තු මෙම ගැටුම්කාරී තත්ත්වයේ හමුවේ රැඳවුවන් 700කට වැඩි පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත රැගෙන යාමටද ඊයේ පියවර ගත්තා. ඔවුන් මාරු කරන බන්ධනාගාරයේ පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඥාතීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් එ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මියගිය සහ රෝහල්ගත කර සිටින රැඳවුවන් සම්බන්ධයෙන්ද තොරතුරු ලබා දීමට පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ. එතෙක් රැඳවුවන්ගේ ඥාතීන්ට මීගම බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණීමෙන් වළකින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

0: ශ්‍රී ලංකාරේගුව පළමු මාස 6 තුළ ආදායම් ඉලක්ක අභිවා රුපියල් බිලියන 313ක අමතර ආදායමක් ලබාගෙන තිබෙනවා. ඒ 22ක අමතර ආදායමක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචේවා මහතා සඳහන් කළේ. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවර සහ හරිත බලශක්තියේ අනාගතයක් කරාගෙන යන ප්‍රජනන පියවරක් බව මනරම සුළම්බිදුලි බලාගාරය සඳහා අවශ්‍ය වන මෙගාවොට් 500ක ටර්බයින් සියල්ල මෙවැනි විට රැගෙන වී තිබෙනවා. සියලු තොග ත්‍රිකුණාමලයේ වරාය වෙත රැගෙනීමටයි කටයුතු කර ඇත්තේ. ඒ තුළින් වරායට රුපියල් මිලියන 100ක වැඩි අමතර ආදායමක් ලැබුණු බව වරාය අධිකාරිය සඳහන් කළා. පසුගිය ජනවාරි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම සුළං බලාගාරයේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ලබන වසරේ මාර්තු මාසයේ වන විට මේ සමස්ත ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. 2030 වසර වන විට මෙරට ජාතික විදුලි බල පද්ධතියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රවාහයෙන් නිෂ්පාදනය කිරීමේ ජාතික ඉලක්කයට ළඟා වීමට මන්නාරම සුළං බලාගාරය ඍජු දායකත්වයක් ලබා දෙනු ඇති බවයි රජයේ පවසන්නේ. ඒ සඳහා අවශ්‍ය ටර්බයින ත්‍රිකුණාමල වරායට රැගෙනීමත් සමග එහි මෙහෙයුම් ධාරිතාව ඉහළ ගියා. ඒ සමග ආදායම්ද වැඩි වූ බවයි වරාය අධිකාරී නේවාසික කළමනාකරු සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියට 1252 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. පත්පිලි ප්‍රදානය අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරුණා. ඒ අර්ලිගහ මන්දිරයේදී විවෘත තරඟ විභාගය සඳහා යෙදුම්කරුවන් 85,000කට වැඩි පිරිසක් පෙනී සිටියා. ඊට ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණ මත මේ පිරිස තෝරාගෙන තිබෙනවා. ඔවුන්ට පත්තිම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම නතර වී තිබීම හේතුවෙන් රජයේ කටයුතු සිදු කරගෙන යාමේදී දුෂ්කරතා මතු බවයි. ඒ අනුව වත්මන් රජයේ බඳවා ගැනීම යළි ආරම්භ කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දූෂණ චෝදනා එල්ලවී සිටින හිටපු රාජමාත්‍ය ශෂින් රාජපක්ෂ මහතා ඇතුළු 3 දෙනෙකුට කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා. ඒ දූෂණේ නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම පිළිබඳ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ චෝදනාවක් සම්බන්ධයෙන් මහමිලි අධිකාරියට අන් සෙමනගල කිරිපම්බ ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරින් ඉදිකළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මාස 9 වන දා ඇතුළු අරගලයේදී හානියට පත් තිබුණා. එම දේපළ සඳහා වන්දිගීවීම ප්‍රතික්ෂේප කර තිබේදී ඊට පටහැනිව හානි පූර්ණයේ සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 88,50,000ක වන්දි ලබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ලබුණේ. හිටපු රාජමාත ශෂින් රාජපක්ෂ මහතාට අමතරව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටකම යන අය නම් කර තිබෙනවා. ඔවුන්ට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 110 බැගින් වූ ශරීරප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ. ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කෙරුණා. විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඇඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළා. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මාස 5 වනදා කැඳම ලෙසටද නියම කර තිබෙනවා. ඩෙංගු රෝගී සීග්‍රින් පැතිර යාම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. සති දෙක කාලයක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමටයි පාලන අධිකාරිය කටයුතු කර ඇත්තේ. අධීනී කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 62,000 ඉක්මවා තිබෙනවා. පසුගිය දින 7 ඇතුළත පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනෙකු වාර්තා වුණා. ඩෙංගු රෝගියේ දැඩි අවදානම් තත්ත්වයකයි මේ වන විට පවතින්නේ. ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 62,422. ඉන් 21,543 දෙනෙකු මේ වාර්තා වී ඇත්තේ පසුගිය මාසයේදී. බස්නාහිර පළාතේ ඩෙංගු රෝගයේ අධි අවදානම් තත්ත්වයේ පැතිර යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. ඩෙංගු දැඩි අවධානම් තත්ත්වයේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දවසේ දීර්ඝ කාලයක් තම සේවා ලබා දීමට සිදු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඉදිරියේදී ඇතිවිය හැකි එල්නෝ තත්ත්වයට මුහුණ දීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම අනුකම්පිතුව පත් කර ඇති බවයි අමාත්‍ය ධම්මික පටිපෙන්දි මහතා ප්‍රකාශ කළේ. ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
1: ජූනි මාස 30 වෙනිදා ජනාධිපති කාර්යාලය ඉදිරියේ ඇස්වලා මේ ඇතිවන එල්නෝ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය, බල ශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් සකස් කරන එක මේ කාර්යභාරය වෙලා තියෙනවා. මේ වෙනකොට එල්නිනෝ තත්ත්වයේ සම්බන්ධයෙන් ලෝකෙත් මේ සම්බන්ධයෙන් විවිධ පුරෝකථන දැනුවත් කිරීම සිදු වෙනවා. ගෝලීය වශයෙන් ඇති වෙලා තියෙන එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාද්දී මේ තත්ත්වයට මුහුණ දීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග වැඩපිළිවෙළක් සකස් කරන සති දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න.
0: ඉදිරියේදී ඇතිවිය හැකි එල්නෝ තත්ත්වය පිළිබඳව කල්පන විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාමිකක නාංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන මහතා කරුණු පැහැදිලි කළා.
2: ලොකු නියඟයක් ඇවිල්ලා පොළොව වේලිලා ජල මූලාශ්‍ර හිඳිලා අපට වැස්ස නැති වෙලා ඒ වගේ තත්ත්වයක් තමයි හැම කෙනාගේම නිකන් මනසට එන්නේ. නමුත් ඇත්තටම මේ එල්නිනෝ තත්ත්වයකදී ඒ විදිහටම නෙමෙයි ඒක බලපාන්නේ. මේ එල්නිනෝ තත්ත්වය ලෝකයටම බලපානවා. මේක එක ප්‍රලාපයකට විතරක් සීමා වෙන්නේ නැහැ. සමහර රටකට තදින් වහිනවා, සමහර තැනක තදින් පායනවා. ඒක තාප තරංග එන්න පුළුවන්, උෂ්ණත්වය වැඩි වෙලා ඒ වගේ විවිධ ආකාරයට ලෝකයේ එක එක කලාපයට මේක බලපාන එක එක විදිහට. එල්නිනෝ තත්ත්වය ඉක්මනින් ඇවිල්ලා ඉක්මනින් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් මාස 9ක් 10ක් අවුරුද්දක් දක්වා වගේ තියෙන්න පුළුවන්. අපි ගත්තොත් මේ එල්නිනෝ තත්ත්වය නිසා ලංකාවේ දේශගුණයට කාලගුණයට කොහොමද බලපාන්නේ කියලා අපි මේ ඉන්නේ නිර්දිග මොහොතේ. මේ නිර්දිග මොහොතම සාමාන්‍යයෙන් මොහොතේ වැස්ස අඩු කරන එක තමයි එල්නිනෝ තත්ත්වයකදී සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේ ජූලි මාසයේ අග කොටසත් ඒ වගේම ලබන අගෝස්තු මාසයත් වියලි කාලගුණයක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒත් අපි කිව්වට සමහර තැනකට මිලිමීටර් 200 240 250 වගේ වහිනවා සාමාන්‍ය වැස්සදී. මේ අවස්ථාවේදී ඒකත් අඩු වෙලා අපිට බලාපොරොත්තු වෙන්නේ ලබන මාසයේ වැස්ස ඉතාමත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. සැප්තැම්බර් මාසයේ අග කොටසේ අපි වැසි තරමක් දුරට බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට අපි හරහා නිදදිග මොසම පොඩ්ඩක් සක්‍රිය වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒනේ අපි පහුගිය අවුරුදු 75ක වගේ මෙල්නිනෝ 28ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒවත් එක්ක අපි අධ්‍යයනය කළාම ඉතා ප්‍රබල එල්නිනෝ 3ක් ඇවිල්ලා තියෙනවා. 82 83 97 98 ඒ වගේම 2015 16 වගේ අපි දත්ත විශ්ලේෂණය කළාම පේනවා ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ ලැබෙන්න ඕන වැස්සට වඩා සාමාන්‍යයට වඩා ඉහළ අගයක ඉහළ වැස්සක් අපට හම්බ වෙනවා. ඒ හින්දා අපි මේ අවුරුද්දෙත් අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් නොවැම්බර් අපට දැඩිව වැස්ස ලැබෙයි කියලා. ඒ වගේම සමහර අවස්ථාවල මේ එල්නිනෝ තත්ත්වය දැන් මේ ඊයේ වන විට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක ඉක්මනින් මේක වර්ධනය වෙනවා කියලා. මෙතෙක් ආපු එල්නිනෝ කිසිම එකකටත් වඩා වැඩි ශක්තියකින් එහා යාවි කියලා තමයි පුරෝකථනය කරන්නේ.
0: වරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කිත්සිරි වැලිකිපොළගේ මහතා මෙහිදී අදහස් පළ කළා.
3: දැනට අපේ ජලාශවල සමස්ත ධාරිතාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් මේනකොට රැස් කරගෙන තියෙනවා. බොහෝ තැන්වල අගෝස්තු මුල් සතිය වෙනකොට අපසරණ කපා ඉවර කරන්න යෙදෙනවා. සමස්ත ධාරිතාවය අපි බලාපොරොත්තු වෙනවා 35%කට විතර වගේ අඩු වෙයි කියලා. ඒතකොට මේ වගේ තත්ත්වයක් උඩ තමයි අපිට ඉදිරි කාලය අපිට කල්පනාකරණය කරන්න වෙන්නේ. ඊළඟ මහා කන්නය කොහොමද සැලසුම් කරන්න කියන එක තමයි මේ අවස්ථාවේදී කරගෙන යන්නේ. බොහෝ වෙලාවට ඊළඟ මහා කන්නය අපි ඔක්තෝබර් මුල පටන් ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන ජලාශවල දැනට තියෙන ජල තත්ත්වය යම් දුරකට රඳවා ගනිය පුළුවන් තරම් ඉක්මනින් ඊළඟ කන්නය කරා යන්න මේ වාෂ්පීකරණයෙන් වෙන හානිය අඩු කරගෙන අපිට ඒ ජලය ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. පානීය ජලය අපේ ජලාශවලින් ලබා ගන්නා ජලයේ මේ වෙනකොට ප්‍රමාණවත් පරිදි තියෙනවා. නැගෙනහිර පළාතේ හැරුණුකොට අනිත් ජලාශවල සාමාන්‍ය අගයට ලං වෙලා තියෙනවා. නැගෙනහිර පළාතේ යම් අඩුවක් තිබුණත් ජලාශවල ඒක පානීය ජලයට බලපෑමක් වෙන්නේ නැහැ.
0: මේකපු බඳුනාගාරය තුල හටගත් ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හදිස්සි කල්තැබීමේ විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. මේ අතර මේගොම් බඳුනාගාර සිද්ධිය ගැන අමාත්‍ය හර්ෂණ නානකාර මහතා පාර්ලිමේන්තුවට විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා. එල්ලවෙල්ල වාය මාර්ගයේ රාවුණා ඇල්ලට ඉහළ ප්‍රදේශයේදී ජල පෝතල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබේදී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන විට ලොර රථයේ 3 දෙනෙක් ගමන් කරමින් සිට ඇති බවයි ඇල්ල පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරෙන් තුවාල ලැබූ ඔවුන් 3 දෙනා බදුල්ල ශිෂ්‍යන් රෝහල්ට ඇතුළත් කර තිබෙනවා. මේ අතර මාර්ග අනතුර වැළැක්වීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ස්වාධීනෝපහණී මාධ්‍යාලය එක්ව සංවිධාන කරන තේකියා සුරකුම් මගතුර ව්‍යාපෘතියේ 2 වන අදියරේ තවත් වැඩසටහනක් බිබිල යශෝධරා ජාතික පාසලේදී පැවැත්වුණා. රුසියාව එල්ල කරන බැලස්ටික් මිසයිල් ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අවශ්‍ය මිසයිල් වල බරපතල හිඟයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කළා. පසුගිය දින කිහිපයේ පමණක් රුසියාව යුක්‍රේනයට මිසයිල් 68ක් සහ ඩ්‍රෝන් යානා 351කින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒවා ව්‍යර්ථ කිරීමට ප්‍රමාණවත් මිසයිල් යුක්‍රේනයේ සතුව නැතැයි ගුවන් හමුදාව සඳහන් කළා. එබැවින් රුසියාව කියව් අගනුවරට එල්ල කළ දැවැන්ත මිසල ප්‍රහාර මාලාවට ප්‍රතිචාර ලෙස නේටෝ සංවිධානයෙන් ගුවන් ආරක්ෂණ පද්ධති ඉල්ලා සිටීමට යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි තීරණය කර තිබෙනවා. තුර්කියේ අන්කාරාහි පැවැත්වෙන නේටෝ සමුළුවේදී යුක්‍රේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. බටීර රටවල් සතු ගුවන් ආරක්ෂණ පද්ධති තවදුරටත් ගබඩා කරන්න තබා යුක්‍රේන වැසියන් බේරා ගැනීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙසයි වොලොඩ්මියර් සෙලෙන්ස්කි නේටෝ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. නේටෝ සමුළුව අතරතුර යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ යුද්ධ ආධාර පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. පෘතුගාලයේ බිහි වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු කැඳීමට තීරණය කළා. එමෙවර ලෝකසන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරගයේ වටේ ස්පාඤ්ඤය සමග පැවති තරගයේ ගෝල 1ට 0ක් ලෙස පරාජය වීමත් සමගින් ඒ අනුව පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වී ක්‍රීඩා ජීවිතයේ ලෝක කුසලන් ජයග්‍රහණයකින් තොරව අවසන් වීම පිළිබඳව ලෝකෙම අවධානය යොමුණා. ඩලස්තෝර පැවති මෙම තරගයෙන් අතිරික කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයක් සමග ස්පාඤ්ඤය ජයග්‍රහණය කළා. එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 41 වන වියේ පසු රොනාල්ඩෝ බැලන්ඩෝර් සම්මාන පහක්, චැම්පියන්ස් ලීග් කුසලාන පහක් සහ 2016 යුරෝපීය කුසලානයේ දිනා ගත්තා. ඔහු ලෝක වාර්තාවත් තබමින් ගෝල 976ක් ලබාගෙන තිබෙනවා. රොනාල්ඩෝ ලෝකසානේ පාපන් තරගාවලි 6කදී ගෝල ලබාගත් එකම ක්‍රීඩිකා ලෙසද ඉතිහාසගත වුණා. ලෝක කුසලා තරගාවලියේදී ඔහුගේ උපරිම දක්ෂතා වාර්තා වුණේ 2006 වසරේදී. ඒ පෘතුගාලයේ ලෝක කුසලානේ පාපන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට සුසුකම් ලැබීමයි. දැන්ට ලෝක වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගෙන සිටින රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවෙන් සමු කැමින් පෙර ගෝල 16 සීමාව පසු කිරීමට බලාපොරොත්තු සිටි බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ තමාගේ අවසන් ලෝක කුසලාන පාපන් තරගාවලිය බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මීට පෙර නිවේදනය කර තිබුණා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශයක් සිදු කර තිබුණා. මම හිතනවා මම ඒකට සූදානම් කියලා. ඒක හරිම දුෂ්කර වේවි. නමුත් මම වයස අවුරුදු 25-26 ඉඳන්ම මගේ අනාගතය සැලසුම් කළා. පාපන්දු ක්‍රීඩා පිටියෙන් ලැබෙන සතුට සහ ජවය වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. නමුත් හැම දෙයකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. විශ්‍රාම ගතට පස්සේ මට මගේ පවුලේස් අය සහ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන් යනුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මුඛ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය සමස්ත ලෝකයේම අවධානය දිනා ගත්තා. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමුපැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 දිනේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම 4 දිනේ නිමාවන විට ලකුණු 92ක් ලබාගෙන සිටියා. ඒ වන විට කඩලු 2ක් බිඳ වැටී තිබුණා. පළමුවෙනිම සඳහා ශ්‍රී ලංකාව කඩලු 9කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 549ක්. ඊට පිටතුරු වශයෙන් කොදෙව් කණ්ඩායම පළමුවෙනිම සඳහා ලකුණු 499ක් රැස් කළා. පළමුවෙනිමේදීම ලකුණු 50ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මෙවැනි විට ලකුණු 142ක් ඉදිරියෙන් පසුවනවා. අත්තරගේ පසුවන සහ අවසන් දිනයයි. ලක්කන මේ ගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ඇමති හර්ෂණගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. බන්ධනාගාර සිද්ධිය ගැන විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි. ඩෙංගු අවධානම තවත් ඉහළට, රෝගීන් 62,000 ඉක්මවයි. ගියුණු මාස 6දී ඉලක්කයේ පසුකළ රේගු ආදායම. තෙගුණාමල වරායට මිලියන 100ක අමතර ආදායමක්. අලුතින් 1152ක් කළමනාකරණ නිලධාරී සේවයට. මිසයිල් හිඟයක් බව යුක්‍රේන ජනපති කියයි. ලකුණු මීළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
4: හෙල්ත් වොච්, ඔබ වෙනුවෙන් විමසිල්ලෙන්.
5: අනතුරක් නිසා ජීවිතයක් වෙනස් වෙන්න ගත වෙන්නේ තප්පරයක් වැනි ඉතාම කුඩා කාලයක් වෙන්න පුළුවන්. එනිසා අනතුරු වලින් ජීවිත රැකගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන අනතුරු නිවාරණ සතිය ඊයේ සිට ක්‍රියාත්මක වෙනවා. අද එහි දෙවැනි දවස. මේ අනතුරු නිවාරණ සතිය ගැන පැහැදිලි කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණය සහ කළමනාකරණ පිළිබඳ අංශ ප්‍රධානි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා.
6: ඒක 2016 අවුරුදු පටන් ගත්තේ. මේ වෙනකොට අවුරුදු 10ක් අඛණ්ඩව අනතුරු නිවාරණ සතිය පවත්වාගෙන එනවා. 2026 අවුරුද්දේ 11 වරට මේ වැඩසටහන පවත්වනවා. එතකොට එතනදී අපි ඇත්තටම ජූලි මාසේ, හැම අවුරුද්දකම ජූලි මාසේ පළවෙනි සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් තමයි මේ වැඩසටහන පවත්වන්නේ. එතකොට මේ අවුරුද්දේ ජූලි මාසේ 6 ඉඳලා 10 වෙනකන් තමයි අපි පවත්වන්නේ.
5: අනතුරු නිවාරණය පිළිබඳව මේ සතිය පුරාවටම ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙල කොහොමද සිද්ධ වෙන්නේ?
6: මේ දවස් පහ විවිධ තේමා යටතේ, හඳුනාගත් තේමා යටතේ මේ වැඩසටහන කරගෙන යනවා. විශේෂයෙන්ම සමුදා දිනේ අපි මාර්ගානතුරු බලස්වීමේ දිනේ, දෙවෙනි දවසේ වෘත්තීය සෞඛ්‍ය, එහෙම නැත්නම් වැඩ කරන තැන්වල තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන්, තුන්වෙනි දවසේ එහෙම නැත්නම් බදාදා ගෘහ සහ වැඩිහිටි නිවාස ආශ්‍රිතව වෙන්න පුළුවන් අනතුරු බලස්වීමට මූලිකත්වයේ දෙමින්, හතරවෙනි දවසේ දීගිලීම් වලින් වෙන්න පුළුවන් අනතුරු කොහොමද වළක්ව ගන්න කියන එක, ඊට පස්සේ අන්තිම දවස පාසල්, පෙර පාසල්, දිවාසුර මධ්‍යස්ථාන, විශේෂයෙන් දරුවන් ඉලක්ක කරගැනීමෙන් කරන වැඩසටහන.
5: අපේ රටේ සිදුවන අනතුරු සම්බන්ධයෙන් මේ මෑත කාලිනව හඳුනාගෙන තිබෙන නව ප්‍රවණතාවයන් මොනවද? කොමන අනතුරුද වැඩි වශයෙන් අපේ රටේ සිදුවෙන්නේ?
6: අපි අනතුරක් කියුවහම බොහෝ වෙලාවට අපේ ඔළුවට නැගෙන දෙයක් තමයි මාර්ග අනතුරු. හැබැයි අපේ තියෙන තොරතුරු අනුව පහුගිය අවුරුදු කිහිපෙම තියෙන අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව තියෙන, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරගෙන යන ජාතික අනතුරු ආරක්ෂණ පද්ධතියට අනුව, අපේ නිරීක්ෂණ වලට අනුව අපි දකින්නේ විවිධ හේතු නිසා වැටෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය 100ක් රෝහල්ගත වුණොත් ඒකෙන් 25ක් 27ක් විතරම අනතුරු ලක් වෙලා මේ රෝහල්ගත වෙලා තියෙන විවිධ හේතු නිසා වැටිලා. ඉතින් මෙතනදී මේ වැටීම කියන එක ගත්තාම පොඩි ළමයි සහ විවිධ විශේෂයෙන් වැඩිහිටියන් මේ සඳහා, ඒ කියන්නේ අනිත් කණ්ඩායම් වල ගැටලුවක් නැහැ කියන එක නෙමෙයි, හැම වයස් කාණ්ඩයකම රෝහල්ගත වෙන්න ප්‍රධානතම කරුණ හැටියට අපි අඳුනගෙන තියෙන්නේ විවිධ හේතු නිසා වැටිලා. එතකොට ඒ කියන්නේ ඒකෙනුත් හැබැයි දරුවන් සහ වැඩිහිටියන් ප්‍රමුඛ තැනක් ගන්නවා. ඊළඟට විවිධ හේතු නිසා එක එක දේවල් ඇඟට වැටිලා සමහර ලාට අනතුරු සිද්ධ වෙනවා. අපිට පොල් ගෙඩි වැටෙන්න පුළුවන්, විවිධ ගොඩනැගිලි කඩන් වැටෙන්න පුළුවන්, පහර වැටෙන්න පුළුවන්, රතවාහන අනතුරු නිසා ඇත්තටම රෝහල්ගත වෙනවා. හැබැයි ඒ ප්‍රමාණය බැල වශයෙන් අපේ තියෙන තොරතුරු අනුව 100ක් ගත්තොත් 15ක් විතර. ඊළඟට සතුන් සපා කෑන් තුන කෑන් වෙන්න පුළුවන්, බළලුන් වෙන්න පුළුවන්, බන සතුන් වෙන්න පුළුවන්. මේ අය සපා කෑන් නිසා හැම අවුරුද්දකම 2,000,000 විතර ප්‍රමාණයක් රජේ රෝහල් වලට යොමු වෙනවා.
5: ඇත්තෙන්ම අනතුරක් කියන්නේ අපිට වළක්ව ගන්න පුළුවන් දෙයක්, නැතිනම් අවම කරගන්න හරි පුළුවන් දෙයක්. ඒකට සැලකිලිමත් භාවයයි අවශ්‍ය වෙන්නේ. අපේ පොඩි නොසැලකිලිමත්කමකින් මුළු ජීවිත කාලය පුරාම පසුතැවෙන්න වෙන විදිහේ විශාල අනතුරක් ඕනෑම මොහොතක සිදුවෙන්න පුළුවන්. ඒ නිසා අනතුරු වළක්වා ගන්න සෑම විටම සිහියෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කිරීමයි වඩාත් වැදගත් වෙන්නේ.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක්, ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දවල් 12යි විනාඩි 30යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: දොළහයි විනාඩි 34යි. මැනට මං ආව ඔයාව බලන්න. ඔයා පහළ වෙන්න හිටියේ මං ආව දාලා ගියා කියලා. නෑ නෑ නෑ. තව පැචුටි වෙලාවක් තියෙනවා මට යන්න. යන්න කලින් මට හිතුනේ ඉතින් ආව බලලා යන්න ඕනි කියලා. ඒක නිසා මම නිවුස් එක ඉවරුන ගමන් ආවා. ඔයාට ඉතින් මං ඔයාගෙන් හිතන නිසා අබෝ ඔයා හිතන්නකො දැන් මේ වෙලාවේ ඩෙන්ගු රෝගය මේ වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙනවා නේද? දැන් ගොඩක් මේ හැම දෙයකටම හේතුවක් වෙන්නේ අපි හිතන්නේ නැතුව කරන දේවල්නේ. අපි මොන හරි දෙයක් කෑවත් ඔයේ විසික් කරලා දානවා. ඉතින් ඒක හරි විදියට අපි ඩස්ට්බින් එකට දාන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් එකතු වෙලා තමයි දැන් ලොකු විවසනයක් බවට පත් වෙලා තියෙනවා. ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් පාලනය කරගන්න බැරි තරමටම. ඉතින් ඔයාට පුළුවන් නේද ඔයාට පුංචි හරි දායකත්වයක් දෙන්න. නැත්නම් ඩෙංගු රෝගය හැදුනට පස්සේ දැන් ඇඟේ ඒ තියෙන ප්‍රතිශක්ති අඩු වෙලා යන ඔයාට පුංචි වැඩක්වත් කරන්න බැරුව මහන්සි වෙන්න වෙනවා. මහන්සියක් ඇඟට දැනෙනවා. ඉතින් අර කලින් තිබුණු ප්‍රතිශක්ති ආපහු ලබා ගන්නවාට සෑහෙන මහන්සි වෙන්න වෙනවා නේද? ඉතින් වැඩක් කරන්න ගියාම වඩ තේහෙට්ටුවක් දැනෙනවා. වැඩි ඇවිදින්න බැරි වෙනවා. මේ දේවල් නිසා මේ දේවල් වෙන්න කලින් තමයි ඔයාට මේ තරම්ම මේ දැනුවත් කරන්න ඔයාව. ඉතින් ඔයාට පුළුවන් පුංචි හරි වගකීමක් අරගෙන ඔයා දැක්කොත් වතුර එකතු වෙන තැනක් වෙන්න පුළුවන්, ටොෆි කෝලයක්, කප් එකක්, යෝගට් කප් එකක්, මේ ඕනම දෙයක් දැක්කොත් හරි විදිහට ඒක වතුර එකතු වෙන්නේ නැති විදිහට තියන්න නේද? ඔයාගේ යාළුවෙක්ට වුණත් මේ වගේ දෙයක් අද හෙට වෙන්න පුළුවන්. ඉතින් ඔයාගෙන හිතන ඔයාට අදද හෙටද කියන්න බැරි ඩෙංගු රෝගී ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකන අවධානයෙන් කටයුතු කරන්න හරිද? ඒකෙනත් මතක් කරලා එන ගමන් අපි අමුද චැට් එක පැත්තට කවුද මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා බලන්න. තුසිත් මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සද්දෙටම බොහොම හොඳයි. ඔව් කවුද මේ? මං හිතන එක්කෙනෙක් කිව්වා එයා ආපහු මාව මතක් කරන්න කියලා. දින එයාව මතක් කරන්න නේද ආයහපව්? යන සින්දුවකට මාවත් එකතු කර ගන්න කියනවා තමරා කුමාරියාවත් එකතු කර ගන්න හරිම ආදරේ. සින්දුවක් අහන්න ඕනේ. මගේ නම ඉන්මාප්පලකම පියල් ජේතුමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. සුබ දවසක් යශෝ යාට. ලක්කන්න අහගෙන ඉන්නවා කියලා තමයි දින වැඩ කරන ගමන් චින්තක කොරියට වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. චින්තක ඔයා රටේ ඇත්තට ගිහිල්ලා හිටියත් අපි හරි ආදරෙන් එකතු කරගෙන ඔයාව හමතක කරන්නේ නැහැ හරිද? සන්දරම ලක්කන්න අහනවා කියලා තියෙන දැරණීකට පැත්තෙන් බොහොම හොඳයි. ඒ විදිහට තමයි ඉන්න ඕනේ. කොහොනිය දුවා මගේ නම කිව්වේ නෑනේ. කවුද මේ? සුබ උදෑසනක්. දැන්නම් උදෑසනක් නෙමෙයි ළමයෝ. ඉතින් කොහොමද මැනිකියෝ ආට මං ගොඩාක් කඳින් ඉන්නවා. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් අපි කලින් ඇහුවා. දෙවනී තිමිර එක්කම පුන්සන්දි යුවෙන් දිවත් එකතු කරගන්න චන්දිමා තමයි මේ කොටිකාවත්තින් මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියන මේ මාවත්. බොහොම ස්තුතියි ඉතින් මේ දෙන ආදරයට. මාත් ලක්කන ආසාවෙන් අහගෙන ඉන්නවා මගේ මැසේජ් එකක් කියවන්න ප්ලීස්. ඕකේ. අසහායගේ ගායක එච්.ආර්. ජෝතිපාල කලාකරුවන්ගේ අද උපන්දි නේ දෙලා තියෙනවා. ඉතින් අවුරුදු 39ක් ඉතින් අදිගෝ මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ආවත් එකතු කරගන්න හරි මාදින. ඒ වගේම ජෝතිපාල මහත්මයාගේ ගීතයක් අපි කලින් ඇහුවා. ඒ වගේම මේ වලේ බොරුළු හේනි සුසන්ත සම්බත් තමයි මේ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම සචින් යාවත් එකතු කරගන්න අනුරාධපුරෙන් තරු ඔයාවත් එකතු කරගෙන යන්න හදන්නේ දුම්බර මැණික කෙනෙක් බලන්නවත් වෙනවද යන්නෝ?

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 41යි තප්පර 18යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
6: ඩෙන්ගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

මෝහිනී කෙනෙක් එහෙම හම්බුනෙත් කොහොමද රෑට පාර යනකොට එහෙම? මය වෙනවද? චුට්ටක් විතර ගැස්සෙයි නේද? අද රෑට ඔන්න ගමනක් එහෙම යන කෙනෙක් නම් මෝහිනී කෙනෙක් එහෙම හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්න. හරිද? එතකොට මාව මතක් කරගන්නකො. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ? සුබ උදෑසනක්. සුබ උදෑසනක් වෙන්නේ නෑනේ දැන් ඉතින්. ඔයාවත් එකතු කරගන්නම් බරුදැල්පොල එල්.එස්. ප්‍රනාන්දෝ. මේ වගේම හෙටත් දෙන්න හරි මාදරෙන් එකතු කරගන්නම් ඔයාව. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් එකතු වෙනවා මේ වෙලාවේ ලක්කනහන ගම. මං ඔයාව අහගෙන ඉන්නේ වැඩ කරන ගමම්. වෙනද ඔයා කරන වැඩ කියන්න බලන්න. කොලයා පිටියේ ඉඳලා තමයි මොහොත්තව ගොඩ තුෂාරී ලස්සන සින්දුකර එකතු කරගන්න කියන මගේ යාගේ හස්බන්ඩ් නිෂාන් ඩෝල තුන්දෙනා සිතූ චතු නෙතුවත් එකතු කරගන්නු ලොකු පුතා ෂෙනෝල් අය වගේම දිල් මීදු එකතු කරගන්නවා මාවත් ගොඩක් ආදරේ එකතු කරගන්නවා කියන යශ් මැනික ගොඩක් ආදරේ. ඔයාටත් ඉතින් ගොඩක් ආදරේ ආදරේ පෙදා ගන්න. ඔයා ඉතින් මේ පැත්තට එනවට හලෝ මාත් ඉන්නවා. හලෝ කොහොමද වෙන්නේස්? ඉතාලි වලින් තමයි මාව අහගෙන ඉන්නේ. හලෝ හලෝ ගාගෙන ඔයාවත් එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. මිනිස්සෙක්ට දුෂ්කර දවස් අමතක වෙන්න පුළුවන්. හැබැයි ඒ දුෂ්කර දවස් ටික පහසු කරපුවාම අමතක වෙන්න බෑ. Good afternoon. ඉරේකා වන්නාර තමයි මට මේ විදිහට කියන්නේ. ඔයා කියන කතාව ඇත්ත. කොච්චර අමාරු දවස් තිබ්බත් ඒ දේවල් පහසු කරන අය අපි ළඟින්ම ඉන්න අය ඉන්නවනේ. වචනකින් හරි අපේ හිත හදන, අපිට උදව් කරන ඒ දවස් අමාරු දවස් ටික ගෙවිලා ගියාම අර අපේ හිත හදපු අයව අමතක කරන්න එපා නේද? ගොඩක් අයට වෙන්නේ ඒ කට්ටියව අමතක වෙලා අර හිත රිද්දපු අයව ආපහු හොඳ අය වෙනවනේ. එහෙම නෙවෙයි, අර අමාරු කාලේ ළඟින් ඉන්න අයව හොඳට මතක තියාගන්න. හරිද? ඉරේකා බණ්ඩාරව ඔයාවත් එකතු කරගෙන ලක්වින් සස්මින් ගෙත්මින් ජනකි මෙයාගේ බබාලා ටික පූගඩි ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා ලසන්ත සංජීවත් එකතු කරගන්න කියන හරි මාදරේ. ඔය විදිහටම ආදරයෙන් එකතු වෙලා ඉන්න. දවල් එක වෙනකන් තව චූටි වෙලාවයි තියෙන්නේ මට යන්න. සේරුවාවිල කේඩියේ සමරසිංහ ආවත් එකතු කරගන්න පවුල හැමෝමත් එක මේ වෙලාවේ. රෝහිණී ෆැෂන් එකේ සිරු දිනාම ලස්සන සින්දුව එකතු කරගන්න ඕනේ. චන්දිට උණ හැදිලානේ. බලන්නකෝ චන්දි, ඔයා ඉක්මනට බෙහෙත් ටිකක් අරගෙන හොඳ වෙන්න. හරිද? දැන් යාළුවෝ ටික පොඩ්ඩක් උදව් කරන්න තියෙන්නේ. යාළුවෝ උණ හැදලා ඉතින් පොඩ්ඩක් අපහසුයි නේ. ඉතින් වැඩ හැම කරන් හොඳම යාළුවෝ ඉන්නේ කරන්නේ පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්නකොට අර අම්මා තාත්තා වගේ ළඟට වෙලා බලා ගන්න ඕනේ. හරිද? දැන් එයා වැඩ කරන ගමන් තමයි ඉන්නේ මේ වෙලාවේ. ඉක්මන් සොය ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා යාළුව හැමෝම. ඔන්න මාත්තාට ප්‍රාර්ථනා කරනවා ඉක්මනට උණ අඩු කරගන්න කියලා. හරිද? දරණේකරින් මේ වෙලාවේ සද්දට ලක්කන අහගෙන ඉන්නවා කිනු ආකාශ මල්ලි ලස්සන සින්දුවක්. ආකාශ මල්ලිවත් තියෙනවා ලස්සන සින්දුවක් ඕනේ. නන්දසිරි අයියා එකතු කරගන්න, පෙරේරා අයියා, කේටි අයියා, ඒ වගේම කඩේ අක්කවත් එකතු කරගන්න කිනු. අපි එකම රැණේ කුරුල්ලෝ දෙනවද? දැන් ඊළඟට තමයි චාමි අක්කයි. මම හිතන්නේ ඉක්මනට මැසේජ් එකක් කියලා දෙන්නටම. චාමි ඇවිල්ලා ඉන්නවා එක වෙනකොට. ඔයා ඒ ඉක්මනට ලස්සන සින්දු ගොඩක් අරගෙන. ඉතින් මං එහෙනම් ගිහිල්ලා එන්නද? මට යන්න වෙලා වැවිලා තියෙන්නේ. මං ගියාට චාමි එනවා ලස්සන සින්දු ගොඩක් එක්ක. අදට ගිහින් එන්නම්. හැබැයි හෙට එනවා පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්.

0: රටට වග කියන රේඩියෝ.
1: ලොකයා මාර වෙනනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාරු සුන්නද?
1: මම කිරිති බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තතපය වැඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu
3: sama anugrahaya
5: anam manangala vadunaane

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01677 579
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1 ටෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
4: ජූලි 8 බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්යා සුරකිමු මගතොට

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vela Pasurekhai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝපියක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: දයෙන් පැය පුවත්

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: මෙරට උරුමයන් සහ ඉතිහාසයේ ප්‍රදර්ශනය කරන මුතුර කෞතුකාගාරයේ විවෘත කරනවා ඉනියෝජ මාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මුතුර කෞතුකාගාරයේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ උරුමය සහ පෞරාණික සම්ප්‍රදාය නැතුණු බොහෝ කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහායි නිර්මාණය කර ඇත්තේ. වඳවීගේ සතුන්ගේ අවශේෂ කොටස් පැරණිකාසේ සමුදේ සංස්කෘතිය පිළිබඳ සාධක ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන සම්ප්‍රදායන් සම්බන්ධ තොරතුරු අනාගත පරපුර වෙත දැනුවත් කිරීමයි මෙහි අරමුණ. ශ්‍රී ලාංකික ඓතිහාසික සම්පදායන් ආරක්ෂා කරමින් අධ්‍යාපනීය සංචාරක සහ සංස්කෘතික සම්පදට දායක වන මධ්‍යස්ථානයක් ලෙස මේ පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ගෝලීය ටිබෙට් බෞද්ධ නායකත්වයන් දරණ හිමි නමක් වන දලෛ ලාමාතුමාගේ 91 වැනි ජන්මදිනය ඊයේ දිනටේදී තිබුණා. ඉන්දියාවේ ලඩක් ප්‍රාන්තයේ ලෙක්නම පිහිටි ෂෙවාඩ් සිල් භූමියේදී උත්කර්ෂවත් අයුරින් සමරා තිබෙනවා. දලෛ ලාමාතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ලොව පුරා සිටි බැතිමතුන් 25,000කට අධික පිරිසක් එක්ව සිටියා. ඕනමතමින් දලෛ ලාමාතුමා ලෝකසාවේ කරුණාව සහ මානව වර්ගයාගේ එකමුතුව පිළිබඳව දේශනය පවත්වා තිබෙනවා. ඉන්දිය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද උන්වහන්සේ වෙත සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alert සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස එකතු

0: කරන්න නෙවෙයි. ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙකල දවල් එක ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් ඉට්ස් විත් චාම.

පස්සරු එකපහු වෙලා විනාඩි 8යි වෙලාව. අද 7යි 7. ජූලි මාසේ 7 වෙනිදා අපි අඟහරුවාදා දවසක මුණ ගැහෙන්නේ. ජෝතික සින්දුවකෙන් අද ඕල් ටයිම් බීට් සෙත් චාමේ පටන් ගත්තේ ඇයි කියන කාරණාව බොහෝ දෙනෙක් දනුවත්. සුහසක් රසික සෙත් සතන් සනසපු හදවත රත්තරන් ජෝති ඒ නොමියද මිනිසාගේ 39 වන ගුණ අනුස්මරණය අදට යෙදිලා තියෙනවා. 1936 පෙබ්‍රවාරි 12 වෙනිදා මෙලව උපත ලද හෙටියාරච්චගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල සිනමා ප්‍රේක්ෂකයන් අතර දශක 3කට අධික සංගීත ජීවිතය තුළ ඔහු චිත්‍රපට 230කට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වුණා. විශේෂයෙන්ම මේ ඔහුගේ තිබුණු නිහතමානී ගුණ යහපත් බව නිසාම ඔහුට පට බැඳලා තිබුණ නමකේ තමයි හදවත රත්තරන් ජෝති කියන නම. එඩි ජයමාන ගාම්ලි ෆොන්සේකා විජය කුමාර්තුංග සමන්ගුණ තිලක රංජන රාමනායක ඇතුළු ලංකාවේ ප්‍රමුඛ පෙළේ නළුවන් රසකටම තිරය පිටපසින් ජීවමාන හඬ දුන් එච්.ආර්. ජෝතිපාලන් කියන බව ඔබ දැනුවත් කරනවා. දැන් ගායනාවට අමතරව ඇතුළු වීම තහනම් සුජීව සෞකිරි කැල්ල අබිරහස ඔහු විසින් නිෂ්පාදනය කරපු සුමිත්‍රෝ ඇතුළු චිත්‍රපට 35කට විතර ඔහු රංගනය දායක වුණා කියන කාරණාව සමහර කෙනෙක්ට අලුත් කාරණාවක් වෙන්න පුළුවන්. ඔහු මේ යනකොට 51 වෙනි විහි තමයි පසු උනේ. ජෝතිය හැබැයි විදිහටම ජීවමාන වෙන්න පටන් ගත්තේ ඔහුගේ මරණයෙන් පස්සේද කියලාත් අපිට සැකයක් තියෙනවා. මොකද ඒ තරමටම අපිට දවසේ කොයිම හරි වෙලාවක ඔහුගේ ගී හඬ හැම පැයක් තුළම නින්නාද වෙනවා. ඒක නිසා ඒ අසිරිමත් මිනිසාට අපේ උපහාරය එදා මෙදා තුර පිරිනැමෙනවා. ඒක නිසැකවම වෙන දෙයක්. එතුමන් ගැන මතක් කරලා තමයි අද ඕල් ටයිම් බෙට් සෙට් චාම් මම පටන් ගත්තේ. ඒක ඔයාලගේ ඉල්ලීමක් කියලා මම දන්න නිසා. හරි. එහෙමනම් අදට හවස 4 වෙනකන් ලස්සන සිදු ටිකක් අහගෙන මාව අහන් ඉන්න පුළුවන්. ඒ අහන් ඉන්න අතරේ ඔයාට හිතුරු තින් චාබිට මැසේජ් එකක් එවන්න ඕනේ කියලා 0.7023935937ට මැසේජ් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම අපේ පෝස්ට් එකක් තියෙනවා ලක්කන Facebook page එකට ගිහිල්ලා ගිහින් බලලා එන්න. එකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්.

පසුළු එකයේ විනාඩි 12 වෙලාව ලස්සන සින්දුවක් තෝරගත්ත ඒ අතර මොකක් හරි ප්‍රශ්නයක් වුණා වගේ මටන් දෙකක් හිතුණා. කවන්නෑ කවන්නෑ යාළු ඉන්නවනම් මේ වගේවත් ඉන්නවනේ.

0: ලකඩ රේඩියෝ ITN
1: එකයි වෙනාට 17යි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සම අනුග්‍රහය
1: දතරයේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝපියක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ලුකයා මාර වෙනනේ ඌනේ දුක්ඛ කිවාලේ මඩ මෙමරි ලොස් කීලා
3: මෙමරි ලොස් කවුද ડોක්ටර් යාරු සුන්නදේ
2: මම කිරිති බුන්නේ අය සීනි වෙලනේ මුකු තතපය වැඩ කරන්නේ අය මට
3: සුපුරි ડોක්ටර්නේ ડોක්ටර් හරියටම කියලා දෙනවානේ
0: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකපහුව වෙලා විනාඩි 19යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි ලක්හඬ ඕල් ටයිම් බෙට්ස් චාමිව අහන් ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. සුබදා වෙලක් ඒවා චාමි. අද හැමෝම වගේම මමත් අසහාය ගායන ශිල්පී එස්.එල්. ජෝතිපාල මහත්මගේ ගීතයක් ඉල්ලනවා කියලා තියෙනවා. මම දන්න නිසා ඒ සින්දුවකින්ම තමයි අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. හොරණ මහින්ද කුමාර, මාලා දමයන්ති, උදාරා චාමින්දී, ගගනි ආශිංසනී, වඳුරබ මාබතුවනින්, ඉසුර මදුෂාන්, යමුනා, චන්ද්‍රිකා, ඉමාශ කටබුරාවෙන් එකතු කරගන්න කියලා තියෙනවා. තව අමාරු ගම්වල නම් ටිකක් හොයලා කට්ටියක් හොයලා කියන්නකො බලන්න. මීටර්ට වඩා අමාරු නම් තියෙන ගම් ටිකක් හොයලා කියන්න බලන්න මහින්ද මහත්ත. සුබදා වලාකේ වාචාමි. අපිටත් සින්දුවක් ගොනි. ඉජි අරර පොස්සල්ලාව බේ එෆ් ජනපදනේ මැසේජ් එක. සුබ දහවලක් නංගි, මම චන්දේ. කොහොමද කියලා අහලා තියෙනවා. මං හොඳින්. ලස්සනම ලස්සන සින්දු ගොඩක් ඕනේ කියලා තියෙනවා. පුතාලා සිතු නැතු සහ හස්බන් එකතු කරගන්න කියලා තියෙනවා. කරුතරයෙන් අම්මා අක්කා පුතා මේ හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. අයියා අක්කාත් මතක් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙහින්නේ කවුද කියලා බලමු. සුපුන් මොකද්ද මේ කියන්නේ? අහම්බෙන් හමුණත් දැත් අල්ලන්නින් මහන්සි හිතුනොතින් කමක් නෑ නුඹ යන්න. උරහිසට බර වෙලා හැකි තරම් හිනහෙන්න. දුක් පිරුණු තන්වලත් මට හැකිය ළඟ ඉන්න. ඉතින් සොඳුර මේ භවයේ දැනුනොහොත් ලබන භවයේ තෙන්න. පණිවිඩේ කවුරු හරි ගත්තද? ඕව සුපුන් මං හිතන්නේ වාගේ බර්ත්ඩේ එකද? අද හැපි බර්ත්ඩේ ටු මී කියලා පෝස්ට් එක ගොඩ දාලා තියෙනවා. ඔගේ බර්ත්ඩේ එක නම් අපි වාර්තා ප්‍රාර්ථනා කරනවා දුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා. සබදාවලක් ඒවා චාමියක්ක. සජීව මදුරංග යටියන් තොටින් ලක්කඩාන හැමෝමත් එකතු කරගෙන සින්දුවක් අහමුද කියලා මගෙන් අහනවා. මං අනිවාර්යෙන් හැමෝම එකතු කරගන්න ඕනේ සජීව. හරිද? සින්දුවක් අහලෙමු.

0: ciao, ciao, ci vediamo.
1: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
2: Passaru ekai venate visipai.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙ

0: හැම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
4: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: ජනපති අරමුදල ජනතාකරණයේ පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: එකයි වෙනාඩි 3යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: හීන පීරන කලබල දවස්වල හිත රකින හීන මවන තන යායක ගීත ගන්න

දවල්ලකායේ වනාටේ 32 වෙලාව. දැන් කොහොමද දවසේ මේ වෙනකොට වැඩ කටයුතු? සමහරු ලච්චක ගන්න ගමන් ඉන්නවා ඇති. සමහරු කෑම හදන්න ලෑස්ති වෙනවා ඇති. තව සමහරු යන්න මොනවද අද දවල්ට කන්න ඕනෙමද කියලා හිතන අන්ත ඇති. සමහර විට ඇති මං අද දවල් කෑමක පොඩක් මිස් කරලා පොඩක් නේද ඩයට් කරනවා කියලා හිතන්. තමුන් හරි හිතච්ච දෙයක් ටංකලා කටේ දාගන්න නැත්ද ඇති. එහෙම තමයිනේ. ඔය කොහොම කොයි හැටි වුණත් සතුටෙන් සනසීමෙන් ඉන්න හේතුවක් හොයාගත්තා නම් මේ වෙලාව වෙනකොට ඒක හරි වටිනවා. සාමාන්‍ය මේ දවල් ඉරපායලා ඒ එන රශ්මියත් එක්ක ඒ පීඩනෙත් එක්ක සමහර අයට කියෙන් තියනවා වැඩි. හොස්සලගේ මැස්සයන්න බෑ. අපිට කොහොමත් එහෙමයි. නමුත් මේ කාලු ගුණක හේතුනුත් අපි එකට ඉවහල් කරගන්න ඕනේ මිත්‍රවරුනි. අපේ නිකන් එහෙම පුරුද්දට කේන් තියනවා නෙමෙයි. නේ? එල්නිනෝ තත්ත්වය බලපානවා නේ අපිට නේද? ඉතින් ඒක නිසා පොළුවන් තරම් දුරට හිතේ සාමය සනසීම වෙනුවෙන් කටයුතු කරන්න. මොකද මට අද එහෙම තත්යක් උදා වුණා. දැන් ටික වෙලාවකට කලින්. හරි එකක් පස්සේ කියන්නම් කියලා මොඳ ඒගොල්ලෝ තින් ඕබු දුබහන්නේ ලෑස්සුනට මම ඒක දැම්ම කියන්නේ. සෙන්දා කහන්න ඕනේ කියලා මැසේජ් එකක් කියලා තිනු 0703 3 3 5 3 7 මාපලකම පියජේ. ඊට පස්සේ චාමි අපි ග්ලෝබල් අපරල්ලකෙන් අනෝමා ලතා මතු ඇතුළු හැමෝම එකතු කරගෙන සෙන්දුවක් දෙන්න කියලා මැසේජ් එක දෙමු. සමහර අය කරන රඟපෑම දිහා නිහඬව බලාගෙන ඉන්නකොට ඒ අය හිතුවම රැවටිලා කියලා. ඒත් ඇත්තටම උනේ ඒ අය ගැන හිතේ තිබුණ වටිනාකම එයාලා විසින්ම නැති කරගත් එක විතරයි. එහෙම පෝස්ට් එකකුත් එවලා තියෙනවා. ආයි බොහෝ වේවා චාමි. ආදරණීය ගීතයක් ඕනේ කියලා තියෙන ජෝතිකේ අපි ජෝතිකේ සින්දුවක් දැන් ඊළඟ පැයට තහමු. ඊට පස්සේ ජෝති වගේම හදවත රත්තරන් චාමි කියලා මේ ඉතින් මේ thank you boy ගොඩ සුමනා මහත්මිය වෙනදා වගේ මේ ආලෝක කුමල වේගද කරගන්නම්. හිටිකමන් මේ තප්පර ගානක් මොකද උනේ කියලා අහලා තියෙනවා. තප්පර ගානක් මොකද උනේ කියලා තමයි මමත් බැලුවේ. වසින්ම කිව්වොත් ඔගොල්ලෝ දන්න විදිහට ගලපලා මං කිව්වොතින් අර නිකන් අර අපි ෆෝන් එක චාර්ජ් එකට ගහන්නේ අර ස්විච් එක ඔන් කරන්න නැතුව අන්න එහෙම දෙයක් තමයි උනේ. මිනිස්සු නෑනේ මිනිස්සුන් තමයි වරදෙන්නේ. චාමිද මිනිස්සෙකි. ඒක නිසා චාමිටද වරදේ. කොහොමද තර්කය? ඒකයි වෙනාට දෙස් පහයි. සෙද්දුවා කාලා. අයි මේ පැත්තට

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
0: ටේක්යා සුරැකීම මගතොට.
2: අයියයි මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විසඳන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
3: මම ඔයාට කියන්නේ නැහැ ප්‍රශ්න උසලකා හරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
4: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
5: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හයි කරලා දිනොත් දැන් වැඩේ දිනුනේ නැහැ. කිරි කොයියා වගේ කියලා
4: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න. පසරු 1:00 වෙනාඩි 40යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා.
8: ඉවරයි. TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.

රයිගමින් සරච්චන්ද ටයස් ඔය මැසජ එකක් ඇලතියෙන බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතකෙන අපේ මැසේජ් නම්බ එකට සුබම සුබ දවසක් වචාමි කියල බුලත් සිංහලින් දහන මොකෝ කියන්නේ අම්මා තාතා චෝටි මල්ලී ලොකු මල්ලී ඉන්දනෙල් ප්‍රනීත් කෞෂී දෝනී මදු තුහින බබයි නාදි බබයි ඉන්නෝ වතුකම පැලවත්තෙන් හස්බන් රංග චුටි මැනික ඉනුකිවත් එකත කරගන්න ඊට පස්සේ මටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා කලතර ලේට් රිජිස්ට්‍රි ඔෆිස් එකෙන්ද ලෑන් නේද මොනාදානේ වයි වල තියෙන්නේ මොම්බල්ව එහෙම මොකක්ද ආයතනය කියලා සුබදාවලක් යානාගේ ලස්සන සින්දුකට එකතු කරගන්න මොරබක ප්‍රියදර්ශනී වගේ මැසේජ් එක අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමදෙනාමත් හස්බන් මංගල ඇතුළු පවුලේ සියලු දෙනාමත් එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ මහියංගනේ නේහා උදේට ඇහැරෙනකොට රැට නිදා ගන්නකොට කාගේ හරි නමක් තොල් අග මිම්මෙනවා නම් කෙනෙක්ව ඔයාට මතක් වෙනවා නම් ඒ තමයි ඔයාගේ ඇත්තම ආදරේ ඇත්තටම ඔයාට මතක් වෙන කාවද හොරබුල් නැතුව කියන්න බලන්න මට මැසේජ් එකක් දාන චාමි මටත් සින්දුවක් ඕනේ පිටිගල බොරළු හෙනේ සසන්ත සම්බතව ආතරෙන් එකතු කරගන්න ජෝති ගැන ලොකු විස්තරයක් අයවලා තියෙනවා මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඉදන් මෙතුමා ගැන ආතරෙන් මතක් කළා ස්තුතියි වාගේ ඒ කරුණ ගැන ඊට පස්සේ බරුදල් පුරටත් යනවා SL ප්‍රනාන්දු ලහිරු ශහානි නතාලි ශනාර තුමින්ද සයුරී ශනාල් මිරෝන්ව එකතු කරගත්තා ඊට පස්සේ අයිබෝන් ලක්හඬ අපේ තෙන්නුව කියලා කියන්නේ ලියන් ගහමුලින් එදෙක මතුෂී වසන්ත ඔයාලටත් සින්දුවක් දෙන්නම් ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු පොකුණු පිට සංජීවිනි අද කලින්ම මැසේජ් එකක් එවලා තියෙනවා මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳුළු සහ රිෂ්මිතවත් එකතු කරගන්නවා වා කියනවා හොඳ මිනිසෙක් වෙන්න නමුත් ඒ ඔප්පු කිරීමට කාලය වැය කරන්න එපා අනිත් මිනිස්සුන්ට ඔප්පු කරන්න යන්න එපා මං හරි හොඳයි යන්නේ ඔයාලට මං නරකයි වගේ පෙවුනට මං හරි හොඳයි යන්නේ කියලා එහෙම තමන් හොඳයි කියලා පෙන්වන්න කාලය නාස්ති කරන්න එපා දැනගන්න මිනිස්සු ගැන දැනගන්න සලකන්න ඕන විදිහට සලකයි හරිද ඊට පස්සේ කියනවා සම්බෝලයි වතේ කාලා හරි කකුල් දෙකෙන් ගමන් ගෙහින් හරි මඩුවක ජීවත් වෙලා හරි මිනිහෙක්ට සතුටෙන් ඉන්න පුළුවන් අනුන්ගේ පිඟන් ගැන අනුන්ගේ වාහන ගැන අනුන්ගේ ගෙවල් ගැන තමන් එක්ක සසඳන එක නවත්තපු දාට මිත්‍රවරුනි සසඳ සසඳ යන්න තරම් ජීවිතේ දීර්ඝ නැත ඒක නිසා ලැබෙච්ච දේවල් වලින් සතුටෙන් ඉන්න 1:46

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Pasaru ekaye venati panahai.

0: Live, FM 93.7, Lakhana, Radio ITN.
1: ධටි ධටි කඩි මොඩි ගිනි මද්දානේ මහ වැස්සේ වැඩ කරලා වැඩ කරලා මහන්සියට සින්දු හුස්මක් ගමුද
2: රුණාරියේ ඉනුරන් සිත් මේ මාමන කලබන
3: ඕල් ටයිම් බීට්ස් විත් චාමි
1: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකපහු වෙලා විනාඩි 56යි වෙලාව. පුබුදු පුර රමණී විජේ කුමාරියෝ අමර මැසේජ් එකක් එවලා තියෙනවා. අදත් වැඩ කරන ගමන් සිඳු වහන්න එකතු වෙනවා කියලා තියෙන්නේ. දහය ආගම සුගනි ටැක්ස් එකේ සුභාෂිනී නංගි ගාමිණී අයියා 1975 NCGE ගෲප් එකේ යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. Thank you. ලස්සන සිඳුවක් අපිටත් ඕනේ. මහත්තයා ජෝඩ් කුමාරයා පුතා මිනෝල් දුව දිසනි චාමියෝවත් එකතු කරගන්නවා කියලා කංචුක්කුලියෙන් අනුෂා ඔයා එපු මැසේජ් එකත් එක්ක මම ශ්‍රණික තීරණයක් ගත්තා. අන්නෝනේ චාමි ඊළඟ පැයට කියලා. තවත් කියව කියව ඉන්නයි කල්පනාව. මේ පැය ඉවරයි. ජංගව දෙකේ පැයට. 0.7, 0.3, 93.5, 93.7. මේ සිදුහන් ඉන්න ගම මට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankaya Handa
1: වෙලාව සවස දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වසුම් පැලඳවීම සහ සේවයට කැපීමේ උළෙල එම විදුහල් පරිශ්‍රයේදී පැවැතුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසීත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර හෙද විදුහලේ වසර 3ක පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කළ සිසු සිසුවන් 121 දෙනෙකු සඳහා හිස්වසුම් පැලඳවීම මෙහිදී සිදු කරනවා. එම උත්සවය අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ප්‍රකාශ කළේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අද වන විට හෙදෙහිදීන් 45,000කට වැඩි පිරිසක් සේවාවන් ලබා දෙන බවයි. වසර 20කට පමණ පසු ගාසා තීරයේ ඍජු පාලනින් ඉවත් වන බව හමාස් සංවිධානය නිවේදනය කළා. එක්සත් ජනපදයේ සහ එක්සත් ජාතීන්ගේ සහය ලබන පාලස්තීන තාක්ෂණික කමිටුවකට බලය පැවරීම අරමුණු කරගනිමින් ඔවුන්ම පියවර ගෙනත් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් හමාස් සංවිධානයේ තවමත් ඔවුන්ගේ අවියවද හෝ ආරක්ෂක බලය නිල වශයෙන් බාර දී නැහැ. මේ අතර ගාසා පරිපාලනය සඳහා වන ජාතික කමිටුවට දෛනික කටයුතු බාර දීමට කටයුතු යොදා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සිවිල් පාලනයෙන් ඉවත්වද දේශපාලනයේ සහ සන්නද්ධ භූමිකාව අත්හැරීමක් මින් අදහස් නොවන බවයි හමාස් සංවිධානය ප්‍රකාශ කළේ. ලකනේ මිලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව

හවස දෙකයි වෙනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙඩ්ස් විත් චාමි අපේ දෙවනි පැයමේ ඉන්න. මැසේජ් නම්බර් එක දන්නේ නැති කවුරු හරි ඉන්නවද මාව අහගෙන කොබලඳ? මේ දැන් අද මාව අහන් ඉන්න කෙනෙක් නේද ඔයා? මැසේජ් නම්බර් එක දන්න? 0.7 0.3 9 3 5 3 7 ඔයා හවස 4 වෙන්න කලින් මට මැසේජ් එකක් එවුවොත් මට පුළුවන් ඒ මැසේජ් එක කියන්න. හරිද? හරි. සුබ සන්ධ්‍යාවක් වේවා කිව්වට හැන්දෑවේකෙන මිංගම. වෙනදාකේ මදත් අපි වහන් එන්නව ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා වයිෆා කුසුමලතා අම්මා සෞමවති පවනි ගණිදු එකතු කරගන්න කියලා ජයේ මාම ඔයා නෙමි. මෙයාද කිතර නේද? තාම සනීප නැන්ද කියන්නේ. ඉන්නට සනීප වෙන්න. Thank you message එකක් එව්වට. නෑන මස්සිනාල දෙන්නා මාව වහන් ඉන්නවා කියලා message එකක් එවලා තියෙනවා පොල් ගහවලින්. රංජි තුෂාරි ඔයාලා දෙන්නව තාතරෙන් එකතු කරගන්න. හයියක්කේ මං දිලීප යටියන්තොට ඉන්න ලස්සන තැමිල් සොංග එකක් ඕනේ කියලා කියලා තියෙනවා. දිකට මහගෙන ඉන්න මං අහන්න දෙන්නම්. සුබ දවසක් වේවා පිටහගෙන ආයෙත් ත්‍රිකුණාමලයේ පහේ කනුයි පුංචි බණ්ඩා ඔයාගේ මැසේජ් එක. ඊට පස්සේ මේ කවුද මේ කියලා බලමු. අමතක කරලා වගේ හිටියට සමහරු බෙනු බෙන් තිබුණු ආතරය තවමත් තියෙනවා ඒ වගේම කියනවා. සුපුන් ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. අනේ මං දයිති. ලස්සන සිද්ධාක් දෙන්න ගල්පාතින් මේ මැසේජ් එක HKD ගාමුන්ටකින්. මාෂා දෙල්හානේ, කමල් දිශාන්ත, දම්මිකා, විනේතා, චන්ද්‍රලතා, ශ්‍රියානේ, එරාගේ, කාන්ති, චන්දනී, හර්ෂණී මේ කට්ටියම එකතු කරගෙන සිද්ධාක් අහන්න ඕනේ කියලායි කියන්නේ. තනට අදිනේ යතිතුරු මැසේජස් ටික පසුබට කියන්නේ නේද? තනට කියලා තිතින් අහන් ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හවස දෙකයි විනාඩි 12යි. ලක්කඩ ෆේස්බුක් පේජ් එකේ ඕල් ටයිම් බෙස්ට් සෙට් චාමි අපි පෝස්ට් එකක් තියෙනවා. ගිහිල්ලා එක බලන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඊට පස්සේ ෂෙයාර් කරන්නත් පුළුවන්.

0: 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: හවස 2:15යි.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: ජනපති අරමුදල ජනතාකරණීය පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
6: ලුකයා මාර වෙනනේ ඌනේ ඩොක්කි කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්
6: කෝල්ද ඩොක්ට
7: යාරු සුන්නදේ
6: මම කිරිති බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තතපය වැඩ කරන්නේ අයියා මට
7: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
8: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi tune karala tiyaganna
9: Evening Drive with Chamit and Charu.
10: Sama Anugrahaya.
9: Marksman Samuha Vyapare within Genwabu Taharina Dan Navanimavakin in a Domasu and Kriya Vikiti Meantrika Sadambar Himikaru Kumanda Adamama Thana Bindwai Kaikai Hatai Hai Sehatanamaya Pan Sehatanamaya
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: FM 93.5 FM 93.7 ල

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 21යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මානවීය ප්‍රේමී සෞම්‍ය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: දතරයේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා

0: තනිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැතනාක
1: ඕන්ඩයි බීට්ස් විත් චාමි
0: සතිය පෙනවල දවල් එකේ.

හවස දෙකයි විනාඩි 23යි වෙලාව. මැසේජස් ටිකත් කියවන්න ඕනේ තමයි. හැබැයි ඊට කලින් මේ වෙලාවේ ඩෝම ගැන අපිට මතක් කරගන්න වෙලාව සුබයි කියලා මට හිතුණා. ගෙදරදීම දැන් සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාට පොල්තෙල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම විසඳුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේකක භාවිතා කරන එක. වෙළඳපළේ තියෙන පොල්තෙල් වෙනුවට ගෙදරදීම පහසුවෙන් පොල්තෙල් ඔයාගේ අතින් ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. සිංගල් පේස් විදුලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවය පැට බෝතල් 1-2 ප්‍රමාණයක් වෙනවා. පොල්තෙල් විතරක් නෙවෙයිනේ, දැන් සමහර කෑම වර්ගවලට, සමහර බෙහෙත් වර්ගවලට උවමනා වෙන රටකජෝ කජෝ සූර්යකාන්ත වට්ටා කාප කොහොඹ එඬරු මේ දේවල් වලින් තෙල් හදා ගන්න තෝමනා වෙලා තියෙනවා නම් ඔයාට වැඩේ පහසු කරලා දෙනවා ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. මිලවෙන රුපියල් 88,000 සම්පූර්ණ යාන්ත්‍රණය හතර තියෙන සුදු යකඩවලින්. ඒක නිසා ගෙවි යාම අවමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන්. 0117 679 579 කෝල් එකක් අරගෙන තව වැඩි විස්තර හොයලා බලන්න පුළුවන් ඉතින්. හැබැයි ඉතින් හොයලා බලන්න දෙයක් නෑ, මම ඔක්කොම කිව්වා. බලමුද මැසේජස් කීපයක් මේ පැත්තට ආපු එකේ පළදායි සේවයක් ලබා දෙන්න එපැයි නේද මං කියන්නේ. මේ මැසේජ් එක යොපු කෙනෙක් නැහැ. අගර තියෙන 610 නම්බර් එක මට ඉතුරු නම් මුළු නම්බර් එකම කියන ඉතින් නමේ වල නෑනේ. අපි ආයෙම කොහෙද හරි හම්බ වෙයි. ඒත් මං දන්නවා ඔයයි මමයි ආයෙත් කොහෙදවත් මුණ ගැහෙන්නේ නෑ කියලා. මේක ඇත්තටම ටිකක් තේරුම් ගන්න අපහසුයි මට. හම්බ වෙයි කියනවා, හම්බ වෙන්නේ නැහැ කියනවා. ඔයා කවුද? කවුද ඔබ කවුරුන් දෝ කියලා මට මැසේජයක් එවන්න බලන්න. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ. මට පාතින් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවා විලින් KD ඒ සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ මාත් කොට්ටාවේ ඉඳන් ඔය වහන් ඉන්නවා ලස්සන සින්දුවක් ඕනේ කියලා. ටෙක්ලා හයි කොහමද? ටික දවසකට පස්සේ මම ඔයගෙ මැසේජ් එකක් දකින්න. ඊට පස්සේ මේ ලෝකයේ උගත්කමට වඩා ඔබව එළිය කරන්නේ මනුස්සකම නැමැති ආලෝකයයි. එය හැමෝටම හැමදාම බෙදලා දෙන්න කියලා නෝරින් ශෂිනි තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අකියාදා තියෙනවා කියලා තියෙනවා. ස්තුතියිවාගේ කමෙන්ට් එකට අපි ලස්සන සිද්දු දෙකක් අහමු. අයිබෝන් චාමියාට ආසිරි සම්පත් ඇඩේර මුල ඔයාගේ මැසේජ් එක මොකද්ද මේ කියන්නේ? වරද වරද විදියට දකින්න බැරි සමාජයක තියෙන ලොකුම අපරාධය නියපොත්තෙන් කපන්න පුළුවන් දේ පොරවෙන් කපන්න ඉන්න එක. හොරු රකින්න එක, හොරුට කඩේ යන එක, එයාලා සමාජයේ පොරවල් කරන එක. ඉතින් අපි ඕවට නැහැ, අපි නම් ඔහොම නැහැ, අපි හරි වැදගත්, අපි අපේ පාඩුවේ කියලා හැංගිලා ඕපදුප කියන සමාජයක් හැදුනහම ගෙවල් ඇතුළත් හිර ගෙවල් හදන්න වෙන දවසක් එනවා කියලා ලස්සන පෝස්ට් එකක් අපිත් එක ෂෙයා කරගෙන තියෙනවා. ඒක ඇත්ත නේද? දැන් අපි දරුවෝ හිරගෙවල් වලට යන විදියට පාර සකස් කරලා දීලා මගේ දරුවෝ ඔක්කොම හිරේ කියලා දුක් වුණාට පළක් වෙන්නේ නෑනේ. ඒ මව්වත් කමරුත් මං හිතන්නේ පළක් නෑ. 2:27

0: රඩියෝ ITN
1: හවස දෙකයි වෙනාට 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.7 Lakhana Radio ITN
1: ධන්වද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින් මොකද ජන්න කිව්වහම ජන්නම

0: දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Chami.

It's it, Chami. හවස දෙකපහ වෙලා විනාඩි 36යි වෙලාව. මැසේජ් එකක් යවුවද? කෝ බලන්න යවුව කියනවා නම් මෙතන තියනවද කියලා මැසේජ් එක. ගිනගතන තපල් කාර්යාලයේ අපිට වැඩ කරන කමං අහන් ඉන්නවා කියලා තියෙනු. උඩතනිය මහත්තයා, චාන්දනී මිස්, රිෆ්කා මිස් ඒ හැමෝම එකතු කරගන්න කියලා මංජුල හේමන්තයා thank you message එකක් එව්වද? ඊට පස්සේ මහරකමට යනවා. වෙමල සේන, ජලංක නදේශන් ඔපෙලගේ යාළුවට එකතු කරගන්නයි හදන්නේ. රසික, චනිතු, පසිදු, චමෝද, ගයන්, සිරිවංශ, ගාමිණී, ලසිත, චුට්ටි, අනුර, ශාන්ති, කුමාරී, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රානි, ඉරේෂා, නයනි, දෙල්පචිත්තව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපිත් සතට මහන් ඉන්නවා කියලා තියෙනවා. දිෂිනි ලාභ කඩේනේ කටියම එකතු කරගන්නවා ධර්ණියගලින්. thank you ටෙක්ලා රිප්ලයි කරලා තියෙනවා. මං හවනේ හොඳින්ද කියලා, එයා හොඳින් කියලා මැසේජ් එකක් කියවලා. රහසම සද්දාවක්ෂා වෙනංගේ, මාරවිරින් ශිරාණි තමයි ඔයාගේ මැසේජ් එක. මහතේ රොහන් පුතල දෙන ශ්‍රීහාන්, මදුවන්ත, මරතගහ මුලින් අක සුදර්ශනී අම්මා එකතු කරගන්න කියලා තියෙනවා. සිදුරික හරිම ලස්සනයි, වෙලාව ගියා තේරුණේ නෑ කියලා තියෙනවා. වෙලාව ගියා තේරුණේ නෑ, අමතක කරන්න එපා එනම් චාමි කියලා කෙනෙක් හිටියා කියලා. දෙකයි විනාඩි 37යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Adari, ahankari, hite upan mage.
2: ගේ කේන්දරේ බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයිය කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ
3: නැහැ. චහොත් මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරය කළ මේ වගේ වැඩ කරනවද?
2: පොඩි මුලිය අඩුපාඩුවක් නම් තියෙනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහනේ නේ.
4: විසේකාරේ
2: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමතිද? එහෙම මිනිස්.
5: අනේ උඹ දන්න මගුල තමයි බං. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ
4: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී නවයට ITN බලන්න.
0: ලකන්ද රේඩියෝ ITN
4: හවස දෙකයි විනාඩි 45 වෙලාව යන එන ගමන බෙමන පරිස්සමින් කල්පනාවෙන් අවධානයෙන් යන්නේ කියලා අපි ඔබට විටින් විට මතක් කරනවා. ටේක් කැපේ කණ්ඩායම ඒ ගැන රට වටේම ගිහිල්ලා කියමින් ඉන්නවා. මේ වෙනකොට බිබිලේ යශෝදරා බාලිකා විද්‍යාලයට ගිහින් ඉඳලා දැන් අපව යන්නයි හදන්නේ නේද? දැන් ගොඩ යන්න හදන්නේ ගහ.
6: ආයිබෝන් චාමි සුදු මධ්‍යහන කියලා ප්‍රාර්ථනා කරනවා සිරු දෙනාට. මං හිතන්නේ මාව පැහැදිලිව ඇහෙනවා ඇති. සම්බන්ධතාවයක් අපහසුයි අපිට මේ දැන්නේ හොයාගන්න තියන්නේ. ඉතින් කොහොමද මේ චාමි කියපු විදියට අපි ටේක් කියා සුරකින් මගතර වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 14 වෙනි වැඩසටහන අපි අද දවසේදී අපි සාර්ථක වෙනවාට පත් කළා ජාමි. අද අපි සත්කාර පාසල වශයෙන් තෝරගත් ඉගුපලාතේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ඒ වගේම විවිධ අධ්‍යාපන කලාපයේ විවිධ අධ්‍යාපන කොට්ටාසයට අයත් අපි පාසලක් තමයි යශෝදරා බාලිකා ජාතික පාසල තමයි සත්කාරක පාසල වශයෙන් තෝරගත්තේ. ඉතින් අදවසේදී මේ වැඩසටහන අපි අතිසාර්ථකව නිමාවට පත් කළා. අදවසේදී මේ වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම දුවදරුවන්ට මාර්ගන්තර පිළිබඳව යතුරුපැදියක ගමන් කරන්නේ ආරක්ෂිතව ගමන් කරන්නේ කොහොමද, ආරක්ෂිත හිස්වතුන් බල දෙන්නේ කොහොමද, ඒ වගේම යම් පුද්ගලයෙකු රියානතුරකට ලක් වුවොත් එහෙම ඔහුට ලබා දෙන ප්‍රථමාධාර කොහොමද ලබා දෙන්නේ, ඔහු රෝහල් ගත කරන්නේ කොහොමද, මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අපි ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අදවසේදී සිදු කරනු ලැබුවා. ඉතින් ඒ වගේම තමයි ජාමි මේ අදවසේදී මේ වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම දුවදරුවන්ට වටිනා සහතික පත්‍ර අපි දුපහින් මාධ්‍ය කාලේ විදිහට අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි දැන් අදවසේ ජාමි මේ යශෝදරා බාලිකා ජාතික පාසලේ සිට දැන් මේ වැඩසටහන අවසන් කළ අපි අදවසේදී බදුල්ල දිස්ත්‍රික්කයේ අන්ධාර වෙල අධ්‍යාපන කලාපයට අති දුෂ්කර මාර්ගයක තමයි අපි මේ වෙලාවෙත් ගමන් මේ වැඩසටහන් සඳහා අවශ්‍ය කරන ඒ පූර්ව වැඩසටහන් සඳහා තමයි අපි බණ්ඩාර වෙල ශාන්ත ජෝසප් විද්‍යාලය බලා මේ අපේ කණ්ඩායම පිටත් වෙන මේ වන විටත්. ඉතින් හෙට දවසේදී මේ වැඩසටහන අවශ්‍ය කරන සියලු වැඩ කටයුතු සංවිධානය කිරීම තමයි අපි ආරම්භන වෙලා තිබෙන විශේෂයෙන් භාගකරනොත් රටවහන මූලස්ථානයේ සම්දර්ශන කණ්ඩායම අපිත් එක්ක අදවසේදී ඉන්නවා. ඒ වගේම අපේ අනෙකුත් සියලු දෙනාම මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මේ වෙලාව එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම තමයි අපේ ආරම්භන වෙලා තිබෙන්නේ. එවැගේම ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ වැඩසටහන් මාලාව අපේ සමස්ත දිවයින ආවරණ පරිදි ක්‍රියාත්මක කරනවා. දැන් එහි දෙවන අදියරේ අතිසාර්ථක වැඩසටහන් 14ක් අපේ නිමාවටපත් කළා. ඒ දවස්ෙදී ආරම්භ වීමේදී මෙතන තිබෙන්නේ 15 වැඩසටහන. ඒ සඳහා තමයි අපේ කණ්ඩායම මේ විදිහට අදවසේදී බණ්ඩාරවල ශාන්ත ජෝසප් විද්‍යාලය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ශාමි මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි. අපි හෙට දවසේදී හමු වෙමු බණ්ඩාරවල ශාන්ත ජෝසප් විද්‍යාලය ඉඳලා.
4: ස්තුතියි ගහන්. මගතොට යද්දි ඇද්දේ පරිස්සමෙන් යන්න කියන පණිවිඩය රැගෙන රට වටා යමින් ඉන්න අපේ ටීම් එකට අපේ ආදරය. මොකද ඒක ඉතා පැහැදිලි සුපැහැදිලි ගමනක් නෙවෙයි නේද? දුෂ්කරතාවයන් දරාගෙන ඔබ වෙනුවෙන් කරන කාර්යයක්. ඒක නිසා හැමෝටම ජය වෙන්න ඕනේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Well, okay. මනසට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

හවස දෙකයි වෙනාටී පනස් හතරයි වෙලාව. බිඳුවයි හතය බිඳුවයි තුනයි අනූ තුනයි පහයි අනූ තුනයි හත අපේ මැසේජ් නම්බර් එක. නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ සුරේකා රේනු. හසදරාගේ ලස්සන ෆොටෝ එකක් එවලා තියෙනවා. හසදරා ලස්සන ෆොටෝ එකක් නේ. මාත් ඉන්නවා චානෝ රත්තොටින්. හැමෝම ඉන්නේ වාසියට විතරයි. අපේ යුතුකම් අපි කළාට අපිට යුතුකම් කරන්න කවුරුත් නැහැ. ඒක තමයි ඇත්ත කියලා චානු පෝස්ට් එකක් කියලා දෙනවා. හැබැයි ඉතින් මෙහෙම යුතුකම් කළාට පස්සේ අපි ඒක ආපහු බලාපොරොත්තු වෙන්න හොඳ නැහනේ. ඒගොල්ලොන්ට ගුණහපත්කම් තියෙනවා නම් ඒගොල්ලෝ ඒගොල්ලන් යුතුකම් ඉටු කරයි. ඒක ඉතින් අපිට අයිතිවාසිකම් කියන්න බෑ. පැහැදිලිය? පැහැදිලි නැත්නම් චුට්ටක් හිතලා බලන්න. චුට්ටක් කල්පනා කරලා බලන්න. අක්කේ හීන කියන්නේ හීනයක්ම නෙවෙයි, මගේ ලොකු හීනයක් තියෙනවා. දවසක ගායකෙක් වෙන්න කියලා තියෙනවා. ඒ හීන හැබෑවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මතුගමින් ඔයාගේ නම එවලා නැහැ. හැබැයි නැත්තම් මට කියන්න තිබුණා ජනප්‍රිය කෙනෙක් වුණාට පස්සේ ඔයාගේ මුල්ම මැසේජ් එක කිව්වේ මං කියලා. ඇයිවා මට ඒ චාන්ස් එක දුන්නේ නැත්තේ? එවගේම තමයි වට ලස්සන සිද්ධ කියන පුළුවන්කමක් තියෙනවා. නම් ඔගේ වයස අවුරුදු 20-54 නම් වට පුළුවන්කමක් තියෙනවා. 0.7026 176 ඔබේ වට්සප් නම්බර් එකට ඔගේ ලස්සන වොයිස් එකෙන් ලස්සන සිද්ධාවක් වොයිස් කරලා අපිට වොයිස් ක්ලිප් එකක් විදිහට එවන්න පුළුවන් නේද? ඒ චාන්ස් එක ගන්න. ඊට පස්සේ මේ මැසේජ් එක කෑගල්ලක් කංකිටි හිටමුල්ල චන්දිමා ඔයාගේ ලාලනේ නිශානේ රේනු දිනු අම්මා කොයිට් වලින් චන්දිනන්ගේ වැටකට කරගන්න කියලා තේනු. දරා ගන්නම බැරිම තන්වල දරුණු වෙනවා මිනිස්සු. කියා ගන්න නොහැකි තන්වල නිහඬ වෙනවා මිනිස්සු. මලක් වෙන්නට බැරිම තන්වල ගලක් වෙනවා මිනිස්සු. ඊට පස්සේ මොකද කියන්නේ? ගොඩක් තැන්වල කඳුළු හංගන් හිනා වෙනවා මිනිස්සු කියලා ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා ඔය චන්දිමා. Thank you. දැන් මොකද වෙන්නේ අපි ඊළඟ පැයට? ඒ කියන්නේ අපි අන්තිම පැයට යන්නත් වෙලා නැවෙලා නේ. මේ සින්දුව අහගෙන all time bits it.

0: 99.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව සෞසතුනයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: රටමේකට ජාතික මෙහෙයුමේදී ඊයේ දින තුල පමණක් සැකරුවන් 804 දිනකෝ අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, කුෂ්, හෂිෂ් සහ මත්පිටිය ඇතුළු මද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම සැකරුවන්ගෙන් 6 දිනකු සඳහා රැඳවීම් නියෝග ලබාගෙන තිබෙනවා. තවත් 5 දිනකු පොණ්ඩුතාපණය යොමු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසිය සඳහන් කළේ. ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍ය අතර නව ආරක්ෂක සංධානයක් පිහිටුවා තිබෙනවා. ඒ පැසිෆික් කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් චීනය සතු බලපෑම් සීමා කිරීමේ අරමුණෙන් මෙම සංධාන ඉදිරියේදී සෙසු රටවල් දක්වා ව්‍යාප්ත කිරීමටයි ඔවුන් අපේක්ෂා කරන්නේ. ඓතිහාසික ගිවිසුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර චීනයේ පැසිෆික් සාගර කලාපයට න්‍යෂ්ටික බලය රැගෙන යා හැකි දිගු දුර මිසයිලයක් අතදා බැලිය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. චීනයේ එම ක්‍රියාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු අනෙකුත් රටවල් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා. ලක්නෙ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස එකතු කරගන්න එපා.

හවස 3:00 වෙනාට 9:00 වෙලාව අපේ හනං කැමෙන් කැමෙන් අපේ අන්තිම පැටට ආව 0.7 0.3 0.5 0.7 අපේ මැසේජ් නම්බර් එක. ඉතාලියෙන් සිතිච ගුණසේකර මැසේජ් එකක් කියලා තියෙනවා. ලක්කඩහගෙන ඉන්නේ ගොඩක් ආදරේ කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. Thank you සිතිච. ඊට පස්සේ මේ මැසේජ් එක කාකෙන්ද කියලා බලමු. ඩිලාන් රෝෂවර සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. රංජි මම වගේ මතක් කරානේ අනේ. කන තියාගෙන අහන් ඉන්නවා කියලා තුෂාරි මට මැසේජ් එකක් එවලා කියලා තිබ්බා. මං ඉතින් ඔල දෙනකට කලින්ම මතක් කරා කොහෙද දෙව්වේ කෑම කෑවද වෙලාවේ. එකට කරගන්නව මං ගොඩාක් ආදරෙන් ඔල දෙන්නව. ඊට පස්සේ ටෙක්ස් මැසේජස් පැත්තට මං යන්න කියලා හිතුවේ නැත්තම් වෙලාව පොට්ටක් මට බැලන්ස් කරගන්න බැරි වෙයි කියලා සැක පහල වුණා. මම දෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. දිනුෂා දරණිය කලින් මේ මැසේජ් එක. සුබ දවසක් වේවා චාමිනංගේ. මම සෝමා බලන්කොට 4:00 ලස්සන සින්දුවක් ආවු කියලා තියෙනවා. සිරුව වෙල පැත්තට ගියාම කෙටිය සමරසිංහ යාළු ඔක්කොමලා එකතු කරගන්න කියලා තියෙනවා. හරි අපි ලස්සන සින්දුවක් ආවු. චාමි ජෝතිපල් මහත්තයා හදවතට දැනෙන්න ගීත ගානා කරනවා. ඔයා හදවතට දැනෙන්න කතා කරනවා කියලා තියෙනවා. නුවරින් සංජීව ඔයාගේ මැසේජ් එකට බොහොම ස්තුතියි. හොඳ ඊට පස්සේ මං ඊයේ කියන්න අරගෙන කිව්වේ නැති මැසේජ් එකක් තියෙනවා. යුරේන්ගේ මැසේජ් එක. මදෝෂ අයියා, තිසර අයියා, තිලක සිරි අයියා වැකතු කරගන්න කියලා තියෙනවා. යුරේන්ගේ අම්මා එයාව හැර ගියා ගිය මාසේ. මෙහෙම පෝස්ට් එකක් තියෙනවා. ගෙදර කොතනක කොහේ හිටියත් මැවෙනවා නුබේ රූපේ අම්මේ. මොනම හෝ වැඩපලක් කෙරුවත් දැනෙනවා නුබේ අඩුව අම්මේ. කරපිටින් යන දවසේ අපගේ අයි මං අපි ඇඬුවේ නැත්තේ ආතරේ අඩුපාඩුවක් නම් නොවේ මගේ රත්තරන් අම්මේ. නංගේ වැරහෙලි මෙන් වැටේදී ශක්තියක් සේ සිටිය අම්මේ. තාත්තත් අපි ළඟින් ළඟේ බලාගෙන අපි රැක්ක අම්මේ. කොහොම කෙරුවත් ඔබේ මතකය යවන්නට බෑ හිතින් අපගේ. මතක් වෙන වාරයක් පාසා කඳුළු දඟකම් කරයි දෙනෙතේ. වැරැද්දක් කර මත බනින විටදී නුඹ වඩාගෙන කරකවති. ඉක්මනින් නුඹ යන්න යත්තේ ගත කඩාගෙන වැටේ සිරවි. මතු භවයක මනුෂ්‍යාත්මයක මේ පදේවා කියලා වාගේ ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක යුරෙන් මේ මැසේජ් එක ගෙවලා තියන්නේ. අම්මල හැමයිනේ සුරලව සිට අතපාහෝ ඔයා දිරණකන් ගේ අම්ම බලාගෙන ඉදී හවස 3:00 වෙනාඩි 13:00

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3යි වෙනාඩ 16යි ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න
2: මාරේ වෙනනේ ඌනේ දුක්ඛ ගිවානේ මඩ මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස්
2: කොහොමද ඩොක්ටර් යාරු සුන්නදේ මම කිලිති බුන්නේ අය සීනි වෙනනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවනේ
4: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
2: හවස 3:00 වෙනකොට 18:00.

0: FM 93.7 Lakhanda Radio ITN
1: හවස 9:21යි. ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතන්දර හිමිකරුවෙකු වන්න. අදම අවතන්න. 011.7.679.579 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල් හේල පාර මහරගම.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලකාණ්ඩ රේඩියෝ ITN
0: හවස 3යි වෙනාඩි 23යි වෙලාව අපි ට්‍රින්කෝ වලින් නංගිලා හතර දෙනා කල්යාණේ වසන්ති පද්ම තිලක එකතු කරගන්න කියලා ඉතාලියෙන් ගෝතමී මට මැසේජ් එකක් එවලා තියෙන්නේ රොමෙන් සුරේඛා දමන්ද මහත්තයා විජිත් පුතා හරිත ඔලිත් අම්මවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දෙනවා චාමි සුබ සන්ධ්‍යාවක් අල හැමෝම එකතු කරගන්නවා නිෂු තැන්කියූ මැසේජ් එකට ඊට පස්සේ කඩුවල කොතලාවල සුමගේ කුෂන් වර්ක්ස් එකේ කපිල බොස් සුරේෂ් ධර්මන් රමේෂ් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා මං හිතන්නේ කපිල තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ බොස්ක නම සුරේෂ් නැත්තම් මං ඒ කිව්ව විදිහට බොස්ස නිකන් මරුණා වගේ වුණා නේ කපිල ඔයට වසන්න වෙන්න නෑ කනිසමට ටක්කල හදව හදේ අවදානමක් ගන්න බෑනේ කාගරි ජොබ් එක ගන්න නේද ඊට පස්සේ හිතර හිතන අයව අත්හැරලා දාන්න හැබැයි වෛරෙන් නෙවෙයි මෛත්‍රියන් කියලා දෙලා නම් අපිට මැසේජ් එකක් කරලා තියෙන හංගල්ල ඊට පස්සේ මේ කවුද මේ ලස්සන සඳාවක් අපිත් සතෙන් අහගෙන ඉන්නේ චතු රමා අයරංගනී ශ්‍රියානී ශ්‍රීමති කුසුම් කීර්ති නන්දා සමීරා හසන්ත සිංහ බහෝසව එකතු කරගන්න කියලා ගීතිකා තමයි මට මැසේජ් එකක් කරලා තියෙන්නේ ඊට පස්සේ මේ මැසේජ් එක රත්නපුරේ එරත්නේ තමරා කුමාරි ඔයගේ මැසේජ් එක අපිට මතක් කරලා දෙන්නේ ජෝතික සිද්ධුවක් අහන්න ඕනේ කියලා ලැස්සි කරගෙන යන්නේ හිටියේ

0: FM 93.7 Lakhana Radio ITN.
1: Havasa tunai venadi tis tunai.
2: Vilav obavita gina aave. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

අඩුවයි හතයි වෙන්තවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතර මැසජයක් එවන්න පුළුවන් වගේම තමයි මං ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දී කිව්වා ලක්කර ෆේස්බුක් පේජ් එක අපි පෝස්ට් එකක් තියෙනවා ඒක ලයික් එක දාලා කමෙන්ට් එකක් දාලා තියන්න කියලා. දැන් මං ආවේ කවුද එහෙම කරලා තියෙන කියලා බලන්න. බලමු. සෙනෙහසින් පිරුණු සුබතහව ලක්ක ලක්කඩ පුරාවට සෙත් සමසන ප්‍රත්‍යක්ෂ ඖෂධය චාමි කියලාද? පොල් ගහවල බලම් ගල කන්දේ සුරේක රේනෝ තැන්ක් යූ වගේ ලස්සන කමෙන්ට් එකට. කසන්නා ගහවත්ත 39 වන ජෝතිපාල මහත්මයාගේ ගුණානුස්මරණය අදයි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒ බව මං කිව්වා. චාමි සදාතරණීය ජෝතිපාලගේ ගීතයක නද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකෝ කියලා තියෙනවා. මම වා කිව්ව විදිහටම වැඩේ කළා. තුෂාරි අතගල තැන්ක් යූ වගේ කමෙන්ට් එකට. සුබදාව ලක්ෂාමි, අද අපේ හර්ෂණී නංගගේ චූටි දුව තෂ්මි ආකර්ෂා ඇගේ උපන්දිනය කියලා තියෙනවා. කරුණාක එච්එෆ් එකෙන් තමයි විශ්ව අපිට මැසේජ් එකක් කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. තෂ්මි ආකර්ෂා, ඔයා අහගෙන නම් ඉන්න පුතේ, අපට ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවත සුව සුබ උපන්දිනයක් වේවා කියලා. ඊට පස්සේ පුෂ්ප කුමාරයස් ලියනගේ ආව එකතු කරගන්න සුබ දවසකට ආසිරි පතමි කියලා ආසිරිගේ මැසේජ් එකක් තියෙනවා. එසල් ෆනාඩ කොහොමද? අසංග ෆනාඩ ඔයාවත් එකතු කරගන්නවා සුබ දවසක් ඔයාටත්. ඊට පස්සේ ආසා සහ උපේක්ෂා ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ කවද මට මිස්සුනේ කියලා ටිකක් අහලා බලගෙන යන්න. සරසඳ එක්ස්ප්‍රෙස් තැන්ක් යූ. නිලංක තුෂාර පෙන්නපොලගේ යතේෂ් හැටිගේ ආගරද ඉන්නේ. ඊට පස්සේ චමින්ද, ගුණරත්න, වසන්ත කුමාර, ජයලාත්, දුලීප් සමරසිංහ. මේ දවස්වල බිසීද? දැන් රෑනේ ඔහලට මේ වෙලාවේ නිව්සීලන්ඩ්ල ඉඳලා අපි වහන් ඉන්නේ යාළුව. මහින්ද කුමාර, ගයන් අසංක, දිලිනී දයාරන්න, වාසනා කුමාරි, ආලවත් මං ආදරෙන් මතක් කරන ස්තුතියි. මෙන්න මේ සින්දු අහන්න ඕනේ කියලා තිබුණානේ ගයාත්මෙට. මං බැලුවා ඇයි කියලා. ආය මාව හම්බ වෙන්න එපා කියලා තමයි කියන්නේ. මෙන් පසු ආයේ මා මුණ ගැහෙන්න එපා. ඔය කිව්වට ඉතින්නේ. බතේ දෙනකක් විතරයිද දන්නේ රංගුව. තනයි තිස්ස

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. රීතා වයිබ්.

0: ශ්‍රම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: හවස 3යි වෙනාඩි 40යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 45යි වෙලාව. කොහොමද චාමියක්ගේ දීමන්ත අමරසිංහ දරණිය කලින් ජගත් අයියා චිරන් චමත් පැතුම් අසංග ආකාශ අයියලව එකතු කරගන්න කියලා තියෙනවා. හැමදාම වහන් ඉන්නවා. ගොඩ කාලෙකින් එනට අද තමයි මැසේජ් එකක් එවුවේ කියලා තියෙනවා. මම ආදරෙන් පිළිගන්නවා. තැන්කියූ චාමි කියලා මැසේජ් එක වෙලා තියෙන්නේ මැද මහනුවරෙන් ගම්මිනි. ඔයා වගේ හඬවල් තව තවත් ජනිත වේවා කියලා තියෙනවා. එතකොට මට මොකද වෙන්නේ? නේද නේද නේද? හැබැයි ඉතින් මට සමහර වෙලාවට හැල තියෙනවා. මන්ද ඉන්නේ බීම් එකේ වගේම හැදේම තියෙනවා. හරි හරි කාරි නෑසද? එහෙම වෙන්න තෝන්නේ නේද? සුබම වේවා ඔබට අපි වේයන් ගොඩි. ලස්සන සින්දුවක් දෙන්න දීපා ඔයාගේ මැසේජ් එක. දුවචත්තව පුතමතව මහත්තයා සදාත දුව ආතරෙන් මතක් කළා කියන්න කියලා උදේ වැරට ගියේ කියලා තියෙනවා. තැන්කියෝ චතු. වට මම මතක් වුණා හැනන්නේ අද දවස සුබ වෙනවා බලන්න. ඊට පස්සේ මේකමද කියලා බලමු. අලවේ ගුණසිරි කුල් හවුස් එකේ උපාලි ටික දවසකට පස්සේ ඔයා එකතු කරගන්නම්. පත්මිනි, වසන්ත, සමන්, අතුල, සමිතා, නෙලන්ති, ඉන්ද්‍රලතා, දිමුතු එකතු කරගන්නවා කියලා තේනවා. අට අඳුරේ මා සිටිද්දී තනිකම ළඟ දැවටෙන්න, සුළඟ සෙමින් හමා යද්දී හදේ සුසුම් මතු වෙන්න, තරු එළි දැල් වෙන විටදී දෙනෙත කඳුළු බුඳ වෙන්න, ඔබ මා ළඟ සිටිනා විට හිතට පාළුවක් දැනෙන්න. කිවද ඒ කාරණා? චන්දේ මහවත්ත පස්සාලේ බලසන්ට පද ගොතලා තියෙනවා. තැන්කියු අපිටක ෂෙයා කරගත්තට. චාමියෝ සුබ දවසක් යාට කියලා තුමින්ද මසජයකවට ස්තුති. නිලම් මහර රෝහිණි රශන් එකේ හැම දෙනාටම සින්දුවක් ඕන කියලා තියෙනවා. අනාරෝසි හරිදවග නම මං කිව්වා. ගොඩ දවසකින් ආවාද කියලා තියෙනවා. ඒක ඇත්ත. පස්සේ කොහොලානට ගියාම ඡාය කලණී උපාලි චිත්‍රාරි මාතව කසුන් ඇතුළු ලක්කඩහන හැමෝටම සින්දුවක් දෙන්න කියලා ඒ මැසේජ් එකේ තියෙනවා. ඒ හැමෝම එකතු කරගෙන තව සින්දුවක් අහලා වුතින් නරක නෑනේ නේද? තුනයි වෙනාඩි 40

දවස 3යි විනාඩි 54යි වෙනව. දැන් සීග්‍රගාමී දුම්රියක් වගේ කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. හම්බේ ගබුවෙන් නොතියාගනේ සේපාලිකා බස්නායක අක්කල දෙන්නයි අයලා තුන්දෙනයි අම්මයි තාත්තයි එකතු කරගන්න කියලා තින ලොකු පවුලක්. කුරුමිට ෂෝරූම් එකේ අයේෂ් රන්දිකවත් එකතු කරගන්න, පොහොර බාව බියානා ක්‍රියේෂන් එකේ ටීම් එකත් එකතු කරගන්න කියලා තියෙනවා. බොස තිලක් කුමාර, හෂෙන්, අංජලි රුක්මන්, සසන්ත බණ්ඩාර, සුරේෂ් කවිදව එකතු කරගත්තා. හරි, ඊට පස්සේ සුමුදු ඔයාගේ මැසේජ් එක. නිල්මිණි ඉන්නවා ඩිලානි, අපි එල එලයිට් ෆැෂන්ද අබගහපුරින් මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. තැන්කියූ. ඊට පස්සේ කසුන් කොරියාවෙන් කොහමරි යන්න කලින් තග්ගල මැසේජ් එකක් කරන පියාලෝ. තැන්කියූ. එහෙනම් සම්පූර්ණයි. ඔයාගේ මැසේජ් එකක් ආවා කියලා කියන්නේ ඉවරයි කියන එකනේ. එහෙනම් යන්නද? ගිහලා ආයේ හෙට පුළුවන් උනත් යන්න. කොහමද? පරිස්සමට එන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: දශමපහා අනුත්තුනයි දශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව සවස හතරයි.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: 136 වෙනි පුරා විද්‍යා දින සැමරුම සහ සම්මන්ත්‍රණය අද ආරම්භ කරනවා. ඒ උරුමයේ ජීවිතයක් තේමාවෙන් අද සිට පුරාවිද්‍යා දෙසතද ආරම්භ බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ යටතේ දැන්ට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථාන 100ක් සංරක්ෂණය සහ කැණීම් කටයුතු සිදු කරනවා. දැන් රුපියල් මිලියන 140කට අධික මුදලක් තැන්පත්ව තිබෙන පුරාවිද්‍යා ත්‍යාග අරමුදල වහාම සක්‍රිය කිරීමටද පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ගම්ගෙදර දිසානායක මහතා කියා සිටියා. චීනයේ බටහිර ගන්සු පළාතේ කඳුකර ප්‍රදේශක සිදු නායාමකින් පුද්ගලයන් 16 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. නායාම සිදු නවස්ථාවේ 33 දෙනෙකු එහි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුන්බුන් අතර සිරිමීසිරි 17 දෙනෙකු මෙවැනි විට බේරාගෙන තිබෙනවා. අතුරුදන්වන් සිවීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් උපරිම උත්සාහ නිරතව සිටින බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. චීනයේ බලපෑති බැසි සහිත කාලගුණයේ හේතුවෙන් තවත් පුද්ගලින් 275 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා සිටිනවා. කුණාටු සහිත කාලගුණයේ හේතුවෙන් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ලක්නි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලක්රාන්ඩ රේඩියෝ

0: හතරයි විනාඩි 10යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව. ගුඩ් ඉවෙනින්.
0: ගුඩ් ඉවෙනින්. අදත් හොඳ සුබුරුදු විදියට අපි මේ හැන්දෑවේ මේ හවස ලස්සන සින්දු ගොඩක් එක්ක ඉවෙනින් ඩ්‍රයිව් එක හවස 6:00 වෙනකන් ඔයත් එක්ක ඉන්න බලාගෙන ආවිලා තියෙන්නේ.
1: හරි.
0: අපිට සමහර වෙලාවට සමහර ප්‍රශ්න එන්නේ නොහිතන විදියට.
1: ඔයා ඔළුව කස කස කිව්ව එක.
0: ඔව්. ඔළුව කස කස.
1: හරි.
0: කොණ්ඩේ ගැළවිලා නංග කසන්න වෙන ප්‍රශ්න අපි ඔළුවට වැටෙනා හිදුනා.
1: ඒකනේ.
0: පෙරළන බාල්දි.
1: හාහා.
0: සමහර වෙලාවට අපිට මේ හිතා ගන්න බෑ.
1: ඔව් අපිට බෑද පෙරළන පිට හොඳයි කියලාවත් ඉන්න.
0: පෙරළන පිට හොඳයි කියලා ඉන්න පුළුවන්.
1: හරි.
0: හැබැයි පෙරළන පිටත් හොඳ නැත්තම්.
1: ඒකනේ ප්‍රශ්නේ.
0: එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
1: හාහා.
0: කොහමhari මේ එහෙම මේ ප්‍රශ්නයක් ආවට පස්සේ
1: ඕකේ.
0: අපි කියනවා මොලේට සමනල ගැටේ
1: වැටුණා කියලා.
0: කල්පනා කරලා.
1: හාහා.
0: කල්පනා කරලා මොලේට සමනල ගැටේ වැටෙනකන්
1: අපි දන්නේ නැහැ.
0: අපි දන්නේ නැහැ. මේ වගේ වෙලාවට.
1: ඔව්.
0: කොමනද ඉතින් ඒවා මේ ලිහා ගන්න කොහෙන් හරි කොණක් තියෙනවා.
1: ඔව් තියෙනවා. අපිට අර ඔක්කොම ප්‍රශ්නත් එක්ක එක හොයා ගන්න බෑ.
0: අන්න ඒක වැඩේ. කොණක් හොයා ගන්න ඕන ප්‍රශ්න ලියා ගන්න.
1: හරි.
0: ඒක කොණක් හොයාගෙන හිමිහිට ලියන්න ගත්තොත් ඉතින් කලබලයක් නැතුව අපිට ඔක ලියා ගන්න පුළුවන්.
1: කලබල වෙන්න එපා.
0: කලබල වෙන්න එපා.
1: කලබල වෙන්න එපා.
0: කලබල වෙන්න එපා. බැලන්ස් එක නැති.
1: හරි.
0: රයිට්. ඉතින් ඒ විදිහට කලබල නැතුව අද හැන්දෑ වැඩ කරන අතරේ සින්දු අහන්න ඕනවට පුළුවන්කම තියෙන ඉවිනින් ඩ්‍රයිව් එක මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා. මොන ප්‍රශ්නේ ආවත් පොඩ්ඩක් chill එක ඉන්න.
1: ඒකනේ යන්නේ මේ අපි ඉන්නේ.
0: නැව ගිලුණත් බෑන් චුන් කියලා නේද?
1: සින්දුවක් අහගෙන.
0: සින්දුවක් අහගෙන ඉන්න බලන්න. එතකොට ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න අර අපි කිව්ව අර කොන හොයාගන්න.
1: පුළුවන් අපිට. ඔය ප්‍රශ්න දෙක ඉන්නකොට ඔළුව ස්ට්‍රෙස් වෙලා ඊට පස්සේ තමයි අපිට මේකට හොයාගන්න බැරි උත්තරයක් ආ.
0: අන්න ඒ නිසා බලන්න මේ විදියට හැමිහිට ප්‍රශ්න තියෙනවා නම් ඒක ලියාගෙන සතුටින් ඉන්න බලන්න. රයිට්. අපිට මැසේජ් කරන්න පුළුවන් නම්බර් එක අපි මතක් කරමු.
1: WhatsApp එකට මැසේජ් එකක් දානවාට අදත් පුළුවන්කම තියෙනවා. හවස 6:00 වෙනකන් අපි මේ පැත්තේ ඉන්න. ඔයාලට පුළුවන් කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එන්න. WhatsApp මැසේජ් නම්බර් එක මතක් කරගන්න. 07:03:93:5:07 07:03:93:5:07 ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න.
0: අද අපි ලයිව් එකක් කරන නේද බලාගෙන ඉන්නේ.
1: ඔන්න ඔහේ ලයිව් වෙනවානේ ඔයා බලන්න.
0: ඔන්න ඔහේ එන්න කියලා හිතන් ඉන්නේ. කට්ටිය අපි ෆලෝ කරලා නැත්නම් දැන්මම ලකන අපේ ඔෆිෂියල් Facebook page එක ෆලෝ කරලා තියාගන්න. අපි
1: පහට
0: හරියටම හවස 5:00 ඔයාව බලන්න එනවා ලයිව් එකේ.
1: ඕකේ.

0: Lakhanda Radio ITM සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ Radio ITN.

0: හතරයි විනාඩි 21යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: දැන් ඔයාගේ ගෙදර කැම වේල රස ගන්වන ඔයාගේ නිෂ්පාදන ටික මොනවා ඉඳ ගන්න ඕන කියන එක දන්නවද?
1: අපි කියලා තියෙනවා මෙතන.
0: ඔව්.
1: ඉහේ කෙස් ගන්නට.
0: අපි දැන් අපි කියලා තියෙනවා.
1: හහ්.
0: ඔයා ගන්නෙ නැත්තම් අපි අපිට කරන ද්‍රෝහිකමක්.
1: ද්‍රෝහිකමක්. ඒකනේ.
0: අපිට කරන ද්‍රෝහිකමක් ඒක. හරිද?
1: මට බෑනි මං ඉතින් ඉන්නව.
0: ඒක නිසා ඔයා ගන්න විජේ නිෂ්පාදන වලින්
1: ගෙදර
0: කෑම වේල රස ගන්න ගන්න ඕන හැම දෙයක්ම වසවිස රසකාරක කෘතිම දේවල් නැතුව හදා ගන්න නම් විජේ නිෂ්පාදන ගන්නම වෙනවා.
1: ඉතින් තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට ඔයාව අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ල ආහාර වලට එකතු කරගෙන වාගේ කෑම ටික රස කරගන්න එකතු කරන නිෂ්පාදන ටික අපිට ලැබෙන්නේ විජේ කියලා නම්. ඉතින් සිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අතට එන්නේ. ඉතින් අර පුලංකම තියෙනවා අනුකරණ නිෂ්පාදන
0: නිෂ්පාදන ගන්න අය දන්නවා මේකේ තියෙන පහසුව මොකද්ද කියලා. මේ මැෂින් වලින් කොච්චර පහසුවෙන් වැඩ කරන්න පුළුවන්ද කියන එක හොඳටම දන්න කතාවක්. ඒ නිසා තමයි අපි කියන්නේ සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව, ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිතව, ඒ වගේම පොල්තෙල් කර්මාන්තය ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට ඩෝමා හඳුන්වා දෙන මැෂින්ස් අරගෙන වාගේ බිස්නස් එක ගොඩදා ගන්න කියලා.
1: ඔව්. ඉතින් සහල්ලාශ්‍රිත මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් කනු දෙක එලිවේටර් යන්ත්‍රය, එතකොට කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, එතකොට සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මේ වගේ යන්ත්‍ර ගොඩාක් ගන්න පුළුවන්කම තියෙනවා එකම වහලක් යටින් එකම තැනකින්. ඒකත් ඔයාට අවශ්‍ය කරන ධාරිතාවලින්. ඒක අපි ඔයාට කියන්නේ නොම්බර 30 ගැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතන ගියොත් එහෙම ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. කතා කරලත් විස්තර දැනගන්න පුළුවන්. 0117 679 579ට කෝල් එකක් දෙන්න.
0: 4:23 වෙලාව. හද ලෝකයට ගත්තට පස්සේ හරි විශේෂ දවසක්.
1: අපිට හරි වැදගත් දවසක්.
0: ඔයාටත් විශේෂ දවසක්. සහ විශේෂයෙන්ම චොක්ලට් වලට ආදරය කරන අයට ගොඩක්ම වැදගත් දවසක්.
1: එනවාට ඔයාමට චොක්ලට් එකක්වත් ගෙනල් දුන්නේ නැනේ.
0: ඔයා අරන් එන්න ඕනේ.
1: ඒ මම අරන් එන්නේ ඇයි?
0: ඔයා අරගෙන ඇවිල්ලා දෙන්න අපි දෙන්න එක බෙදාගෙන කන්න ඕන මේ වෙලාවේ.
1: ඔව්.
0: ඒක සෙලිබ්‍රේට් කරන්න. මොකද ඔයානේ පස්සේ එන්නේ. මං උදේ එනකොට මේක දැනන් හිටියේ නැහැ. මම දැනගෙන අරගෙන එන්න තිබුණා.
1: මම දැනගෙන අරන් ආවෙ නෑ වාට කියලා ගන්න ඕන නිසා.
0: හැම අවුරුද්දෙම ජූලි 7 වෙනිදා. කියන අද වගේ දවසක තමයි මේ චොක්ලට් දිනය විදියට සමරන්නේ.
1: ලෝක චොක්ලට් දිනය.
0: ලෝක චොක්ලට් දිනය, වර්ල්ඩ් චොක්ලට් ඩේ කියලා තමයි මේකට කියන්නේ. ලෝ පුරා සිටින චොක්ලට් ලෝලීන්ට,
1: අපි වගේ අයට
0: මේක හරිම ප්‍රීතිමත් දවසක් කියලා තමයි කියන්නේ. කිසිදු බාධාවකින් තොරව තමන් කැමති චොක්ලට් මේ දවසේ කන්න පුළුවන්කම තියෙනවා. සල්ලි දීලා අරගෙන
1: චොක්ලට් කෑලි විතරද,
0: චොක්ලට් බාර් මේ හැම දෙයක්ම. ඉතින් සමහරු කැමති අර මිල්ක් චොක්ලට්, සමහරු හොට් චොක්ලට්, ඩාර්ක් චොක්ලට් මේ වගේ කේක් විදියට තියෙනවානේ. ඉතින් මේ හැමෝම ඉතින් අද බොහොම ඉහලින් චොක්ලට් රසිකයන්. ඉහලින් සමරන දවසක් කන්න දවස.
1: සල්ලි දීලා හොඳේ.
0: සල්ලි දීලා අතර නැද්ද චොක්ලට් ඩාන්ස් අල්ලේ.
1: ඒකනේ
0: අනේ නෑ නේද මේ දවසේ.
1: මේ වගේ දවසක් ඇයි මගාරින්නේ?
0: මේ දා වගේ දවසක චොක්ලට් ඩාන්සලක් දෙන්න
1: ඕනේ. ඒවා පින් ඇති වැඩ.
0: පින් ඇතේ වැඩ. මොකද අනිත් එක මේ අපේ රටේ තියෙන ඩාන්සල් දැක්කට පස්සේ චොක්ලට් ඩාන්සලක් දෙනවා කියන එකත්
1: අමුතු මහලක දෙයක්
0: නෙවෙයි. නේ පෞගේ දවසට කිරි පැණි ඩාන්සල් තිබුණා.
1: ඕ.
0: එතකොට ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, නාසි ගුරන් හැම එකම තිබ්බනේ.
1: තුන් තෙල් බත් ඩාන්සල්.
0: ඉතින් එහෙම එකේ චොක්ලට් ඩාන්සලක් දෙන්න බැරිද හා?
1: ඒකනේ.
0: නැද්ද හා?
1: අපිටත්
0: කියන්න මෙන්න මෙහෙම තියනවා කියලා.
1: අපි ඒකට නම් එනවා.
0: මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ වුරුදු 3000කට වැඩි කාලයක ඉඳලා කොකෝ වගා කරනවලු. මේ කොකෝවා බීජ වලින්නේ.
1: ඔව් ඔව්. චොක්ලට්ෙන්
0: චොක්ලට් හදන්න මූලික වෙන්නේ. ඉතින් මේව වේලලා අරගෙන ඒකේ තියෙන ප්‍රොසෙස් එකක්.
1: මේ
0: විදිහට හදාගන්න චොක්ලට් දැන් මේ වෙනකොට ලෝකයේ ගත්තට පස්සේ වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් චොක්ලට් වර්ග 4ක් තියෙනවා කියලා තියෙනවා.
1: ඉතින්
0: මේකෙන් විශේෂම බේකින් කටයුතු සඳහා යොදා ගන්න සීනි රහිත, ඒ වගේම සීනි මිශ්‍ර කළ චොක්ලට්, ඒ වගේම කිරිපිටි හෝ උකු කිරි මිශ්‍ර කළ මිල්ක් චොක්ලට්, මේ වගේ වර්ග ගණනාවක් තියෙනවා. වයිට් චොක්ලට් මේ වගේ ගණනාවක් තියෙනවා කියලා කියනවා. ඉතින් ලෝක ජනගහනයෙන් 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ම චොක්ලට් වලට ප්‍රිය කරනවා කියලා කියනවා.
1: නැතුව කොහොමද?
0: දිනකට බිලියනයකට ආසන්න පිරිසක් චොක්ලට් ආහාරයට ගන්නවා.
1: අම්මේ.
0: අම්මෝ.
1: ඉතින් හිතා ගන්නකෝක 10න් 10 වෙන්න ඕනේ හරියටම.
0: අපි තිඳල හිටල චොක්ලට් කන ඇතරට ඒ බිලියන්ට හේතු වෙලා ඇති කොහොම හරි.
1: දිනකට
0: බිලියන එකට ආසන්න සංඛ්‍යාව.
1: හරි.
0: චොක්ලට් ගන්නවා කියලා කියනවා. ඉතින් මේකෙන් විශේෂයෙන්ම සෞඛ්‍යමය වාසි ගොඩක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි මේ මොලේ සෙරොටොනින් කියන රසායනය සහ ඩෝපමින් කියන රසායනය ඉහළ මට්ටමකට නංවන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඒකෙන් අපේ මනෝභාවයන් ප්‍රීතිමත් කිරීමට උපකාරී වෙනවා කියලා කියනවා. සතුටින් ඉන්න.
1: සතුටින් ඉන්න. අපි එහෙනම් හැම වෙලෙම චොක්ලට් කාලාද ගත්තා.
0: අපි චොක්ලට් කාලා නැතත්
1: හරි සතුටින් ඉන්නවා.
0: අපි සතුටින් ඉන්නවා. හිනා වෙලා ඉන්නවා.
1: ඕකේ.
0: ඒ වගේම තමයි ඩාර්ක් චොක්ලට් වල තියෙන ඉහළ ප්‍රතිඔක්සිකාරක.
1: ඕකේ.
0: ප්‍රමාණයක් නිසා ලේ ගමනාගමනයට ක්‍රමවත් කිරීමට ඒ වගේම රුධිර පීඩනය පාලනය කරන්න හෘද රෝග ඇතිවීම අවධානම අඩු කරන්න මේ වගේ කාරණාවලට ඉවහල් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි චොක්ලට් වලට මෙච්චර වටිනකමක් තියෙන්නේ. කඩේට ගියාට පස්සේ මිල ගණන් ඇහුවට පස්සේ ගෑවෙනවාට
1: මේ චොක්ලට් එක මෙච්චර ගණන්ද කියලා ඇහුවට
0: චොක්ලට් වල ඉතින් ඔන්න ඔයගේ ගොඩක් දේවල් තියෙනවා.
1: වටිනවා චොක්ලට් මේ මං වගේ.
0: අන්න ඒකයි. ඔයා වගේ.
1: අන්න අන්න ඒකයි.
0: අන්තිමට වැරදි වචනයක් කිව්වා. ඒකයි අවුල මං බැලුවේ මොකද්ද කියලා. වටිනවා චොක්ලට්.
1: හරි.
0: මං වගේ කෑල්ල නැතුණා නම් හරි.
1: හරි.
0: රයිට් චොක්ලට් කන්න බලාගෙන මේ වෙලාවේ චොක්ලට් එකක් අරගෙන ආව කඩේට ගිහලා එක්කෙනෙක්.
1: හරි.
0: එයාමත් මතක් කරගෙන අපි යන්න හදන සින්දුවක් අහන්න.
1: හා හා.
0: එයාට මේ දවස්වල මේ හැම වෙලේම හීනෙනුත් කියවෙන්නේ මම ප්ලේ කරන්න යන සින්දුව.
1: ආ එහෙමද?
0: මනාලයි මගේ හිත මනමාලයි. එහෙම එකක් කියවෙන්නේ හරිද?
1: හරි.
0: එයා තමයි ශානු.
1: හා හා.
0: එයා අහගෙන යනවා කියලා මට මැසේජ් එකක් දාලා තිබ්බා.
1: ඕකේ.
0: එයාගේ නංගි ඉන්නවා සඳුනි. එයා මේ දවස්වල මනාල කම්පාන.
1: ඕකේ.
0: රශ්මිත් ඉන්නවා කියලා කිව්වා මේලාවේ. කොත්මලේ යනකම් අපි අහගෙන යනවා කියලා කිව්වා ජයවේ වාශා
1: වැඩ රැසි.
0: Right, Javi, I'll pass it to you now.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: මුදලාලි
1: අලෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලි ස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
1: විජේ දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
0: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපි තහුවෙමු
3: මිරිස් නම් මිරිස් විජේ මිරිස්

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: ජනපති අරමුදල ජනතා කරණීය පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
3: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 38යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: ඔයාලට පුළුවන් වාගේ තියෙන වැඩිපුර සල්ලි ටික.
1: හා.
0: වැඩිපුර සල්ලි ටික.
1: හරි.
0: වාගේ තියෙනවනේ.
1: ඔයාලට දෙන්නද?
0: මට දෙන්න එපා. මට එපා. මට අනුන්ගේ සල්ලි වඩන්නේ.
1: මට සල්ලි තියෙනවා.
0: මට ඕනේ නැහැ.
1: කාගෙන් ඉල්ලුවත් වාගෙන් ඉල්ලන්න.
0: අනුන්ගේ සල්ලි මට ඕනේ නැහැ. එම ගැම්මෙන් කියන්න පුළුවන් එන්නවනේ.
1: හරි.
0: රයිට් ඉතින් වාගේ ස්ථාවර තන්පතුව දාන්නේ කොහෙද කියලා කල්පනා කර කර ඉන්නවනම් කල්පනා කරන්න දෙයක් නැහැ. ඔයා යන්න RDB බැංකුවට. මුදල වගේම මුදලට ලැබෙන ආරක්ෂාව වගේම මුදලට ලැබෙන පොලිය මේ හැම දෙයක්ම හොඳ ඉහළ තැනක තියෙන තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඉතින් රාජ්‍ය බැංකුවේ සුරක්ෂිතභාවය ඉහළම රැකවරණයත් එක්ක නොඅට පුළුවන්කම තියෙන ස්ථාවර තැන්පතුවක් වන දානවරක් ඒකට ඉහළම පොලිය ගන්න RDB බැංකුවට යන්න දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ශාඛා 272ක් තියෙන දිවයින පුරාම ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ ස්ථාවර තැන්පතුව ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: ස්ථාවර තැන්පතුවක් දාන්න තරම් මට සල්ලි නෑ.
1: හරි.
0: සල්ලි නෑ මහත්තයෝ කියලා හිතාගෙන ඉන්නව නම්
1: ඔයාට
0: සල්ලි ටිකක් දෙන්නද?
1: දෙන්නකෝ.
0: දෙන්නා සල්ලි. හා
1: හා.
0: රුපියල් 40ක් මං ඔයාට දෙන්නා.
1: ස්ථාවර
0: තැන්පතු පවුල අමෝටම දාලා දෙන්න පුළුවන් ගොවිසෙත ලොතරැයක් ගත්තොත් අද අදම.
1: ඉතින් ඔයාගේ කෝටිපති හිණය සැබෑ කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ගොවිසෙත ලොතරැය ගන්න කෝටි 6කින් අරබන සුපිරිත හැකක් එක්ක වන සතිය දින 7ම දිනුම් මදින ලොතරැය තමයි ගොවිසෙත ලොතරැය කියලා කියන්නේ. ඉතින් ඔයාගේ හිණ හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සත සලසන තෑගි වැඩිම ගොවිසෙත ලොතරැය වට පුළුවන්කම තියෙනවා. වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: වගාබිම සරසාරව වගාබිම කරගන්න ඔයාට පුළුවන්. ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන වතුර ටික හරියට වගාවට ලබා දෙන්න විදුලි බිලට තිත තියලා පිරිවැය අඩුවේ
1: හරි
0: ආදායම වැඩි අරගන්න ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගන්න.
1: ඉතින් සුවිශේෂීව මිලාඩු කිරීම එක තමයි ඔන්න අපේ ගොවි මහතුන්ට ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ඔන්න ඩීප් ටෙක් ආයතන විසින් දෙන්න සූදානම්මින් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම කෝල් එකක් අරගෙන ඩීප් ටෙක් ආයතනයත් එක්ක ඔන්න ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්නට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙලා 0711711 කියන නම් එකට කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: ශාමල් මැසේජ් කරනවා සිද්ධුවකට එකතු කරගන්න කියලා. වගේම රොෂාන් එවගේම අරුණ සම්පත් කසුන් ඇතුළු යාළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. පන්නි පිටින් මේ වෙලාව මැසේජ් කළා.
1: කුසලවෙන් අනුර ඉන්නෝ මේ වෙලාවේ තිකම කුලියා පිටේ නිලක්ෂි මැසේජ් එකක් දාලා තියෙනවා. මමත් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන සුජීව මදුරංග යටියන්තර පැත්තේ ඉඳන් තමයි එකතු වෙන්නේ. ගල්පත එච්.කේ.ඩී. ගවර්න්මන්ට් එකේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති මේ ගොඩක් කට්ටිය ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සරච්චන්ද ඩයිස් ඉන්නෝ රයිගමේ දන් ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ.
0: හතරයි විනාඩි 41යි.

0: හතරයි විනාඩි 46යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පලක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
5: ටෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
6: ජූලි 8 බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී.
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
8: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්යා සුරේකිමු මගතොට.
9: රටට වග කියන්නේ

Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: විසිත රටේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: Cool drive එකට
2: ලක්කාන. Evening drive.

0: හවස 5:00 විනාඩි 54 වෙලාව.
1: හහ්.
0: ඉවිදින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි ලයිව් එකක් කරනවා කියලා කිව්වා.
1: හ්ම්
0: හ්ම්. කටි රෙඩිද? කටි රෙඩිද?
1: රෙඩි රෙඩි වෙලා රෙඩි වෙන ගමන් ඉන්නවා.
0: ආ රෙඩිද?
1: මම රෙඩි.
0: Are you ready?
1: Are you ready? මම රෙඩි.
0: Are you ready? රෙඩි මමත් රෙඩි.
1: මමත් රෙඩි.
0: Right.
1: මම ඔයාට මේ වෙලා තියන්නේ අනේ.
0: නෑ මුකුත් වෙලා නෑ. මම කල්පනා කරේ අපිට මේ සමහර වෙලාවට අපි ඔය දැන් මොන හරි ව්‍යාපාරයක් හරි අපි කියලා අපේ බිස්නස් එකක් පටන් ගත්තා කියනකොට අපි ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඒක කරගෙන කරගෙන ටික දවසක් යනකොට මං ගියත් ඔය කිව්වා මේ අපිට එන බාධා එක්ක
1: අපිට
0: තැහැරලා දාලා මක් ඒක ඕනේ නැහැ කියලා හිතලා
1: මගේ නවතින හිතනවානේ
0: මගේ නවතින හිතන වෙලාවල් තියෙනවානේ හැබැයි මේ ඒ වුණාට අපි හරි ආසයි අපි දියුණු වෙන්න දියුණු වෙලා මං මෙහෙම දැනකින් ආපු කෙනෙක් මම මේ වගේ පුංචි තේවල් වලින් පටන් ගන්න මම දියුණුනේ
1: මම මෙහෙමයි දුක් ඉඳලා එදා මෙහෙම
0: හම්බ කරගත්තේ කියලා කියන්න ආසයි දවසක
1: ඔව්
0: හැබැයි ඒක කරන්න
1: අකමැති
0: පොඩ්ඩක් කම්මැලි
1: හරි පටන් ගන්නවා
0: පටන් ගන්නවා
1: මගදී අමතක වෙනවා
0: අමතක වෙනවා බාධා එනකොට අමතක වෙනවා ඊළඟට දැන් අර මොන හරි එම දියුණු වෙච්ච මිනිස්සෙකගේ ස්ටෝරි එකක් කියවද්දී ඒක අහද්දී අපි මාර ආසයි
1: ඔව්
0: ඒ මිනිස්සා අනේ වරන්නේ උංජි දැනින් පටන් ගන්න තියෙන්නේ වී මල්ලක් කරේ කර ගහගෙන ගිහිල්ලා තමයි අනේ මේ මිනිස්සේ මේ වැඩේ පටන් ගන්න
1: තියෙන්නේ
0: එහෙම කියලා
1: අපිට තිබ්බනේ එහෙම කරන්න ඒ දවස්වල
0: තිබ්බනේ කියලා එහෙම හිතනවා අපිට දැන් කරන්න පුළුවන් නේ එහෙම කියලා හිතනවා හැබැයි කරන්න ගිහිල්ලා මොකක් හරි බාධාවක් එනකොට
1: ආයි ඉතින්
0: උන්නේ කියලා හිතනවා
1: මේ අපිට කරන්න පුළුවන් වැඩ නෙවෙයි කියලා හිතනවා
0: ස්ටෝරි එකට ආසයි
1: හරි
0: ස්ටෝරි එකක් කියන්නත් ආසයි හැබැයි වැඩේ කරන්න ගියාම කම්මැලි
1: එහෙම බෑ ඉතින්
0: බිස්නස් කෙනෙක් බිස්නස්මන් කෙනෙක් වුණාට පස්සේ ඔයා කවදා හරි දවසක
1: හරි
0: ඔයාට කියන්න ස්ටෝරි එකක් තියෙනවා නම් ඒ වගේ ස්ටෝරි එකක් ලියා ගන්න පුළුවන් අත්දැකීම් එකතු කරගෙන තියනවා නම් ඔයා හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන එක නවත්තන්න බෑ කවදාවත්. හ්ම් හ්ම්
1: හ්ම්.
0: ඒ කියන්නේ අපිට බාධාවන් ඇවිල්ලා අපිට මොනවා හරි දේවල් කරගන්න බැරි දේවල් ඇවිල්ලා ඒ අභියෝග ඡයරගෙන ඉස්සරහට ගියා කියන්නේ ඉබේම ඔයාගේ ස්ටෝරි එකක් ගොඩනැගිලි ඉවරයි.
1: ගොඩනැගිලි. ඒක ඔයා වද වෙන්න ඕනේ නෑ. ඒක නිකම්ම ගොඩනැගෙනවා. අපිට ඉස්සරහට යන්න.
0: ඔව් කතාවක් හැදිලා ඉවරයි. අපිට හැදෙන්නේ වෙන වෙන කතා.
1: ඒකනේ මෙව කරන්න වෙන්නේ.
0: අපිට හැදෙන්නේ වෙන වෙන කතා.
1: වෙන වෙන කතා.
0: එහෙම කතාවක් නේ අපි කියන්නේ.
1: ලස්සන කතාවක්.
0: ඔව්. වාගේ සාර්ථකත්වයේ පිටිපස්සේ තියෙන කතාව.
1: රයිට්.
0: සාර්ථකත්වයට යනකොට ඒ පිටිපස්සේ තියෙන කතාවක්.
1: හ්ම්.
0: ඉතින් මේ කතාව ඔයා ගොතන්න ඕන නෑ.
1: හරි.
0: ඒක ඉබේම ගෙතෙනවා.
1: ඔයා නවතින්න නැතුව ඉස්සරහට ගියොත්
0: හැබැයි. ඔයා නවතින්න නැතුව ගියොත්.
1: හා
0: හා. මම නවතින්න නැතුව ගිහිල්ලා ඔයා සාර්ථක කෙනෙක් වුණා දවසට. හ්ම්
1: හ්ම්.
0: වට අමුතුවෙන් කතාවක් ලියන්න දෙයක් නැහැ.
1: නෑ නෑ.
0: පිටිපස්සේ කතාව තියෙනවා.
1: ඔව්. කතාවත් එක්ක ඇවිල්ලා.
0: කතාව ඉබේම ගෙතිලා.
1: හරි.
0: මම පටන් ගත්තේ මේ වගේ පුංචි දෙයකින් රුපියල් 100යි මගේ අතේ තිබුණේ.
1: රයිට්.
0: ඒ 100ෙන් මම මෙහෙම ගිහිල්ලා මෙහෙම වැඩේ පටන් ගත්තේ.
1: හා හා.
0: ඊපස්සේ මට ඒකට මෙහෙම බාධා වන්නවා. මෙහෙම මෙහෙම කියලා. අර ඒ කතාව ඉබේම ගොඩනැගිලි වෙලා. මට කතාවක් ගොඩනගන්න පුළුවන් නම්.
1: හරි.
0: කවදා හරි ඔයා සාර්ථක ව්‍යාපාරිකයෙකුත්
1: වෙනවා.
0: වෙන එක නවත්තන්න බෑ.
1: ඒ
0: ඉතින් ඒ විදිහට ඔයාට ඔයාගේ ගමන සාර්ථකත්වයේ කරා අරගෙන යන්න ඕන වට පිටාව ඔයාම හදා ගන්න.
1: ඔව්.
0: අපිට බෑවක් හදලා දෙන්න.
1: ඒකනේ අපිට මග පෙන්නන්න නිතරයි පුළුවන්.
0: අපිට පුළුවන් මේ වගේ ලොකු ටෝක් දෙන්න
1: විතරයි. දෙයක් යන්න කියන්නේ විතරයි.
0: රයිට් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න වැඩිපුර මුදල් ටිකක් අතට ලැබෙනකොට ඒක නැති නාස්ති කරලා
1: රයිට්
0: කා බාසිනිය කරලා දාන්න නැතුව
1: ඔව් කතාව එතකොට එතනින්ම ඉවරයි
0: ඔව් ඒක වියදම් කරලාම විර කරන්න නැතුව
1: හහ
0: වාඩි පුළුවන් RDB බැංකුවේ ස්ථාවර තන්පතුවක් එක්ක ආගේ ආදායම් දියුණු කරගන්න නේද අදා ආයෝජනයක් නේ ස්ථාවර තන්පතුවක් දානවා කියන්නේ අනිත් පැත්තෙන් ආගේ ගෙදර කැම වේල රසට හදාගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න පුළුවන්කම තියෙනවා
1: අපේ රසේ රටේ සමර බෙදර විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙලන්සරින් සුපිරි වෙලන්සරින් අද පුළුවන්කම තියෙනවා මිලදී ගන්න
0: අපි යන්න හදන්නේ හවස 5 පැයට තව විනාඩි 2කින් ඊට පස්සේ අපි එන්න හදන්නේ
1: ඔයාව බලන්න
0: ලයිව් එකකින් එන්න හදන්නේ
1: හහ
0: ඉතින් ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එක follow කරලා තියාගන්න
1: අපි එනවා තප්පර දෙක නෑ විනාඩි 2කින්
0: විනාඩි 2කින්

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 5:03 වෙලාව.

0: Lakhanda Radio ITN
1: දෙයියන්ගේ මගේ පිහිටයි
2: අයියා මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්නන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියාගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
3: මම ඔයාට කියන්නේ නැහැ ප්‍රශ්න උසලකාරින්ද කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංයමයෙන් උත්තරේ හොයන්න කියලා.
1: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
4: අන්නාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හයි කරලා දිනවා. දැන් වැඩේ දිනුන එක කිරි කොයියා වගේ. කියලා.
1: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: හවස පහේ විනාඩි 11යි වෙලාව. ඔන්න අපි ලයිව් එකට ඇවිල්ලා තියෙන්නේ දැන් නේද?
1: හා කිව් විදිහටම අපි ආවා. ඔයාලා තමයි නැත්තේ.
0: ඔයාලා තමයි තාම නැත්තේ. ඔයා තාම එන්න හිත හිත ඉරන් ඉන්නේ.
1: රයිට්.
0: හිත හිත ඉන්නේ බයෙන්ද?
1: හා හා හා.
0: ඔයා ඇවිල්ලා අපි ලයිව් එකට ජොයින් වෙන්න ලක්කට අපේ ඔෆිෂියල් Facebook.
1: Facebook.
0: Book. මැසේජ් කරන්න පුළුවන් සමහර වෙලාවට අන්නේ අපිට නම් Facebook එකේ වෙලාවක් නෑ අපි මේ drive කරන ගමන් කියලා කියන අයට WhatsApp message එකක් දාන්න කලින් light එක නවත්තලා ඉන්න වෙලාවේ
1: හොරෙන් හොඩක් type කළා දැන් තුන දෙක එක වෙන්න කලින්
0: තග්ගාල වෙලාව බලන්න තප්පර 90ක් විතර සාමාන්‍යයෙන් දෙනවනේ
1: කලර් ලයිට්ස්
0: වල ගොඩක් ඒවයි
1: ඔව්
0: ඒ වෙලාවේ ඇති මැසේජ් එකක් තග්ගාල ටයිප් කරලා දාන්න
1: හා ඔය අනිත් අයට මැසේජ් කරන හැටි අපි දන්නවනේ
0: මෙහෙම වාහන එක අතකින් සිම්බල් එක අරගෙන යන ගමන් අනිත් අතින්
1: ටයිප් කරනවා එයාට
0: සරහ බල බල
1: අපි ඔව් දන්නව දන්නේ නැවගේ හිටියට
0: අපිත් කරනවනේ එනිසා රයිට් මේ වෙලාවේ සිද්ධව කහන්න එකතු කරගන්න කියලා මැසේජ් කරන අයව තව ඉක්මනට මතක් කරන්න ඕන WhatsApp එක පැත්තේ.
1: මේ පැත්තේ ඉන්නවා අපිට සිද්ධාවක් දෙන්නේ කියලා මාතලේ කුමාරි මැසේජ් එකක් දාලා තිනවා නයිනි ගාමිණි සුභාෂිනීවත් එකතු කරගන්න කියලා තියෙනවා. සුභ සන්ධ්‍යාවක් අයියක්ේ කොහොමද ඔයාලට කියලා තියෙනවා. දිනුජේ හොටෙල් එකේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. දේශාන් නවීන් එතකොට කාංචනම සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම අපිවත් එකතු කරගන්න හෝම ගමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුභ සන්ධ්‍යාවක් කවුද මේ? සිරි කුමාර උරුබොක්කෙන් තමයි මැසේජ් එක දාලා තියෙන වෙනද වගේම. ඒත් එක්කම සීෂල් සිනම් වෙනද වගේම ප්‍රදීප් ලංකා ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න. ලස්සන කපල් එකක් හම්බුනා කියලා අපි දෙන්නගේ ෆොටෝ එකක් එක්ක ඔන්න දාලා තියෙනවා. ඇහැලිය ගොඩින් ප්‍රභාත්.
0: Thank you. Thank you. අපිට ඔය කිව්වොමයි.
1: කවුරු හරි ලස්සනයි කියලා.
0: ඔව් හරි සතුටුයි ඈ.
1: අපිට හරි සතුටුයි මේ වහද්දී.
0: මිනිස්සෙගේ හිතක් සතුටින් තියනවා කියන එක හරි ලොකු පින් කමක්.
1: ඒකනේ.
0: ඒක නිසා එහෙම මේ වගේ දේවල් කරන්න.
1: වචනකින් හරි.
0: ඒ වහරි වටිනාද?
1: ආහ්.
0: රයිට් මේ වෙලාව මතක් කරන්න ඕන. විශේෂයෙන්ම ඔයා දැන් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක් නම් එයාලා දන්නවා. ලෝම මැෂින් වල තියෙන ගුණාත්මකභාවය. ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම ලංකාව බෙදා හරින්නේ.
1: ඉතින්
0: අලෙවින් පසු හොඳ සර්විස් එකකුත් ලබා දෙන ආයතනයක් විදියට අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේ පාරිභෝගිකයන්ට හොඳ උසස් සේවාවක් ලබා දෙමින් ඉන්නවා. දැන් එයාලා වැඩි දියුණු වෙමින් ඉස්සරහට යමින් සහ නිෂ්පාදනය ආශ්‍රිත විතරක් නෙමෙයි අමුරුම් කර්මාන්තෙන් එතකොට පොල්තෙල් කර්මාන්තෙන් මේ වගේ දේවල් වලින් බිස්නස් කරන අයටත් හොඳ සපෝට් එකක් එයාලගේ මැෂින්ස් වලින් දැන් දෙන්න පටන් අරන් තියෙනවා.
1: ඉතින් ඔයත් ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ එකම වහලක් යටි ඔයාට අවශ්‍ය ධාරිතාව වලින් අවශ්‍ය මාදිලි වලින් මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. අලවීන් පසු හොඳ සේවාවක් දෙන තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් නම්බර 30 ගැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. ඔයාට එතනට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය යන්ත්‍ර බිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් කතා කරලා තවර සම්බන්ධ කරගන්න පුළුවන් කම තියෙනවා 011 6769 579.
0: අපි එකවනේ අර චීනේ උණුසුමාඩු කරන්න.
1: ඔව්.
0: උණුසුමාඩු කරන්න යාලා දැන් තාක්ෂණය භාවිත කරලා සිසිලන ක්‍රියාවලියක් වාතය සිසිලනයකටපත් කරන මීදුම් වැස්සක් ක්‍රියාත්මක කරලා කෘතිම වැසි නිර්මාණය කළ තියෙනවා. ඒ වගේ වැඩ කරනවා. ඉතින් දැන් ඒ වතුර නැති සාමාන්‍ය වතුර ජල සම්පත අඩු නගරවලත් මේ தත්ත්වය කරන්න යාල දිනු වෙලා
1: තියෙනවා.
0: ඉතින් අපිට අපේ රටේ ඕන තරම් ජලය තියෙනවානේ.
1: ඉතින්
0: ඒ නිසා අපිට ස්වභාවිකවම අපිට ජල සම්පතේ අඩුවක් නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ අපිට වගා බිමක් කරන්න ගියාට පස්සේ වගා බිමට ඕන කරන තැනට හරියට වතුර ටික සපය ගන්න අපිට බැරි වෙන්න පුළුවන්. වැහි වතුර නැති වුණොත්, වැස්සේ නැති වුණොත් ඒකට ලොකු වියදමක් දරාගෙන විදුලි විලක් දරාගෙන තමයි අපි සමහර වෙලාවට විදුලිය වැය කරගෙන තමයි මෝටරේකින් වතුර ටික අරගන්න වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් මේ රස්නේ කාලේ නැත්තම් පැයුම් කාලේ ආවට පස්සේ අවුවෙන් වැඩක් අරගෙන වගේ වගා බිමට ඕන කරන වතුර ටික අරගන්න ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගත්තොත් පුළුවන්කම තියෙනවා.
1: ඔව් ඉතින් අපේ ගොවි මහතුට පුළුවන්කම තියෙන කිව්ව විදිහටම අස්වැන්න සරු කරගෙන පිරිවැය අඩු කරගෙන ඩීප් ටෙක් සෝලාර් වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. ඕන ඩීප් ටෙක් ආයතනය සුවිශේෂව මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලාර් වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුට දෙන සූදානම් මිගින්නේ. ඒ නිසා දැන් දැම්ම එහෙම එහෙ බලන්න එපා, වටපිට බලන්න එපා. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ අස්වැන්නත් ගොඩ දා ගන්නවට chance එක තියෙනවා. 0711 7111 1 0711 එකයි 711 711 එක කියන ෆෝන් නම්බරකට කතා කරලා ඩීප් ටෙක් ආයතන දැන් දැන්ම සම්බන්ධ කරගන්න.
0: අවසන් 5 විනාඩි 16යි වෙලාව.
1: ලයිව් වෙන්න
0: අපි එනවා. ඇවිල්ලා ඉන්නේ.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හැමෝම එකම රේසික දුවද්දී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේෂණි.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් දරෝඩි සුවර්ස්.
4: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: ජනපති අරමුදල ජනතාකරණීය පූහැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

0: ඔබේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: අවස පහයි විනාඩි 26යි වෙලාව.
1: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන් රාජ බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
1: සිහිනක තනි වෙලා
2: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ
3: මම මෙතෙන්ට ටික කාසි හරි නිස්කලංක
2: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන් ගොඩාක් තියෙනවා
3: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන
1: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්
2: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මට එයාට බොරු කරන්න බෑ නේද
3: මං කියන්නේ එයාට බොරු කරන්න මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි
2: අපි බලමු කුෂණා
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට අයි

0: හවස පහයි විනාඩි 32යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: පහයි විනාඩි 34 වෙලාව අපිට වැස්ස නැති වුණාම ටිකක් ඇඟට අමාරුයි තමයි. හැබැයි මේ දවස් ටිකේ නම් මට හිතෙනවා ටිකක් එක දිගට මේ ලොකු පෑවුමක් ආවොතින් හොඳයි කියලා.
1: ඒ මොකද?
0: අඩුම තරමේ සතියක්වත් කියලා.
1: ඇයි මේ?
0: මොකද මේ ඩෙන්ගු වල වැඩිවීම සීග්‍රයෙන් වැඩිවීමින් තියෙනවා. මේක පාලනය කරගන්න කොච්චර කිව්වත් මිනිස්සුන්ගේ පැත්තෙන් ලැබෙන සපෝට් එක හරිම අඩුයි කියන එක තමයි හැම පැත්තෙම කියන්නේ.
1: ගොඩක් අය යොමු වෙලා තියෙනවා. එහා සමානව හිතන්න නැතුවත් ඉන්නවා.
0: ඉතින් හිතන්න නැතුව ඉන්න පිරිස පොඩි පිරිසක් වුණත් ඒක ඇති මේ ව්‍යාප්තියට. ඉතින් මේක දැන් සබාදහමින්ම කන්ට්‍රෝල් වෙන්න උනා නම් හොඳයි කියලා හිතනවා මිනිස්සු මේක කන්ට්‍රෝල් කරන්නේ නැත්තම්. ඉතින් අඩු ගානේ ටිකක් අර වතුර තියෙන තැන් වතුර හිඳිලා ගිහිල්ලා
1: මේ අවුව හින්දා
0: අවුව නිසා හරි ওই ජලය එකතු වෙලා තියෙන තැන් හිඳිලා ගිහිල්ලා ඒවයි මතුරු මදුරුව හැදිලා ඉන්නවා නම් ඒව නැති වෙලා එහෙම ප්‍රාර්ථනාවක් තමයි දැන් කරන්න සිද්ධ වෙලා
1: තියෙන්නේ අපිට.
0: මොකද මේ ඒ තරමටම ඩෙන්ගු අවදානම ඉහළ ගිහින් තියෙනවා. ඉතින් ජීවිත සංඛ්‍යාවත් දිනෙන් දින නැති වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 39-40 වෙමින් ඉන් තියෙනවා. ඉතින් මේව නැති වෙන්න ඕන ජීවිත නෙවෙයි මං කියන්නේ. මදුරුවෙක් විදලා ජීවිතයක් නැති වෙනවා කියන්නේ
1: අපි ඉඳලා මොකටද?
0: මාර කරුමයක් කියලා හිතනවා. ඉතින් ඒ නිසා මේ තමන්ගේ වටපිටාව පිරිසිදු කරගන්න එක ගැන දෙවතාවක් තුන්වතාවක් නෙමෙයි දහවතාවක් හිතුවත් කමක් නැහැ. මේ වෙලාවේ තමන් විතරක් නෙමෙයි මේකෙන් ආරක්ෂා වෙන්නේ. ඔයාගේ වටපිටාවේ ඉන්න අසල්වැසියන් මේ හැමෝමගේ ආරක්ෂාව ගැන හිතලා ටිකක් වතුර එකතු වෙන තැන් තියෙනවා නම් ජලය රැඳෙන තැන් තියෙනවා නම් මේවා පිරිසිදු කළා මේ ඩෙන්ගු අසංගතයෙන් රට මුදවා ගන්න ඔයාට කරන්න පුළුවන් සපෝට් එක අනිවාර්යයෙන් මේ වෙලාවේ ලබා දෙන්න.
1: ඔව් ආයි බලන්න. දැන් ඊයේ පිරිසිදු කළා නම් නෑ ආදත් පොඩ්ඩක් බලන්නනේ. ඒ විදිහට මේක එකවන්ව එකතු වෙලා කරොත් තමයි මේක අපිට නැති කරගන්න පුළුවන් පාලනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
0: කවුරුවත් ළඟට ඇවිල්ලා ඇඟිල්ලෙන් ඇනලා මෙහෙම කරන්න කියලා කියනකන් ඉන්න එපා.
1: හා
0: තමන් කල්පනා කරලා මේ වැඩේ කරන්න. ඒක තමයි තමන්ට කරන්න පුළුවන් මේ සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම
1: දේ. මේ වෙලාවේ එකම දේ
0: මේ වෙලාවේ ලොකු වටිනාකමක් තියෙන දෙයක්. මොකද හැමෝගෙම ජීවිතවලට ආරක්ෂාවක් ලැබෙන නිසා.
1: හරි.
0: හවස 5:36 වෙලාව ඉවිනින් ඩ්‍රයිවර් අහගෙන ඉන්න අතරේ RDB බැංකුවෙත් එක්ක ගනුදෙනු කරනවාට ඉහළ පොලියක් එක්ක වාගේ ස්ථාවර තැන්පතුවට නියමිත ආරක්ෂාවක් ලැබෙනවා කියන එක අමතක කරන්න එපා.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඉහළම රැකවරණයේ සමගින් ඔන්නාට පුළංකම තියෙනවා. ස්ථාවර තැන්පතුවක් දාගන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් විශ්වාසවන්ත වගකීර තනක් හොයනවා නම් ඒ වෙනුවෙන් තමයි වගේ ළඟම තියෙන RDB ශාඛාව තියෙන්නේ. දිවයිනේ පුරාම ශාඛා 272ක් තියෙනවා RDB නමින්. ඔයාලට පුළංකම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. ඒකට ඉහළම පොලිය ලැබෙනවා RDB එකෙන් යන ළඟම තියෙන ශාඛාවට.
0: අර මේ අපේ ගම්පලාතේ මිනිස්සෙක් හිටියා. හරිද? මෙයා මේ ඔය නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට බැවිලා හිටියේ.
1: හා.
0: කියන්නේ ඔය මේ ගම්වල ඔය තියෙන්නේ කේක නම්බලින් පෙරණ දේවල්. හරිද? ඒවා නීති විරෝධීව නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර තියෙනවා. හරිද? පොලිසියට අහුනාම නිෂ්පාදනාගාරෙම කුදලාගෙන යනවා.
1: කට්ටියත් හරීටි.
0: ඔය වගේ තැනකට මේ මගේ ආලුවෙක් ගිහිලා තියෙනවා.
1: ඒ මොකටද?
0: ගිහිලා තියෙන්නේ මේ නිකන් ගින් තියෙන්නේ බලලෙන්න.
1: නැති ප්‍රශ්නනේ ආලුවා.
0: කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලලෙන්න ගින් තියෙන්නේ. නෑ යත් ගිහිලා තියෙන්නේ වැඩේ. එතෙන්ට
1: සහභාගී වෙන්න. කෙටියෙම කිව්වොත්. ඔක ලොකිය කියලා වැඩක් නෑ නේ අනේ.
0: සහභාගී වෙන්න ගින් තියෙන්නේ නේද? එතෙන්ට සහභාගීත්වය දක්වන්න ගිහිලා තියෙනවා.
1: හොඳ සහභාගීත්වයක් දීලා වගේ මට පේන්නේ.
0: ගිහිල්ලා දැන් මේ පොඩ්ඩක් නෙවෙයි කට්ටියටම බොන්න ඕන විදියට මේ අරගෙන ඇවිල්ලා තියෙනවා.
1: රයිට්.
0: ඒ ජාතියේ සහභාගීත්වයේ.
1: හරිද?
0: බූලියකට අරන් ඇවිල්ලා තියෙනවා.
1: ආහහා.
0: අරන් එනකොට අඳුරන මිනිස්සෙක්, කියන්නේ අඳුරන ඇන්ටි කෙනෙක්. ගමේ මේ ඒ පාරේ ඊයේ ගෙදරක් තියනවලු.
1: ඔකේ.
0: තෙන්ට යන තැන පාරේ ගෙදරක් තියනවා.
1: හා.
0: හරිද? මේ ගෙදර ඉඳලා මේ ඇන්ටි බලන් ඉඳලා තියනවා.
1: මෙයා මේ මොකද්ද මේ කරන්න කියලා.
0: ඔව්, ඉඳලා දැන් ගිහිල්ලා එනකොට
1: හා.
0: ඉතින් දන්න ඔය පාරේ යනවා කියන්නේ බඩු තමයි කියලා.
1: ඇන්ටි තින්නවානේ බලාගෙන.
0: ගිහින් එනකොට දැන් මේ අඳුරන ළමෙක්නේ.
1: ඔව්.
0: අඳුරන ළමෙක් නිසා ඇහුවලු මේ පුතේ මේ
1: මොනාද ඔකේ තියෙන්නේ?
0: ඔය මේ කවරේ මොනවද තියෙන්නේ? බූලියක් දාලා දැන් කවරේ කෙල්ලන් එන්නේ.
1: හරිද? හා.
0: මොනාද ඔය කවර තියෙන කියලා හව.
1: හරි.
0: එහුවට පස්සේ ඉතින් මේ ඒ පාරෙම තියෙනවා රේඩියෝ හදන ගෙදරක්.
1: හා. රේඩියෝ හදන ගෙදරක්.
0: මං ගියානේ ඇන්ටිව මේ අර රේඩියෝ එක කැඩලා තිබිලා හදන් එන්න ගියා. අරන් එන ගවම් මේ කියලා කිව්වා. හරිද?
1: හරි.
0: රේඩියෝ එක අරන් එන ගවම් මේ කැඩිලා හදලා දුන්නා මේ දැන් අරන් එන ගවම් ඇන්ටි කියලා කිව්වා.
1: හරි.
0: ආ එහෙමද පුතා? මේ ඔය මූඩිය හොඳට තද කරගන්න, මේ ඔක ඔන්න ලීක් වෙනවා කියලා කියලා.
2: රේඩියෝ කිම්බුණාදී
0: රේඩියෝ එක ලීක් වෙනවා.
2: ඇන්ටි වන්දන්න බෑ හොඳේ.
0: හවස 5:39 වෙලාව.

0: සංගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මේකම බන්ධනාගාර සිද්ධිය ගැන සෙවීමට විශේෂ කමිටුවක් බන්ධනාගාර නොසන්සුන්තාවේ ඇත්ත නැත්ත ඇමති හර්ෂණ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි මේකම බන්ධනාගාර ඩෙංගු මරණ කතාව අසත්‍යක් බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශය වීඅල්වි මණ්ඩලයේ මීමලදී ගැනීම ලබන සඳුදා සිට ගාසාවේ ඍජු පාලනින් ඉවත් වීමට හමාස් තීරණය කරයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
2: අවසන් කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටට

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටැග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රීතා වයි බී

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: හවස 5යි විනාඩි 56යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් අහගෙන වෙලාව ගත වෙලා ගිහිල්ලා තියෙන්නේ. හවස 6 වෙනි තා විනාඩි 4යි තියෙන්නේ.
1: හ්ම් අපි මොකද කරන්නේ
0: බලන්නකෝ ඉතින් නේද?
1: වෙලාවෙත් හැටි,
0: වෙලාව යන හැටි. සිංදුව කහන කටින් නේද? කවුද මේ වෙලාවේ මැසේජ් කරලා තියෙන්නේ? එක්කුණ මතක් කරමු.
1: මේ වෙලාවේ සුදේශී ඉන්නවා, පවන් කිත්නාදත් එක්ක එකතු කරගෙන අපිට සිංදුව දෙන්න කියලා රත්මලානින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශ්වේතා ඉන්නවා කොළොන්නරුව පැත්තෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා තාත්තා අයියා අක්කවත් එකතු කරගන්න කියලා දෙනවා. කුෂානි ඉන්නවා එලෙන් ගාමන් ටික පැත්තෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පිටිගල බරළු හේනි සුසන්ත සම්පත් ඉන්නවා, එතෙක ලක්ෂ්මන් ඉන්නවා, මේ කට්ටිය තමයි ඉන්නේ.
0: මහේන් මැසේජ් කරන සිද්දුකට එකතු කරගන්න කොටා වෙන්නේ. වාගේ අනුරුද්ධ කොහමද වැඩ ගන්න ගමන් මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා දෙනවා. දැන් නම් ඕෆ් වෙලා යන ගමන් කියලා කිව්වෝ.
1: හා
0: හා. දැන් ඉස්සෙල්ලා තමයි මැසේජ් එක කියලා තිබ්බේ.
1: ඔව්. අපිට කියන්න බැරි වුණා.
0: වැඩ ගන්න ගමන් කියලා. දැන් ඕෆ් වෙලා යන ගමන්.
1: ඔකේ.
0: රයිට් ආව එකතු කරගන්න. වාගේම අරුණ සම්පත් ඇතුළු කට්ටියමත් ඉන්නවා කියලා දෙනවා. මේ වෙලාවේ කටු බැඳිදලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවාට මතක් කරන්න ඕන විශේෂයෙන්ම වාගේ සල්ලි වලට වටිනාකමක් දෙන්න. මේ දවස්වල ස්ථාවර තැන්පතු වල පොලිය ටිකක් වැඩි වෙලා තියෙනවා. පහුගිය කාලෙට වැඩිය. ඉතින් ටිකක් වැඩිපුර මුදලක් අතේ
1: තියෙනවනේ.
0: මේ මුදල හරි තැනක හරි විදියට ස්ථාවර තැන්පතුවක් දාලා තිබ්බොත් ඒක ලොකු ආයෝජනයක් මේ කාලේ හැටියට. ඉතින් RDB බැංකෝ කියන්නේ අන්නේ වෙනුවෙන් හොඳම සුදුසුම තැන කියලා. අපිට කියන්න පුළුවන්.
1: ඉතින් රාජ්‍ය බැංකුක සුරක්ෂිතභාවයේ ඉලම රැකවරණයත් එක්ක ඔන්නාට පුළුවන්කම තියෙනවා අගස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා ගන්න RDB බැංකුවෙන්. ඔයාලට පුළුවන් ශාකා 272ක් තියෙනවා RDB නමින් ළඟම තියෙන RDB ශාකාවට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: කෑම කාලේ විරුණ ගමන් තේ බොන්න හොඳ නැහැ කියලා කියනවා.
1: හා
0: ඒක එතකොට වැඩක් නැහැ කියලා. කාපු දේවල් වලින් වැඩක් නැහැ කියලා. ඒක ගැන පොඩ්ඩක් විද්‍යාත්මකව කාරණා මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕන.
1: ඔව්.
0: ඉතින් කාපු ගමන් තේ බොන්න ඕනේ නැහනේ.
1: නැහනේ නැහනේ.
0: තේ එකක් බොන්න තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් අර හැන්දෑවට හවසට නිදි මතක් වෙන වෙලාවට වැඩ කරනකොට කම්මැලි හිතෙන වෙලාවට.
1: උදේ 10ට 11ට විතර.
0: ඔව් ඒ වගේ වෙලාවටනේ. තේ වෙලාවට තේ එකක් බොන්න. කාලා තේ බොන්න ඕනේ
1: නැහනේ.
0: බොරුවට නිකන්
1: ඒක. ඒක නිකන් ඇයි ඔයා පෙන්නන්නේ එහෙම?
0: ඉතින් බොන තේ එක බොන්න හරියට. හා ඒකට ස්වභාවික තේ රසයේ තියෙන තේ එකක් තෝරගන්න. විජේ තේ කියන්නේ අන්නේ විදියට ස්වභාවික රසය රැකෙන විදියට නිෂ්පාදනය කරපු හොඳම තේ එකක්.
1: ඉතින් කහට රසට තේ එකක් ඔයා බොනව නම් ඒක විජය තේ වෙන්න ඕනේ. ඉතින් කෝපි ගැන අමතක කරලා කොහොමද? හොඳ කෝපි රසයකින් කෝපි එකක් බොන්න ඕන නම් ඔයාට පුළුවන්කම තියෙනවා විජය නමින්ම ඒ කෝප් පැකට් එකක් මිලදී ගන්න. ඉතින් විජය නිෂ්පාදන අපේ රසයේ රටේ සමරබදන විජය නිෂ්පාදන ඔයාට පුළුවන්කම තියෙනවා අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව මිලදී ගන්න. විජය ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න අමතක කරන්න එපා.
0: හවස 5 විනාඩි 58යි.

0: evening drive with Chamit and Charu.
1: සන්ධ්‍යාවක් හවස 6:04 දැන්.

0: පහර ලංකාවටම ලකන පෙරනෝවරු
1: ටෙක්යා සුරකිමු මකතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි 8 බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍යම තුවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ කලියට හරියට
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5

0: හරි ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර අපි මතක් කරන්න ඕන දැන් කෑම වේලේ රස ගන්වනක ඔයාට කරන්න තියෙන හොඳම විදිය තමයි විජේ නිෂ්පාදනත් එක්ක કૃතිම දේවල් වලට වසවිසට රසකාරක වලට තැන දෙන්න එපා වගේ කෑම වේලේ රස ගන්ව ගන්න. ඒ හැම දෙයින්ම වගේ සෞඛ්‍යයට තමයි හානිය වෙන්නේ. ඒ නිසා වගකීමෙන් විශ්වාසයෙන් 30 වසරක් තිස්සේ පාරිභෝගික විශ්වාසයත් එක්ක අපිට හඳුන්වා දෙන විජේ නිෂ්පාදන අරගත්තොත් තමයි ඔයාගේ කෑම වේලේ රසය විතරක් නෙමෙයි ගුණේ පෝෂණය මේ හැම දෙයක්ම එකතු කරගන්න
1: විජේ නිවහනෙන් ගැන නිෂ්පාදන වෙලදී ගන්නකොට මතක තියාගන්න අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනයේ තියෙනවද කියලා බලලමු. ඔයාගේ ළඟම වෙලන්සලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙලන්සලෙන් වෙන්න පුළුවන් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: සුරේෂ් ඉන්දික එවැගේම රමේෂ් චතුර කට්ටිය මේකතු කරගන්න කියලා අසන් සිද්ධුවකට මේ වෙලාවේ මැසේජ් කරලා තියෙනවා නිට්ටබුවෙන්. එවැගේම කුලියාපිටින් අමරනාත් මැසේජ් කරනවා සිද්ධුවක් අහන්න එකතු කරගන්න කියලා. මේ හැමෝවත් එක්ක අපි යනවා සිද්ධුවක් අහන්න.

0: රැටිවිනින් ඩ්‍රයිව් එක අපිත් එකතු වෙලා හිටිය ගොඩක් දෙනෙක් හිටිය මැසේජ් කරන්න කතා කරන්න හැම දෙයක් එක්කම. ඉතින් හැමෝම මතක් කරගෙන අපි යන්න කලින් වාගේ වාසනාව ගැනත් මතක් කරලා තමයි යන්න හදන්නේ. ගොබිසිත ලොතරැයියක් අදම ගන්න මේ හැන්දෑවේ ඔබේ වාසනාව වෙන්නේ නැති ළඟා වෙන්නේ. ඒ නිසා යන ගමන් ගෙදර අරගෙන යන්න ගොබිසිත ලොතරැයියක්. හෙට උදේ ඔයා වාසනාවන්තෙක් කෝටිපතියෙක් ජයග්‍රාහකයෙක් වෙලා තියෙන්න පුළුවන්.
1: ඉතින් අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයිය. ඉතින් ඔයාට මෙතනදී පුළුවන්කම තියෙන ඔයාගේ හීන හැබෑ කරන ගොවිසත ලොතරැයිය මිලදී අරගෙන ඔයා ජයග්‍රහකෙක් වෙන ගමන් ගොවි ජනතාවටත් ඒකෙන් සතක් සලසන්නේ. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ගොවිසත ලොතරැයිය වැඩි වැඩිය මිලදී ගන්න.
0: එමනම් ඉතින් හදට අපි යනවා හයිමත් හෙටත් හවස හතරට ඉවිනින් ඩ්‍රයිව් එක මොන ගැහෙන බලාපොරොත්තු වෙන්නේ. ගින්නක් මම චමිත්.
1: ගින්නක් නංගට සුබ දවසක් මම චාරු.

0: ස්පෙන් සමහ ්‍යාර විතින් ගෙන් අපි හරන දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකටම යන්ත්‍රක සාතම්බ හිමිකරයකු වන්න අදමම තන්න බිත්ව එක එකැ හැතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය.
1: රාජ්‍ය බැංකූග සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ஓனம்
3: சந்தி வேதனாவகட பிரபலம வித்யானுக்குல விசந்தும் ஓதுஷீல் ஆக்டிவ் பிளஸ்.

0: на столе.
1: මේකම බන්ධනාගාර සිද්ධිය ගැන සෙවීමට අංශ කිහිපයකින් පරීක්ෂණ. නොසන්සුන්තාවේ ඇත්ත නැත්ත ඇමති හර්ෂණ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. බන්ධනාගාර ඩෙංගු මරණ කතාව අසත්‍යයක් බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශය. ඩෙංගු රෝගීන් ගණන 62000 ඉක්මවයි. වියලි මණ්ඩලයෙන් විවිධ ගැනීම ලබන සඳුදා සිට පළමු අදිරට රුපියල් බිලියන 16ක්. ගෙවුණු මාස 6ට රුපියල් බිලියන 313ක ඉලක්කයේ පසුකළ රේකු ආදායම. ගාසාවේ ඍජු පාලනයෙන් ඉවත් වීමට හමාස් තීරණය කරයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. මේකමුව බන්ධනාගාරයේ තු ගැටුම්කාරී තත්වය රජයේ කිසිසේත් අමතක්සියරු කරන මෙති බව අමාත්‍ය හර්ෂ නානකාර මහතා අවධාරණය කළා. ඒ මේකමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කළා.
2: මෙම අවාසනාවන්ත සිද්ධිය හරහා නිලධාරීන් 7 දෙනෙකුත් රැඳවියන් 19 දෙනෙකුත් මියගොස් තිබෙනවා. මා මුලින්ම එම පවුල්වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තුවාලකරුවන් මේ වන විට බන්ධනාගාරලාරි 23කුත් රැඳවියන් 54කුත් තුවාල ලබා ඉන්නවා. මා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මෙම තත්වය සිදු නොවිය යුතුව තිබුණු දෙයක්. මෙය ඛේදවාචකයක්. මේ වන විට කිසිදු අම්මා කෙනෙක් පුතෙක් තමන්ගේ දරුවා ඇවිදගෙන රිමාන්ඩ් එකට ගිහිල්ලා එළිය පෙට්ටියකයි කියලා කල්පනා කරන්නේ නැහැ. කිසිදු ස්වාමි පුරුෂයෙක් තමන්ගේ සහෝදරයා රස්සාවට ගිහිල්ලා රස්සාව කරන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගෙන පෙට්ටියකේවි අතපයවෙන්න කියලා නැතුව හිතන්නේ නැහැ. ඒ නිසා ඒ දෙපාර්ශ්වයටම ඒ තියෙන වේදනාව, ඒ තියෙන අපේක්ෂා බංගත්වය ආණ්ඩුව වෙත මුදා හැරීමත් අපි ඒ ආකාරයෙන් බාරගත යුතු වෙනවා. මම අපේ රජයත් කොයිම අවස්ථාවකවත් මෙම සිද්ධිය අවතක්සේරු කරන්නෙත් නැහැ, සුළුෙන් තකන්නෙත් නැහැ. ඒ නිසා මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශන මේ වන විට පැවැත්වෙනවා. මේ හරහා තිබුණු සිකියුරිටි ලැප්සස් මොකද්ද? මේ තත්ත්වය ඉස්මතු වුණේ ඇයි? බන්ධනාගාර තදබදයද? වෙනත් හේතුවක්ද මේ කියන කියලුම කරුණු සොයා බලා මේ නැවත නොවන ආකාරයට සකස් කිරීම තමයි අපේ වගකීම වේ යුත්තේ. කැබිනට්ටුව හරහා විශ්‍රාමක විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් නීතිඥ මහතා, මිලින්ද ගුණතිලක හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරි මහත්මයෙක්, ඒ කට්ටියගේ සමිත කමිටුවක් මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරමින් පවතිනවා. මේ සියල්ලම සොයා බැලීම සඳහා ඊට අමතරව ප්‍රසන් ඩිපාර්ට්මන්ට් එකත් මේ වන විට පොලිසියට පැමිණිලක් කළා. CID විමර්ශනය කරනවා. එතන මොකද්ද වී තියෙන අපරාධය බලන්න. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් අභ්‍යන්තර විමර්ශනයක් කරනවා.
1: බන්ධනාගාර ජේෂ්ඨ නිලධාරීන් සමග හිට උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අමාත්‍ය හර්ෂණ නානකාර මහතා ප්‍රකාශ කළා. ඒ වෙනත් බන්ධනාගාරවලින් මෙවැනි ආකාරයේ සිද්ධීන් ඇතිවීම වැළැක්වීමද අරමුණු කරගනිමින්
2: මාගේ කොටස වශයෙන් හෙට උදෑසන 7:30 වන විට සියලුම ජේෂ්ඨ නිලධාරීන් බන්ධනාගාරවල කැඳවලා තිබෙනවා. මෙතන සිදුවෙච්ච සිද්ධිය ගැන කතා කිරීම සහ මෙවන් තත්ත්වයක් අනිත් සිරගෙවල් තුල ඇතිවීම වළක්වන්නේ කොහොමද? මොකද්ද මේ වුණ ගැටලුව? මොකද මේක තව වෙන්න ඉඩ දෙන්න බෑ. අපිට තියෙන වගකීම රජයක් වශයෙන් ඒකම බාර අරගෙන ඒ ප්‍රශ්නේ විසඳීමට ඉතාම ඕමනාවෙන් මැදිහත් වෙනවා. මෙතන රැඳවියාද කුඩුකාරයාද අහිංසකද කියන එක නෙමෙයි අපි බලන්න ඕන. මනුස්ස ජීවිත මේ විදිහට නාස්ති වෙන්න දෙන්න බෑ කියන එක පමණයි. එතනයි අපි ඉන්නේ. අපිට රැඳවියාගේ ජීවිතයට වෙන වටිනාකමකුත්, බන්ධනාගාර නිලධාරියාගේ තව ජීවිත වටිනාකමකුත් අපිට දෙන්න බෑ. ඒක අපි කරන්නේත් නැහැ. මේක රැඳවියන් සහ කාර්ය මණ්ඩලය අතර ගැටුමක් වෙන්නේ නැහැ. රැඳවියන් අතර ගැටුම එන්නේ. ඒකට අපි මැදිහත් වෙනවා. මැදිහත් වුණාට ඒක සමතේ කරගන්නත් හැකි වෙනවා. ඔවුන් එදා හවස පසුවෙන්දා උදෑසන නැවත ඉතාම ෂණිකේ උදේවරුේ ඔවුන්ට ආහාර දීලා ඔවුන්ව උසාවිය යන වැඩවලට ලෑස්ති කරද්දී ඉතාම ෂණෙන් ඒ 6 වෙනිදා ඉතාම ෂණෙන් නැවත මේ දෙපාර්ශ්ව අතර ගැටුමක් නිර්මාණය වෙනවා. මේ ගැටුම එන්නෙම ඒ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් කියලා තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. එතනදී යම් රැඳවියන් කලමනාකාරීත්වයට තොරතුරු දෙනවා. මේක නවත්ත ගන්න අහවලා ගාව ගේනවා හරි මොකක් හරි කියලා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සල්ලාම ප්‍රහාරයට ලක් වෙන්නේ. එහෙනම් අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා පාතාල සම්බන්ධ ගැටුමක් සහ මේ තොරතුරු දීම නිසා ඇතිවෙච්ච දෙයක් විය හැකි. මතක තියාගන්න මා මේ කියන සියලුම කරුණු අවසානයේදී තීන්දුව වෙන්නේ සියලු විමර්ශන ගැන ඒ කමිටුවේ වාර්තාවලින් පසුව මම ඉදිරිපත් කරන්නේ මට මේ මොහොතේ නිශ්චිතව තියෙන තොරතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකියි. ඒ වගේම පේනවා මේකේ අරමුණ. සමහර කෙනා බෙහෙත් හම්බ වෙච්ච නැති නිසා හෝ ආහාර ප්‍රශ්න නිසා කියලා. අපි ඒවත් හොයා බලමු විවර්ෂණයේදී. මෙතන පැහැදිලිව වෙච්ච දේ තමයි මොවුන් ප්‍රහාර එල්ල කළා CCTV කැමරා ටික කඩනවා. ඊට පස්සේ බොඩි ස්කෑනර් එකක් තියෙනවා මිලියන ගාණක equipment ඒ ඔක්කොම destroy කරනවා. දැන් මේකේ අදහස් වෙන්නේ මොකක්ද? ඔවුන් ප්‍රිසන් එක ඇතුළට නාකොටික්ස් හා අනීතික දේවල් එන්නක වළක්වන්න තියෙන යාන්ත්‍රණය අඩපණ කිරීමට සංවිධානාත්මක කටයුතු කරපු බව තමයි පේන්නේ. ඔය 7 වෙනිදා දිනේදී ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙන්නේ. ඔවුන්ට පහර දෙනකොට ඔවුන්ව බේරන්න තමයි අනිත් නිලධාරීන් යන්නේ. එතන මේ බහුතරයක් මියගිය නිලධාරීන් ඇත්තටම ඒ රැඳවියන්ගෙන් පහර කාලා තමයි මිය යන්නේ. ඊට පස්සේ මතුවෙන සිද්ධිය තමයි මොවුන් යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියෙන ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරිසා විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. දැනට තියෙන විදිහට ඔවුන් අතර යම් ආයුධයක් දෙකක් පත් වෙලා තියෙනවා. ඒක කොහොමද වුනේ? ආමරියෙන් ගත්තද? නැත්නම් ප්‍රසන් නිලධාරියෙගේ අතේ තිබිලා උදුර ගත්තද? මේවා සොයන්ට විමර්ශනය හරහා සොයපුවම අවසානයේ අපි දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී දැනට තියෙන තොරතුරු අනුව ප්‍රසන් ඔෆිසර්ස්ලා තමන්ගේ ප්‍රසන් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කළා ආත්ම ආරක්ෂාව ඇයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා. නමුත් මේ සියලු දෙනා මැරලා තියෙන්නේ වෙඩි තැබීම නිසාද නැත්නම් වෙනත් රැඳවියන්ගේ පහර දීම නිසාද කියන එක තෝරන්න මේ නිශ්චිත මොහොතේ පෝස්ට් මෝර්ටම් පැවැත්වෙමින් යනවා. ඒ වෙන් පස්සේ අපිට හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කොයි ආකාරයටද මිය ගියේ කියන කාරණාව.
1: සිද්ධිය සමග රජයේ පාලනය කිරීමට බැඳිහතු ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළා.
2: මේක ඇති කරන්න මැදිහත් වෙච්ච කට්ටිය අපි තෝරලා 734 දෙනෙකු අපි වෙනත් බන්ධනාගාරවලට ආරක්ෂිත ලෙස මාරු කර යවා තිබෙනවා. මේ වන විට තත්ත්වය සමනයව තිබෙනවා. සමහරව අපට චෝදනා කරනවා වැඩේ උඩුදුවල පුපුරනකල් බලාන් හිටියා උඩ බලාගෙන එහෙම වුණේ නැහැ. මා හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයත් එක්ක මං කොච්චර වාද විවාද තිබුණත් බන්ධනාගාරය ගැන විවේචනයක් ගේනකොට මං හැම විටම නැගිටලා ඒකට එකඟත් වෙලා ඒ කරුණ වලටත් එකඟ වෙලා ඒවට ගන්න පියවරත් හැමදාම කිව්වා. අපි මේකේ මූලය හොයාගන්නේ අපි බලයට අවිලා මාසු කන්න කලින්. මොකද්ද? අපි බලයට එනකොටත් 10000ක් ඉන්න ඕන තැනක 27000ක් 29000ක් සෙනඟ හිටියා. කලින් ආණ්ඩු යම් පියවර ඇඩ්‍රස් කරලා තිබුණා නම් අපිට හරි ලේසියි. ඒතර අපිට පියවර ගෙනියන්න විතරයි තිබුණේ. නමුත් ඒ දේ සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒතර මේ අධික සෙනඟ වැඩි වීමට මූලිකව බලපාපු කරුණක් තමයි 2022 දී ගෙනාපු විෂවදක අබින්සා මත්ද්‍රව්‍ය පනතර ගෙනාපු සංශෝධනය සහ රස පරීක්ෂක වාර්තා. දැන් මේක අපි හඳුනගන්නකොට මොකද වෙන්නේ? අපි බලයට එනකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118යි. දැන් කලින් ආණ්ඩු 2022 පස්සේ මේවා පුරවල නැහැ. ඒතකොට අනිවාර්යයෙන්ම රස පරීක්ෂක වාර්තා පමාවීමට ලක් වෙනවා. අපි මොකද්ද කළේ? ගිය දෙසැම්බර් මාසයේ සිට රෙක්‍රූට්මන්ට් පටන් අරගෙන මේ වන විට 72කට බඳව ගන්න කටයුතු කරලා තිබෙනවා. උසාවියේ මොකද්ද කියලා අප ඉල්ලන්න හොයාගන්න අවුරුද්දක් යනවා. ඊට පස්සේ අපේ පියවර ටික ගන්න නීති අනුකූල පියවර ගන්න තව මාස 6. ඒතකොට අවුරුදු එකම ආරක් මිනිස්සෙක් ඇතුළේ ඉන්නට ඕනේ. ඒ මිනිස්සයා ගාව තිබුණේ කුඩුද පැන්ඩෝල් කුඩුද කියලා හොයාගන්න කලින්. දැන් අපි මොකද්ද කරේ ආපු ගමන්? ඔන්න ඔය 2022 ඔය සංශෝධනය වෙනස් කරන්න අපි දැන් නීති සදලා තියෙනවා. තව මාසයක් හෝ
1: මේකමුව බන්ධනාගාර තුළ ඇතුව ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්පූර්ණම පාලනය කර තිබෙනවා. මෙවැනි විට බන්ධනාගාරය තුළ සාමකාමී තත්ත්වයක් පවතින බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. මේකමුව බන්ධනාගාර ඇතුව ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. සිද්ධියට හේතු කරුණු ඒ පිළිබඳ ගතියුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීමක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගතියුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව මෙම කමිටුව පත් කර ඇත්තේ. ඒ සභාපතිරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් මහතා කමිටුවේ සෙසු සාමාජිකයන්. කමිටුව සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේකමුව බන්ධනාගාරය තුළ පෙරේදා දිනේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා. එම ගැටුමේදී රැඳවුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එදින පසුරුව වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර තිබුණා. ඒ තියේ උදෑසන මේගම බන්ධනාගාරය තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයකුයි හටගත්තේ. ඒ පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ගැටුම පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒ අනුව බන්ධනාගාරය තුළ ඇතුව කලහකාරී තත්වය ඊයේ පසුරුවන විට පාලනය කිරීමට හැකිව තිබෙනවා. ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. රැඳවුවන් 80කට වැඩි පිරිසක් මේගම මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. අසද්ධත්තේ පසුව කිහිප දෙනෙකු ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙනීමටයි ඊයේ පස්සරුවේ පියවර ගත්තේ. මේකේ පිරිසගේ මරණ පරීක්ෂණ සිදු කිරීමට අධිකන වෛද්‍ය නිලධාරීන් 5 දෙනෙකුන් යුත් කණ්ඩායමක් පත් කර ඇති බව මේ ගම රෝහල් වාර්තා සඳහන් කළා. මේ අතර අමාත්‍ය හර්ෂ නානකර මහතා ඊයේ පස්සරුවේ මේගම වන්දනාගාරයේ වෙත ගොස් තත්ත්වේ නිරීක්ෂණය කළා. එමෙන්ම අමාත්‍යවරයා මේගම රෝහල වෙත ගොස් තුවාල ලැබූ වන්දනාගල් නිලධාරීන්ගේ සුවතුක් විමසා බැලුවා. එම නිලධාරීන්ට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර සහ පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයට සමග අමාත්‍යවරයා සාකච්ඡා කළා. බන්ධනාගාර ගැටුමේදී දේපළ රැස්කරද හානි සිදු වී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ. රැඳවල් පිරිසක් මිලියන ගණනකට වැඩි වටිනාකමකින් යුත් බෝඩ් ස්කෑනර් පද්ධතිය සහ සීසීටීවී පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර ගැටුම ඇතිවීමට මුල් වූ පුද්ගලයා ලෙස හඳුනාගත් සුරේෂ් නැමැත්තා මෙවර විට බූස බන්ධනාගාරයට මාරු කර යවා ඇති බව වාර්තා වනවා. ඔහු මධ්‍ය විචාවර මැතුරු අපරාධ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම බන්ධනාගාරගත වූ පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ සිරකරුවන් 20 දෙනාගේ මෘතදේහ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පවත්වා මරණවලට හේතු සහිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙනුවෙන් වශයෙන් අධිකරණ ඉදිරිපත් කරන ලෙස මීගමු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීගමු මහරුවලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය මීගමු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියම කළේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගය මත බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. විමර්ශන මෙහෙවන්නේ මීගම පොලිස් ස්ථානයේ සහ කොළඹ අපරාධ කොට්ටාසයේ විසින්. ඉදිරි විමර්ශන කටයුතු අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර බන්ධනාගාරය තුම මෙම ගැටුම්කාරී තත්ත්වයේ හමුවේ රැඳවුවන් 700කට වැඩි පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත රැගෙන යාමටද ඊයේ පියවර ගත්තා. අදත් මීගමුව බන්ධනාගාර රැඳවුවන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ. ඔවුන් මාරු කරන බන්ධනාගාරය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඥාතිනුත් දැනුම් දීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මියගිය සහ රෝහල් ගත කර සිටින රැඳවුවන් සම්බන්ධයෙන්ද තොරතුරු ලබා දීමට පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ. එතෙක් රැඳවුවන්ගේ ඥාතීන්ට මේගම බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණීමෙන් වළකින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා. මේගම බන්ධනාගාරය ඇතුළු ප්‍රචණ්ඩකාරී තත්ත්වයේ මැඩ පැවැත්වීම සඳහා නිලධාරීන් නැතුරු ආරක්ෂකංශ මෙලෙස ක්‍රියාත්මක නොවේ නම් මීට වඩා විශාල විනාශයක් සිදුවන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබූ බවයි ඒ මහතා කියා සිටියේ.
0: පරිශ්‍රය ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු විධිවිධාන යොදලා තිබ්බේ. රැඳවියන් මත්ද්‍රව්‍ය පෙති භාවිතා කිරීමෙන් ඉඳලා ඔවුන් විකල් තත්ත්වයෙන් පසෙලා තියෙන්නේ. කාන්තා රැඳවිනුත් ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඔවුන්ටත් විසි කරලා තියෙනවා මේ පිරිමි රැඳවියන් විසින්. ඒවා පානය කරලා විවිධ චෝදනා නගලා තියෙනවා. සිද්ධිය මැඩපවත්තන්න තමයි මේ රාජකාරික නිලධාරීන් තමගේ ජීවිතයත් පරදුවට තියලා තමයි ඇත්තට මේ තත්ත්වේ වළක්වාගෙන තියෙන්නේ. ඔවුන් මේ විදිහට ගියේ නැත්තම් මේ වැඩි වෙනවා. වැඩි ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. මං කොමසාරිස් ජෙනරාල් විදිහට ඉරිදාවස පස්සෙනිදා මේ රැඳවියා ඔක්කොටම ගෙනල්ලා මම මෙගාෆෝන් එකක් දාලා ඔක්කොටම කතා කරා. අත වශයෙන් මේ අවස්ථාව වෙනකොට මගේ අනට කීකරු වෙලා ඔබලාගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන්න. ඒවට අපි කටයුතු කරනවා. මගේ අනට කීකරු වුණා. නොසන්සුන් හිටිය සියලු රැඳවියන් සන්සුන් වෙලා ඔවුන් වාට්ටු වලට ඇතුළට යන්න කටයුතු කරා. මේ වෙනකොට අවට බන්ධනාගාරවල සහාය අපිට ලැබුණා. ඔවුන්ගේ ප්‍රශ්න පැයක් විතර මම සමන් දුන්නා. ඒ හැම එකක්ම අපි අහලා ඔවුන් එකඟ කරගත්තා. මේ රැඳවියන් බොහොම අමානුෂික විදියට නේච් ආකාරයෙන් මේ නිලධාරීන් ඔළුවලට ඔළුවලට පහර දීලා ගහලා හිතා ගන්න බැරි තත්ත්වෙන් මේ අපේ නිලධාරීන්ට මේ පහර දීලා තියෙන්නේ. බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්තරලාම තියෙන යකඩ දොර. ඒතර ඊළඟට තමයි තියෙන ලෑලි දොර. මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ ලෑලි දොර දෙසට. ලෑලි දොරයි යකඩ දොරයි අතර තියෙන්නේ වටිනා උපකරණ. පාර්සල් ස්කෑන් මැෂින්, බොඩි ස්කෑන් මැෂින්, ඒ වගේම සංනිවේදන ජාල ඔය සියල්ල පිහිටලා තියෙන තැන. ඒතකොට මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන මේ ලෑලි දොරට ඇවිල්ලා එළියට ආවනම් වෙන විනාශය ගැන මට තක්සේරුවක් මේ අවස්ථාවේ දෙන්න බෑ. මේ ඔක්කොම පැන යනවා. ඔක්කොම එන්නේ සමාජයට වෙන විනාශය ගැන කියන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ මේ බන්ධනාගාර නිලධාරීන් ඇත්තටම මේ විදියට කටයුතු කරේ නැත් ජීවිත පරදුර තියලා තක්සේර කරන්න පුළුවන් තරමේ විනාශයක් නෙමෙයි. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් ඒ වෙලාවේ මේ විදියට කටයුතු කරේ නැත්නම් මේක මීට වඩා ලොකු විනාශයක් බවට පත් වෙනවා.

0: සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ.
1: ඩෙංගු හැදිලා 40ක් මරණයට පත් වෙලා නම් ඒක මෘතදේහ තියෙන්න ඕනනේ. සම්පූර්ණ අසත්‍ය කතාවක්. එහෙම තත්වයක් වෙලා නැහැ. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. ඒකට අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ඉන්නවා. කාට හරි උණ රෝගය තිබුණා නම්, අතර උණ රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙලා තිබුණා. ඊට කලින් දවසේ අතර මෙහෙම වාර්තා වෙලා තිබුණා එක්කෙනයි. එයාටත් ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නැහැ. වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟය නිසා රඳවියන් මිය කියලා නැහැ. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කරන්න බැරි නම් අනිවාර්ය වශයෙන් තදාසන් රෝහල් වලට මේ බඳාගල දරන විශ්ේ ඇය යොමු කරනවා. ඒකට අවශ්‍ය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මේ වෙලාවේ පවත්වාගෙන යනවා. තව අපිට අනුයුක්ත කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් දැනට පවතින කාර්ය මණ්ඩලයේ විසින් අපි ඒක පවත්වාගෙන යනවා. කොහොමත් බඳනාගාරයක් ඇතුළතදී සාමාන්‍ය පුරවැසියන්ට වගේ සෞඛ්‍ය පහසුකම් ඒ අයට ප්‍රවේශ වීමේ යම් යම් ගැටලු බාධා පවතින එක සාමාන්‍ය සත්‍යයක්. නමුත් අපිට ප්‍රමාණවත් පහසුකම් ප්‍රමාණයක් මෙයා ලබා දෙමින් පවතිනවා. පස්වෙනිදා හවස ඒ තිබුණු ගැටුම නදාරින් මැදිහත් වෙලා යම්කිසි ආකාරයකට වළක්වා ගන්නවා. හැබැයි මේ අය බෙහෙත් ගබඩාව රෝහල්ල ඊට පසුව කඩාවින් දමන තත්වයකට තමයි පත් වෙන්නේ. ඒ තත්වේ පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර ආඥාපනතේ තියෙන ප්‍රතිපාදන ප්‍රකාරව තමයි පොලිසිය STF එක ඇතුළේ ආරක්ෂා අංශය හදවන්නේ බන්ධනාගාර පරිශ්‍රයෙන් පිට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා. කිසිත් මේ සිදුවීමට සමාන නැහැ. වැලිකඩ බන්ධනාගාරයේ කාලේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳව මාධ්‍ය හැටියට ඔබ හොඳට දන්නවා. ඒ කාලේ සිදුනේ මොකද්ද කියන එක එවැනි බලයක් පාවිච්චි කරලා නැහැ මේ වෙලාවේදී. මෙතනදී බන්ධනාගාර නදාරින් 7 දෙනෙක් ඝාතනයට ලක් වෙලා සහ 4 දෙනෙක් දැඩි සත්කාරයකින් පසු වෙනවා. නදාරින් 11 දෙනෙක්ම මේ දැඩි ප්‍රහාරයට ලක් වෙලා තිබෙන තවත් 9 දෙනෙක් පමණ තුවාල ලබනවා. තුවාල ලබලා ප්‍රතිකාර ලබා ගන්නවා. මේ තත්ත්වයක් සිදුනේ වැලිකඩ බන්ධනාගාර සිදුවේ තත්ත්වයක නෙවෙයි.
0: මේ අතර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු හදිස්සි කාලතැබීමේ විවාදයක් අද පැවැත්ුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදයේදී අදහස් පළ කළා.
2: පැහැදිලිවම මීගමුව බන්ධනාගාරයේ සිදුණු ඒ මහා ඛේදවාචකයේ තුල අපිට පෙන්නේ සිස්ටම් එකේ කිසි වෙනසක් වෙලා නැහැ. බන්ධනාගාර ශාස්ත්‍රයේ අර්බුද රසක් තිබෙනවා, අභියෝග රසක් තිබෙනවා. මං හිතන්නේ කැපැසිටි එක තියෙන්නේ 10000කට පමණයි. 39000ක් 40000ක් ඉන්නවයි කියලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ තිබෙනවයි කියලා මාධ්‍යවල ප්‍රකාශ වෙනවා. ඔබතුමා අපිට කියනවා මේ අපේ පක්ෂය අය පිළිබඳව විනය පරීක්ෂණ පවත්වන්න දෙයි කියලා. ඔබතුමාගේ වගකීම ක්‍රියාත්මක කරා. මේ බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන පීඩනකාරී තත්ත්වයන් පිළිබඳව ත්‍රෙත් ඇසස්මන්ට් එකක් කරා. ඒ නිසා විශේෂයෙන්ම මේ බන්ධනාගාර
0: බන්ධනාගාර ගැටුමට ප්‍රධානතම හේතුව මධ්‍යවේජ ආවරණය සම්බන්ධ දෙපාර්ශ්වික ගැටුමක් බවයි නියෝජ්‍ය අමාත්‍ය නීචින්ද සුනිල් වටිකල මහතා පෙන්වා දුන්නේ.
3: මාධ්‍ය ප්‍රකාශ කළ ආසන්නතම කරුණ ඒ රැඳවියන් දෙපාර්ශ්වයක් අතර කතාව වගේම එහි හරයාත්මක කාරණාව අපි මෙහි අවබෝධ කරගත යුතුයි. මත්ද්‍රව්‍ය ජාවාරම. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලේ ක්‍රියාත්මක වෙන එක මාදිලියක් තමයි මේ ආවේ. අපි පිළිගත්තත් නැතත් බන්ධනාගාර ඇතුලේ මේ ජාවාරමට සම්බන්ධ පිරිස් සිටිනා බව එය විවෘත රහසක්. මේක දශක ගණනාවක් තිස්සේ මේ කාර්ය සිද්ධ වෙමින් තියෙනවා. ඊට එරෙහිව වත්මන් රජය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අද මද්ද්‍රව්‍ය ජාලයේ ඉන්න ඉහළම පෙළ අද කලබලයටපත් වෙලා ඉන්නවා මේ ජාවාරමේ සප්ලයි ජාලය. එයි විවිධ කොටස් තමයි අපි මේ අත්දැකීමින් සිටින්නේ. අධිකරණ අමාත්‍යතුමා හරියට අධිකරණයේ පාලන හරියට බන්ධනාගාරය හරියට පාලනය කරේ නැහැ, හරියට මැදිහත්ුනේ නැහැ කියලා අධිකරණ අමාත්‍යතුමාට ඇඟිල්ල දික් කරනවා. කවුද? නාමල් රාජපක්ෂ. මම එතුමාට යන ගමන් කිව්වා ඕගොල්ලෝ පාලනය කරපු විදිහට නම් අපේ අධිකරණ අමාත්‍යතුමාට ඒක පාලනය කරන්න බෑ. තංගල්ලේ බන්ධනාගාරයේ සිද්ධියක් ඇති වුණා. සිද්ධියක් ඇති වෙච්ච තැනට ගියා මහින්ද රාජපක්ෂ. කවුද සිද්ධිය ඇති කරේ? ජුලම්පිටියේ අමරේ. අමරේට එළියෙන් ඉඳන් කිව්වා අමරේ මං මහින්ද ඇවිල්ලා ඉන්නේ, ජෝන් අමරතුන් ගත්ත එක ආවේ, ඒකින්ද කරුණාකරලා ඔක නවත්තන්න කියලා. තංගල්ලේ කැරෙල්ල නතර වුණා. අපේ අධිකරණ අමාත්‍යතුමාට ඔතෙන්ද ගිහිල්ලා කියන්නේ නම් නෑ.
0: ඩෙංගු රෝගී සීගෙන් පැතිර යාම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලික වසා දමා තිබෙනවා. සති දෙක කාලයක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමටයි පාලන අධිකාරියේ කටයුතු කර ඇත්තේ. අදින කටයුතු ලබන 21 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිතයි. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 62000 ඉක්මවා තිබෙනවා. පසුගිය දින 7 ඇතුළත පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනෙකු වාර්තා වුණා. ඩෙංගු රෝගී දැඩි අවධානම් තත්ත්වයකයි මේ වන විට පවතින්නේ. ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 62422. ඉන් 21,543 දෙනෙකුම වාර්තා වී ඇත්තේ පසුගිය මාසයේදී බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කළේ.
4: අද දවසේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමක් තියෙනවා. එතකොට 62,422 රෝගීන් වාර්තා වෙනවා.

0: මේ නැවත කිවිතු වෙනවා වස්නාහිර පළාත තමයි වැඩිපුරම මේක වාර්තා වෙන්නේ 152.4ක් මේ වස්නාහිර පළාතින් වාර්තා වෙන අතර කොළඹ ගම්පහ සහ කළුතර කොළඹ ගම්පහ තමයි වැඩිපුරම වාර්තා වෙන්නේ කළුතරත් යම් ප්‍රමාණයක් වාර්තා වෙනවා ඒකම ඉතින් තාම දකුණු පළාතත් සබර්ගම් පළාතත් මධ්‍යම පළාතත් ඊළඟ අඩුවීමක් පෙන්නුම් කරනවා ඒ වෙයිත් තාම ගින් වාර්තා වෙනවා ප්‍රධාන පෙළේ රෝහල තාමත් ධාරිතාවය උපරිමෙන් පැවත් වෙනවා IDH රෝහල රාගම රෝහල පානදුර රෝහල සහ හෝමාගම වැනි රෝහල් වල තාමත් පරිම ඒ කියන්නේ යඳන් සංඛ්‍යාව සහිත ඊට වඩා රෝගීන් සංඛ්‍යාව දැනටමත් වාර්තා වෙනවා නමුත් යම් රෝහල් වල යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා ඊයේ පැවති රැස්වීමකදී බලධාරීන් රෝහලේ අධ්‍යක්ෂවරුන් පැවසුවා
1: බස්නාහිර පළාතේ ඩෙංගු රෝගයේ අධි අවධානම් තත්ත්වයෙන් පැතිර යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවැත්ුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. ඩෙංගු දැඩි අවධානම් තත්ත්වයේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දවසේ දීර්ඝ කාලයක් තම සේවා ලබා දීමට සිදුවැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙන්රත් මහතා කියා සිටියේ ඩෙංගු මර්ධනය කිරීම සාමූහික වගකීමක් බවයි.
2: ඩෙංගු තත්ත්වයේ වැඩියෙන් වේගෙන් වර්ධනය වෙන පළාතක් විදිහට බස්නාහිර පළාත මේ ඇතිවලා තිබෙන තත්ත්වයට ඉතා වේගවත් මැදිහත් වීමක් සහ අඛණ්ඩ මැදිහත් වීමක් අවශ්‍යතාව කියලා තිබෙනවා. අපි තීරණය කරා මෙන්න මේ තත්ත්වයේ ඇතුලේ විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය මේ මොහොතේ සම්බන්ධ කරගෙන පළාත් පාලන ආයතන වල නගරාධිපතිවරුන් ඒ වගේ උපනගරාධිපතිවරුන් සභාපතිවරු උපසභාපතිවරු ඇතුළු මෙන්න මේ අයත් එක්ක මේ පිළිබඳව යම් සාකච්ඡාවක් කරගන්න ඕන මේ ඇතුළත තියෙන තත්ත්වයේ පිළිබඳ අපි හොඳ අවධානයක ඉන්න ඕනකම තිබෙනවා. මේ මොහොතේ තව වේගෙන් කඩිනම් මැදිහත් වීමක් අවශ්‍යලා තිබෙනවා. ඉතින් කෙටි කාලන වගේම දිගු කාලන සැලැස්මක් එක්ක ඔබේ බලපෑදේසින් ඉන්න මහජනතාව විශේෂයෙන් පුරවැසියන් සම්බන්ධ කරගනිමින් ගම්මට්ටමේ නැවත නැවතත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මේ ඩෙංගු රෝගී තත්ත්වයන් පාලනය කර ගැනීමට අවශ්‍ය කරන මූලික මැදිහත් වීම සිදු කරන්න ඕනකම තිබෙනවා.
1: මාර්ගනතුරු වැළැක්වීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ස්වාධීනෝපානී මාධ්‍යාලයේ එක්ව ක්‍රියාත්මක කරන ටෙක්කිය ව්‍යාපෘතියේ සුරකුම් මගුතර වැඩසටහනේ දෙවන අදිරේ තවත් වැඩසටහනක් බිබිල යශෝධරා ජාතික පාසලේදී අද සාර්ථකව පැවැත්ුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අපනියෝජිත ගිහාන් ගේත් ඉෂේර.
3: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ආරම්භ කරන ලද ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 14 වන වැඩසටහනයි අපි අද දවසේදී මේ විදිහට අතිසාර්ථකව නිමාවට පත් කරනු ලැබුවේ. අපි 14 වන වැඩසටහන සඳහා අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනමින් බිබිල අධ්‍යාපන කලාපයට අයත් බිබිල අධ්‍යාපන කොට්ටාසයට අයත් යශෝද බාලිකා ජාතික පාසල තමයි වගේම අධ්‍යාපන කොට්ටාසය නියෝජනය කරමින් අවට පාසල දුවදරුවන් 750කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. මේ පැමිණි සියලුම දුවදරුවන්ට අදවසේදී මාර්ගනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම යතුරුපැදියක ගමන් කරනවා නම් ආරක්ෂිතව ගමන් කරන්නේ කොහොමද මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපි අදවසේදී මේ දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරලා තිබුවා. ඉතින් අදවසේදී මේ දුවදරුවන් මේ ආරාධිත පාසල දුවදරුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ආරාධිත පාසලක ගුරුවරයෙක් මේ වෙලාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ ආචාර්යතුමත් එක්ක අපි කතා කරන සූදානම්. අද වැඩසටහන සම්බන්ධයෙන් මොනවාගේ අදහසක් ඔබතුමාට තියෙන්නේ?
4: ඇත්තටම යුගී අවශ්‍යතාවයක් සහ කාලෝචිතයි හැමතැනකදීම කරන්නේ අපිට දරුවන්ට මේ භෞතික දේවල්. නමුත් මේ වගේ ප්‍රායෝගික මේ ළමයේ කොහොමද ඉස්සරහට ජීවත් වෙන්න සමාජය අවබෝධ කොහොමද මාර්ග නීති ගොඩක් වැදගත්. මම හිතන්නේ ඇත්තටම හොඳ දවස වැඩසටහනක් කියලා කියන්න පුළුවන්.
3: මෙහෙම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම තමයි මේ වැඩසටහන අපිට වඩා දැනෙන්නේ අපේ රටේ අනාගතේ බාර ගන්නා වූ ආදරණීය පාසල් දුවදරුවන්ට.
5: අද දවස ගැන ගොඩක් සතුටුයි. ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. කලින් දේවල් වඩා ගොඩක් දේවල් අපි මේකින් ඉගෙන ගත්තා.
3: ඒ බදුල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝසප් විද්‍යාලයේදී තමයි අපි හෙට දවසේදී මේ වැඩසටහන් මාලාවේ 15 වන වැඩසටහන ආරම්භ කිරීමට නියමිත වෙලා තිබෙන්නේ. ඉතින් හෙට දවසේදී හමු වෙ මේ බලාපොරොත්තුෙන් අපි අද සමු ගන්නවා මොනරාගල බිබිල අධ්‍යාපන කලාපයට අයත් යශෝදරා බාලිකා ජාතික පාසලේ සිට මම ගිහාන් ගීතිෂේර.
1: වසර 20කට පමණ පසු ගාසා තීරයේ ඍජු පාලනයෙන් ඉවත් වන බව හමාස් සංවිධානයේ නිවේදනය කළා. එක්සත් ජනපදයේ සහ එක්සත් ජාතීන්ගේ සහාය ලබන පලස්තීන තාක්ෂණික කමිටුවලට බලය පැවරීම අරමුණු කරගනිමින් ඔවුන් මෙම පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් හමාස් සංවිධානය තවමත් ඔවුන්ගේ අවි ආයුධ හෝ ආරක්ෂක බලය නිල වශයෙන් බාර දී නැහැ. මෙතර ගාසා පරිපාලනය සඳහා වන ජාතික කමිටුවකට දෛනික කටයුතු භාරදීමට කටයුතු යොදා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සිවිල් පාලනයෙන් ඉවත්වද දේශපාලනය සහ සන්නද්ධ භූමිකාව අතහැරීමක් මින් අදහස් නොවන බවයි හම සංවිධානයේ ප්‍රකාශ කළේ. බටීර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම 4 දිනේ නිමා වන විට ලකුණු 92ක් ලබාගෙන සිටියා. ඒ වන විට කඩලු 2ක් බිඳවැටී තිබුණා. පළමුවන සඳහා ශ්‍රී ලංකාව කඩලු 9කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 549ක්. ඊට පිටතුරු වශයෙන් කොදෙව් කණ්ඩායම පළමුවන සඳහා ලකුණු 499ක් රැස් කළා. පළමුවනේදීම ලකුණු 50ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මෙවැනි විට ලකුණු 142ක් ඉදිරියෙන් පසුවනවා. අද තරගයේ පස්වන සහ අවසන් දිනයයි. ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල මේකපුව බඳුනාගාර සිද්ධිය ගැන සෙවීමට අංශ කිහිපයකින් පරීක්ෂණ. නොසන්සුන්තාවයේ ඇත්ත නැත්ත ඇමති හර්ෂණ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. බඳුනාගාර ඩෙංගු මරණ කතාව අසත්‍යයක් බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශය. ගාසා විරිජු පාලින් ඉවත් වීමට හමාස් තීරණය කරයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමෙමු හෙට පෙරවරු 9ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 479
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB Bank Win.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 7679 579
1: අයිබන් ආදරණීය සහෘද රසවතුනි, අපි අදත් ගීස්වර හයක ආදර සාදය අඟහරුවාද සඳදිය දහරත් එක්ක මුණගැහෙන වෙලාව. ගීතය කියලා කියන්නේ ශබ්ද රසය වගේම අර්ථ රසයනුත් පිරුණු මනරම් නිර්මාණයක්. ඒ නිර්මාණයට ඔබ බොහෝ දුර රැගෙන යා හැකි, ඔබ බොහෝසේ වෙනස් කළ හැකි. ඔබේ හැඟුම් පුබුදුවන වාසේම ඔබේ හැඟුම් මිලින කරන්නත් පුළුවන්. ලෝකයේ කලාමාධ්‍යයන් අතර ජනකාන්තම කලාමාධ්‍ය වුණු ගීත කලාවේ ශ්‍රී ලාංකේය ස්වභාවිත සලකුණ තුළ නිමැවුණු අපූර්වත්වයෙන් පිරි මනරම් නිර්මාණයන් රසක රසය විඳින්නට අදත් අපි ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. දෙහෝරාවක් ලක්කන අඟහරුවාද සඳදිය දහර සමගින් රැඳෙන්න. අදත් ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳින්න ගීස්වර හයක ආදර සාදය වෙනුවෙන් ප්‍රවීණයන් 6 දෙනෙකුගේ ගීත පෙළ ගැස්වගෙනවා. සංගීතඥ සනත් නන්දසිරිස්වරයෙන් අද අපි අඟහරුවාද සඳදිය දහර ආරම්භ කරමු. ඒ වගේම විශාරද නන්දා මාලනිස්වරයෙන් ගැයෙන ගීත සමුච්චයකට රස විඳිමු. අභිවර්ධන බාලසූරියස්වරයටත් අද අඟහරුවාද සඳදිය දහර ඉඩ වෙන් කරන්නට හිතුණා. ඒ වගේම තමයි සේනානායක වේරලියද්දස්වරයෙන් ගැයෙන ගීත සමුච්චයකට, ඒ වගේම විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පිරිස්වරයෙන් ගැයෙන ගීත සමුච්චයකට මම සූදානම් කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි කාලිකට පස්සේ පුන්සිරි සොයිසා ප්‍රවීණ ශිල්පියාගේ ගීහඬටත් අද අඟහරුවාද සඳදිය දහරේ ඉඩවෙන් වෙනවා. එමනම් ආදරණීය රසවතුනි, මත්මතක අවදි කරගෙන ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳමින් ප්‍රේමනීයම ගීත සමුච්චයක් රස විඳින්න අවසරයි අඟහරුවාද සඳදිය දහර සංගීත නිපුන් සනත් නන්දසිරිස්වරයෙන් අරඹන්.

1942 පෙබරවාරි 15 වෙනිදා ගොතටුවේදී පොත ලැබූ එතුමා 2023 මාර්තු 28 වෙනිදා අවුරුදු 81ක් ගෙවුණු තැන සිය දිවිසැරිය නිමා කරනවා. අවුරුදු 81ක දිවි ගමන තුල එතුමන් සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්, එවැගේම ගුරුවරයෙකු විදිහටත්, එවැගේම විශ්වවිද්‍යාල කුලපතිවරයෙකු විදිහටත් එතුමන් කටයුතු කළා. විශේෂයෙන්ම සිංහල ගීතේ සුභාවිත මගක් වෙනුවෙන් සිය අනබිබවණීය මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ සංගීතපුන් සනත් නන්දසිරි මහත්මයා ගුවන්විදුලි සරල ගීතේ තුලත්, චිත්‍රපට පසුබිම් ගී ගායනය තුලත්, ටෙලිනාට්‍ය තුලත්, නාට්‍ය තුලත්, මන්තුර ස්වරයේ අපූර්ව වූ ගීතාවලියක් ශ්‍රී ලාංකේය ගීත ශාස්ත්‍රය වෙනුවෙන් දායාද කරනවා. මේ එතුමන් ගෙයූ සිය ගණනක් ගීත අතරින් රසාලිප්තම ගීත සමුච්චයක්.

සංගීතපු සනත් අන්දසරී මහත්මයා ගුවන්දුලි සරල ගීතය තුළ වගේම චිත්‍රපට පසුබිම් ගී ගායනය තුළත් ප්‍රතිභාව ප්‍රකට කළා. 1967 සැඩොල් කඳුළු චිත්‍රපටයට පසුබිම් ගී ගායනය එකතු වන සංගීතපු සනත් අන්දසරී මහත්මයා 2000 අවුරුද්දේ ඉන්ද්‍රකීලේ චිත්‍රපටයේ පසුබිම් ගී ගායනය දක්වා වූ අවුරුදු 33කට වැඩි කාලයක් සිය මధుර හඬින් චිත්‍රපටයත් පසුබිම් ගී ගායනයෙන් සරසනවා. සනත් නන්දසිරි මහත්මයාට සිය ගායනයෙන් එවැගේම සිය සංගීත ඥාණයෙන් ශ්‍රී ලාංකීය ගීත කලාව වෙනුවෙන් කළ මෙහෙවරට සම්මාන රසකින් ගෞරවය ලැබෙනවා. ඒ අතර ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, දීපශිඛා සම්මාන ඇතුළු ගෞරව සම්මාන රසකින් සමන්විතයි. කොහොම නමුත් සංගීතමය සනත් නන්දසිරි මහත්මයා අපි අතරින් සමුගෙන යද්දී තවත් සියවස් ගණනකට අපි රස හැඟුම් අවදි කරගෙන විඳින්න හැකි ගීතාවලියක් අපට ඉතිරි කර

0: රාත්‍රී 7:22යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: ජනපති අරමුදල ජනතාකරණීය පූහැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30.

0: එලව රාත්‍රි 7:25යි.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳතිය තහර
3: FM 93.5 FM 93.7 ඔබ ලක්කන ගහරවද සඳදිය දහරත් එක්ක අපි සූදානම් වෙන්නේ ලක්කන ගහරවද සඳදිය දහරේ මීළඟ දිගහැරුම ළඟ නවතින්න. ඊට කලින් මට අවසර දෙන්න ගහරවද සඳදිය දහරට අනුග්‍රහ එකතු කරන්න අපිත් සමගින් අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රාහක බවතුන් පිළිබඳවත් මතක් කරන්න. අපට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක් ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පවර්. මුදල් හීනේ වගේම සුපිරි මෝටරත් එක්ක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් ඩෝමා කළු ඇටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නොම්බර් 31 ඇල්හෙන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි. එහෙමනම් අඟහරුවාදා සඳදිය දහරේ අවසරයි ඇගේ හඬට ගීතමය උපහාර පුදා. හය ඉතාමත් දුලබ මధుර කටහඬකට උරුමකම් කියන්නේය. කිසිදු පිටක ස්වරයක් හෝ ගීයක වචනයක් අකුරක් නොවරදින්නට තරම් ඇය පරිසම්බන්ධය. ඒ තමයි ඇගේ සුවිශේෂීත්වය. ඇග ගයන විට භාවපූර්ණ රම්‍යතාවය ගීතේ පුරාම වසාගන්නේ රසික සහෘද සිත් ඒකාත්මික කරමින්. ගීතයකින් රමණීයත්වයට පමණක් නෙවෙයි ඇය අප රැගෙන යන්නේ එහි සාරය ගැඹුර සහ මුදුනටයි. ඒ ඇය විසින්ම සිය උත්සාහයෙන්ම ගොඩනගාගත් අනන්‍යතාවයයි. නැතිනම් ඇගේ නොමැකෙන සලකුණයි. ඇය අපේ ගී ලොවෙහි මාතෘ ගායිකාවයි. නමින් විශාරද නන්දා මාලනියයි. මේ දිගහැරුම

1943 අගෝස්තු 23 වෙනිදා අලුත්ගමදී උපත ලබන ඇය නමින් මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා. එහෙමත් නැත්නම් නන්දා මාලනී ගෝකුල. එහෙමත් නැත්නම් අපි ආදරෙන් ආමන්ත්‍රණය කරන විශාරද නන්දා මාලනිය. බුදුසාදු ගීතේ ගායනා කරමින් සුවහසක් රසිකසිත ප්‍රකම්පණය කරමින් ආදරය දිනාගත් ඇය රන්මුතු දුව චිත්‍රපටයේ ගලන ගඟක ජීවිතයේ ගීතේ ගයමින් චිත්‍රපට පසුබිම් ගී ගායනයට එළඹෙනවා. එතනින් පස්සේ ශ්‍රී ලාංකේය ගීතේ තුල ශ්‍රී ලාංකේය සංගීතයේ තුල විශාරද නන්දා මාලනී ස්වරේ රන් ස්වරයක් බවට පත් වෙනවා. ඇගේ හඬ රවුම් නොදුන් ඉසව්වක් සිංහල සංගීතයේ මුසුණු තලක් නැති තරම්. විශාරද නන්දා මාලනී ගුවන්විදුලි සරල ගීතේ තුලත් චිත්‍රපට පසුබිම් ගී ගායනය තුලත් නාට්‍ය ගීතේ තුලත් මේ හැම තැනක්ම ඇගේ මధుර ස්වරයෙන් සංගීත ඥාණයෙන් වස

විශාර්ත නන්දා මාලිනි මහත්මිය සිය දශක හයකට වැඩි ගායන තිබුවේ තුල අපේ රටේ සම්මාන රැසක පිදුම් ලබන හිමිකාරියක් බවට පත් වුණා. සරසවි සම්මාන 12ක් ජනාධිපති සම්මාන 10ක් ඇතුළු සම්මාන රැසක් මේ වෙනකොටත් ඇසතුණු. ඒ ගුවන්විදුලි සරල ගීතය වෙනුවෙන් චිත්‍රපට පසුබිම් ගී ගායන වෙනුවෙන් ඇය දක්වපු දක්ෂතාවයන් ප්‍රතිභාවන් අගේ. ඒ වගේම තමයි ඇගේ සංගීත ප්‍රතිභාව වෙනුවෙනුත් නිරන්තර ඇගයෙන් ඇයට ලැබෙනවා. විශාරද නන්දා මාලනී කියලා කියන්නේ සිංහල ගීතයේ රන්ස්වරයක්. විශාරද නන්දා මාලනී කියලා කියන්නේ සිංහල සුභාවිත ගීතයේ රන්සලකුවක්.

0: පත්‍රය 7:45.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් වයින තු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් ද රෝඩි සුවර්ස්
5: ටේක් කියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් යා මීළඟ වැඩසටහන
1: ජූලි 8 මණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී
5: සම්මන්ත්‍රණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය තේරේකයා සුරැකිමු මගතොට
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා ප්‍රතිහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176 679 ප්‍රධාන කාර්යාලය නොමල 31 එල්හේන පාරමහර

0: අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම, 2-wheel, 4-wheel, සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ. TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

FM නෝතනයි දශම පහෙන් FM නෝතනයි දශම හතෙන් ආදරණීය රසවතුනි ඔබ ලක්කන ගහරුවාදා සඳදිය දහරත් එක අද ගහරුවාදා සඳදිය දහරේ මීළඟ දිග හැරුම තමයි මේ ඒ ඔබ බොහෝ සේ නාදරය කරන අබේවර්ධන බාලසූරිය ස්වරය.

සංගීතඥෙක් විදිහටත් පසුබිම්ගේ ගායකයෙක් විදිහටත් ලේකකයෙක් විදිහටත් ඒවගේම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් විදිහටත් අපරිමිත මෙහෙවරක් ඉටු කළ අභිවර්ධන බාලසූරිය මහත්මයා සිය දිවිසරිය නිමා කරනවා වසර 63ක් පිරුණු තැන 2010 මාර්තු 26 වෙනිදා කොළඹදී චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුලත් ගුවන්විදුලි සරල ගීතය තුලත් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය තුලත් එක ලෙස දස් කම්පාමේ වසර 63ක් පුරා එතුම කළ අනැබි භවනීය මෙහෙවර වෙනුවෙන් අද අඟහරුවාදා සඳ දිය දහරින් එතුමන් නමින් පිදෙන ගීතමය උපහාරයට

1945 මාර්තු 9 වෙනිදා හලාවතදී උපත ලබන ඔහු නමින් අබේවර්ධන බාලසූරිය අවුරුදු 63ක් පුරා ශ්‍රී ලාංකේය කලා ශිෂ්‍යයෙක්

අභිවර්ධන බාලසූරිය මහත්මයා ගායන දිවිය සංගීත දිවිය ආරම්භ කරන්න සරස්වති මණ්ඩපයේ ගායන ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ 1966 දී ඔහු ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට සම්බන්ධ වෙනවා ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට. ඔහු පළමු ගුවන්තුලි වැඩසටහන විදිහට නැවුම් මිහිර වැඩසටහන සහභාගී වෙන ගායකයෙක් විදිහට ඒ වැඩසටහනේදී කවුරුදු ගීත ගායනා කරමින් තමයි ඔහු ගුවන්තුලි ගායන ශිල්පියෙක් විදිහට පළමු පියවර තියන්නේ. එතනින් පස්සේ සුවිශේෂී සම්දිස්ථානයක් ඔහුට මුණ ගැහෙනවා 1976 දී ඒ මඩොල් දුව චිත්‍රපටයට පසුබිම් ගී ගායකයෙක් විදිහට සම්බන්ධ වෙන්න වරම් ලැබීමත් එක්ක. ඒ තමයි අභිවර්ධන බාලසූරිය මහත්මයාගේ චිත්‍රපට පසුබිම් ගී ගායන දිවියේ පළමු පියවර. එතනින් පස්සේ චිත්‍රපට ගණනාවකට පසුබිම් ගී ගායනයෙන් සම්බන්ධ වෙනවා වගේම ගුවන් විදුලියේ සරල ගී ගායකයෙක් විදිහට අර්ථපූර්ණ වූ රසපූර්ණ වූ භාවපූර්ණ වූ ගීතාවලියක් එතුමන්ගේ මధుර ස්වරයෙන් අපට දායාද කරන්න.

ආදරණීය වසපුතුනි, විරාමයෙන් අනතුරු අපි නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක. අඟහරුවාදා සඳදිය දහරෙන් මං ඊළඟට තෝරගෙන එන්නේ මෙන්න මේ ආදරණීය ගී හඳින් ගැවුණු ගීතාවලියක්. ඉක්දහසොන්සේ 70 ජූනි මාසේ 13 වෙනිදා අනුරාධපුර දුටුවැවදී උපත ලබන ඔහු නමින් සේනානායක වෙරළියක්ද. ගායන ශිල්පියෙක්, ගීපද රචකයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට අපිට මෙතුමන්ව හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම දේශීය සංගීතයේ, ඉන්දියානු සංගීතයේ සහ පොප් සංගීතයේ කියන මේ සංගීතාර ත්‍රිත්වයේම මනාව හැදෑරූ කෙනෙක්. විශේෂයෙන්ම පියාගෙන් ලැබුණු ආභාෂයත් එක්ක බෙර වාදනයට, එවැගේම කවි ගායනයට උපන් හපන්කමක් දක්වපු කෙනෙක් තමයි සේනානායක වෙරළි අධ්‍යයන් කියලා කියන්නේ. සේනානායක වෙරළි අධ්‍යයන්ගේ ගීතාවලිය මේ සියලු දෙයින් පරිපූර්ණයි, පෝෂිතයි. අද අඟහරුවාදා සඳදිය දහරේ මේ දිගහැරුම සේනානායක වේරළිය අධ්‍යයන.

සේනානායක වෙරළියද්ද මහත්මයා අනුරාධපුරයේ ජීවත් වෙච්ච නිසා එතුමන්ට රජරට සේවයේ වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාවන් විවර වෙනවා. ඒ තුල රජරට කැකුළු ආධුනික ගීත ප්‍රසංගයේ වගේම තමයි නවරැල්ල ගීත ප්‍රසංගයේ වගේම රජරට සේවයේ සරල ගී වැඩසටහන් වලටත් සේනානායක වෙරළියද්ද මහත්මයාට ගීත ගායනෙන් සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔය අතරතුර ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සරල ගී පරීක්ෂණයනුත් සේනානායක වෙරළියද්ද මහත්මයාට සමත් වෙන්න හැකියාව ලැබෙන ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ඉතනින් පස්සේ තමයි සේනානායක වෙරළියද්ද කියන නම ශ්‍රී ලාංකේය ගීත වංශාවලියේ මුද්‍රාගත වෙන්න පටන් ගන්නේ. සේනානායක වෙරළියද්ද මහත්මයාගේ ගීතයක් මුලින්ම ගුවන්විදුලි ප්‍රචාරය වෙන්නේ රන් කෙන්න දෝ දෑඟිලි වෙලෝ කියන ගීතය. ওই ගීතය රචනා කරන ශාලි ගුණවර්ධන මහත්මයා. ඉතනින් පස්සේ සේනානායක වෙරළියද්ද මහත්මයා ගීත හතරක් පටිගත කරනවා. මේ ගීත හතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒ ජනප්‍රියත්වය එදා වගේම අදටත් ඒ එලෙසෙමයි. සාගරයේ බඳු වේදනාව, ඊට පස්සේ මල් වියනෙන් බැඳි මහ බැද්දේවුන්, ඊට පස්සේ පුංචි දඟකාරිය කියන ගීතය සහ කොහේ කොතැනක තැනේ විදු අපට ලෝකයක් කියන ගීතය. මෙන්න මේ ගීත හතර අතිශය ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රියත්වයත් එක්ක සේනානායක වෙරළියද්ද කියන නම ශ්‍රී ලාංකේය සංගීත වංශාවලිය තුළ ඉහළින්ම සටහන් වෙනවා.

ශේලාක වැරලියද්ද මහත්මයා කියලා කියන්නේ හැමදාමත් නවකීන්ට අත දුන් නිහතමානී ප්‍රවීණෙක්. එතුමන්ගේ ගීත ගායනා කරන්න ඕනෑම කෙනෙකුට අවසරයක් තිබුණා. එතුම කවදාවත් ඒ විවේචනය කළේ නැහැ. බොහෝ නවක ශිල්පීන් එතුමන්ගේ ගීත ගායනා කරමින් ප්‍රසංග වේදිකාව තුළ දස්කම්පාරව අපට දකින්න පුළුවන්. ඒ දිහා සේනානායක වෙරළියද්දයන් බලාගෙන හිටියේ තමන්ගේ දරුවෙක් වේදිකාව උඩ දස්කම්පානව වගේ. කවදාවත් ඔවුන්ට බැනවැදුනේ නැහැ. ඔවුන්ට මගේ ගීත ගයන්න එපා කියලා තහනම් කළෙත් නැහැ. එක මොනතර

0: රාත්‍රිය 8යි විනාඩි 28යි වෙලාව.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: Como se dá treia?
1: හැ මේක මරේසික තුවාති ඔයා පුල් චිල්ලෙ බයික එකවයි නද ගමන
2: කලබල වෙන්න පා මගේ බයිකගේ ටයස් සියත් ප්‍රමියම් ්‍රේශ්ණ
1: වංගනත් වෙ පරක් වුණත් ශුවද
2: නැත්තුව සුපරි බෙටන් රයික් ්‍රිප් නිසා සිරාම කෝනරින් මයිනතුව එක්්‍රා මයිල්යන්න පුළුව නොනවති උපරම මයිනජිකත් සහ එක්්‍රා ෝඩිනිරි පෆෝමන්ස එකක් තිෙන සුපිරි ප්‍රමියම් ලොක එකක් සියන් රිප එක්5 සහ සුම්මෙක්5 සියන් රෝඩිස්ස.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මානවීය ප්‍රේමී සමුද්‍රාත්මක වියමන
2: සඳතිය තහර
3: FM 93.5 FM 93.7 අපි ලකඳ අඟහරුවාදා සඳදිය දහරත් එක්ක මිලකට මම තෝරගෙන ඉන්නේ විශාරද දීපිකා ප්‍රදර්ශනයේ පිරිස්වරයන් ගැනු ගීතවලියක්. ඒ ගීත සමුච්චය රස විඳින්න කලින් අඟහරුවාදා සඳදිය දහර ඔබ ළඟට අරගෙන එන්න මට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහය එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක් ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගාපම. මුදල් හීනේ වගේම සුපිරි මෝටරත් එක්ක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළු ඇටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නොම්බර් 31 ඇල්හෙන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. එමනම් ආදරණීය රසවතුනි, අපේ අඟහරුවාදා සඳදියද හරි විශාරද දීපිකා ප්‍රදර්ශනයේ පිරිස් ස්වරය ළඟ නමුත්

වයිසවුරුදු 10දී ගුවන්විදුලියේ හදමාමා වැඩසටහනට ගීත ගායනා කරන්න වරම් ලබන විශාරද දීපිකා ප්‍රියදර්ශන පීරිස් මහත්මිය 1985දී විජේ ධර්මාශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරපු භාග්‍ය රූපවාහිනී කතාමාලාවට ආජුතපරලාහිලා ගීතේ ගායනා කරමින් තමයි ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ තමයි ඇගේ ගායන දිවි හැරවුම් ලක්ෂ්‍යය කියලා කිව්වොත් නිවැරදි. එතනින් ආරම්භ කරන ගායන දිවි විශාරද දීපිකා ප්‍රියදර්ශන පීරිස් මහත්මිය සිංහල ස්වභාවිත ගීතේ ප්‍රගමණය වෙනුවෙන් නිර්ලෝභීව දායාද කරනවා. එනිසයි අදටත් අපිට විඳින්නට පුළුවන් රසාලිත් අරුත්බර ගීතාවලියක් ඇගේ හඬින් ඉතිරි වෙනවා.

අගහරුවාදා සඳදිය දහරේ මේ දිගහැරුම විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් නමින්. විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය ගුවන්දුන සරල ගීතය තුළත්, චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුළත්, නාට්‍ය ගීතය තුළත්, සිංහල ගීතේ රසයේ වැහෙන යම් තැනක් වේද, ඒ සෑම තැන්හිම ඇගේ ගීහලින් රසවත් කළා. ඉන් නොනැවතුණු ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව, ගායනය පිළිබඳව හදාලදී අනාගත පරපුරට දායාද කරන්න ගුරුවරියක් විදිහටත් ඇය කටයුතු කළා. ඒ පිළිබඳවත් මතක් කරන්න ඕන. විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිය ගී හඬෙන්, සංගීත ඥානයෙන් කළ මෙහෙවරයන් වෙනුවෙන් අවස්ථා ගණනාවකදී ඇය සම්මානයෙන් පෙඳුම් ලබනවා. ඒ තමයි ගායන ශිල්පිනියකට, කලාකරුවෙකුට, සංගීතඥයෙකුට තමන්ගේ ජීවිතය ලබන්න පුළුවන් වටිනාම දායාදය, වටිනාම සම්පත නේද? තමන්ගේ ජීවිතය මුහුණ දෙන වටිනාම මොහොත. ඉතින් ඒ අවස්ථාවත් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මියට උරුම වෙනවා.

0: රාත්‍රිය 8 විනාඩි 52යි වෙලාව.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත.

0: මහජන සම්පත රටටම සම්පත
1: නතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම නතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
0: ජූලි 8 බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට.
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
4: ජනපති අරමුදල ජනතාකරණයේ පූ හැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
6: ලඛන මොමදින් ඒසල්
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි FM 93.5 FM 93.7 ලකන Radio ITN
3: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
0: සඳතිය තහර
4: ගීතලෝලී ආදරණීය සහෝදර රසවතුනේ FM 93.5 FM 93.7 ඔබ මේ හැග දෙන්නේ ගීස්වර හයක ආදර සාදය අගහරුවාදා සඳදිය දහර අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ අවසන් දිගහැරුම තමයි මේ නමින් කලාභූෂණ පුන්සිරි සොයිසා එකල ගුවන්විදුලි කරුණාරත්න අබේසේකරයන් විසින් නිෂ්පාදනය කරපු ළමා පිටියේ වැඩසටහනට සම්බන්ධ වෙමින් ගායන ශ්‍රේෂ්ඨයේට මුල් අත්පොත් තියෙන පුන්සිරි සොයිසා මහත්මයා 1968 දී ගුවන්විදුලි සරලගී පරීක්ෂණයට සහභාගී වෙනවා. එහිදී බී ශ්‍රේණියේ කලාකරුවෙක් විදිහට ගුවන්විදුලි පුන්සිරි සොයිසා මහත්මයා තෝරගන්නවා. ඊට පස්සේ නැවතත් පුන්සිරි සොයිසා මහත්මයා මේ පරීක්ෂණයට සහභාගී වෙලා ගුවන්විදුලි ඒ ශ්‍රේණියේ කලාකරුවෙක් විදිහට සමත් වෙනවා. ඒ සමත්වීමත් එක්ක පුන්සිරි සොයිසා මහත්මයා තමන්ගේ ගායන ප්‍රතිභාවයෙන් තමන් හදාළ සංගීත ඥානයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගනිමින් තමන් ආදරය කරන ප්‍රේක්ෂකයන්ට රසාලිප්ත ගීත සමූච්චයක් දායාද කරනවා. අද ලකනගහරුවද සඳදිය දහරෙන් මේ දිගහැරෙන්නේ ඔබේ මුවග මිමුණුම එදා පුන්සිරි සොයිසා ස්වරයෙන් පණ ලැබුණු රසවත්ම ගීතකින්.

මුන්සි සොයිසමහත්වය ගොන්ද සරලගී පරීක්ෂණය සමත් වනාට පස්සේ එතුමන්ට ගොන්ද සරලගී ගායනයට වරම් ලැබෙනවා. යනු මුන්සි සොයිසමහත්වය ගොන්දේ මුලින්ම පටිගත කරන සමන්චන්ද්‍රනාත් වීරසිංහ මහත්මය රචනා කරලා දුන්නු ගීතයක්. ඊට පස්සේ 1971 දී සෙව්වන් දීකට පෙම් බැඳා කියන ගීතය ගායනා කරනවා. 74 දී එතුමන් සරලගී වැඩසටහනක් වෙනුවෙන් ගීත හතරක් ගායනා කරනවා. ඒ ගීත හතරත් එක්ක තමයි පුන්සිරි සොයිසමහත්මය අපි හඳුනා ගන්න ගායකයෙක් බවට පත් වෙන සහ එතුමන් අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් බවට අපේ රට තුළ පත් වෙන්නේ. ඒ ගීත හතර තුළ අතිශය ජනප්‍රිය වෙනවා ගංගා දියවැල් ගලා, ඒ වගේම නොහඬන් ලඳුනේ නොහඬන් ලඳුනේ කියන ගීතය, ඒ වගේම තමයි සෙව්වන් දීකට පෙම් බැඳා කියන ගීතය. ඒ ගීත ඉදාවකෙම අදත් ඒ විදිහටම අතිශය

නම් ආගරණය සහුරද රසවතුන් පුංචිරි සොයිසස්වරයෙන් ගෑනපේ ගේද සමුච්චයත්ව ඔබට තිල්ල කරබෙන් අගරවද ලකන් සඳදිය දහරෙන් අපට සමුගෙනයන් අවසරයි. අපි සතියක විරාමකින් පස්සේ යලෙත් මුණගැහෙමු ගීස්වරහයක ආදරසාදය ලකන ගහරවාදා සඳදිය දහරත් එක්ක ගෙන්ගෙන් අවසරයි. මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට සුබ වාසනාවන්ත ප්‍රේමණය රාජ්‍යයක් එනයි.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගේන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 979 579

0: Anda Radio ITN. ශ්‍රීලංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: ජනපති අරමුදල ජනතාකරණීය පූහැටි ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් කමගේ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454
1: ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: 93.5 93.5 Lakanda
1: Radio ITN.
2: ඔබට ඔබේ දෛවය වෙනස් කරන්න පුළුවන්ද? ඔව්. පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔබ මිලදී ගන්නා NLB ලොතරැයියකට නිසක වශයෙන්ම ඔබේ දෛවය වෙනස් කරන්නත් පුළුවන්. ඔබේ ජීවිත වෙනස් කරන වාසනාවට පාර කියන NLB ජාතික ජය වර්ණයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. ඔව්. අද දිනේ අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරි නිශාන් ප්‍රියංකර මහතා. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය මාතර කඩවස්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන සුමිද්ද අල්විස් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරීෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විකරණ කාර්යාලයේ විකරණ අධිකාරී UI රොඩ්රිගෝ මහත්මිය. ජයග්‍රහණයේ ගමන අපි දැන් ආරම්භ කරන්නේ NLB ජයතුලින්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 509 වන වාසනාවන්ත දිනුම් භාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. ජය ගන්න හොඳම වෙලාව දැන්. ඔබේ වාසනාවේ ජය පැතුමන් ඉටු වෙන වෙලාවයි මේ. NLB ජය අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය T. ජය අංක පිළිවෙලින් 7589. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මුලතරයිය NLB ජය තුලින් 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 241 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 6,162 දෙනෙක් මේ වෙනකොට අපි බිහි කළ අවසන් අද දවසේදී ඔබට ලැබුණු ජය ගැන කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි.
3: Today's English letter is T and the winning numbers are 7, 5, 8, and 9.
2: මෙන්න අද දිනම් බාරෙන් 500,000 වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා රටට. ජයග්‍රහී ලොතරැයි පතාල විකෘත වෙන්නේ පින්න දුව අලවි නියෝජිත පියසිරි රාම වික්‍රම. එවිතරක් නෙවෙයි රුපියල් 50,000 ත්‍යාග 39ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනම් බාරේදී සමස්ත ජයග්‍රහකින් 76,340 දෙනෙක් අතරේ රුපියල් 66,61,600 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුළ රටට වැඩිම සුපිරි ත්‍යාගලාභීන් බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1550 වන වාසනාවන්ත දිනුම් වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. හඳහන් ගලපන්නට දැන් NLB හඳහන ගන්න ඔබේ අතට. ඔබේ වාසනාවේ හඳහන ගලපා දෙන වාසනාවන්ත ලග්න සංකේතයයි අපි දැන් තෝරගන්නේ. අද මෙන්න ජයග්‍රහී ලග්න සංකේතය වෘෂභ. රටටම සුභඵල ලබා දෙන වාසනාවන්ත ජය අංක තෝරගන්නටයි මේ සූදානම. මෙන්න ඔබේ සිහින සැබෑ කර දෙන අද දවසේ පල්ලම්මු ජය අංකය අපට ලැබුණා ඒ අංක 30. අඩුම කාලයක් තුළ ලංකාවේ වේගයෙන්ම ජනප්‍රිය වුණු ලොතරැයියක් NLB හඳහන. මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දෙනවා දෙවන ජය අංකය අංක 41. බලමු අපි යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය කුමක්ද කියලා. මෙන්න හිතුවතුනේ අද තුන්වන ජය අංකය අංක 55. වෘෂභ ලග්නය අංක 30, අංක 41, අංක 55. නියත ධනයෝගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න අංක 38. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටවූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් සමගින් 10,129 දෙනෙක් මේ වෙනකොටත් NLB අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද ඔබේ වාසනාව ගැන කියන්න සූදානම. ඔබ ස්තුතියි.
3: Today's zodiac sign is Taurus and the winning numbers are 30, 41, 55 and 38.
2: හඳහන අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 1,37,036 දෙනෙක් අතරේ රුපියල් 82,82,100 මුදලක් මේ දැන් ඔබ අතරේ බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. ඔව්. නියත ධනයෝග ගැළපෙන හෙට හඳහනේ ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 43,73,532,80 මුදලක්. වාසනාවන්ත ඔබේ කෝටිපති සිහින සැබෑ කළ සද්දිනම ජයනියත ගොවිසිත හාරදහස් සාර්සිය සුතුංගන වාසනාවන්ත දිනුම් පාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. ඔව් දැන් අපි යමු ගොවිසිත වාසනාවන්ත ඔබේ දිනුම් මැදීමට. ගොවිසිත අද දිනුම් පාරේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය හිතේ තිබෙන කෝටිපති සිහිනය ඉටු වෙන්නටයි මේ යන්නේ. දැන් අපි තෝරගන්නවා වාසනාව ගෙන එන ජය අංක මේ විදිහට. මෙන්න යන්ත්‍රය ලබා දෙනවා අද දවසේ පල්ලම්බු ජය අංකය විදිහට අංක 38. වාසනාවන්තයින්ගේ කෝටිපති සිහින සැබෑ කළ ලොතරැය්‍ය තමයි ගොවිසිත කියන්නේ. මෙන්න දැන් අපට ලැබෙනවා දෙවන ජය අංකය, ඒ අංක 32. මෙන්න හිතවතුනි දැන් අපට ලැබුණා තුන්වන ජය අංකය අංක 57. කේ අක්ෂරය අංක 38, අංක 32, අංක 57. සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 46. රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල විනයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 55 දෙනෙක් මේ වෙනකොටත් රටට බිහි වෙලා අවසන්. අද දවසේදී ඔබට ලැබෙන වාසනාව ගැන මුළු රටටම කියන්න සූදානම්. ඔම් ස්තුතියි.
3: Today's English letter is K and the winning numbers are 38, 32, 57 and 46.
2: අද දිනම් වාරයේදී අපිට හැකියාව ලැබෙන රුපියල් 250,000 ත්‍යාගලාභීන් 6 දෙනෙක් රටට බිහි කරන්නට මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. WSM ක්‍රෝස් වාද්දුව ජගත් ජයවර්ධන මොරන්තුඩුව, CD කුමාර හොරණ, W සහීර් ඛාන් කුරුණෑගල, WL ජයසිංහ අවිසාවේල, සුනිල් විජේරත්න මුරුතලාව අද දින වාරයෙන් සමස්ත ජයග්‍රහකීන් 125,195 දෙනෙක් අතරේ රුපියල් 90,90,920 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් හෙට හොඳම දවස ඔබ ගොවිසිත ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවා නම් දිනා ගන්න හෙට සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 7,14,28,297.56 දැවන්ත මුදලක්. සුබ දවසක් ලොතරැයිය අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තෑගි වැඩි වුණු නවතම ත්‍යාග රටාව ඔස්සේ ඔබට මෙන්න මේ විදිහට තමයි වැඩි වැඩියෙන් තෑගි ලැබෙන්නේ. සුබ ලග්නේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 1,05,000, අංක 3ට රුපියල් 50,000, ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000 විදියට වැඩි වැඩියෙන් ඔබට මුදල් තෑගි රසක් දිනා ගන්න පුළුවන් වැඩි වැඩියෙන් සුබ දවසක් ලොතරැයිපත් මිලදී ගන්න. දවස සුබ කර දෙන සුබ දවසක් 357 වන දිනුම් මැදීමයි මේ. සිහින සැබෑ කර දෙන සුබ ලග්න සංකේතයයි දැන් තෝරගන්නේ. අද සුබ ලග්න සංකේතය ධනු. ඔබේ දවස සුබ කර දෙන සුබ ජය අංක තෝරගන්න වෙලාව දැන්. මෙන්න අද පළමු ජය අංකය අංක 12. මෙලබෙන්නේ දෙවන ජය අංකය විදිහට අංක 53. මෙන්න තීරණාත්මක අවසන් ජය අංකය අංක 33. දිවයින පුරාම රුපියල් 25,000 ත්‍යාග බෙදා දෙන්නයි මේ සූදානම. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 1,074. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයට රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රහකින් 236 දෙනෙක් සමගින් රුපියල් 50,000 වාසනාවන්තින් 1,202 පිහි කළා. අද කොහොමද දවස සුබ වුණේ ඔබේ බලමු. ස්තුතියි.
3: Today's zodiac sign is Sagittarius and the winning numbers are 12, 53 and 33.
2: අද දිනම් වාරයේදී රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තින් 4 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. JA බන්දුලතා සෙවනගල, SMA ප්‍රේමලාල් උඩපදිය පැලැල්ල, TFDN කොටිකාවත්ත, N මහේන්ද්‍රන් මන්නාරම. ඔව් අද සමස්ත දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 1,10,004 දෙනෙක් අතරේ රුපියල් 1,08,77,441 මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි තම ජයග්‍රහී ලොතරැයි දිනුම් වාර 4කින් ඔබව වාසනා මාවතේ රැගෙන යන්නට මඟ බලාගෙන සිටිනවා රංගනා සමගින් රාධිකා.
3: මීළඟට මෙගා පවර් ලංකාවේ එතෙක් මෙතෙක් ලොතරැයි ඉතිහාසයේ රුපියල් කෝටි 70 ඉක්ම වූ සුපිරි තෑගි දෙකක්. ඒ කියන්නේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන්න එකම ලොතරැය NLB මෙගා පවර්. අදත් NLB මෙගා පවර් ලොතරැයියෙන් ඔබේ හීන හැබෑ කරන්නයි අපේ මේ සූදානම. එකම ලොතරැයියකින් හීන ගොඩක් හැබෑ කරගන්න පුළුවන්න ඒ එකම ලොතරැයිය මෙගා පව ලොතරැයිය. දැන් ඔබට පුළුවන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට මේ දකින සුපිරි මෝටර් රථය ඔබේම කරගන්න සුපිරි අංකයත් එක්ක ජයග්‍රහී අංක 4 ගල්පා ගැනීමෙන්. රුපියල් කෝටි 29 ඉක්ම වූ මෙගා සුපිරි තෑග්ගක් රුපියල් කෝටියක පව සුපිරි තෑග්ගත් එක්ක මේ සුපිරි මෝටර් රථයත් පෙරමුණේ තියාගෙන මේ ආරම්භ කරන්නේ මෙගා පව 2589 වෙනි දිනුමැදි මේ වාරය. මෙගා පව තුළින් ඔබට වාසනාව ගේන ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය J. ඊළඟට අපි තෝරගන්නේ සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 1. හොඳයි එහෙමනම් ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්න. මුල්ම ජයග්‍රහී අංකය අංක 75. ඊළඟ ජයග්‍රහී අංකය අංක 1. ඊළඟට වාසනාව ගේන අංක 39. අවසන් ජයග්‍රහී අංකය අංක 80. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් එක්ක රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 50 දෙනෙක් බිහි කරලා තිනවා. බලමු එහෙනම් අද දවසේ මෙගා පව වාසනාව ගැන. බොහොම ස්තුතියි.
4: Today's selected English letters J super number is 1 and the winning numbers are 75, 139 and number 80.
3: අද මෙගා පව තුළින් රුපියල් 102 ජයග්‍රහකින් 4 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා සංජීව ප්‍රනාන්දු මහනුවර, ධම්මික ක්‍රිෂාන්ත ආඩියම්බලම, අමිල දියුණගේ ගාල්ල, සුරංගි අබේසූරිය බෙලියත්ත. ඒ අනුව අද දවසේ මෙගා පව තුළින් සමස්ත වාසනාවන්තීන් 125,860 දෙනෙකු අතරේ රුපියල් 80,81,560 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව රැකගනිමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 29,72,30,942ක් පව සුපිරි තෑග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑගක් ඔබේම කරගන්න දැන් ඔබ සූදානම් වෙන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2271 වෙනි දිනුමැදි මේ වාරේ. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Z. ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්න. මුලින්ම අංක 64. ඊළඟ ජයග්‍රහී අංකය අංක 17. ඊළඟට වාසනාව ගේනවා අංක 70. ධනිධානයේ අවසන් ජයග්‍රහී අංකය අංක 30. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධනනිධානයේ ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 30 දෙනෙක් එක්ක රුපියල් 102 ජයග්‍රහකින් 405 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද මේ ලයිස්තුව අලුත් වෙන්නේ කොහොමද කියලා.
4: Today's selected English letters is Z and the winning numbers are 64, 17, 70 and number 30.
3: අද ධන නිධානයේ 2271 වෙනි දිනුමැදි මේ වාරයෙන් රට පුරාම ජයග්‍රහකින් 94,248 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 51,98,960ක මුදල්කුත් අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයේ ලොතරැයියක් හෙට ඔබ මිලදී ගත්තොත් ඔබ දිනන ඔබේ සුපිරි තෑග රුපියල් 8,94,58,765.752. මුළු රටටම වාසනාව ගැන කියා දුන්න ලොතරැයිලොව රජකිරුල මහජන සම්පත. මේ ආරම්භ කරන්නේ 6241 වෙනි ජයග්‍රහී දිනුමැදි මේ වාරය. එමනම් දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6ත්. අද මහජන සම්පතේ ඔබේ වාසනාව තීරණය වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A ජයග්‍රහී අංක පිළිවෙලින් 9,4,2,2,3. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට ලක්ෂපතියන් 3,725 දෙනෙක්, රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභීන් 206 දෙනෙක් වගේම මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක්ම බිහි කරලා තියෙනවා. එහෙනම් බලමු අද මහජන සම්පතේ වසනාව ගැන. බොහොම ස්තුතියි.
4: Today's selected English letter is A and the winning numbers are 942233.
3: සුපරදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගලාභීක අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා දැරණියගල ගාමිණී ධර්මතිලක. ඒ අනුව රට පුරාම ලක්ෂපති ජයග්‍රහකින් 27 දෙනෙකුත් අද මහජන සම්පතෙන් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා වසන්ත බණ්ඩාර කදුරුවෙල, චන්දනාමැණිකේ පානදුර, නිශානි මහදුරගේ තුඩාව, එම්.එම්. මුනිදාස කොට්ටාව, ප්‍රභාකාන්ති කොහුවල, මල්ලිකා පෙරේරා තලවතුගොඩ, ආර්.මල්කාන්ති කඩුවෙල,
4: ටීජීජි මාලනි අත්තිරිය, බුද්ධික රත්නායක බුත්තල, චතුරානි මංගලිකා කිරිබත්ගොඩ, සමන් ඒකනායක අඹගහගෙදර, ඒසී අලිෆුල්ලා කින්යා, අර් සුදර්ශන් මන්තිකායි, එම්.ඩී. ලලිතා මාදුලාව, එම්. රවිචන්ද්‍රන් පෙරිය පෝරතිව්, පි. ප්‍රදීපන් මඩකලපුව, එස්.සී. කුමාරසිරි උතුරු කොළඹ, එස්. මදන් කල්මුණේ වසනාවන්තීන් දෙදෙනෙක් බිහි කරනවා, රෝහණ පියදගම මාතලේ වසනාවන්තීන් දෙදෙනෙක් බිහි කරනවා. එත එක්කම ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව, ප්‍රමිලා උදේනි පිළියන්දල, දේවිකා කාංචනමාලි කරවනැල්ල, අචලා නානයක්කාර කුරුණෑගල, සුජීව ප්‍රියංජිත් බෙලියත්ත, එත එක්කම ලකී වන් ඩිජිටල් ලොතරැයි සේවා හරහත් ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා. එයනුව අද මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 267,946 දෙනෙකු අතරේ රුපියල් 2,22,24,960 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 2,03,94,944ක්.

0: 2026 අවුරුද්දට රුපියල් 250,000 වාසනාවන්තින් 348 දෙනෙක් බිහි කරපු අද සම්පතේ අද ජයග්‍රහී 816 වෙනි දිනුමැදීමේ වාරය. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ක් තමයි අද සම්පතෙන් ඔබට වාසනාව උදා කරන්නේ. ඒ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A ජයග්‍රහී අංක 2233. අද සම්පත today winning English letter is A and the winning numbers are 2233. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තින් දෙදෙනෙක්ම අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා පැලවත්ත අලවි නියෝජිත සුසන්ත සිල්වා මහතා සහ තපස්තර කන්ද අලවි නියෝජිත තමරා ලිලියන් මහත්මිය. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 50 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතින් බිහි කරන වාසනාවන්තින් අතර රුපියල් 1,18,83,480 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLB ජාතික ජයවර්ධනෙන් රට පුරාම වාසනාවන්තින් 9,62,950 තුන්දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,23,120,000 මුදලකුත් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයේ තියෙන වාසනාවන්ත බලාපොරොත්තු ඉටු කරන්න NLB අපි සූදානම්. ඒ නිසාම ඔබ මතකයේ තියාගන්න. ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: Jakanda Radio ITN.
1: මෙතන් සිට ඔන්නෑ පොලිටික්ස් සජීවී වැඩසටහන සමග ස්වාධීන රූපවාහිනී සමගාමී විකාශනයක් ලෙසින් ඔබට සවන් දෙන්නට පුළුවන්.

0: ගුවන් සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්හඬ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. අදවසේදී අප ඔබට වැදගත් මාතෘකාවක් තෝරාගත්තා. ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට කලින් ජනතාවට විතරක් වෙන්න වූ දේශපාලඥයන්ට සහ ප්‍රභුවරුන්ට සහන සැලසු අරමුදලක් දැන් ජනතාව වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ඉතින් අදවසේදී අපගේ මාතෘකාව වන්නේ ජනපති අරමුදල ජනතාකරණය වූ හැටි. ඉතින් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට සුදුසුම පුද්ගලයා දවසේදී ඔන්නෑ පොලිටික්ස් වෙත කැඳවා ගත්තා ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා අයිබෝන් කියලා පිළිගන්න ලබනවා වැඩසටහන.
1: අයිබෝන්
0: ආරම්භයේදී සඳහන් කළා කලින් ජනතාවට පමණක් වෙන්න වූ අරමුදලක් දැන් ජනතාකරණය ජනතාව වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. අපි ප්‍රථමයෙන් මේ අරමුදල ජනාධිපති අරමුදල කියන්නේ කුමක්ද? මේක තියෙන්නේ කාටද කියලා මම ඔබෙන් ඇහුවත් මොකක්ද තියෙන උත්තරේ?
1: ඔව්. බොහොම ස්තුතියි. ඇත්තරම ජනාධිපති අරමුදල ජනතා සුබසිද්ධිය අරමුණු කරගත් අරමුදලක්. එනම් ජනාධිපති අරමුදල ජනතා වෙනුවෙන් කැපවුණු අරමුදලක් ඒ පනතේම සඳහන් කරලා තියෙනවා. මේ පනත 1978 ඇතිකරන ලද පනතකට අනුව තමයි ජනාධිපති අරමුදල පිහිටවන්නේ. මේකේ මූලික වශයෙන් අරමුණු වන්නේ ජනතා සුබසිද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන. ඒ අනුව දිලිඳු කම නැති කිරීමට උදව් කිරීම, අධ්‍යාපනයේ ඥාණයේ වර්ධනය කිරීමට උදව් කිරීම, ඒ වගේම රටේ වෙනත් ප්‍රමුඛ අවශ්‍යතා ලෙස හඳුරන සමාජ සුබසිද්ධිය ඉලක්ක කරගත් කාරණා වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම. දිලිඳු ජනතාවට අමතරව ආබාධිත ජනතාව, ඊට අමතරව රටේ සරණක් අවශ්‍ය වෙන වෙනත් ජන කොටස්, මෙවැනි පිරිස් වෙනුවෙන් අවශ්‍ය සහන සැපීම, ආගම නැන්වීම, ඊටත් අමතරව රටේ ඇගිය යුතු පුද්ගලයන් ඇගීමට ලක් කිරීම, මෙවැනි අරමුණු ගණනාවක් ඇතිව තමයි ජනාධිපති අරමුදල පිහිටවන්නේ. ඒ අරමුදල පිළිබඳව සහහි සැකැස්ම සංවිතිය පිළිබඳව අරමුදල් පනතේ සඳහන් වෙනවා.
0: අපි ඉදිරියට පැහැදිලිවම කතා බහ කරමු. තවත් ප්‍රශ්නයක් තමයි ජනාධිපති අරමුදල කිව්වා මේක ජනාධිපතිගේ අරමුදලක්ද ජනාධිපතිගේ ජනාධිපති සතු අරමුදලක්ද? නැත්නම් මේ කලින් භාවිතය අනුව ජනතාවට හිතර ගිහින් තියෙනවා මේක ජනාධිපතිවරයාට ඕන වුණු විදිහට ඕන වුණු කාර දෙන්න පුළුවන් අරමුදලක්ද? මේක ජනාධිපතිගේ අරමුදලක්ද? මොකන්ද මේ අරමුදල?
1: ඔව්. මේ අරමුදල පාලනය වන්නේ පාලක මණ්ඩලයකින්. ඒ පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිතුමා. ඒ නිසා මේ අරමුදල ජනාධිපති අරමුදල විදිහට හඳුන්වනවා. අපි ජනාධිපති අරමුදල කියන නම පාවිච්චි වුණාට ඒ නම යෙදුවාට මේක කිසියම් පුද්ගලික ස්වභාවය අරමුදලක් නෙමෙයි.
0: ජනාධිපතිගේ පුද්ගලික අභිමතය උදෙසා මෙහෙදි කටයුතු කරන්න බෑ.
1: කොහෙත්ම බෑ. මේ අරමුදල් පනතේම සඳහන් වෙනවා මහජන සුබසිද්ධිය උදෙසා වන අරමුණු වෙනුවෙන් පමණයි මේ අරමුදල පාවිච්චි කළ හැක්කේ.
0: දැන් කෙනෙක් ප්‍රශ්න කෙනෙක්ලම් පසුගිය කාලේ නම් ලයිස්තු පිටින් එළියට ආව දේශපාලඥයන්ගේ මේ අරමුදල ඔස්සේ ආධාර සැපෙව් සාමාන්‍ය ජනතාව ඉඳද්දි දැන් දේශපාලඥයන්ට මේන් ආධාර කෙරුම් නැද්ද? ඔබතුමා මෙහි ලේකම් දුරට පත්වෙන් පසු එවැනි ඉල්ලීම් ඇවිල්ලා තියෙනවා.
1: ඔව්. ඉතාම පැහැදිලිව දේශපාලඥයන් රටේ විවිධ වර්ගයේ දේශපාලඥයන් ඉන්නවා. නමුත් අපිට කියන්න පුළුවන්
0: මම ඒක අදහස් කරන්නේ තමන්ට අරමුදල් සපයා ගන්න බැරුව අසරණ වූ අය වෙනුවෙන් අරමුදල් සපයා ගත්තොත් එහෙම වැරද්දක් නැහැ කියලා අදහස් මම
1: ඉන්නේ. ඒ වගේම ඔබ සඳහන් කරන දේශපාලඥයන් අපි දන්න කියන දේශපාලඥයන් කිසිවෙකු මේ අරමුදලේ මූල්‍ය ප්‍රතිලාභයක් මේ මෑත කල් ලබා ගත්තේ නැහැ කියන එක අපිට සහතික වෙන්න පුළුවන්.
0: වාක්‍යෙමින් කියන.
1: ඉතාමත් වාක්‍යෙමින් කියන සහ පවතින ක්‍රමවේදයේ දැන් විනිවිදභාවයෙන් යුක්තයි. එතකොට කිසියම් පුද්ගලයෙකුට ජනාධිපති අරමුදලට පැමිණිලා මුදල් ඉල්ලා සිටීමේ හැකියාවක් දැන් නැහැ.
0: හොඳයි, අපි කොහොමද මේ හා සම්බන්ධ වෙන්නේ කියන ඉදිරිදී කතා බහ කරමු. දැන් පසුගිය කාලයටම ගියා. පසුගිය කාලේ විවිධ නම් ලයිස්ට් වලට ආව විවිධ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් තොරතුරු ආවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකද සමහර ඔබ ආයතනවල වෙන්න පුළුවන් පරීක්ෂණ ක්‍රියාත්මකද එහා සම්බන්ධ කටයුතු වෙන්නේ කොහොමද?
1: ඔව්. ඇත්තටම පරීක්ෂණ නව රජයේ නව පාලක මණ්ඩලයේ බලයට පත්තුණු විගස පරීක්ෂණ ආරම්භ කළා. මේලට පරීක්ෂණ පැවැත්වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මේ වෙනිට අපිට තහවුරු කළ තියෙනවා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සභාව මේ ආයතන දෙක විමර්ශන පවත්වනවා මේ විදිහ.
0: අපි දැන් අතන්ට ආවොත් කොහොමද ජනතාව අරමුදල හා සම්බන්ධ වෙන්නේ කියන තැනට ආවොත් කොහොමද සම්බන්ධ වෙන්නේ?
1: ඔව්, ඇත්තටම මම මේකේ
0: ඊට කලින් මම හිතනවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකට වඩා අපි හිතමු මොන වගේ ක්ෂේත්‍රයන් සඳහාද ජනාධිපති අරමුදලේ පිහිට පතන්න පුළුවන්? රෝග වලට විතරද? අපි සමස්තයක් විදියට බෙදා වෙන් කරලා පැවසුවොත් මොන මොන ක්ෂේත්‍රද ආවරණය කරන්නේ? කොමන ක්ෂේත්‍රද ආවරණය වෙන්නේ?
1: ඔව්, මොකද ප්‍රශ්නයක්. අපි ජනාධිපති අරමුදල කියන්නේ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන අරමුදලක්. මේක බොහොම ප්‍රසිද්ධියටපත් වෙන්නේ වෛද්‍ය ආධාර සැපයීම. එතකොට අපි උදාහරණයක් විදිහට කිව්වොත් කිසියම් සැත්කමක් කරගන්න තියෙන කෙනෙකුට දරුවෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ජනාධිපති අරමුදලේ මූල්‍ය ආධාර දෙනවා ඒ සැත්කම සඳහා. නමුත් ඊට එහා ගිහිල්ලා වෛද්‍ය ආධාර පමණක් නෙමෙයි, විශේෂම අධ්‍යාපනයේ ඥාන වර්ධනය සඳහා විශේෂම අධ්‍යාපන ආධාර අවශ්‍ය වන දරුවන්ට අධ්‍යාපන අවශ්‍ය අධ්‍යාපනයේ සියලු දෙනාගේ ප්‍රධාන අවශ්‍යතාවයක්, ප්‍රධානම රජයක් විදිහට සහතික කළ යුතු දෙයක් අධ්‍යාපනයේ ශ්‍රී ලංකාවේ. ඒ නිසා අධ්‍යාපනය කිසිවෙකු මග නොහැරියන්න අධ්‍යාපන ආධාර ජනාධිපති අරමුදලෙන් අවශ්‍ය පිරිස් වලට සපයන. ඊට අමතරව දිළිඳු ජනතාව වෙනුවෙන් ජීවිතේ පවත්වාගෙන යාමට ඔවුන්ට අවශ්‍ය වෙන්න පුළුවන් මූල්‍ය ආධාරයක්. ඇතැම් විට ආබාධිත තත්ත්වේ නිසා, ඇතැම් විට රෝගී තත්ත්වේ නිසා හෝ අනපේක්ෂිත තත්ත්වයන් නිසා අපි ජනාධිපති අරමුදල විදිහට ඔවුන්ට මූල්‍ය ආධාර සපයන. ස්වයං රැකියාව වෙනුවෙන් ජීවිතේ පවත්වාගෙන යාමට කිසියම් හෝ වෘත්තියක දෙන්න අවශ්‍යයි. අපි මෑත කාලේ පිළිගන්න දෙයක් තමයි රටට කර්මාන්ත අවශ්‍යයි, ස්වයං රැකියාව අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල මූල්‍ය ආධාර සපයන. ඒ වගේම රටේ ආබාධිත ජනතාව, මේ රටේ අපේට තියෙන සංඛ්‍යා ලේඛන වලට අනුව 108ක් 9ක් වගේ ප්‍රමාණයක් ආබාධ කිසියම් හෝ ආබාධයකින් පෙළෙනවා. ආබාධිත ජනතාවට අපි සමාවස්ථා ලබා දිය යුතුයි කියන තැන හිටියත් ඒ සඳහා වන ප්‍රවේශයන් අඩුයි. ජනාධිපති අරමුදල මෙන්න මේ ආබාධිත ජනතාව වෙනුවෙන් විවිධාකාරයේ මූල්‍යම ආධාර, විවිධ අවස්ථාවල උන්ට අවශ්‍ය වන උපකරණ විදියට ආධාර මේවා සැපයීම් කරනවා. ඊට අමතරව ආගම නැන්වීම තවත් එක් ප්‍රධාන කාර්යයක්. සීළු ආගම්වල ආගමික ස්ථාන සංවර්ධනය කරන්න සමහර පෙරහැර වෙනුවෙන් සංස්කෘතිකාංග වෙනුවෙන් ජනාධිපති අරමුදල මූල්‍ය ආධාර සපයනවා. ඒ වගේම තවත් එක අංශයක් තමයි රට ජාතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවන් කළ පුද්ගලයන් නැගෙයි. මේ වගේ ජනාධිපති අරමුදල විවිධ ශේෂ්ත්‍රයන් ආවරණය කරමින් ජනතාවට සේවය සපයන.
0: රෝග සහ අධ්‍යාපනයේ විතරක් නෙමෙයි ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වෙනවා. හරි, ඊළඟට කෙනෙක්ට නැගෙන ප්‍රශ්නේ තමයි, හරි මම මේ ක්ෂේත්‍රවල මා අදාළ වෙන්න පුළුවන්, මම බලා ඉන්න ඔහු අදාළ වෙන්න පුළුවන්, මොකක්ද මෙහි තිබෙන පළමු කඩයිම ආදායමද සලකා බලන්නේ, කුමන ආදායම මට්ටමක්ද සලකා බලන්නේ?
1: සමහර බොහෝ කාරණාවල්දී අපි ආදායම සලකා බලනවා. මොකද මහජන සුභසිද්ධිය ඇති කරමේදී ඒ සඳහා ප්‍රවේශයක් නැති ජනතාව, අවස්ථාවක් නැති ජනතාව, උදාහරණයක් වෛද්‍ය ආධාර අපි ලබා දෙද්දී වෛද්‍ය ආධාරයක් අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම අපි හඳුනාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන් මත හඳුනාගත් රෝග සැත්කම් ලැයිස්තුවක්ම තියෙනවා. මෙන්න මේවා අපිට සමහර රජයේ රෝහල් වලින් කරගන්න පුළුවන්. එතනදී මුල් ආධාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එම අවස්ථාවල ප්‍රතිකාර උපකරණ ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන් මූල්‍ය ආධාර. එතනදී ජනාධිපති අරමුදල මූල්‍ය ආධාර සපයන. නමුත් එතම් සමහරට රජයේ සපයීමක් නැති රජයේ රෝහල් වලින් හෝ පෞද්ගලික අංශයේ ඉක්මනින් කර ගැනීමට සිද්ධ වෙන්න පුළුවන් වෛද්‍ය සැත්කම් වෙන්න තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවල ජනාධිපති අරමුදල ඔවුන්ට ඒ සඳහා සැත්කම් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය උපකාරය සපයන. ඒ අවස්ථාවල විශේෂයෙන්ම අපි ජනතාවගේ ජීවන තත්ත්වය, සෞඛ්‍යමය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බැඳලා ඉන්නවා. එතනදී ජනතාවට සියලු දෙනාට එකම සමාන හැකියාවක් නැහැ. ඒ නිසා ඇතැම් අයට ආර්ථිකමය ශක්තියක් තියෙනවා. අපි ජනාධිපති අරමුදල බලන්නේ ආර්ථිකමය ශක්තිය අඩු හෝ නැති ජනතාවට. එතකොට ඔබ සඳහන් කර විදිහට එතනදී අපේ තියෙනවා නිර්ණායක ගණනාවක්. ආදායම් තත්ත්වයේ විදිහට සලකන්නේ මාසෙට රුපියල් ලක්ෂ 2. රුපියල් ලක්ෂ 2 කියන මට්ටමට ළඟා වෙන්න බැරි ජනතාව ඉන්නවනම් මාසයකට පවුලක් විදිහට ඔවුන්ට ජනාධිපති අරමුදලෙන් වෛද්‍ය ආධාර ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනවා. ඔවුන්ට පුළුවන් ආයුධම් කරන්න. ඒ වගේම අපි මෙතනදී කියන්න ඕන සමහර අවස්ථා තියෙනවා ඊටාම බරපතල තත්ත්වයේ රෝගාබාධ සමහර රට තුල නෙමෙයි පිටරට ගිහිල්ලා දරුවෙකුට සැත්කමක් කරන්න පුළුවන් මිලියන 25ක් 30ක් ලක්ෂ 200ක් 250ක් 300ක් වගේ
0: සීමාවක් තියෙනවද?
1: විහෙදමේ සීමාවක් අපි විහෙදම් වල සීමාවක් දාලා තියෙනවා. උපරිම අපි ලබා දෙන්නේ මිලියනයි ලක්ෂ 10යි රෝගියෙක් වෙනුවෙන්. නමුත් අර ඔබ සඳහන් කර ආදායම් සීමාව ඉතාම සමහර අවස්ථාවල ඉතසු විශේෂ තත්ත්වයන් තියෙන පුළුවන් දරුවෙකුට මිලියන 10ක් මිලියන 20ක් 30ක් වගේ වැඩි මුදලක් වැය වෙන අවස්ථාවල අපි පාලක මණ්ඩල අනුමැතිය සහිතව ඔවුන්ට අර ලක්ෂ දෙකේ සීමාව කියන තැනින් උඹට ගිහිල්ලා මූල්‍ය ආධාර සපයන අවස්ථාවක් තියෙනවා.
0: මිලියනේ සීමාව ඉක්මීමේ හැකියාවක් තියෙනවා.
1: මිලියනේ සීමාව උනත් පාලක මණ්ඩලයේ අනුමැතියක් අරගෙන ඒක කරන්න පුළුවන්. නමුත් වර්තමානයේ අපි වර්තමානයේ පුළුවන් තරම් උත්සාහ කරනවා අර මිලියනේ සීමාවේ සිටින්න වැඩි පිරිසකට වෛද්‍ය ආධාරය ඒ මගින් දීමේ හැකියාවකුත් අපිට ලැබෙනවා.
0: හරි. දැන් කොහොමද මේ අරමුදල හා සම්බන්ධ වෙන්නේ? කෙනෙක්ට ආයතන කරන්න අවශ්‍යයි. ආයතන කරන්න කොළඹටම එන්න ඕනද නැත්නම් මොන කාර්යාලයට යන්න ඕන ආයතන කරන්න නැත්නම් මාර්ගගත ක්‍රමවේදයක් තිබෙනවද ආයතන කරන්නට?
1: ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම 2025 පෙබරවාරි 7 වෙනකම් ගිය අවුරුද්ද පෙබරවාරි 7 වෙනකම් ජනතාවට තිබුණු එකම ක්‍රමවේදය තමයි කොළඹට පැමිණීම. ඒතර කොළඹට ඇවිදිලා අපේ ප්‍රධාන කාර්යාලයේ කවුන්ටර්ස් 9ක් අර කුටි 9ක් තිබ්බා. එතනට ගිහිල්ලා තමයි ආයුධම් කිරීමේ ක්‍රමවේදය තිබුණේ. අපි දැක්ක අපේ මුල් කාලේ මේ පාලනය බාරගත් මුල්ම කාලේ ජනතාව දුර බැහැර සිට ඉතාම අපහසුවෙන් රාත්‍රී පැමිණිලා ජනාධිපති අරමුදල දොරකඩ වාඩි වෙලා හිටගෙන සිටියා. නමුත් නව පාලක මණ්ඩලය තීන්දු කරා මේ ප්‍රවේශයේ සියල්ලන්ට සමාන වෙන්න ඕන කියලා. ප්‍රවේශයේ සමානයි. අර ක්‍රමයේ යටතේ බස්නාහිර හෝ කොළඹ හෝ ඒ ආසන්න හෝ එහෙට ප්‍රවේශයේ පහසු වලට පමණයි ජනාධිපති අරමුදල අවස්ථාව ලබා ගත්තේ.
0: ඒ ප්‍රවේශනට උතුරේ කෙනාටත් නැගෙනහිර කෙනාටත් දකුණේ කෙනාටත් සමානයි දැන්.
1: සමානයි. ඒ නිසා පාලක මණ්ඩලයේ සභාපතිවරයා විදියට ගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා මේක සියලු දෙනාට සමාන ප්‍රවේශයක් හදන්න ඕන කියලා. ඒත් අපිට තිබුණ අභියෝගය තමයි මොකද්ද මේ සමාන ප්‍රවේශය? ඊතරදී අපි අඳුරගත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක් රට පුරා තියෙනවා. සේවා සපයන. ඒවයි ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ නිසා අපි ඔවුන් සමග මුලින් සංවාදයක් කරා. ඔවුන් හරහා මේ සේවාව ගන්න පුළුවන්. පුළුවන්. හැබැයි ඒකත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පුත්කලෙක් ගිහිල්ලා ආපහු තැපෑලෙන් මේ වැඩේ කරන්න ගියොත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැදුවා වර්තමානයේ සියල්ල ඩිජිටල් කරණය වන ලෝකේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගතව අපි ඒ සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හැදුවා. ඒ ක්‍රමවේදය අපි කිහිප වතාවක් අත්හදා බැලුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන් වුණා මේ ආයුධම් පත්‍ර කොළඹට ගෙනීමේ ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධ කරලා කොළඹ ප්‍රධාන කාර්යාලයේ ඩිජිටල් ක්‍රමවේදයක් හරහා ආයුධම් පත්‍ර රැගෙන එයි.
0: දැන් කොළඹට ඇවිත් මේ දේ කරන්න බෑ. අනිවාර්යෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආයුධුයි. කොළඹ ඉන්න කෙනෙක් වුණත්.
1: ඔව්. කොළඹට පැමිණ වුණත් පුළුවන්. නමුත් කොළඹට එන්න ඕනේ අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න බැරි තත්ත්වයකදීනේ. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලයේ ඩිජිටල් ක්‍රමවේදයේ ක්‍රියාත්මකයි. කාර්ය මණ්ඩලය ඉතාම හොඳින් පුහුණු කරලා තියෙනවා, පුරුදු කරලා තියෙනවා. උන්ට අත්දැකීම් තියෙනවා. දැන් කොළඹ පැමිණීමකින් තොරව උන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අවශ්‍ය ආයුධම් පත්‍ර, වෛද්‍යවරුන්ගේ නිර්දේශ, ආදායම් වාර්තා බාර දුන්නායින් පසුව
0: ක්‍රමවේද දෙකම ක්‍රියාත්මකයි.
1: ක්‍රමවේදයන් දෙකම ක්‍රියාත්මකයි. ජනතාව කොයිතරම්
0: දෙකම සමානද?
1: දෙකම සමානයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා.
0: කොළඹ වාක්‍යල කලින් ඉක්මන් වෙන්නේ
1: නැහැ. නෑ, පොඩි ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒ තමයි කොළඹින් එන ආයුධම් පත්‍ර
0: වල ආවොත්
1: කොළඹට ආවොත් ප්‍රමාදේ තමයි. ඒවයි අඩුපාඩු තිබුණත් නැතත් අපිට ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ ගන්න වෙනවා.
0: සෑම ආයුධම් පත්‍ර ඔබේ කාර්යාලයේ ඉන්න කෙනෙක් කිල්වා වුණත් තාපව් යන්න වෙනවා.
1: මගේ කාර්යාලවල වුණත් සියලු දෙනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉන්නවා. ඒක ඒ බැහැර කරන්න කිසිවෙකුටත් අපි වර්තමානයේ අවස්ථාව දීලා නැහැ. ඒ ක්‍රමවේදයම අනුගමනය කළ යුතුයි. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බාර දුන්නාම ඔවුන්ට කොළඹේ මේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ගේ නිර්දේශ ලබා ගැනීමට වෙන වෙන ආයතන වලට යා යුතු නැහැ. මොකද ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ප්‍රාදේශීය ලේකම්වරු ඒ නිර්දේශ ලබා දෙනවා. සිස්ටම් එක හොඳට වැඩ කරනවා මේ ක්‍රමවේදේ. ඒ නිසා ආයුධම් පත්‍ර පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කොහොමද කියන්නේ වෛද්‍ය ආධාරයක් ගන්න ඕන රෝගී තත්ත්වයේ පුරවැසියෙකුට කොළඹෙන්න කියලා. ඒක වෙන්නේ ආවත් ඒක ඔහුට සෑම අතින්ම අවස්දායකයි, ජීවිතයට අනුතුරුදායකයි, මූල්‍යමය වශයෙන් උතුම්පත් වෙනවා. විශාල පාඩුවක්.
0: කොළඹට ආපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආපහු යවන එක තමයි අවසාන පණිවිඩය එතන තිබෙනවා.
1: ඔව්, එතන නිර්දේශය අපිට අවශ්‍යමයි.
0: හොඳයි. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක මේ තත්ත්වයත් එක්ක භාෂා ප්‍රශ්නේ තවිස්තුමක් ලැබිලා තිබෙනවද? ඉල්ලුම් පත්‍ර ලැබීමේ වැඩිවීමක් තිබෙනවද?
1: විශේෂයෙන්
0: උතුරෙන් නැගෙනහිරෙන් පෙරට වඩා ඉල්ලුම් පත්‍ර යොමු වීමේ වැඩිවීමක් තිබෙනවද?
1: ඔව්, ඇත්තටම අපි කියන්න ඕන අතීතයේ තිබ්බ ප්‍රශ්නේ තමයි කොළඹට පැමිණියාට පසුව කොළඹ හඳුනා ගැනීම, කාර්යාලය හඳුනා ගැනීම, ඊට අමතරව භාෂාව, මේ ප්‍රශ්න. දැන් උතුරේ ජනතාව, අපි කඳුකරේ ජනතාව, එහෙම නැත්නම් නැගෙනහිර ජනතාව, ඔවුන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔවුන් දන්න භාෂාවෙන් තමයි වැඩ කරන්නේ. අපි කොළඹේකට සූදානම්ව සිටිනවා. ඒ නිසා භාෂාව කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම ඔවුන්ට කාරණේ පැහැදිලි කරලා දෙන්න, ඔවුන්ට උදව් කරන්න, ආයුධ පත්‍ර පිරවීම, මේ සියල්ල ඔවුන්ගේ භාෂාවෙන් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ අර කොළඹ පැමිණ ඔවුන්ට විඳින්නට වුණු කරදර අපි මුලින්ම මේ පිළිබඳව අධ්‍යයනය කරා. අලුත් ක්‍රමවේදය හරහා පහසු භාෂාවකින්, පහසු ක්‍රමවේදයකට ඔවුන්ට පුළුවන් ආයුධ පත්‍රය බාර දෙන්න.
0: මේ ක්‍රමවේදයත් එක්ක ආයුධ පත්‍ර යොමු වීමේ වැඩිවීමක් තිබෙනවා.
1: ඉතාම හොඳ ප්‍රශ්නයක් ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපිට ජනාධිපති ආරමුදලේ 2025 අපි සංසන්දනයක් කරා 24 සහ 23 සමග. එතකොට
0: 25 තමයි මේ වෙනස් වීම වෙන්නේ.
1: 25 පෙබරවාරි 7 වෙනිදා තමයි වෙන්නේ. එතකොට අපි 25 වර්ෂයේම අපි ගත්තොත් අපිට ආයුධ පත්‍රවල මුළු ආයුධ පත්‍ර වෛද්‍ය ආධාරවලට විතරක් ලැබිලා තියෙන 5277ක් වෛද්‍ය ආධාරවලට විතරක්. හැබැයි පෙර වර්ෂයේ තිබුණේ 3313යි. 23 වර්ෂයේ තිබුණේ 3456යි. මුළු ආයුධ පත්‍ර වැඩිවීම 159යි. විශේෂත්වය උතුරේ ආයුධ පත්‍ර වැඩිවීම 253යි. නැගෙනහිර වැඩිවීම 135යි. ඌව පළාතේ වැඩිවීම 108යි. මධ්‍යම පළාතේ වැඩිවීම 116යි. සියලු පළාත්වල ආයුධ පත්‍ර ලැබෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. උතුර, නැගෙනහිර, මධ්‍යම, ඌව කියන පළාත්වල ඒක 100ට වඩා වැඩි. විශාල වැඩිවීම. විශාල
0: වැඩිවීම. දැන් ආයුධ පත්‍ර ඉදිරිපත් කරනවා තමයි. දැන් ආයුධ පත්‍ර ඉදිරිපත් වුණාම පසුව දේශපාලන බලපෑමක් තිබෙනවද කලින් වගේ කියලා නිකන් කාට හරි හිතුනොත්? එහෙම දෙයක් නැද්ද? කොහොමද මේ ක්‍රියාදාමය යන්නේ ආයුධ පත්‍ර ඉදිරිපත් වුණාම පසුව?
1: අපිට ඉතාමත් වකීම් කියන පුළුවන් ජනාධිපති ආරමුදලේ ආයුධ පත්‍ර බාර දීම, ආයුධ කරුවන්ට ඒ ආරමුදල් අනුමත කිරීම, නිර්දේශ, මේවා දේශපාලන බලපෑම් වලින් තොරයි. ඒක අපි කිව්වොත් ශූන්‍යයි. කිසිදු දේශපාලන බැතිහත් වීමක්, බලපෑමක් මේ කටයුත්තේදී ලැබෙන්නේ නැහැ. අපි අතීතයේ ගුණ පරීක්ෂා කරනකොට අපිට පේනවා ආරමුදල පාලනය කළ පුද්ගලයන්ගේ ආපු අත් අකුරු වලින් ලියපු සටහන් වර්තමානයේ එවැනි කිසිදු ආකාර බලපෑමක් නැහැ. සමස්තයම රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම
0: ජනාධිපතිවරයාගෙන්වත් ඉල්ලීමක් ඇවිත්
1: නැහැ. කොහෙත්ම නැහැ. ඉතාමත් වකිමින් කියන පුළුවන් කිසිදු බලපෑමක්, මැදිහත් වීමක් වචනකින් හෝ මේ කාර්යයන් වෙනුවෙන් බලපෑම් විදියට ලැබිලා නැහැ.
0: හරි, දැන් මේ වැඩසටහන බලන වෙලාවේ ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්, ආයුධ පතක් යොමු කරලා ප්‍රතික්ෂේප වූ කෙනෙක්, ප්‍රතික්ෂේප වෙන්න මොනවද තියෙන හේතු කියලා මම ඔබෙන් අහුවා. කැඩපු ප්‍රශ්නයක් තියෙන පුළුවන් මගේ ආයුධ පතම ඉදිරිපත් කළා ආදී විදියට කියන මතය හොයින්න පුළුවන්. නමුත් ප්‍රතික්ෂේප වෙලා තියෙන්න පුළුවන්. ඔහු ඔබ කියන සීමාවන් වල සිටින අයෙක්

0: ලක්ෂ දෙකහු ඊට වඩා වැඩි සමහරලාවට අයදුම් කරන අවස්ථාවේම ඔහු ළඟ ඒ මුදල තියෙනවා. ඒ සත්කමට යන මුදල හෝ ඊට වඩා වැඩියෙන් තියෙනවා. ඊට අමතරව නිසි කලට වේලාවට අයදුම් පත්‍ර බාර නොදීම අපි සාමාන්‍යයෙන් කියලා තියෙනවා. සත්කම සිදු කර මාස දෙකක් තුල බාර දෙන්න කියලා. දින 60ක්. නමුත් ඇතැම් අවස්ථාවල සුවිශේෂ තත්ත්වයක් තියෙන නම් ඕක පැහැදිලි කරොත් අපි ඒක බාර ගන්නවා. නමුත් එවැනි පැහැදිලි කිරීමකින් තොරව මාස ගණනක් සමහරට අවුරුදු ගණනක් පහු වෙලා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරොත් ඒක අපිට බාර ගන්න බැරුව යනවා. ඊටත් අමතරව ඇතැම් අවස්ථාවල අර කොන්දේසි කීපයක් තියෙනවා මුල් බිල්පත් ඉදිරිපත් කරන්න ඕන. මුල් බිල්පත් ඉදිරිපත් කිරීම නොහැකියා. ඇතැම් අවස්ථාවල වෙනත් රක්ෂණයකින් හෝ වෙනත් ආකාරයේ වෙනි සමාන ක්‍රමවේදයකින් අර සත්කමට යන මුදල් වැඩි ප්‍රමාණයක් ආවරණය කර ගැනීම 60%ක් ඊට වඩා වැඩි. එවැනි තත්ත්වයන් මත තමයි අයදුම් පත්‍රයක් ප්‍රතික්ෂේප වෙනවා නම් ප්‍රතික්ෂේප වෙන්නේ. නමුත් අපි කියනවා අපිට එන අයදුම් පත්‍ර වලින් වෛද්‍ය ආධාර අයදුම් පත්‍ර වලින් 80-85% වගේ ප්‍රමාණයක් වර්තමානයේ සාර්ථක අයදුම් පත්‍ර බවට පත් වෙලා
1: තියෙනවා. ප්‍රතික්ෂේප පංචායත නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම හැකියාවක් තිබෙනවද?
0: ඔව් අපි ලිපි යොමු ප්‍රතික්ෂේප වුණා කියන ලිපි අපි පැහැදිලිව දන්වා යවනවා. අපේ කනගාටු වගේම නැවත අභියාචනා කිරීමට තියෙන හැකියාව ඒ හරහත් බොහෝ පිරිස් ජනාධිපති ආරමුදලේ ප්‍රතිලාභ හිමි කර ගන්නවා.
1: ඉතින් දැනුම් දීමේදී ප්‍රතික්ෂේප වීමට හේතුවත්
0: යවනවා සඳහන් කරනවා.
1: දැන් අරමුදලට අපි ආවොත් අරමුදලේ වාර්ෂික විකිරණයක් සිදු වෙනවද කොහොමද මේ පාරදර්ශභාවය සම්බන්ධයෙන් ඔබෙන් අහමු.
0: ඇත්තටම ජනාධිපති අරමුදල වාර්ෂික විකිරණයට ලක් නොවු අරමුදලක් අතීතේ 2025 සිට
1: කලින් විකිරණය වල
0: කලින් වරින් වර විකිරණයන් ඉඳහිට වූ විකිරණයන් අපි දකිනවා. ඉඳහිට වූ විකිරණයන් ඒක අර කාලීනව විකිරණයන් වූ ආකාරයක් දකින්න නැහැ. සහ රාජ්‍ය ආයතන සහ රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රජයේ අරමුදල් අභ්‍යන්තර විකිරණයේ ලක්විය යුතුයි.
1: අඛණ්ඩ විකිරණ.
0: අඛණ්ඩ විකිරණ අභ්‍යන්තර විකිරණයේ ලක්විය
1: යුතුයි. ඒ සමයට කරුමක් මේක අඛණ්ඩ විකිරණයේ ලක්ලා නැහැ කිව්වා.
0: ඔයත්ම නැහැ. අපි 2025 වර්ෂයේ තිබුණු පාලක මණ්ඩල රැස්වීමේදී ගරු ජනාධිපතිතුමා ඇතුළු පාලක මණ්ඩලයේ සඳහන් කරා මේක විකිරණයේ ලක්විය යුතු අඛණ්ඩව. එනම් අභ්‍යන්තර විකිරණයක් අපි ආරම්භ කරා. ඒ අනුව මාස 3කට වතාවක් කාර්තුවකට වතාවක් අභ්‍යන්තර විගණනය සිද්ධ වෙනවාද? විගණන රැස්වීම තියෙන විගණනහා කළමනා කරන කම්පට රැස්වීම පවත්වනවා. ඊට අමතරව රජයේ විගණන දෙපාර්තමේන්තුව පී රජ විගණන කොමිසම ඔවුන්ගේ නිලධාරීන් දොළ දැන් අඛණ්ඩ විගණනයක් සිද්ධ වෙනවා. ඒ නිසා අභ්‍යන්තර විගණනයකු සිද්ධ වෙනවා, රජයේ විගණනයක් සිද්ධ වෙනවා. ඒ නිසා ජනාධිපති ආරමුදල පූර්ණ වශයෙන් විගණනයට ලක් වෙනවා. තව එක කරුණක් කියන්න ඕන. අපේ පාලක මණ්ඩලයේ ඉන්නෝ සමාජිකයන් 7 දෙනෙක්. එතකොට නිල බලයේම සමාජිකව 5 දෙනයි. ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමිය, ගරු කථානායකතුමා, ඒ වගේම විපක්ෂ නායකතුමා, ගරු පක්ෂ නායකතුමා සහ ජනාධිපති ලේකම්තුමා. මේ 5 දෙනාට අමතරව ජනාධිපතිතුමාට පුළුවන්, සභාපතිතුමාට පුළුවන් තවත් 2 දෙනෙකු මේ වෙනේ පත් කරන්න. එතකොට මේ අවස්ථාවේදී පත් කරේ එක පාලක මණ්ඩල සමාජයේ තමයි හිටපු ඉගෙන කාධිපති මායදුන මහතා.
1: මායදුන
0: සල්චන මායදුන මහතා. අනිත් සමාජිකය තමයි භෞතික විද්‍යා පිළිබඳ මහාචාර්ය ජයකුලි මහතා. ඒතර මේ තමයි වර්තමාන පාලක මණ්ඩලය. ඒතර අපිට පාලක මණ්ඩලය තුල උනත් ඉතාම හොඳට මේ කාරණේ විගණන ඇසින් බලන්න
1: විශ්වාසිත බෙහෙගේ විරසක් සිටිනවා.
0: සිටිනවා. ඉතින් මේ මාර්ගෝපදේශයත් අපිට හේතු වුණා මේ අඛණ්ඩ විගණනට යන්න.
1: මාජන්තාවට අවශ්‍ය අන්තරතුරු ලබා ගන්න ක්‍රමවේදය තිබෙනවා?
0: ඉතාම පැහැදිලිව. අපේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ පාලක මණ්ඩල අපි කතා කරන කාර්ය සාධන වාර්තා, ඒ වයි විගණන වාර්තාත් ඇතුළත් වෙනවා. ඒ සියලු තොරතුරු දාලා තියෙනවා. ඊට අමතරව තොරතුරු දැන ගැනීම පණත යටතේ ඔවුන් නිරන්තරයෙන් අපෙන් තොරතුරු ඉල්ලනවා. ඒ තොරතුරු අපිට දෙන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ ජනාධිපති ආරමුදල පූර්ණ විනිවිදභාවයේ යුක්තයි. අපි මොනවද කරන්නේ, මොනවද කළේ, මොනතරම් ආදායම් ලැබුණාද, මොනතරම් වියදම් කරාද, ඒ සියලු තොරතුරු දැනට ජනතාවට විවෘතයි.
1: හොඳයි, අපි පළමු විරාමයට යමු. මේකට අවශ්‍යයි. වැඩ කරන්නේ දැන් අර අයදුම්පත් වෙන වෙන මාර්ගගත ක්‍රමවේදයට ප්‍රාදේශීයකම් කරාරයට ගියන් පසු දැන් කෙනෙක්ට තමයි අයදුම්පත් ඉදිරිපත් කළා නම් මම මට පුළුවන් දෙහි තත්ත්වය ගැන විශේෂ ඉල්ලක් ලක් කරන්න එවැනි ක්‍රමවේදයක් තිබෙනවාද නැත්නම් අවසාන වෙන තෙක් දැනගැනීමේ හැකියාවක් නැද්ද?
0: ඔව්, ඇත්තටම දැන් ඩිජිටල් ක්‍රමවේදයක විශේෂ වාසිය තමයි ඒ හරහාම උන් දැනුවත් කිරීම වරින් වර. ඒතර අයදුම්පත්යක් බාර දුන්න අවස්ථාව, ඊළඟට ආයුධ පත්‍රයක් කොළඹට ලැබුණු අවස්ථාව අරමුදලට, මේ අවස්ථාවල ඔවුන්ට ලැබෙනවා SMS message. අපි මේක දිනු

0: කරලා තියෙනවා තවත් ඊමේල් පණිවිඩයක් දක්වා. ඊමේල් හරහාත් ලැබෙනවා. නමුත් අපි දන්නවා සමහරව ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඊට අමතරව ඔවුන්ට දන්වනවා අයිතුම් පත්‍රය සාර්ථක නම් හෝ අසාර්ථක නම් එයත් ඔවුන්ට දන්වනවා. ඒක ලිඛිතව දන්වනවා. ඊට අමතරව අපි කියපු අර වරින් වර සිදුවන SMS සරහා කරන දැනුවත් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා ඊට අමතරව මේ අයට පුළුවන් අපේ සිස්ටම් එකට ඇවිල්ලා ඔවුන්ට දීලා තියෙනවා රෙෆරන්ස් නම්බර් එකක්, ඔවුන් වෙනුවෙන් නම්බර් එකක්. ඒ නම්බර් එක දාලා මොන තැනද තමන්ගේ අයිතුම් පත්‍රය මේ වෙනකොට තියෙන්නේ කියලා. ඒ තොරතුරු දැනගැනීමේ අවස්ථාවක් දීලා තියෙනවා.
1: හොඳයි, පීවරන් රාශියක් ඉදිරියට තියෙනවා. ඉතින් අද දවසේදී අප කතා බහ කරමින් සිටින්නේ ජනතාකරණයේ වූ ජනාධිපති අරමුදල ගැන. ඉතින් අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදල ලේකම් රෝෂන් ගමගේ මහතා. ඉතින් කෙටි විරාමයකට යමු වෙනවා. රදී සිටින ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමු වෙමු. ඔබට බොහෝ වැදගත් සාකච්ඡාවක් ලැබෙනවා.

ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම. මහජන සම්පත, රටටම සම්පත.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: කැමතිම ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
6: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ඉන්දියාවෙන්නතුරු ඔබලිත් එක්වන්නේ on air politics සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදල ලේකම් රෝෂන් ගමගේ මහතා ජනාධිපති අරමුදල සහ ඒ සේවාවන් ඒ වගේම ජනාධිපති අරමුදල ජනතාකරණය වූ හැටි ගැන තමයි අප කතා බහ කරමින් සිටි වැඩිම ඉල්ලීම් ලැබෙන ආධාර වර්ග මොනවද කියලා මම ඔබෙන් අහුවොත් වැඩිම ඉල්ලීම් ලැබෙන්නේ මොනවද?
1: ඔව් ඇත්තටම ජනාධිපති අරමුදල ජනතාව අතර පවතින්නේ වෛද්‍ය ආධාර සපේන
0: අර ඔබ මුලින් සේවන් ගණනාවක් කිව්ව වුණා බොහෝ දිනක් බලාපොරොත්තු වෙන්නේ අවසානයේ අසරණ වූ තැන
1: පාන්න හරි ඒ නිසා වෛද්‍ය ආධාර නමුත් අපි කියන්න ඕන ඔබට මතකයි ලංකාවේ සියලු දෙනාට මතකයි දිත්වා සුලිකුණාට වාවහම කරු ජනාධිපතිතුමා පාලක මණ්ඩලයේ තීන්දු කරා දිත්වා සුලිකුණාට ලක් වූ සෑම පාසල් දරුවෙක් වෙනුවෙන් මූල්‍ය ආධාරයක් ලබා දිය යුතුයි කියලා ඒ අනුව රුපියල් දසදහසක මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල ඉදිරිපත් වුණා. මේ වෙනකොට 206,000 දරුවන්ට ජනාධිපති අරමුදල පසුගිය මාස 5 ඇතුළත මූල්‍යාධාර ලබා දීලා තියෙනවා. ඇත්තර මේ වර්ෂයේ අපි වැඩිම වියදමක් දරලා තියෙන ජනාධිපති අරමුදල අධ්‍යාපනයේ වෙනුවෙන් දිත්වා අපදාට පත් වූ දරුවන් වෙනුවෙන්. නමුත් සාමාන්‍ය අපේ වියදම් බැලුවහම ජනාධිපති අරමුදලේ වැඩිම වියදමක් අපි වාර්ෂික වෙන් කරන්නේ වැය කළා තියෙන්නේ වෛද්‍ය ආධාර වෙනුවෙන්.
0: දැන් එතෙන්දී රෝග සම්බන්ධයෙන් ලැයිස්තුවක් තිබෙනවාද කියලා මම ඔබ කියවුවත් කලකදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වුණා පළවෙනිම සමරතුත්තු වැරදි වෙන්න පුළුවන් මේ රෝග ලැයිස්තුවක් ඒ ලැයිස්තුවට පමණක් සීමා වෙලා තිබෙනවාද අරමුදලේ සේවාවන් සැපයීමේ?
1: ඔව් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සමග තමයි රෝහල් සහ රෝග පිළිබඳව කටයුතු වලදී ඔවුන්ගේ නිර්දේශ ලබා ගන්න. එතකොට ඒ අනුව වෛද්‍ය ආධාර ලබා දෙන රෝගාබාධ 121 වගේ ප්‍රමාණයක් ලැයිස්තුවක් වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා පිළියෙල කරලා ඔවුන්ගේ නිර්දේශ මත පිළියෙල කරලා තියෙනවා. එතනදී අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉදිරියදා අපිට වැළඳෙන සාමාන්‍ය රෝගාබාධ කියන වර්ගවලින් තොරව බරපතල ගණයේ ජීවිතයට අවදානමක් තියෙන හානියක් ඇති වෙන පුළුවන් බරපතල රෝගාබාධ අපි උදාහරණයක් විදිහට කිව්වොත් හෘද සැත්කම් ඒ වගේම වෙනත් ආකාරයේ ශරීරය සිද්ධ කරන මේ මොලේ වෙන්න පුළුවන් වෙනත් ස්ථානවල වෙන්න පුළුවන් සිදු කරන සැත්කම් ඊට අමතරව පිළිකා රෝගීන්ගේ තත්ත්වයන් පිළිකා රෝග සඳහා කරන ප්‍රතිකාර ඊට අමතරව කුඩා දරුවන්ට විවිධ අවස්ථාවල ඇටමිලිබද්ධ කිරීම වැනි රෝගාබාධ තත්ත්වයන් සැත්කම් මෙවැනි ඒවා තමයි ප්‍රධානම ලැයිස්තුව අපේ ඉහළින්ම පවතින්නේ රෝගාබාධ විදිහට ගත්තොත් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 50%කට ආසන්න ප්‍රමාණයක් හද සැත්කම් සඳහා තමයි මූල්‍යාධාර ලබන්නේ.
0: දැන් කෙනෙක්ට සැත්කමක් ෂණිකව කරන්න ඕන මුදල් නැහැ අරමුදලෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේ අවස්ථාවලදී ෂණික ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වීමේ ක්‍රමවේදයක් තිබෙනවද?
1: ඔව් පැහැදිලිව. එතනදී අපි
0: අරමුදලෙන් ඊට කලින් දැන් මේ පෙර තිබ්බ තත්ත්වයට එක්ක කාර්යක්ෂම වීම මොන වගේ තැනක තියෙන්නේ කලින් ජනාධිපති අරමුදලට ඉල්ලීමක් කවම මාස කීයක් ගත වෙලා තිබෙනවද කලින් සාමාන්‍ය සම්ස්තයක් විතර ගත්තාම අරමුදලක් ලබා දෙන්න ආධාර ලබා දෙන්න නමුත් දැන් කොපමණ ඉක්මන් වෙලා තිබෙනවද ආධාර ලබා දීමේ වැඩසටහන?
1: ඔව් අපිට අතීතයේ තියෙන අත්දැකීම තමයි ආයුධම් පත්‍රයක් ලැබුණොත් මාස 3ක් මාස 4ක් ගත්ත සම්පූර්ණ වූ ආයුධම් පත්‍රයක් සඳහා ගෙවීම
0: කරලා ළමයෙක්ගෙන් වෙනත් පුළුවන්.
1: ඔව් බොහෝ අවස්ථා. ඔව් නමුත් වර්තමානයේ අපි ඒක අරගෙන ඇවිල්ලා තියෙනවා උපරිමේ සති දෙකයි. ඒ සම්පූර්ණ වී ජනාධිපති අරමුදල් ලැබෙන ආයුධම් පත්‍රයකට උපරිමේ සති දෙකයි. නමුත් ඔබ සඳහන් කළා වගේ හතිසිම තත්වයකදී තාමත් තත්වයකදී එවැනි තත්වයකදී අර අපි රෝහල් ගත වීමට පෙර අදාල් රෝගියා ආයුධම් පත්‍රයක් බාර දෙනවා නම් මට මේක සැත්කමට අවශ්‍ය මුදල් කියලා රෝහල් වෙනුවෙන් අපි වගකීමේ ලිපියක් නිකුත් කරනවා බොහෝ විට දවසක් හෝ දෙකක් තුල. ඒ නිසා කාර්යක්ෂමතාව ඉතාම ඉහළ ගිල්ල තියෙනවා. මෙතනදී අතීතයේ තිබ්බට වඩා අපි කිව්වොත් කිහිප ගුණයකින් කාර්යක්ෂමතාව වැඩි වෙලා තියෙනවා. ආයුධම් පත්‍රයක් වෙනුවෙන් ලබා දෙන කාලය අපි දැන් වර්තමානයේ නුවන්තරන් අවම කරගෙන ඒක සති දෙක වගේ උපරිම සති දෙකක් ගත වෙයි සම්පූර්ණ ඌ ආයුධම් පත්‍රයකට රෝගී අපි කියන්නේ රෝගයට අදාළ සැත්කම සඳහා වාජනේ වීමට යන කෙනෙක් නම් එවැනි අවස්ථාවල අදාළ රෝහලට අපි නිකුත් කරන ලිපිය දිනක් හෝ දෙකක් තුල අපි නිකුත් කරනවා.
0: මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා.
1: ඔව් ඇත්තටම අපි දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිද්ධ වෙනවා ඊට අමතරව
0: යගේ මේ අවශ්‍යතාවයත් එතෙන්දී පෙන්눔 කරන්න අවශ්‍යයි
1: පෙන්눔 කරන්න අවශ්‍යයි පැහැදිලිවම විශේෂයෙන්ම අපි ජනතාවට අවධාරණය කරන්නේ සම්පූර්ණ වූ අයදුම් පත්‍රයක් ලබා දෙන තරමට ගත කරන කාලය අවම කරගන්න පුළුවන්
0: පෞද්ගලික රෝහල් ප්‍රතිකාර වලටත් ඒ ආකාරයෙන්ම සහන ලැබෙනවා
1: ඔව් ඒක
0: ප්‍රශ්න නැහැ කෙනෙක්ට ප්‍රශ්න මතුවෙන පෞද්ගලික රෝහලට යද්දී අරමුදලින් සහය ලැබෙන්නේ නැද්ද කියන කාරණයට හිත නැගෙන්න පුළුවන්.
1: ඇත්තටම අපි වෛද්‍ය ආධාර ලබා දෙනකොට මේ වෛද්‍ය ආධාර මුදල් අවශ්‍ය වෙන පෞද්ගලික රෝහල් වලින් කරන සැත්කම් වෙනුවෙන්ම තමයි. ඉතින් අපි ඒක අඛණ්ඩව පවත්වන්න නමුත් පහුගිය කාලේ තිබුණු සීමාවක් තිබුණා. ඒ තමයි ලියාපදිංචි පෞද්ගලික රෝහල් කියලා කීපයක් තිබුණා. ඒ වයින් කළොත් තමයි ජනාධිපති අරමුදල මූල්‍යාධාර දුන්නේ. නමුත් පසුගිය පාලක මණ්ඩල රැස්වීමේදී කරු ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ තීන්දුව කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සියලු පෞද්ගලික රෝහල් අදාළයි වෛද්‍ය ආධාර ලැබීමට. ඒ නිසා එම කුමන පෞද්ගලික වෛද්‍ය ආයතනයක රෝහලක සැත්කම කරත් ප්‍රතිකාර ගත්තත් අදාළ රෝග ලැයිස්තුවේ තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා නම් ඒ රෝහල ඔවුන්ට මූල්‍යාධාර ලබා දෙනවා. ඒ නිසා ජනතාවට එතනදී පහසුවක් ඇති කර අර ලියාපදිංචි සීමිත රෝහල් ගණනාවක් වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලියාපදිංචි සියලු රෝහල් වර්තමානයේ සලකා බලන.
0: පෙනිකා රෝගීන් එවගේ වකකොඩි රෝගීන් එවගේ මහරද සත්කම් මිස් දහා විශේෂ අවධානයක් යොමු කළ දෙන විශේෂ වැඩ පිළිවෙලක් තිබෙනවාද?
1: ඇත්තටම ඒවා තමයි වැඩිම ඉල්ලුමක් ඇති අවස්ථා. ඉතින් අපි ඒ සඳහා වැඩි වැඩියෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා ජනාධිපති අරමුදල. පසුගිය වර්ෂයේ අපි තිබ්බ සීමාවට වඩා මේ වර්ෂයේ මූල්‍යමය සීමා වැඩි කළා තියෙනවා. ඒ සත්කමක් වෙනුවෙන් ලබා දෙන මූල්‍යමය සීමාව යම් කිසි මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා ඒක වැඩි කරා මෙවර පාලක මණ්ඩල රැස්වීමේදී. ඒ වගේම ඒ වයිදී ලබා දෙන අර අපි විශේෂම් කියන ලබා දෙන කාලය පුළුවන් තරම් අඩු කළා තියෙනවා. පිළිකා රෝග සඳහා අපි ලබා දෙන ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. එතනදිත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ වගේම සත්කම් සඳහා ඒ අවස්ථාව වෙනුවෙනුත් ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ඔබ සඳහන් කළ හද සත්කම් පිළිකා වකුගඩු මේවා අපේ ජනාධිපති අරමුදලේ ප්‍රමුඛතා වය දැනටත් හිමි වෙලා තියෙන ප්‍රමුඛතාවයේ දෙන මූල්‍යාධාර ලබා දෙන අවස්ථා.
0: ඖෂධ සඳහාත් ආධාර ලබා දෙනවා.
1: ඔව් ඇත්තටම දැන් අපි සමහර අවස්ථාවල ඖෂධ මිලදී ගන්න සිද්ධ වෙනවා බාහිර පාර්ශ්වවලින් පෞද්ගලික අංශයෙන් පෞද්ගලික රෝහල් වලින්. එවැනි අවස්ථාවල ඖෂධ මිලදී ගැනීම සඳහාත් අපි මූල්‍යාධාර ලබා දෙනවා.
0: එවගේම විදේශගත වීමට අවස්ථාවක් වෙනවා සත්කමක් සඳහා කොහොමද ඒ ක්‍රියාපටිපාටි සිදු වෙන්නේ? කතරම් ඉක්මනින් සිදු වෙනවද? කොහොමද වෙන්නේ?
1: ඔව්. ඇත්තටම එතනදී අපි උදාහරණයක් විදිහට සමහර රෝගීන් විදේශගත වෙනවා ආසන්න රටට ඉන්දියාවට යන අවස්ථා තියෙනවා සත්කම් කර ගැනීම සඳහා. ඒ අවස්ථාවල අපි සම්බන්ධ වෙනවා අපේ ඒ රටේ තියෙන තානාපති කාර්යාලය හරහා. ඉන්දියාවේ නම් අපේ මහ කොම්සාරිස් කාර්යාලය හරහා. එයරා වුන් සත්කමට කලින් අපි ඔවුන්ට නිකුත් කරන වගකීමේ ලිපි අපි මෙන්න මේ මුදල නිකුත් කරනවා කියලා අපේ තාන මහ කොමසාරිස් හෝතානාපති කාර්යාලයේ ඒ අපි වෙනුවෙන් අදාළ වකීම් ලිපිය අදාළ රෝහලට නිකුත් කරනවා. එතකොට අපි විදේශ අමාත්‍යාංශය අරහා අපි අනුමත කරපු මුදල අදාළ මහ කොමසාරිස් කාර්යාලය තානාපති කාර්යාලයට යවුවට පස්සේ රෝහල විසින් අදාළ ගෙවීම කරනවා. එතනදිත් අපි බලන්නේ අපේ නිර්ණායක සම්පූර්ණ කළ තියෙනවාද කියන එක පමණයි. විදේශගතද දේශීයවද කියන එක අපි එතනදී සැලකිලට ගන්නේ නැහැ.
0: දැන් මොන ක්‍රමවේද තිබ්බත් වංචනික ලේඛන ඉදිරිපත් වීමේ හැකියාව තිබෙන එවැනි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් වංචනික ලේඛන ඉදිරිපත් වීමේදී හඳුනා ගැනීම ක්‍රමවේද සැලසුම් කරලා තිබෙන එවැනි ක්‍රමවේද තිබෙනවද?
1: ඔව් ඉතින් පැහැදිලිව අපි ඇත්තටම අපි මේ අර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට රැගෙන යාමේ මූලික අවශ්‍යතාවයක් තිබුණෙත් මේ අයදුම් කරුවා එම ප්‍රදේශයේම වෙන අයදුම් කරුවෙක් වුණාට පස්සේ ඔහු හඳුනා ගැනීම කොළඹට වඩා පහසුයි. දෙවැනි එක ඔවුන් ඉදිරිපත් කරන ලිපි ලේඛන වෛද්‍යවරුන්ගේ ලිපි ලේඛන අපි පරීක්ෂා කරනවා. රෝහල පරීක්ෂා කරන වෛද්‍යවරයා පරීක්ෂා කරන. ඒ නිසා එතනදී අපිට වංචාවක් කිරීමේ හැකියාවක් නැහැ. ආදායම් තත්ත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේදීත් පරීක්ෂා කරන අපේ කාර්යාල මට්ටමේදීත් අපි පරීක්ෂා කරන. ඒ නිසා ලිපි ලේඛන පරීක්ෂාව සම්බන්ධයෙන් අපේ පවතින යාන්ත්‍රණය අතීතයේ තිබ්බට වඩා ඉතාම ශක්තිමත්. ඒ නිසා එවැනි අවස්ථාවල වංචාවක් කිරීමේ තියෙන ඉඩකඩ ඉතාම අවමයි.
0: ආධාර දුන්නෙන් පස්සේ පසුවිපරමක් කරනවා.
1: ඉතාම පැහැදිලිව පසුවිපරමක් කරනවා. මොකද අරමුදල් විශේෂම සත්කමක් කරපු කෙනෙකුට නම් අපි ඒ සත්කම අපි කියන රීම්බස් කරනවා කියලා ඒ වියදම් අපි විසින් පියවා ගැනීමට ඔහුට ඒ මුදල් ලබා දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා. සත්කමක් කරන කලින් නම් ඔහු මේ මුදල් ඉල්ලා සිටින්නේ. ඒ අවස්ථාවල අපි ගෙවීම කරන්නේ අදාළ රෝහල්. ඒ නිසා අපිට පසුවිපරමක් වගේම මේ මුදල් කුමන කාර්යයට වැය වුණාද කියන එක පිළිබඳ තහවුරුවක් නිරන්තරයෙන් අපිට ලැබෙනවා. අතීතයේදීට වඩා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවීම සිද්ධ වෙන නිසා ඒ තහවුරුව තවත් ශක්තිමත් වෙලා තියෙනවා.
0: හොඳයි, අපි වෛද්‍ය ආධාර වලින් අපි අධ්‍යාපනයට ආවොත් වෛද්‍ය ආධාරයෙන් පසුව වැඩිම ආධාර ලබා දෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන්ද නැත්නම් වෙනත් ක්ෂේත්‍රයක් වෙනුවෙන්ද?
1: ඔව්, අධ්‍යාපනයේ තමයි වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන්නේ.
0: කොහොමද අධ්‍යාපනයේ සඳහා වැඩසටහන් ප්‍රාප්ත වෙන්නේ කියලා අපෙන් ඇහුවොත්?
1: ඇත්තටම
0: මොනවාගේ වැඩසටහන් තියෙන්නේ? මොනවාගේ ඉලක්කගත කිරීම තියෙන්නේ?
1: අධ්‍යාපනය සඳහා විශාල මුදලක් අපි වෙන් කරනවා. අපි සඳහන් කරා දිත්වා සුලිකුණාටුවා අපලාවේ ළමුන් 2,6000කට මේ වෙන විට මුල් ප්‍රතිපාදන ලබා දීලා තියෙන රුපියල් 10,000 පෙන්. ඒ හැර විශාල පිරිසක් අපේ රටේ සිටිනවා දරුවෝ ආර්ථික ප්‍රශ්න නිසා අධ්‍යාපනය මගහැර. ඔවුන්ට අපි අධ්‍යාපන ආධාර ලබා දෙනවා. උසස් පෙළ අති විශිෂ්ට ලෙස සමත් වෙන දරුවෝ ඉන්නවා. ඔවුන් අපි දන්නවා වසර 13ක් සමහර කෙනෙක් වසර 14ක් අධ්‍යාපනයට කැප කළ දෙමව්පිය ගුරුවරු තාම අපි කියන ක්‍රීම් එක තමයි මේ බිහි වෙන්නේ. ඔවුන් නැගීමේ ක්‍රමයක් තිබුණා ලංකාවේ. අපි පසුගිය වර්ෂයේ පළමු දස දින සෑම විෂය ධාරාවකම සෑම දිස්ත්‍රික්කයකම ඇගයීමට ලක් කරා. මේ වර්ෂයේ පාලක මණ්ඩලයේ තීන්දුව කරා පළමු දස දින නෙමෙයි පළමු 20 දින ඇගයීමට ලක් කරන සෑම විෂය ධාර 6ක්. එතකොට මේ වැඩසටහන අගෝස්තු මාසෙ පටන් ගන්නවා. ඊට අමතරව අධ්‍යාපනයේදී ප්‍රශ්න වලට ලක් වන දරුවෝ ඉන්නවා ආබාධයට ලක් වීම නිසා
0: ආබාධ සහිත දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අපි ඉස්සරහට යමු තන්ට.
1: ඔව්, අපි විශේෂ වැඩසටහනක් තියෙනවා, අපි ඊළඟට ඒක කතා කරමු. ඊට අමතරව මව්පියා බාරකරුවන් අහිමි වීම නිසා අධ්‍යාපනයේ අහිමි වෙන්න පුළුවන් දරුවෝ ඉන්නවා. උදාහරණයක් වනාලි ප්‍රහාර වලට ලක් වන පවුල්වල, වකුගඩු රෝග වලට ලක් වන පවුල්වල, මව්පියා විදේශගත වෙලා විදේශ රටකදී මීයාම ආබාධයට ලක් වීම සිරගත වීම වැනි අවස්ථාවල, දීවර කර්මාන්තයේදී මේදී ආබාධවට ලක්වීම මීයාම වැනි තත්ත්වයන්. එවැනි තත්ත්වයන් වලදී පීඩාවට පත් වෙන්නේ ඒ මීයන් පුරවැසියා වුණත් ඒ නිසා අධ්‍යාපනයේ කඩාවැටෙන්න පුළුවන් දරුවන්. ජනාධිපති ආරම්භදල හැම විට මේ දරුවන් රැක බලා ගන්න ඉදිරිපත් වෙනවා. දහස් ගාණක් දරුවන්ට මේ මොහොතේ ජනාධිපති ආරම්භදල මාසික ශිෂ්‍යාධාර ගෙවනවා. ඒ නිසා අධ්‍යාපනයේ වෙනුවෙන් ජනාධිපති ආරම්භදල අති විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කරනවා. එය පසුවිපරම් කරන අඛණ්ඩවය ලබා දෙනවා.
0: ආබාධ සහිත දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කරන මේ සෙනසුරාදාද ආරම්භ මොකක්ද මේ වැඩසටහන?
1: අපිට විශේෂයෙන් කියන්න ඕන පසුගිය පාලක මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ තීන්දුව කළා.
0: මොකද මෙතනට කැඳවා ගන්නත් විශේෂ හේතුවක් වුණා මේ වැඩසටහන. අපි පැහැදිලි කරමු.
1: ඔව්, ආබාධ සහිත දරුවෝ අධ්‍යාපනයේ යෙදෙනවා. නමුත් අපි දන්නවා ලංකාවේ ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය ලැබීමේදී අධ්‍යාපන ආයතන තුල පවතින වටපිටාව සහ සමාජයේ පවතින වටපිටාව ලෙහෙසි නැහැ. ඒ නිසා සියලු දෙනා අධ්‍යාපනයේ අඛණ්ඩව යෙදීමක් අපි දකින්නෙත් නැහැ. යම් යම් බාධා තියෙනවා. නමුත් රජයේ ප්‍රතිපත්තියක් විදිහට තීන්දුව කළ තියෙනවා කිසිවෙකු අත නොහැර. කිසිවෙකුත් අත්හරින් නැතුව අධ්‍යාපන අවස්ථා, අනිකුත් අවස්ථා, සමාජ අවස්ථා සියලු දෙනාට දෙන්න. එතන විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබනකොට ලංකාවේ එක වර්ගීකරණයක් විදිහට මෑත කාලෙ දිරි ගන්නනවා ආබාධ සහිත ලක් වූ දරුවන් දිරි ගන්නවා. ආබාධ ලක් වූ දරුවන්ට විශ්වවිද්‍යාලයට එද්දී අනිත් දරුවන්ට වඩා අමතර වියදමක් දරන්න සිද්ධ වෙනවා. බාරකරුවෙක් සමග පැමිණෙන අවස්ථාව තියෙන උපකරණ පාවිච්චි කරනවා. ඉතින් මෙවැනි අවස්ථාවලදී ඔවුන් සාමාන්‍ය දරුවෙකුට වඩා අපහසුතාවයට පත් වෙනවා. සමට අධ්‍යාපනයේ මග හැරයන්. අධ්‍යාපනයේදී අනිකුත් අයට ලැබෙන සමාන තනුවට ලැබෙන්නේ නැහැ. මේක පිළිඅරගෙන අපේ පාලක මණ්ඩලයේ ගරු ජනාධිපතිතුමා පාලක මණ්ඩලයේ තීන්දුව කරා ආබාධ සහිත ජනතාවට සුවිශේෂ අවස්ථා ලබා දෙන නිසා මේ දරුවන්ට රුපියල් 100,000 ශිෂ්‍යාධාරයක් ලබා දෙනවා. විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබල මේ වෙනකොටත් විශ්වවිද්‍යාලයේ සිටින දරුවන්ට 2026 සිට රුපියල් 100,000 ශිෂ්‍යාධාරයක් ලබා දෙනවා. එකවරක් ලබා දෙන ශිෂ්‍යාධාරයක්. මේකේ පළමු වැඩසටහන ජූලි මාසයේ 11 වෙනිදා අර්ලේග මන්දිරයේදී ගරු ජනාධිපති ගරු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
0: ලබන සෙනසුරාදා.
1: එතකොට ගරු කතානායකතුමා, පාලක මණ්ඩලයේ සමාජිකයෙක්, ඒ වගේම සමාජ සුබසාධන විෂය භාර ගරු අමාත්‍යතුමා සම්බන්ධ වෙනවා. රජ ඉහළ නිලධාරීන් මේ වැඩසටහන සම්බන්ධ වෙනවා. පළමු වැඩසටහන ඉතිහාසයේ පළමු වතාවටයි මේ වෙන්න ක්‍රියාත්මක වෙන්නේ. අපි පළමු වැඩසටහනට කොළඹට ප්‍රවේශයේ පහසු අපි දන්නවා මේ දරුවෝ යම් යම් ආබාධත්වල ඉන්න දරුවෝ කොළඹට පහසු ප්‍රවේශයක් සහිත විශ්වවිද්‍යාලවල ආබාධ සහිත දරුවෝ ටික තමයි කැඳවන්නේ. අනිත් වැඩසටහන අපි ලබන මාසෙ උතුර සහ නැගෙනහිර උතුරු මැද දරුවන් වෙනුවෙන් වම්නියාවේදී පැවැත්වීමට සැලසුම් කරමින් ඉන්නවා. කොළඹදී පැවැත්වෙන වැඩසටහන වෙනුවෙන් දරුවෝ 234ක් ඔවුන්ගේ දෙමව්පියන් සමග සහභාගී වෙනවා. මේක එක පැත්තකින් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දෙන ආධාරයක්, අනිත් පැත්තෙන් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් රජය ජනාධිපති අරමුදල දක්වන කැපවීම උනන්දුව සහතික කරන අවස්ථාවක්.
0: දැන් මේ වැඩසටහන නරඹනවා ඇති විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිරිනේ වැනි ආධාරයක් අවැසි දෙමාපියන් වැඩසටහන නරඹනවා ඇති. ඒ වගේම සමහර විට නිවසේ ආදායම ලැබෙන පුත්‍රයාම කිසි අනතුරකට මුහුණ දීලා ගැටලුවකට මුහුණ දීලා සිරින දරුවෙක්ගේ මව්පියෙක් වැඩසටහන නරඹනවා ඇති. ඔවුන් කොහොමද සම්බන්ධ වෙන්නේ? අර කලින් කිව්ව ක්‍රමවේදය හා සමානමද ක්‍රමවේදේ කොහොමද සම්බන්ධ වෙන්නේ ආධාර ලබා ගැනීම සඳහා?
1: ඔව්. ආබාධ සහිත
0: නිර්ණායක මොනවද දරුවන්ට ආධාර ලබා දීමේදී?
1: ඔව්. ආබාධ සහිත දරුවන්ට ජනාධිපති ආරම්භදලේ සුවිශේෂ අවධානය යොමු වෙනවා. ඔවුන්ට තියෙන්නේ බාරකරුවෙක්, ඔවුන්ට අවුරුදු 18 වයසට අඩු නම් බාරකරුවෙක්, ඔවුන්ට හැකියාව තියෙනවා නම් ඔවුන්ට ඍජුවම 18ට වැඩි නම්, හෝ නැත්නම් ඒ බාරකරුවෙක් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ජනාධිපති අරමුදල විෂය භාර නිලධාරි ප්‍රාදේශීය ලේකම් තුමා තුමිය, එහෙම නැත්නම් ජනාධිපති අරමුදල විෂය භාර නිලධාරි හමු වෙන්න අපි ඔවුන් දැනුවත් කරලා තියෙනවා. ආයුධම් පත්‍රයක් තියෙනවා සැබවින්ම. ඒ ආයුධම් පත්‍රයේ ඊට අමතරව ඔවුන්ගේ මූලික කුමක් සඳහාද මේ අවශ්‍ය වෙන්නේ? ආධාර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද, ස්වයං රැකියාවක් වෙනුවෙන්ද, එදිනදා ජීවිතේ පවත්වාගෙන යාම වෙනුවෙන්ද? ඒ කාරණා තහවුරු කරලා ඒ ආයුධම් පත්‍රේ භාර දුන්නාම ඔවුන්ට ජනාධිපති ආරමුදලට තමන්ගේ ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට විශාල පිරිසක් මේ මොහොතේ වෙනි ආකාරයට ආධාර මුදල් ලබා ගන්නවා ජනාධිපති ආරමුදලෙන්. ඉතින් පහසු කළා තියෙනවා ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහන් කරාම ඒක තහවුරු කරගෙන ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරි වාර්තා සහිතව අපිට ආයුධ පත්‍ර ලැබෙනවා.
0: විශ්වවිද්‍යාල සසුන්ටත් වෙනි අවස්ථාවක් තියෙනවද?
1: අතරම විශ්වවිද්‍යාල
0: සහිත විශ්වවිද්‍යාල සසුන් නෙමෙයි, අනිකුත් විශ්වවිද්‍යාල සසුන්ටත් වෙනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද? විශේෂ
1: අතරම අපි අර කිව්වේ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වෙන දරුවෝ පළමු 22 සෑම විෂය ධාරාවක අපි හිතන්න ජීවිද්‍ය පළමු 22 දිස්ත්‍රික්කේ, කලා විෂය ධාරා පළමු 22 දිස්ත්‍රික්කේ,
0: සෑම දිස්ත්‍රික්කේ
1: සෑම විෂය
0: ධාරාන් 6.
1: එතකොට දරුවෝ 120ක්
0: දිස්ත්‍රික්කේ ගින 120ක්
1: 120ක් රුපියල් ලක්ෂය බැගින් මූල්‍ය ආධාරයක් ලැබෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයට කලින් අබැයි අපි එතන තහවුරු කරගන්න ඔවුන්ගේ විභාග දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගන්න ඔවුන්ගේ දිස්ත්‍රික් කුසලතා සහ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම තහවුරු කරගන්න ඔවුන් විශ්වවිද්‍යාලය සඳහා ලියාපදිංචි වෙලා ඉන්නවද කියලා අන්නේ කාරණා තහවුරු කරගෙන ඔවුන්ට මූල්‍ය ආධාර ලබා දෙනවා. ඒ සඳහා අපි ග්‍රාම නිලධාරී වාර්තා හෝ ප්‍රාදේශීය ලේකම් වාර්තා ලබා ගැනීමක් වෙන්නේ නැහැ. මොකද අපි විභාග දෙපාර්තමේන්තුවෙන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසමෙන් තහවුරු කර ගැනීමක් සිදු කරන නිසා අපි බලන්න ඔවුන්ගේ විශිෂ්ටත්වය, ඔවුන්ගේ දක්ෂතා නිසා. ඊට අමතරව යම් කිසි කෙනෙකුට විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, පාසල් අධ්‍යාපන වෙන්න පුළුවන් කරගෙන යාමේදී වෙන යම් ආකාරයේ අර අපි කිව්වේ බාරකරුවන් අහිමිවීම, ආබාධ සහිත වීම, එවැනි තත්ත්වයන් පවතිනවා නම් ඔවුන්ටත් පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අයදුම් කරන්න.
0: දරුවන් 3000ක් විතර අර විතර එනවා
1: වර්ෂයකට 3000ක් එනවා. ඔව් 3000. ඇත්තටම පසුගිය වර්ෂයේ මුල් 10 දෙනාට විතරයි ලබා දුන්නේ. මේ වර්ෂයේ
0: පසුගිය වසරේ මුල් 10 දෙනාට දැන් 20 දෙනෙක් දක්වා වැඩි කරලා තියෙනවා.
1: මේක වැඩි කරලා තියෙනවා. මේවර පාලක මල්ලේ තීන්දුවක් ගත්තා. අනාගතයේ මේක තව තවත් වැඩි වෙන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒකත් පළමු වරටයි පටන් ගත්තේ ගිය වර්ෂේ. දැන් ජනාධිපති ආරමුදල විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න දරුවන්ට ඇගේම අඛණ්ඩව කරගෙන යනවා.
0: වෘත්ති අධ්‍යාපනයටත් වෙනි සහයක් දක්වනවාද? වෘත්ති අධ්‍යාපනයට යන්න ඉන්න කෙනෙක් සමහර අවශ්‍යතාවක් වුන් අවශ්‍යතාව තිබෙනවා නට මුදල් නැති වෙන්න පුළුවන්. එවැනි සහයෝගයක් දක්වනවාද ලබා ගන්න පුළුවන්ද?
1: ඇතරම වෘත්ති අධ්‍යාපනයටත් ජනාධිපති ආරම්භදල විවෘතයි. එතනදිත් ඔවුන්ගේ ආර්ථික බාධක පවතිනවා නම් රජයේ වෘත්ති පුහුණු ආයතනවල යම් කිසි පාඨමාලා ආධාරණ නම් ඊවෙනුන් ගෙවීමක් කරන්න තියෙනවා නම් එසහා ගෙවර. නමුත් අපි මෙතනදී පුද්ගලිකාංශයේ වෘත්ති පුහුණු පාඨමාලා කියන එකට ජනතාවේ සදා යොමු වීම හොඳයි, අපි ඒක අගය කරනවා. නමුත් ඒ සඳහා ජනාධිපති ආරමුදල සලකා බලන්නේ අර ආර්ථික දුෂ්කරතා කියන කාරණේ. ඒ නිසා ආර්ථික දුෂ්කරතා කාරණේදී අපි පුද්ගලික ආයතනවල වෘත්ති පුහුණු පාඨමාලා කියන තැනදී ඒ වෙනුවෙන් අපි මූල්‍ය ආධාර ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. නමුත් රජයේ වෘත්ති පුහුණු පාඨමාලා වලට යනවා නම් වෘත්ති අධ්‍යාපන ලැබනවා නම් එවැනි දරුවන්ට අපි මූල්‍ය ආධාර ලබා දෙනවා.
0: ව්‍යාපාරිත විරාමයකට යාමට අවශ්‍යයි. එන කලින් දැන් රට වෙනුවෙන් විශේෂ මෙහෙවරක් කරාය වෙනුවෙන් ආධාර ලබා දීම සිදුවන, ඒ වගේම ආගමික කටයුතු වෙනුවෙන් ආධාර ලබා දීම සිදුවන. ඔබතුමා මුලින් සඳහන් කරාය කාරණා සම්බන්ධයෙන් තවදුරටත් යම් කිසි පැහැදිලි කිරීමක් කරොත් මොන වගේ ආධාර ලබා දී තිබෙන්නේ, මොන වගේ පුද්ගලින්ද කියන එක සම්බන්ධයෙන් කියන එක එච්චර සුදුසු නැහැ. උන්ගේ තොරතුරු නවනන නිසා නමුත් මොන වගේ දේවල්ද වෙලා තිබෙන්නේ මේ පසුගිය කාල සීමාව තුළ, මොන වගේ වැඩවීම්ද වෙලා තිබෙන්නේ?
1: මුලින්ම කියනකොට ඒ ආයුධ පත්‍ර ලැබෙන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා, විශේෂයෙන්ම ආගමික ස්ථාන සංවර්ධනය සහ පෙරහැර. ආගමික ස්ථාන සියලු ආගම් වල ආගමික සංවර්ධනය සඳහා ජනාධිපති ආරම්භදල යම් කිසි ප්‍රතිපාදන ප්‍රමාණයක් සෑම වර්ෂයකම වෙන් කරනවා. විශේෂයෙන්ම පන්සල්, දහම් පාසල්, පල්ලි, කෝවිල් මේවා සංවර්ධනය සඳහා ඔවුන්ගේ මූල්‍යාධාර ඉල්ලීම් ප්‍රාදේශීය ලේකම්වරු වරහා පැමිණියාම නිර්දේශ සහිතව අඩු ආදායම් සහිත, එහෙම නැත්නම් ආදායම් ප්‍රමාණවත් නොවන ආගමික ස්ථාන වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම කරනවා. එවැනි ඒවගේම සංස්කෘතික අංගයක් තමයි පෙරහැර සහ පෙරහැර ආශ්‍රිත ක්‍රීඩා ක්‍රියාකාරකම්. එවැනි අවස්ථාවලත් ජනාධිපති අරමුදල ඒ වෙනුවෙන් මූල්‍යාධාර සැපයීමක් කරනවා. රට ජාතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කරපු පුද්ගලයන්, සමහරලාට කලා වෙන්න පුළුවන්, ක්‍රීඩා වෙන්න පුළුවන්, සාහිත්‍ය, මේ විවිධ අංශ, තාක්ෂණික අංශේ මේ විවිධ අංශ නියෝජනය කරන පුද්ගලයන්ට ඔවුන්ගේ කටයුතු අපි දන්නවා. සමහර අවස්ථාවල ඒ විශිෂ්ට සේවාවක් කරත් ඔවුන්ට ජීවිතය පවත්වාගෙන යාමේ යම් යම් ගැටලු, අවහිරතා ඇති වෙන්න පුළුවන්. අන්නේ වෙන අවස්ථාවල ඔවුන්ගේ අමාත්‍යංශ, ඔවුන්ගේ ඒ කියන්නේ අදාළ පාර්ශ්ව නියෝජනය කරන උදාහරණ කලාකරුවෙක් නම් සංස්කෘතික අමාත්‍යාංශේ, මේ වගේ අපිට නිර්දේශ සහිතව ලැබෙන ඉල්ලීම් වලදී අපි ඔවුන් නැගීමට ලක් කරන මූල්‍යාධාර ලබා
0: දෙනවා. හොඳයි, විරාමයකට යාමට සූදානම් වන්නේ මම ගිරාමෙන් අනතුරුව කොහෙන්ද ඔබට මුදල් මේ ආධාර ලබා දෙන්න, කොහෙන්ද මුදල් කියන සම්බන්ධයෙන් මසන්න සූදානම්. ඉතින් රදේසිර ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග දවසේදී අප සාකච්ඡාවට එක් කරගත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා, ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ ජනතාවට එන් ලැබෙන සහන සහ සහන ලබා ගන්නේ කෙසේද යන ගත තමයි කතා බහ කරන්නේ. සිරින්නේ රදේසිරින්න කෙටි විරාමයකින් අනතුරුව යලිත් හම්බෙමු.

0: අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස්ජෙන් එකයි සයිබර්ජෙන්. දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්නේ

0: විරාමෙන් අනතුරුව ඔබලත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ජනාධිපති ජේෂ්ඨත්වයේ ලේකම් සහ ජනාධිපති අරමුදල ලේකම් රෝෂන් ගමගේ මහතා ජනාධිපති අරමුදල කාර්යභාරය සහ ඒ සේවාවන් ලබා ගැනීම පිළිබඳව අප කතා බහ කරමින් සිටි මම සලහන් කළා අරමුදල මුදල් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් විමසනසිනවා ඊට කලින් දැන් අපි දරුවෝ ගැන කතා බහ කරමින් සිටි අධ්‍යාපනය ගැන දරුවන් ගැන ලැබෙන සේවාවන් ගැන එවැගේම මේ බොහෝ දරුවන් සිටිනවා උන්ට විදේශගතවන්ට අවස්ථාවක් ලැබෙනවා ක්‍රීඩා තරගය වගේම අධ්‍යාපන කටයුතු ඒ වගේම විවිධ තරග සඳහා රට නියෝජනය කරන්නට තමත් සමහර අයට යන්න බැරි වෙනවා බොහෝ බාධක තිබෙන නිසා ආර්ථික දුෂ්කරතාවන් නිසා ඒ අයට ඔබෙන් ඔය අරමුදලෙන් සහනයක් තිබෙනවාද එවැනි අවස්ථාවන් ලබා දීලා තියෙනවද
1: ඔව් ඇත්තටම දැන් ඔබ සඳහන් කර ආකාරයටම අසමාන අවස්ථා තියෙනවා රට නියෝජනය කරන්න ලැබෙනවා නමුත් ඒ සඳහා යන වියදම් පියවා ගැනීමට නොහැකි අවස්ථා ඇති වෙනව දරුවන්ට අපිට ගණනාවක් එවැනි අවස්ථා වාර්තා වුණා. එතකොට අඩුවාදම් ලාභී දරුවෙකුට එවැනි තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ජනාධිපති අරමුදල මැදිහත් වෙනවා රට නියෝජනය කරන්න. ඔහුගේ විදේශ ගමන වෙනුවෙන් අපි ජනාධිපති අරමුදල මූල්‍ය ආධාර ගුවන් ටිකට් පත් විශේෂයෙන් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. එතකොට පසුගිය වර්ෂය තුලත් මේ වර්ෂය තුලත් අපි එවැනි මැදිහත් වීම ගණනාවක් සිද්ධ කරා. ඒ නිසාම දරුවෝ ගණනාවකට විදේශ රටවල විශේෂම ක්‍රීඩා තරඟ නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. ජනාධිපති අරමුදල රෝන් ගුවන් ටිකට් පත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය අනුග්‍රහකත්වය
0: ලැබුණා. මුදල් කොහෙන්ද කියන ප්‍රශ්න කලින් දැන් බොහෝ සේවාවන් සඳහා ලබා දෙන දායකත්වය වැඩි කරලා තියෙනවා. කළමනාකරණය කොහොමද කරගන්නේ? කළමනාකරණය කර ගැනීම තුළින් මොන වගේ දියුණුවක් ලබා ගන්න තිබෙන අප දැක්කා පසුගිය කාල සීමා තුළ බොහෝ දේශපාලඥයින්ට විදේශගත වෙලා ප්‍රතිකාර ලබන්නට මිලියන ගණන් වියදම් කරලා තිබ්බා. ලයිස්තු තිබ්බා නම් 60 ගණන්. දැන් ඒ තත්ත්වේ නැහැ. කොහොමද මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමෙන් පසු මේක ජනතාවට ගෙන යන්න හැකියාව ලැබුණේ? මොන වගේ තීව්‍ර වීමක් එතන තිබෙන්නේ?
1: ඇත්තටම පාලක මණ්ඩලයේ අවශ්‍යතාව පාලක මණ්ඩලයේ සඳහන් කරා මේක පුුවන් තරම් විනිවිද භාවයෙන් යුතුව අවශ්‍යම ජනතාවට දිය යුතුයි කියන එක. ඒ නිසා ඒ උපදෙස් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ පිළිපදින්නේ. ඒ නිසා අපිට ඉතාම පැහැදිලිව කියනවා මේ වංචනික වැඩවලට අවභාවිතයන් වලට ජනාධිපති අරමුදල සම්බන්ධ වෙන්න කොහෙත්ම අවස්ථාවක් දීලා නැහැ වෙන්න එපා කියන පණිවිඩය. ඒක කාර්ය මණ්ඩලයේ සමස්තයම පිළි අරගෙන ඉතාම පිරිසිදුව ඔවුන් තමන්ගේ කාර්යනිෂ්ඨ කරනවා. අපි ජනාධිපති අරමුදල ගමට රැගෙන ගියෙත් ඒ සඳහාමයි. දුරායුතුම් කරන්නාගේ සිට සියල්ලම සියලු දෙනා දන්නවා. ඒ නිසා වර්තමානයේ අවභාවිතයන් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. කාර්ය මණ්ඩලය ගත්තොත් අපේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 58 දෙනෙකුෙන් පමණයි. නමුත් අපි දන්නවා අපිට සියලු ආයුධම් පත්‍ර ලැබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. එතන අපි වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරනවා විශේෂ නිලධාරීන්, ඒ වගේ ශේෂ්ඨ නිලධාරීන්, ග්‍රාම නිලධාරීවරු සහ ශේෂ්ඨයට යන අනිකුත් නිලධාරීන්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු, ගණකාධිකාරිවරු මේ පිරිස අතිවිශිෂ්ට සේවාවක් කළා තමයි දැන් වර්තමානයේ ජනාධිපති අරමුදල විනිවිද භාවයෙන් යුතු මූල්‍ය අවභාවිතාවක් නැති අරමුදලක් බවට පත් කරලා තියෙන්නේ.
0: නම ජනාධිපති අරමුදල වුණා ජනාධිපතිවරයාගේ කිසිම අතපෙවීමක් නැහැ කියලා බුදුම සලහන් කළා. ඒ වගේම කිසිදු දේශපාලඥයෙක්ට මිස්දා මැදිහත්වීමක් කරන්න හැකියාවක් නැද්ද? ආයුධම් පත්‍රයේ සමග එවැනි අවස්ථාවක් තියලම නැද්ද?
1: කොහෙත්ම නැහැ.
0: කොහෙත්ම නැහැ.
1: කිසිකට අවස්ථාවක් නැහැ.
0: හොඳයි. දැන් කොහෙන්ද මුදල්? කොහෙන්ද මුදල්? ජනතාවට තියෙන ප්‍රශ්නය මේක වෙන්න පුළුවන්. කොහෙන්ද මුදල් ජනාධිපති අරමුදලට?
1: ඇත්තම ජනාධිපති අරමුදල මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගය වෙන්නේ සංවර්ධන ලොතරැයි. අපේ මෑත වර්ෂවල ලැබෙන මූල්‍ය ආදායම් බැලුවොත් 90%ක්ම සංවර්ධන ලොතරැයියෙන් තමයි ලැබිලා තියෙන්නේ. ඒතර සංවර්ධන ලොතරැයියට ලැබෙන ආදායම ජනාධිපති අරමුදලට ලැබෙනවා. ඒකෙන් කොටසක් තමයි මහ පොළ සඳහා ගලාගෙන යන්නේ ජනාධිපති අරමුදල හරහා. එතකොට වර්තමානයේ පොලිය මගිනුත් මොකද අපේ තියෙන ආදායම මෑත වර්ෂවල වැඩි වෙලා තියෙනවා. 2025 වර්ෂයේ ආදායම 2023-24ට සාපේක්ෂව ඉතාම ඉහළ ගියා. ඒ වගේම ගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ ආදායම නැවතත් වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා අරමුදල ඉතාම සුරක්ෂිතයි. අරමුදල වර්ධනය වෙනවා, අරමුදලක් විදිහට වර්ධනය වෙනවා. අපි ඔබට කියන්න ඕන මේ අරමුදලේ මූල්‍ය තත්ත්වය 2015 තිබුණේ බිලියන 1.9යි. 2016 බිලියන 2යි. නමුත් 2025 මට්ටමට එනකොට මේ ආදායම් මට්ටම බිලියන 8ක් ලැබෙන මට්ටමට ලැබුණා. බිලියන 8ක් ලැබෙනවා. එතකොට අවසාන ශේෂයේ විදිහට බිලියන 13 ඉක්මවලා අරමුදලේ මූල්‍යමය තත්ත්වය වර්ධනය කරගත්තා. නමුත් මේ 2015-16 මේ වර්ෂවල තිබුණේ බිලියන 2. දැන් ඒ බිලියන 13 ඉක්මවල තියෙනවා. ඒ නිසා අරමුදල වර්ධනය වෙනවා අපි දන්නවා මෙතන. නාස්ති නෑ, දූෂණ නෑ, ආක්‍රමිකතා නෑ. ඒ නිසා අරමුදල සංවර්ධන ආදායමත් වැඩි වෙනවා, අරමුදලත් වර්ධනය වෙනවා, ජනතාවට ලැබෙන ප්‍රතිලාභත් වර්ධනය වෙනවා.
0: කෙනෙක්ට හිතනත් දායක වෙන්න, මේ අරමුදලත් එක්ක දායක වෙන්න පෞද්ගලිකව අරමුදල සපයාදී හැකිද? සමාගම් වලට මේ හා සම්බන්ධයෙන් හැකියාව තියෙන එවැනි දායක වීම තිබෙනවද?
1: එවැනි දායක වීම තිබෙනවා. අපි නිරන්තරයෙන්ම ජනතාවගෙන් අරමුදලට දායක වෙන්න කියලා ඉල්ලීම් කරලා නැහැ. නමුත් කිසියම් පුද්ගලයෙකුට ආයතනයකට අවශ්‍යතාවයක් තියෙනවනම්, කැමැත්තක් තියෙනවනම්, ඔවුන්ට ජනාධිපති අරමුදල වෙත ඉල්ලීමක් කළොත් ඒකට පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අවස්ථාව ලබා ගන්න පුළුවන්.
0: එවැනි එක් වීම තිබෙනවා.
1: එහෙමනික් වීම තියෙනවා. සමහර සමාගම් අපිට ගිය වර්ෂේ, ඊට පෙර වර්ෂේ මුල්මේ වශයෙන් විශාල පරිත්‍යාගයන් කළා තියෙනවා. අපි ජනතාව වෙත, තනි තනි පුද්ගලයන් වෙත යන අරමුදලක් නෙමෙයි. නමුත් ඕනම පුද්ගලයෙකුට ඕනම අවස්ථාවක තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා යම් මුදලක් පරිත්‍යාග කරන්න කැමතියි කියලා, එතකොට පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඒ සඳහා අපිට අවස්ථාව ලබා දිය හැකියි.
0: විදේශගත ශ්‍රී ලංකිකයන්ටත් මේ හා එක්වීම හැකියාව තිබෙනවා.
1: ඔවුන්ටත් ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා, ඒ ආකාරයෙන් ඔවුන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරොත් පාලක මණ්ඩල අනුමැතියක් සහිතව අපිට ඒ සඳහා අවස්ථාව ලබා දිය හැකියි.
0: ඒ වගේම දැන් අරමුදලේ පිහිට ලබා ගත්ත එක්ක නැවත අරමුදල හා එක්වෙච්ච අවස්ථා තිබෙනවද? වෙන ඉල්ලීම් තිබෙනවද? ඒ අරමුදලෙන් පිහිට ලබාගෙන පසුව ඔවුන් අරමුදල දායක වීමට පැමිණිය අවස්ථා තිබෙනවද?
1: ඔවුන් බොහෝ අයට සමහරු තමන්ගේ කුඩා කාලයේ අරමුදලෙන් උදව් අරගෙන තියෙනවා. වැඩි ඔවුන් තරුණ වයසට ආවට පස්සේ, රැකියා කරන මට්ටමට ආවට පස්සේ ඔවුන්ව ප්‍රකාශ කළ තියෙනවා කිසියම් හෝ දිනක අපි ජනාධිපති අරමුදල උදව් කරන්න කැමැති. තවත් සමහරු ඉන්නවා සුව වෙලා, ජනාධිපති අරමුදල ප්‍රතිකාර අරගෙන සුව වෙලා ජනාධිපති අරමුදල කොහොමද උදව් කරන්නේ, ඒ පිළිබඳ තොරතුරු අරගෙන ඒ සඳහා සූදානම් ඉන්න ජනතාවක් ඉන්නවා. ඒ නිසා ජනාධිපති අරමුදල අපි අර අධ්‍යාපන ඥානය වර්ධනය කරන පැත්තේ විශාල කොටසක් දරන නිසා ජනතාව ඉතාම කුතවේදී ඒ සඳහා දායක වෙන්න සූදානමින් සිටිනවා. එවැනි අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ජනාධිපති අරමුදල ජනතාව ප්‍රතිකාර හෝ ප්‍රතිලාභ ලැබූ ජනතාවටත් අවස්ථාව තියෙනවා මේ ජනාධිපති අරමුදල වර්ධනය කරන්න උදව් කරන්න.
0: දැන් දේශපාලඥයන් සහ ප්‍රභූන් වෙනුවෙන් වෙන් වූ අවස්ථා තිබ්බා. දැන් එවැනි අවස්ථා දැන් නැහැ. එවැනි අවස්ථාවන් තුළින් කොපමණ මුදලක් ඉතුරු කරගන්න හැකියාව ලැබිලා තිබෙනවද? ඒ වගේම කොපමණ මුදලක් එහෙම ඉලිට කියලා තියෙනවද කියලා බුදුමගා සංඛ්‍යාලය කර තිබෙනවද සාමාන්‍යයෙන්?
1: මම උදාහරණ කීපයක් සඳහන් කරන්නම්. දැන් අපි දැන් මම මේක පොඩි සංසන්දනයක් මම ඔබට කරන්නේ.
0: පසුගිය වසර හා සාපේක්ෂව
1: අපිට දැන් 11 වෙනිදා ආබාධිත ශිෂ්‍යයන් 254ක් වෙනුවෙන් අපිට වැය කරන්න වෙනවා
0: ලබන
1: සෙනසුරාදා 154,000. 154 මොකද ශිෂ්‍ය 254ක් වෙනුවෙන්. හැබැයි ජනාධිපති අරමුදල ප්‍රතිලාභ ගත්ත ඇතැම් තනි පුද්ගලයන් හිටියා 300,000 ගත්ත.
0: හිටපු දේශපාලඥයන්
1: විතරක් නෙමේ, ඒ කාලවල ඔවුන් පාලක මණ්ඩලයේ සාමාජිකයන්.
0: පාලක මණ්ඩලයේ සමාජිකයෙක් ලෙස සිටියේදී ආධාර ලබා ගත ඇත්ද?
1: ඉන්නවා. පාලක මණ්ඩලයේ සමාජික ධූරයේ දරන අතරෙම උබාර කියපු කාණ්ඩයේ තුල ජනාධිපති අරමුදල ප්‍රතිලාභ ආරම්භ තියෙනවා. අපි මේ කියන ආබාධිත දරුවෝ 254ට වැය කරන මුදලටත් වඩා වැඩියෙන් අරගෙන තියෙනවා. ඉතින් ඔබට දැන් හිතා ගන්න පුළුවන් කොහොමද අපි මේක තිබ්බනම් එවැනි මුදලකින් අපිට පුළුවන් දරුවෝ 300කට ශිෂ්‍ය ආධාර දෙන්න. අර අපි ඕ ලෙවල් පන්තිවල ඉගෙන ගන්න දරුවෝ හෝ ඊට පහළ පන්තිවල ඉගෙන ගන්න දරුවෝ ඉදිරිය ගත්තොත් දරුවෝ 1000 ගානකට දෙන්න තිබුණා. ඒ ලෙවල් පන්තිවල ඉන්න දරුවෙකුට ඕක වැය කරන්න 1,300 1000 ගානකට දෙන්න තිබුණා. ඉතින් එවැනි අවස්ථා එකක් නෙමෙයි.
0: 100,000
1: ඕ ඒ ආසන්න පොඩි පොඩි මුදල් අරගෙන නෑ, අරගෙන තියෙන්නේ මහා පරිමාණයෙන්. එතකොට එවැනි මුදල් ගලා යෑමක් වර්තමානයේ වෙන්නේ නෑ. මම ඔබට කිව්වා
0: අපිට මුලින් සඳහන් කර අර දැන් මිලියනයක් තමයි සීමාව කියලා. මිලියන ඉක්මව යනවා නම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා.
1: සියල්ලටම පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි.
0: දැන් ඒ අවස්ථාවල්දී කොහොමද වෙලා තියෙන්නේ? ඒක දැන් මිලියන ඉක්මවගේ අවස්ථාව ගන්න අවත් වෙනවනේ ලයිස්තුව ගත්තහම 100,000, 360,000, 370,000 එහෙම. ඒක පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැනුවත්වද ක්‍රියාකර දැනුවත් වෙන්න අනිවාර්යයි.
1: ඒ කාලේ සිට පාලක මණ්ඩලය නිරන්තරයෙන් රැස්වීම වෙලා නැහැ. නමුත් වසරකට එකක් හෝ වසර දෙකකට එකක් රැස් වෙන අවස්ථාවල ඒව අනුමත කරපු බවක් තමයි අපිට පේන්නේ. නමුත් අපි කියන්න ඕන වර්තමානයේ පාලක මණ්ඩලය අනුමත කරන තොරතුරු සියල්ල එකක් පාසා අනුමත කරනවා. තොරතුරු සියල්ල අනිත් එක අතීතයේ අපිට පේන්නේ නැහැ අඳුම් තරම අයිදුම් පත්‍ර බාර දුන්න අවස්ථා.
0: ජනතාව අයිදුම් පත්‍ර ජනතාවත් ලබා දෙන සංඛ්‍යාව වැඩිලා තියෙනවා
1: දැන්. ඔව්. දැන් වර්තමානයේ නෙමෙයි අතීතයේ සාමාන්‍ය ජනතාවගෙන් අයිදුම් පත්‍ර අරගෙන තියෙනවා. අර නම දාන්න ඕන, ලිපිනේ දාන්න ඕන, දුරකථන අංක දාන්න ඕන, රෝග විස්තර දාන්න ඕන, පවුලේ අයගේ විස්තර දාන්න ඕන, ආදායම් විස්තර දාන්න ඕන. මේ සියල්ල තුළ කායිදුම් පත්‍ර සාමාන්‍ය ජනතා බාර දීලා තියෙනවා. නමුත් විශාල මුදල් වෙන් කරපු පිරිස් කායිදුම් පත්‍රයක්වත් බාර දීලා නැහැ.
0: අන අයිදුම් පත්‍රයක්වත් නැතුව තමයි මේ ලක්ෂ 200 සිදුවේ තියෙන්නේ.
1: ඔව්. අයිදුම් පත්‍රයක්වත් නැහැ.
0: කොහොමද?
1: ඒක තමයි. ඒක පාලක මණ්ඩල වලින් තමයි හොයාගන්නේ.
0: ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
1: ඒක තමයි දැනට පරීක්ෂණ මට්ටමේ පවතින්නේ. අපරාධ
0: පරීක්ෂණ දෙක සම්පූර්ණ සාධාරණයක් ජනතාවට ගන්න.
1: ඉතින් පැහැදිලිද? ඉතින් පැහැදිලිද? අපි ඔබ සාමාන්‍ය ජනතාව, රටේ සාමාන්‍ය ජනතාව රෝගාබාධ උන්ටත් තියෙන සමහරු මේ රෝගාබාධ වල බරපතලකම වෛද්‍ය ආධාර රෝහලේ ගෙවන්න ඕන බිල දන්න නිසා ඒ කිසිවකට නොහැරි ජීවිතය අතහරින මිනිස්සු ඉන්නවා අපේ රටේ. ජීවිත අතහරින. ඉතින් එවැනි මිනිස්සු දහස් ගාණක් සිටියේදී අර වගේ තත්ත්වයක් අයදුම් පත්‍රයක්වත් නැතුව මුල්‍යදර ලබා ගැනීම අපි හිතන්නේ ඒක
0: සමහරවිට අයදුම් පත්‍රයක් නැතුව කොපමණ මුදලක් වැඩිම මුදලක් ලබා දෙන කොපමණ
1: අයදුම් පත්‍රයක් නැතුව ලක්ෂ 300
0: අයදුම් පත්‍රයක් නැතුව.
1: ඔව්. ඒක ඔබ මෙහි අභ්‍යන්තර ලිපිගොනු වල තත්ත්වයන් නේම දුටුවොත් ඉතාම කම්පාවට පත්
0: වෙනවා. දැන් මහජන දේපළව භාවිතා කිරීම සම්බන්ධයෙන් උන්ින් ක්‍රියාමාර්ග ගැනීම හැකියාවක් නැද්ද මෙතෙන්?
1: දැනට අධිකරණ දැනට මේ පරීක්ෂණ
0: පවතින්නේ මේක මහජන දේපළ.
1: මහජන දේපළ මහජනතාවට අයිති අරමුදල වර්තමානයේ ඒ සම්බන්ධයෙන් තමයි පරීක්ෂණ පැවැත්තේ.
0: හොඳයි, අපි බලාගෙන ඉන්නවා ජනතාවත් බලාගෙන තේ ආකාරයෙන්. ඒ වගේම දැන් ජනතාව තුළ තිබෙන විශ්වාසවන්තභාවය වැඩිවීමත් සමග ජනතාවගෙන් අයදුම් පත්‍ර ලැබීමේ වැඩිවීම කොහොමද කියලා මම නැවත ඔබෙන් ඇහුවොත්, දැන් කලින්නම් අයදුම් පත්‍රයක් කියවල වැඩක් නැහැ කියන මතය කෙනෙක් ඉන්න පුළුවන් ඒ වගේ තොරතුරුත් එක්ක. නමුත් දැන් තත්ත්වය වෙනස්. කොහොමද වැඩිවීම?
1: අපි ඒක තමයි සඳහන් කරේ. මොකද අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට අරගෙන යන්නේම ජනතාවට පහසු වෙන්න. එතක කොළඹ තිබ්බනම් අර අපි කිව්ව මුලින්ම කිව්වා වගේ කවුන්ටර්ස් 9කට ජනතාව උදේ පිරෙනවා. ඒ පිරුණත් දවසකට 40ක් 50ක් තමයි එන්නේ අපහසුයෙන්. නමුත් වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට අරගෙන ගිහිල්ලා අර අපි කියන ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දුන්නයින් පස්සේ ලැබෙන අයදුම් පත්‍ර ප්‍රමාණය එන්නෙන් වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මුළු ජනාධිපති අරමුදලට වෛද්‍ය ආධාර සානිකුත් ආධාර වෙනින් දවසට වර්තමානයේ අයදුම් පත්‍ර 100ක් 150ක් අතර ප්‍රමාණයක් ලැබෙනවා. අපි ඒක දිනපතා නිරීක්ෂණය කරනවා. අපි නිතරම අධීක්ෂණය කරනවා කොහින්ද අයදුම් පත්‍ර එන්නේ, කොහින්ද අයදුම් පත්‍ර නොඑන්නේ කියලා. අයදුම් පත්‍ර එන්නේ නැති යම් යම් තැන් තියෙනවනේ අපි බලන තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. ඒ නිසා දැන් ලැබෙන අයදුම් පත්‍ර ප්‍රමාණය ගිය වර්ෂයේ විතරක් 159ක් වැඩි වෙලා තියෙනවා. මේ වර්ෂයේ පළවෙනි මාස 6 ගිය වර්ෂයේ පළවෙනි මාස 6ත් එක්ක සංසන්දනය කරද්දී වැඩිවීම 180යි. අයදුම් පත්‍ර පැමිණෙන ප්‍රමාණය දැන් වේගවත් වෙලා තියෙනවා. අපිට පේනවා ජනතාවට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවට පුළුවන් තරම් අපි රෝහල් ගණන වැඩි කරලා තියෙනවා, රෝගාබාධවල තත්ත්වය, ඒ වගේම ලබා දෙන මුදලේ ප්‍රමාණය, මේ සියල්ලක් වැඩි කරලා තියෙනවා. ඔවුන්ට පහසු තේරෙන ප්‍රවේශ වෙන්න පුළුවන් ස්ථාන. ඉතින් මේ විදිහට ජනාධිපති අරමුදල ජනතාවට තේරෙන, ජනතාවට පහසු, ජනතාවට ප්‍රවේශ වෙන්න පුළුවන් අරමුදලක් බවට පත් කරලා තියෙනවා.
0: හොඳයි, අපි අවසානය කරලා ළඟා වෙන්නේ ජනතාව බලාගෙන ඇති අර පසුගිය කාලයේ සිදු වූ දේවල් සම්බන්ධයෙන් විභාෂණ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් සාධාරණ ජනතාව වෙනුවෙන් ඉටු වෙයිද කියලා මම ඔබෙන් අහුවත් අවසාන වශයෙන්
1: ඉටු විය යුතුයි. ඉටු විය යුතුයි. මොකද මේ පොදු ජනතාවගේ
0: මුදල් වගකීමක් ඉටු කිරීම.
1: ඔව්, පැහැදිලිව අපි මේ පරීක්ෂණ කටයුතු වලට අපිට දෙන්න පුළුවන්.
0: විශේෂයෙන් අයදුම් පත්‍රයක් නොමැතිව දැන් කොළඹට එන්න ඕනේ අයදුම් පත්‍රය බාර දෙන්න. කවුන්ටර් 9යි තිබෙන්නේ.
1: ඔව්.
0: ඇවිත් උන්ට ඉන්න තැනක් නැහැ. එහෙම තත්ත්වයක් තිබෙද්දී පවා අයදුම් පත්‍රයක් නොමැතිව ලක්ෂ 300ක් ලබා දෙනවා කියන එක සුළු කොට තරගයේ හැකි දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් ජනතාව වෙනුවෙන් සහනය කරන නම කිව්වත් කමක් නැහැ. ඉතින් කමක්. හොඳයි, අවසාන වශයෙන් ඔබට ජනතාවට දීවල තිබෙන පරිවිඩේ කුමක්ද? ජනාධිපති අරමුදලේ ලේකම්රයා වශයෙන් මේ තිබෙන තත්ත්වය තුළ.
1: ඔව්, අපිට වටිනාම සම්පත තමයි මේ රටේ ජනතාව. අපිට පාලක මණ්ඩලයේ දීලා තියෙන උපදේශය තමයි ජනතාවට හැකිතාක් ප්‍රයෝජනවත් වන විදිහට ජනතාව වෙනුවෙන් මේ අරමුදල භාවිතා කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි විනිවිදභාවයෙන් යුතුව ජනාධිපති අරමුදල කටයුතු කරනවා. ඒ නිසාම තමයි ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවේ. අපි විශ්වාස කරනවා මේක සර්ව සම්පූර්ණ විදියටම ක්‍රියාත්මක වෙනවා කියලා අපි මුල් අවස්ථාවේ අපිට කියන්න බෑ. යම් යම් අඩුපාඩු තියෙනවා, තාක්ෂණික අපහසුතා තියෙන සැන් තියෙනවා, සමහර ලාවට අර අපි කියන සිස්ටම් එක දුන්නත් ඉන්ටර්නෙට් නැති සමහර ප්‍රදේශ තියෙනවා ලංකාවේ, සමහරට මැෂින් නැති ප්‍රදේශ තියෙනවා. නමුත් සමස්තේ නෙමෙයි 100ට 1ක් 2ක් වගේ. එවැනි දුෂ්කරතා මැද වුණත් ඒ කාර්ය මණ්ඩලයේ උපරිමයෙන් සේවය කරනවා. අපි ඔබ වෙනුවෙන් සේවය කරන්න කැප වෙලා ඉන්නවා. සතියේ සියලු දවස්වල ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය දැන් තියෙන සිස්ටම් එක යටතේ පහසුවෙන් වැඩ කරන්න වැඩ කරනවා. ඒ නිසා ඔබට තියෙන්නේ, ඔබට කිසියම් හෝ මූල්‍ය අපහසුතාවයක් තියෙනවා විශේෂයෙන් වෛද්‍ය ආධාරවලදී, දරුවන්ට ඉගැන්වීමේදී අධ්‍යාපන ආධාරවලදී, ස්වයං රැකියාවක් කරගෙන යන ආබාධිත තත්ත්ව මෙවැනි තත්ත්වයන්වල කරුණාකර ජනාධිපති අරමුදලට එන්න, ජනාධිපති අරමුදලට කියන්න, කොළඹෙන්න එපා, ළඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ඔබට සේවාව ප්‍රමාණවත් ඉදින් නොලැබෙනවා නම් ඒකත් ජනාධිපති අරමුදලට කියන්න. අපි ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙලා සිටිනවා. ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ අභිප්‍රාය තමයි මේ අරමුදල සැබෑම ජනතා අරමුදලක් බවට පත් කිරීම.
0: හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. අද දවසේදී අපගේ සාකච්ඡාවට එක් වූයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදල ලේකම් රෝෂන් ගමගේ මහතා වෙතින් ජනාධිපති අරමුදල ජනතාකරණය වූ හැටි ගැන තමයි අද දවසේදී අප සාකච්ඡා කරේ. ඔබට බොහෝ සෙයින් වැදගත් සාකච්ඡාවක් වෙන්නට ඇති. ඒ වගේම අතීතය ගැනත් දැනගන්න ලැබුණ සාකච්ඡාවක් වෙන්න ඇති. ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම විමර්ශන ගැනත් අප අවධානය සිටින ජනතාවත් අවධානයෙන් ඇති. අර අයදුම් පතක් නොමැතිව ආදාර ලබා ගත්ත අය සම්බන්ධ විශේෂ ලක්ෂ 300ක පමණ ආදාම් ලබා ගත්ත අය සම්බන්ධයෙන් බොහොම ස්තුතියි ඔබතුමාට.
1: බොහොමත්ම ස්තුතියි.
0: වැඩසටහනකින් හමු වෙමු. සුබ රාත්‍රියක්.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සතමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුදකලහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

සැනසෙති ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම

වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන් වහන්සේ ගම්පොළ මීතලාව කුහුමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා

ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

අනතුරු වලක්වාලන හේයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානම් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනයෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ය මෙනෙහි කිරීම තුලින්, ඔබ ය සජ්ජායනා කිරීම තුලින්, ඔබ ය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්ව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි.

සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයානුවත නාදය, ස්නායු පද්ධතිය පිනවීමටද, රුධිරයේ පවිත්‍රත්වයටද, මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද, යක්ෂ භයටද, ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතදී සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන

සැනසීමේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේම හා භාවිතා කරන්නට, එසේ නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පොත වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේය.